මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
1: කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
0: අතික්‍රමණ
1: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
0: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
1: අතික්‍රමණ
0: සාංසාරික සීමා ඉක්මවා යාමට
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
3: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් net පාමුල.
3: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් හින්දාද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
1: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
4: ඌව කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
5: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
4: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM NetFM.
0: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
1: NetFM ශ්වේත පූජා ශ්වේත පූජා
0: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
1: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
1: නිකිණි පොහෝදා ඔබ කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
0: අනුශාසකත්වය
1: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
6: බැතිපර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
6: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
0: කවදත් අලුත් කාගෙත් නෙත්. දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට.
8: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි 3 පරිච්ඡේදයේ 16 වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි The Cause Against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළොතින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
9: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
10: මා ආදරණීය සහෝදර සහෝදරියනි දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානුවේ වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාසය ලබා දෙනු මැනව.
9: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අයිපෝවන් සුබෝ දැස්සනක්කු දැස්සන හයඒ විනාඩි දෙකයි. ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
2: ඔයානේ අගනින්න

අගෝස්තු 23 වෙනිදා උදැසන 6යි විනාඩි 7යි වෙනව. සෙනසුරාදාවේ මෙත FM කලබල පැංචාගෙන අද දවසත් පටන් ගමු නේද? මොනවාද අද දවසේ සැලසුම්? මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මේ හැමදේම මම ඔයාගෙන් අහුවත් එහෙම ලිස්ට් එකක් සමහර විට කියයි. ඉතින් මේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසත් හිතට ශක්තිය අරගෙන හොඳ හුස්මක් අරගෙන පටන් ගමු නේද? ජය වේවා, සුභ වේවා. හිතේ ශක්තිය වැඩි වේවා. විශ්වයේ සියලු ආශිර්වාදය ලැබේවා.

මෙත FM කලබල පැංච අහගෙන ඉන්න වෙලාව උදැසන 6යි විනාඩි 11යි. පුතේ, යථාර්ථය කියලා දෙයක් අහලා තියෙනව නේද මගේ පුතාලා? ඕනේ ඕනේ, ඒ වචනේ හරි අහලා තියෙනවනේ. හරි, අපි මෙහෙම කියමුකෝ. ඇත්ත, යථාර්ථය. ඇත්තට මුහුණ දෙන්න ඕන, යථාර්ථයට මුහුණ දෙන්න ඕන. කලින් අර එඩ්වඩ් ජයකොඩි මාමා කියපු සින්දුව රමුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ තමයි ඔන්න ලියලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ, ඒ සින්දුවේ උපමා රූපක ඔක්කොම ගලප ගත්තොත් අපි අපේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන කියලා තමයි සින්දුව කියන්නේ. ඇත්තට මුහුණ දෙන්න ඕන කියලා. දැන් පුතාලට ඉලක්ක තියෙනවා. පුතාලා ඉලක්කවලට යනවා. එතකොට ඒ ඉලක්කවලට යනකොට බාධක අභියෝග ගොඩාක් තියෙනවා. අපි හැමෝටම හීන තියෙනව නේද? පුංචි පුංචි හීන, ලොකු ලොකු හීන අපි හැමෝගෙම හිත්වල තියෙනවා. පුතාලටත් එහෙමයි. දැන් මේ දවස්වල නම් විභාග කටයුතු, ලොකු අක්කලා අයියලට නේද උසස් පෙළ විභාග කටයුතු. එතකොට ශිෂ්‍යත්වය ලියපු දරුවෝ දැන් ඔන්න ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර, පිළිතුරු පත්‍ර දැන් බලන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් නිවාඩු කාලේ ඉවර වීගෙන යනකොට ටිකෙන් ටික ආපහු කවද්ද ඉස්කෝල පටන් ගන්න කියලා තොන්න දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම පුතාලගේ ඉලක්කය හොඳට ඉගෙනගෙන මේ රටට හොඳ ලස්සන සේවයක් කරන්න. හරියට කවුරු වගේද? අන්න හරි, රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ වගේ. එහෙම නැත්නම් අපේ ආදරණීය යශෝරාව, නන්දා මාලිනියන් වගේ. ඉතින් එහෙම අපිට පුළුවන් නම් හිතට හයි අරගෙන මොන බාධකේ ආවත්, මොන අභියෝග ආවත් අපි සැලෙන්නේ නැතුව ශක්තිමත්ව අපිට කරන්න පුළුවන් හොඳම දේ කරලා, කවුරු මොනව කිව්වත් අපි කරන්නේ යහපත් දේවල්නේ කියලා හොඳට හිතට අරගෙන අන්න එහෙම දෙයක් කරන්න පුළුවන් නම් පුතේ, ඔන්න පුතාලා යථාර්ථයට මුහුණ දෙනවා. සපුර ගන්න පුළුවන් ඉලක්ක අපි සපුර ගන්න ඕනේ යථාර්ථයට මුහුණ දෙමින්. දැන් මේ සින්දුවේ කියනවා, ලෝකයේ බිහියූ දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. ගිරිහිස කියන්නේ මොකද්ද? ගිරිහිස කියන්නේ කඳු මුදුන. ඉඳුවර කියන්නේ මහනෙල් මල. මහනෙල් මල් පිපෙන්නේ කොහෙද? විල්වල. හැබැයි කඳු මුදුන් වල මහනෙල් මල් පිපෙන්නේ නෑනේ. ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා. මිනිස්සු හැබැයි ගොඩක් වෙලාවට කඳු මුදුන් වලත් මහනෙල් මල් පිපෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්තිමට දුක් වෙනවා. ඉතින් එතකොට ඒක ඇත්ත නෙවෙයිනේ නේද? එහෙනම් අපි මහනෙල් මල් පිපෙන්නේ කොහෙද? අන්නේ පිපෙන තැන්වලට ගිහිල්ලා මහනෙල් මල් අපිට ලස්සන විඳින්න පුළුවන්. කඳු මුදුන් වලට ගියාම කඳු මුදුනේ ඉඳලා වටපිට බලමින් අපිට ලස්සන සිරි නරඹන්න පුළුවන්. එහෙනම් ඒ ඇත්ත අපි දකින්න ඕන, ඒ ඇත්ත අපි විඳින්න ඕන. මේ සින්දුවල ඒ වගේ ලස්සන අර්ථයක් තියෙන්නේ පුතේ. ජීවිතයේ අර්ථය අපි ටිකෙන් ටික ඉගෙන ගමු පුංචි කාලේ ඉඳලා. සමහර විට මේ කතා පුතාලට බර වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ලෝකෙ ගොඩාක් බරයි පුතේ. ඒ නිසා අපි ඒ බර දරා ගන්න ඕනි නේද පුතේ?

උදැසන 6යි විනාඩි 17යි. අද දැන් නැතෆෙම් කලබල පැංච අහන අපේ ආදරණීය දුවල පුතාලට ඔන්න මම වැඩක් දෙනවා. මොකද දන්නවද? නැතෆෙම් කලබල පැංච නිර්මාණ පිටුවට ඔගොල්ල ලස්සන දේවල් එවනවා නේද පුතේ? දැන් නිවාඩු කාලේ කරපු ලස්සන චිත්‍ර නිර්මාණ, නිසදැස් කවි කතා, වීඩියෝස් කරපු දේවල් ඔය ඔක්කොම එවනවනේ. අපි මෙහෙම දෙයක් කරමු. ඔන්න පුතාලට පුළුවන් නන්දා මාලනී මහත්මිය ගැන පුතාලට හිතෙන දේ ලස්සනට ලියන්න. ඒක රචනාවක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්, නිසදැස්සක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාලට හිතෙන විදිහට සිතුවමක් වෙන්න පුළුවන්. සින්දුවක කොටසක් හරි ලියලා ලස්සනට ඒක සරස ගන්න පුළුවන් චිත්‍රයක් විදිහට. එක එක විදිහට හිතන්න බලන්න. ඔන්න පුතාලට ක්‍රියාකාරකමක් තියෙනවා. නන්දා මාලිනී මහත්මිය ගැන පුතාලට දැනෙන දේ, හිතන දේ අම්මල තාත්තලගෙනුත් අදහස් අරගෙන ඔන්න කරලා එවන්න බලන්න ලස්සන නිර්මාණයක් විදිහට. 0711 95 95 95 අපේ වට්ස්ඇප් අංකය පුතාලගේ වට්ස්ඇප් අංකය.

0: කිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි.
1: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 FM 94.8 net FM
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
4: ආරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම
6: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0870313636.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540.
8: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
9: FM ශ්වේත පූජා. ශ්වේත පූජා
8: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
9: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
8: අනුශාසකත්වය
9: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
8: බැතිබර දායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: FM 95 FM 94.8 net FM
11: kalabala kalabala kalabala kalabala
12: kalabala pencha
13: ඔන්න දැන් පුතාලට ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. ඔගොල්ලෝ ඇඳපු චිත්‍ර ඕනම දෙයක් එවන්න පුළුවන් ඒ අතරේ. මම කිව්වේ අද දැන් බලන්න උදේ 8 වෙනකන් අවස්ථාව තියෙනවනේ. නන්දා මාලනී මහත්මිය ගැන පුතාලට හිතන දේවල් අම්මා තාත්තගෙන් අහලා ලස්සනට ඉදිරිපත් කරන්න බලන්න. net fm කලබල පැංච නිර්මාණ පිටුවට 0711 95 95 95. ඒක සමහර විට එතුමිය කියපු සින්දුවක කොටසක් අරගෙන පුතාල චිත්‍රයක් අඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ සින්දුව මොකද්ද කියලා අපිට එවන්න ඕන, සඳහන් කරන්න ඕන චිත්‍රේ. එහෙම නැත්නම් ඒක රචනාවක් වෙන්න පුළුවන්. එතුමිය ගැන ලස්සනට ලියන්න පුළුවන් නේද පුතේ? ලස්සන කවියක් ලියන්න පුළුවන්. මම දන්නවනේ දැන් අපේ ලස්සන කවි ලියන තුවල පුතාල ඉන්නවා. ඔන්න ඕගලන්ට අවස්ථාව තියෙනවා. අපි බලමු ලස්සන දේවල් අපි හැමෝටම ඇහෙන්න කියමු. මේ ආදරේ අපි බෙදාගමු නේද? 0711 95 95 95 මේ සින්දුවෙන් පස්සේ ඔන්න සුරේෂ් මාමත් එනවා කතාව කියන්න. තව විනාඩි 4කින් net fm facebook පිටුව පැත්තේ આવොත් එහෙම ඔගලන්ට පෝස්ට් එකටත් කමෙන්ට් කරන්න පුළුවන්. විස්තර කියන්නම්කෝ.

0: වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CW කන්නංගර මැතිතුමා.
1: අයිබෝන් අගෝස්තු මාසේ නේද කිට්ටු වීගෙන එන්නේ ඉවර වෙලා නිවාඩු ලැබිච්චේ ඉවර වීගෙන එනවා නේද? ඒක තමයි. කොහොම වුණත් ඊළඟ වාරයට යන්න ලෑස්ති වෙන්න ඕනේ, පොත්පත් ලෑස්ති කරගන්න ඕනේ, ගෙදර වැඩ දීලා තියෙන ඒවා කරන්න ඕනේ, පරිස්සම් වෙලා ආරක්ෂා වෙලා. මං කිව්වා දේවල් මතකයිනේ, ඩෙංගුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම සරුංගල් ලැවන්නත් ඕනේ නේද? ඒක තමයි. හරේ, දැන් ඔන්න අපේ නිවාඩුව මේ විදිහට එනකොට අපේ කතානායකවරයා, ඒ කියන්නේ ආචාර්ය CW කන්නංගර මැතිතුමා, පුංචි සන්දියේනේ. දැන් මං අර කිව්වේ කන්නංගර පුංචි දරුවා වෙලා ඉන්න කාලේ කුඩම්ම කෙනෙක් ගෙනාවා. කුඩම්ම ඉතාම ආදරෙන් යුතුව බලාගත්තා. මේ විදිහට දැන් කාලේ ගත වුණා. එතකොට මොකද වෙන්නේ, ඉස්කෝලෙට බාර දෙන කාලේ ආවා. ජනවාරි මාසේ ආවා. ඇවිල්ලා ඉස්කෝලෙට බාර දෙන්න. දැන් මොකද කරේ? පුංචි දරුවව, ඒ කියන්නේ අපේ කන්නංගර දරුවව, අම්බලංගොඩ වෙස්ලියන් විද්‍යාලයට තමයි බාර දුන්නේ. පුංචි කාලේ ඉඳලම මෙයා හැබෑම දක්ෂයෙක්, මගේ රත්තරන් දුවේ පුතේ. මෙයාන්න
2: මෙන්න කොටසක් කන්න හරිම රසයි.
3: අනේ එතකොට ඔබට මදි වෙනවනේ. මේ මට ඇති.
2: නේ මගේ කුඩම්ම හරිම දක්ෂයි හැලප හදන්න.
3: ඇත්තටම ඔබේ කුඩම්මගේ කෑම හරිම රසවත්.
2: මං කියන්නම්, කුඩම්ම බොහොම සතුටුයි.
1: පුංචි ළමයි මෙහෙම කතා කරනවා කියලා පොඩි අදහසක් එන්න පුළුවන් දෙමව්පියන්ට. හොයලා බැලුවනේ මං. මේ කියන්නේ මීට අවුරුදු 100කට විතර එහා. හිතලා බලන්නකෝ, දැන් අපි පරිශීලනය කරනවා වගේ නෙමෙයි නේද? අපි කතා බහ කරනවා වගේ නෙමෙයි. මුළු පරිසර මීට වැඩිය ගොඩාක් වෙනස්. හැබැයි දැන් ඒව කතා කරන ඒවා අපේ ළමයට තේරෙන්නත් එපැයි, දැනෙන්නත් එපැයි, හැඟෙන්නත් එපැයි. ඒ අතරම ඒ කාලේ මීට වැඩිය පොඩ්ඩක් වෙනස් කියලා තේරෙන්නත් ඕනේ නිසා තමයි ඒ විදිහට යන්නේ. කතාවේ දැන් ඒ වචන තවත් වෙනස්. ඒ කාලේ කොහොම නමුත් පුංචි ළමයි මේ වගේ ආදරණීයව ඉන්න පුරුදු උනේ දැන් කාලේ වගේ තරංගකාරීත්වයක් තිබුණ නැහැ. දැන් කාලේ වගේ හැල්මේ ළමයි දිව්වේ නැහැ නේද? ඔය රූපවාහිනිය ඇස්සේ, ෆෝන් ඇස්සේ, ඒව මොන්නම ජීවිත ගෙවුන්නේ නැහැ. ගෙවුනේම ලදු කැලෑවල. එතකොට වෙල්ලි පනැල්ලි, ඇලදොල ගංගාවල් එක්ක, ලස්සන මල්වතු වගේ හැම ගෙදරකම තියෙන වත්තේ මිදුලෙ පිටියේ. ඒ නිසා ළමයිගේ ජීවිත ලස්සන වුණා, ආදරණීය වුණා, සෙනෙහවන්ත වුණා. අමුතුවෙන් එතකොට උගන්නන්න දේවල් නැති වුණා. ඉන්න දරුවොත් එක්ක මේ ආදරය බෙදා හදාගත්තා. ඒකට පරිසරය උදව් කරා වගේම ආශ්‍රයත් හොඳම විදියට සිද්ධ වුණේ නිසා ජීවන රටාව සරල වුණා. ළමා කාලයේම ඉඳලා මේ ළමයි නිවෙන්න පුරුදු වුණා, මගේ රත්තරන් දුවේ පුතේ. මෙහෙම කාලෙක වෙනකොට එක දවසක් අපච්චි කතා කරා.
4: චූටි පුතා, මෙහෙන්න. මෙහෙන්නයි කිව්වේ මං එන්න කලින්. කොහ මෙහෙන්.
1: මොකක් හරි දඟ වැඩක් කරලා වෙන්න ඕනි. ඒකනේ පොඩ්ඩක් කේන්තියෙන් වගේ කතා කරේ නේද? දන්නවද ඇත්තටම කරලා තියෙන දඟ වැඩේ මොකද්ද කියලා? හා, ඒක කියන්නකො මං හෙට උදේ 6 වෙනකොට කලබල පැංච අහන්න එන්නකො. මං කියන්නම් මොකද්ද කරලා තියෙන වැඩේ කියලා. හාද? හා, එහෙනම් මං ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝටම. ආදරේ ගිහිල්ලා එන්නම්. සුබ සතියක්.
0: වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CW කන්නංගර මැතිතුමා.

0: Bebele Pencea.
1: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM.
2: උදැසන 6 විනාඩි 37යි.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetty stress on the hall, Tahatunai Anuhaya Amatana.
8: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
9: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: මම සමරවික්‍රම අරගෙන ඉන්නේ මගේ මේ කකුලේ අමාරු අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලම දෙන වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේ කියන බෙද මහත්තයා විස්තරේ කියනවා ඊට පස්සේ මම ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගේම් බෙහෙත් කරලා කරනකොට ඉතින් මම වාර දෙකක් වගේ ගියා ඇත්තටම හොඳටම හොඳයි දැන් මේ බෙද මහත්තයා ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා එම්
8: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940 සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. Net FM සංසාර කතන්දර.
11: සුමන සාමණේරේනි,
12: එහෙමයි මහතෙරුන් වහන්ස.
11: බණ්ඩුකයන් සමග රජමාලිකයට ගොස් අපට අවශ්‍ය චීවර රැගෙන ඒමට ඔබට හැකියුන ඇතයි මා හිතනවා.
12: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: Net FM සංසාර කතන්දර.
12: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

උදැසන 6යි විනාඩි 42යි වෙලාව 0711 95 95 95 WhatsApp අංකය. මම දැන් කියවනේ පුතාලෙන්ද පුලස්සන දේවල් කරපු ලස්සන දේවල් ඕන දෙයක් එවන්න පුළුවන් WhatsApp අංකයට. ඒ වගේම නන්දා මාලිනී මහත්මිය ගැන පුතාලට හිතෙන දේ දැනෙන දේ සින්දුවක් ආශ්‍රයෙන් හරි ලස්සනට සිතමක් විදිහට ඔන්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලස්සන නිසදසක් ලියන්න පුළුවන්. කවියක් ලියන්න පුළුවන්. කවි ලියන අපේ තෝල පුතාලට. ඉතින් අපි බලමුකෝ මේ දේවල් අද බෙදා ගන්න.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0776-716-7672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 22 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල නන්දා මාලිනිය අද දැයින් සමුගනි. අවමංගල්‍ය උත්සව නෑ. අවසන් කටයුතු චාම්මයිරින්. ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රොමේෂ් තරංග අංක 1. පෙරහරට අලියතුන් දීම ගැන ආණ්ඩුවෙන් තීරණයක්. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට සූදානම්. ජනපතිගෙන් විශේෂ උපදෙස් මාලාවක්. හැරි කුමරුට අධිකරණයෙන් දඩ.
3: Net News, the truth people trust.
4: ශ්‍රී ලාංකේය ගීතේ අනන්‍යතාව නන්දා මාලිනිය අද දැයින් සමුගන්නවා. ඇය මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව අවමංගල්‍ය උත්සවයක් නොපවත්වා චාම්මයුරින් අවසන් කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව අද පස්වරු පහට නන්දා මාලිනියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කරනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මෙරට සංගීත ක්ෂේත්‍රයට කියා නෙම කළ නොහැකි විශිෂ්ට සේවයක් සිදු කළ හෙළයේ රන්ස්වරය නන්දා මාලිනිය අද දැයින් සමුගෙන යනවා. එනුවත පස්වරු පහට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. මහජන ගෞරවය සඳහා ඇගේ දේහය නුගේගොඩ විජේභව මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ තැන්පත් කර තිබූ අතර විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව පුද කිරීම සඳහා පැමිණ සිටියා. අද දිනේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
5: නන්දා මාලිනී මහත්මිය අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිය ලියලා තියලා තියෙනවා. ඒ නිසා ඇගේ දේහය පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේම තැන්පත් කරනවා. ඒක තා චාම් විදියට පස්වරු 3:30ට දේහය මෙහෙන් අරන් යනවා. මේ පෙරහරකින් අරගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරේ තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක් කතා පැවැත්වීමක් ශෝක ප්‍රකාශ කියවීමක් කිසිම දෙයක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම අවමංගල සභාවක් නොපවත්වා හවස පහට තාම චාම් විදියට මේ අවමංගල කටයුතු තීරණය කළා තියෙනවා. ආගමික කතාවක් සිද්ධ වෙනවා උදේ 10ට මේ නිවසේදීම.
4: අද දෙයින් සමුගෙන යන නන්දා මාලිනියන් සුභාවිත ගීතේ සිංහල සලකුණයි. ඇය එවන් තැනකට ඔසවා තිබුවේ කෙසේද? මේ සරසවි පුවත්පතේ කර්තෘ නුවන් නයනජිත් කුමාර මහතා සමග සිදු කළ සංවාදයක්.
6: කලාකරුවන් සම්බන්ධයෙන් විග්‍රහ කරන්න, ඔවුන් සම්බන්ධයෙන් කතා කරන්න, ඇත්තටම මේ අවිඥානික මිනිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. ඔබ කිව්වා වගේ අනාගතය ගැන අපි අතුරුවාදීව දකිනවා නෙමෙයි, නමුත් අනාගත පරපුරේ එවැනි චරිත ඉන්නවාද කියන ගැටලුව තමයි අපිට සමාජ මාධ්‍ය දිහා බැලුමක් හේන තියෙන්නේ.
7: මම පොඩ්ඩක් ඔබට බාධා කරනවා. ඒකත් නන්දා මාලිනියගේම ගීතෙකින් කියවිලා තියෙනවානේ. ඔබ බලන්න සුකිරි බටිල්ලන්ගේ ගීතේ 1963 යාත්‍රා කැසට් පටේ දැක්ක සුකිරි බටිල්ලන්ගේ ගීතෙන් තේරෙනවා නේද දැන් එහෙම පරම්පරාවක් හැදිලා තියෙනවා කියලා. අනුපරම්පරාව ඇතුලේ. ඒ කියන්නේ මේ පරිණි සාහිත්‍ය විසිකරලා අපේ අපේ කම නැති කරගෙන අපේ භාෂාව ගැන කතා කරන්නේ, අපේ සංස්කෘතිය ගැන කතා කරන්නේ, අපේ සම්භාව්‍ය සාහිත්‍ය පැත්තකට විසිකරලා කිසිම ඉලක්කයක් නැති ගමනක යන පරපුරක් තමයි මේ මේ අලුත් පරපුර ගැන අභිවාදයෙන් මම කතා කරනවා නෙවෙයි. මම මේ කියන්නේ බහුතරයක් දකින්න තියෙන තත්ත්වය. බොහොම ටික දෙනෙක් ඒකෙන් නිදිච්ච තරුණ පිරිසක් ඉන්නවා බොහොම ප්‍රතිභාවෙන් තමයි. නමුත් වෙලා තියෙන්නේ ඒ අයටත් ඒ පාර වැහිලා ගිහිල්ලා තියෙනවා. මේ වැඩිපුර මේ මොකද හේතුව ඒ රසිකාගාරය නැහැ. ඒ සහෘදයන්ට තේරුම් ගන්න පුළුවන් හොඳ නිර්මාණ කොහොමද අපි අඳුරගන්නේ. එතකොට දැන් ඒ ඊළඟට මේ අවුරුදු 35 30 සිදුණු සමාජ ආර්ථික දේශපාලන පෙරලීත් එක්ක අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙච්ච පිළවැටීමේ හැම දෙයක් එක්කම රසවින්දනය කියන එක අන්තිම පහළ මට්ටමක දැන් තියෙන්නේ. හොඳ ගීතයක් තෝරගන්න ළමයිට තේරෙන්නේ, හොඳ පොතක් කියවගන්න තේරෙන්නේ, භාෂාව පිළිබඳව තියෙන සංවේදීතාවය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. අන්නේ වැඩි ප්‍රශ්න රාශියක් මේක මාර සංකීර්ණ තැනක දැන් තියෙන්නේ. ඉතින් එතකොට මේ ගීත රසවිඳිය හැකි පරම්පරාවක් විශ්ලේෂණය කළ හැකි පරම්පරාවක් ඉස්සරහට ඉඳීද කියන එක ගැන ඉතාම කඩදාසියක් තියෙන්නේ. මේක මේ අපි සතුටු හේතු කාරණයක් නෙවෙයි, බොහොම බලවත් සංවේගයක් දෙනවා ඒ පිළිබඳව.
0: අපි අමරදේවයන්ව මතක් කරවතින් එතුමන්ට ලබා දුන්නු තැන ඔබගේ තිබුණු නිර්වාචන අපිට මතකයි. අපි ඔබත් සමග සංවාද කරනකොට මේ දේශයේ මහා ගාන්ධර්වයා එවැනි යෙදුම් ඔබ නන්දා මාලනියව තබන්නේ කොතනද?
7: මම ඇත්ත වශයෙන්ම මම එකගයි පණ්ඩිත අමරදේවයන් හඳුන්වලා දුන්න වචනයට පණ්ඩිත අමරදේවයන් සැවැහැදින්නේ ස්වභාවිත ගීතේ සිංහල ලකුණ කියලා. ස්වභාවිත ගීතේ සිංහල ලකුණ ඒ යෙදුම හරි. ඉතින් ඒක හරිම ශාස්ත්‍රීයයි. මොකද ඒ කිව්වේ හේතුව තමයි ඇගේ හඬ අපි ගායන ශිල්පීන් කුලක හැටියට ගත්තාම අපිට සිටිනවා ඉතාම විශිෂ්ට ගණයේ ගායක ගායිකාවන්. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් තමයි ඒ හඬවල් පෝෂණය වුණේ. එහෙම හඬවල් තියෙනවා අපිට. මම ඕන නිදර්ශන හැටියට කියන්නම්. සුජාතස්සනායක මහත්මයාගේ ආචාර්ය සුජාතස්සනායක අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පීන්ගේ හඬ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සුපුෂ්පිත හඬ. මහාචාර්ය සනත්නන්ද සිරි මෙතුමාගේ හඬත් එහෙම. තව සමහර හඬවල් තියෙනවා දේශීය හඬවල්. කියන්නේ දේශීය ජනනාද රටාවලින් හැදිච්ච හඬවල්. ඒ මම වර්ග කරන්නේ නන්නා මාලිගේ හඬන්නේ ඒ කුලකේට ආචාර්ය විත්තවස්සනායකයන්ගේ කතහඬ, TN ජයරත්නයන්ගේ කතහඬ. ඒ කතහඬවල් වල තියෙන දේශීය ඌරුවක්. තව සමහර හඬවල් තියෙනවා අපරදික සංගීතයෙන් විසිරුණු හඬවල්. ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ හඬ, ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හඬ අපරදික ඌරුවක් එක්ක යන හඬ. ඉතින් මේ හඬවල් වර්ග කරාම මේ සාම ප්‍රතිභාපූර්ණ කුසහස්ත ගායන ශිල්පීන්ගේ නන්දාමාලිය මා ස්ථානගත කරන්නේ දේශීය ගැමි ඌරුවක් එක්ක පැමිණි හඬක් විතරයි. ඇයගේ හඬේ නැහැ උත්තර භාරතීය සංගීතයේ ඌරුවක්. ඒක අපරදික ඌරුවකුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි පණ්ඩිත අමරදේවයන්ගේ හඳුන්වා දීම ඉතාම උචිතයි. ස්වභාවිත ගීතේ සිංහල ලකුණ තමයි ඒක තර්කයක් නැහැ.
4: ලෝක මල්ල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලිය වන ස්විට්සර්ලන්තයේ ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී හෙළවිසි කිරීමේ සව්වේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. ලෝක ප්‍රමුඛ පෙළේ ප්‍රබල ක්‍රීඩකයන් රසක් තරඟ වැදුණු මෙම සව්වේදී විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් රුමේෂ් එම තරගයේ රන් පදක්කම හිමි කරගත්තා. එහිදී රුමේෂ් තරඟ දැක්වූ දක්ෂතාව මීටර් 88.14. ඉන්දියාවේ නිරාජ් චොප්‍රා මීටර් 88.05 දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත් වූ අතර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.69 දක්ෂතාවක් දක්වමින් තුන්වන ස්ථානය හිමි කරගත්තා. එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එදිර වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී දිවයිනපුරා දැඩි වියලි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති අතර ඒ සඳහා ඇති පූර්ව සූදානම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙන්ම ජල හා විදුලි බල සැපයීමට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීමට ඒකාබද්ධ සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ජල කපාදුවක් කිරීමට සිදු වුවහොත් ජලාශ හිඳන තෙක් නොසිට ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් ජලහිඟයෙන් ජල පීඩාවට පත්වන ප්‍රදේශ කල්තියා සිතියම්ගත කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාපතනයෙන්ම උපරිම ජලජ ධාරිතාවක් රැස්කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධති කඩනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත් වර්ෂා ජලය උපයෝගී කරගෙන මහකන්නේ බිම් සකස් කිරීම ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙනවා. එමෙන්ම වියලි කාලගුණය හමුවේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයීම සඳහා අවශ්‍ය අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීමට සහ වනසතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමටද පියවර ගන්නා ලෙසයි එහිදී උපදෙස් ලබා දී ඇත්තේ. කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා ලියතුම් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයකින් හෝ පැනවීමට රජය පියවරගෙන නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. ඔහු කියා සිටියේ දළදා පෙරහර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලා අලියතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.
8: ලියාපදිංචි ලිපිගොනු පදනම් කරගනිමින් නෛතික ගැටලු නොමැති හීලා අලියතුන් සංඛ්‍යාව 56ක් දැනට හඳුනාගෙන තියෙන පරිදි ලිපිගොනු ක්‍රිය ඒවා ඉහත සඳහන් කරන ලද නෛතික ගැටලු නොමැති හීලා අලියතුන් සහ ඔවුන්ගේ හිමිකරුවන්ගේ ලිපින ඇතුළත් වාර්තාව මම සභාගත කරනවා.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරියල්ල මහත්මිය විසින් මෙහිදී වර්තමානයේ මතු ඇති ගැටලු කිහිපයක් මතු කර දැක්වුවා.
9: මං හිතන්නේ පසුගිය දිනවල විශේෂයෙන්ම අපේ බෞද්ධ සංස්කෘතියට හා සම්බන්ධ උත්සව ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් මේ හීලා ඇතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා. මහනුවර දළදා පෙරහැර වැනි ආගමික හා සංස්කෘතික උත්සව අපගේ ජාතික උරුමේ සහ අනන්‍යතාවය වැදගත් කොටසක්. ඒත් අද වන විට මේ ශ්‍රී ලංකාවේ මං හිතන්නේ කරු නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට ඒ සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා. බහුතරයක් 70% ක්ම අවුරුදු 65 70ක් විතර වයස හීලා ඇතුන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට ගියොත් අපේ මේ සම්ප්‍රදායන් පවත්වාගෙන යාමට අපට අපහසු වෙනවා. විශේෂයෙන්ම අලියතුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරමින් මහනුවර දළදා පෙරහැර වැනි සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායන් අනාගත පරපුරට රැගෙන යාම සඳහා රජය ගැනීමට බලාපොරොත්තු වන දිගු කාලීන සැලැස්ම මොකක්ද කියලා
4: පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ අදාළ සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය නිරන්තර පහසුකම් සපයන බවයි.
8: විශේෂයෙන්ම කියන්න ඕනේ දළදා පෙරහැර හෝ වෙනත් ආගමික කටයුතු වලට අලියතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් කිසිදු බාධාවක් කිසිදු ආකාරයෙන් ලබා නොදීමේ තීරණයක රජය නැහැ. ඒ වෙනුවෙන් අදාළ පහසුකම් අපි සපයනවා. වර්තමාන රජය තීරණය කෙරුවා විශේෂයෙන්ම සංස්කෘතික හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම මේකට විශේෂඥ කණ්ඩායමක් එක්ක ගැසට් නිවේදනයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා ඒකේ හොඳ විශේෂඥ පිරිසක් ඉන්නේ. ඒ පිරිස මේ වෙනකොට ඒක සකසමින් තියෙනවා. ඒක අවසාන අදියරේ තියෙනවා. මෙන්න මේ හීලා අලියතුන් ළඟ තබා ගැනීම විශේෂයෙන්ම සංස්කෘතික කටයුතු පෙරහැරවල් සඳහා අලියතුන් ලබා දීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කිරීම සඳහා
4: රහසිගත බව සහ පුද්ගලිකත්වයේ කඩකිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හැරි කුමරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් 6 දිනකු විසින් ගොනු කර තිබූ නඩුවක් පරාජය වීමත් සමග ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශන සමාගම් වෙත පවුම් මිලියන 9.54 මුදලක් ගෙවන ලෙස බ්‍රිතාන්‍ය අධිකරණයේ නියෝග කර තිබෙනවා. නීති විරෝධී ලෙස තොරතුරු රැස් කිරීම පුද්ගලිකත්වයට හානි කිරීම සම්බන්ධයෙන් මෙම සමාගමට එරෙහිව හැරි කුමරු ඇතුළු පිරිස මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය තීන්දු කළේ අදාළ චෝදනා සාක්ෂි සහිතව සනාථ කිරීමට පැමිණිලිකරුවන් අපොහොසත් වී ඇති බවයි. ඒ අනුවම නඩුව සඳහා වැය වී තිබූ නීතිමය පිරිවැය සහ වන්දි මුදල් ලෙස මෙලෙස පවුම් මිලියන 9.54 මුදලක් ඩේලි මේල් ප්‍රකාශන සමාගමට ගෙවීමට හැරි කුමරු ඇතුළු පිරිසට එරට අධිකරණය නියම කර තිබෙනවා.
3: විශ්වාස කරන සත්‍ය
4: net news නිමාව මෙලඟ net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
12: මහාද තාත් ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
13: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
15: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි

ඔන්න දැන් මේ සින්දුව හොඳට අහන්න ඕනේ හැමෝම. මගේ පුතාලා රේඩියෝ එකේ සද්ද තව චුට්ටක් වැඩි කරගන්න බලන්න. නන්දාමාලි නැන්දා කියන හරිම ලස්සන සින්දුවක්. මේ සින්දුවෙන් තමයි අද ඔන්න අපි ෆේස්බුක් පිටුවේ අපේ හිස් තැන සම්පූර්ණ කරන්න තියෙන්නේ. කලබල පැංචා කවියක් දානවනේ මම ඉන්න දවසට, නේද? සචිර නැන්දා ඉන්න දවසට තේරවෙල්ලක් දානවා. ඉතින් ඔන්න අද මේ සින්දුව ආශ්‍රයෙන් තමයි හිස් තැන සම්පූර්ණ කරන්න තියෙන්නේ. සින්දුව හොඳට අහගෙන හිටියා නම් වචනේ හොයාගන්න පුළුවන්.

0: sono sin due accasunende.
1: E che ne penso su budessanak?
0: Ai buon su budessanak accasunende.
1: Oh, su beveva. Den decca di sin due balanaco. Nanda mali nenda cucciola lassante che la tiena aned. Casi panam hiti hetti. Saturo genayati rahasi. Potin patin lad denume dhanaya sadakal surake. Enang, dengon ape panchayala iganaganna deval, panchala iganaganna deval, hemadakama thiyenawa neda? Dengon salli nang ithin apita nathi wenna puluwan ne? Habai, api iganagat dhanaya, api ekathu karagatta deval. Eva, I can api. I can a gat the deval potin patin nekatukaragat the denuma. Kavadavat him apate another. Nanny, nanny. Nyane, what an kale given in the mage mali, in the mage nangi. A sindua, then apiara hanukutanika mohe ahana to vedi hundert. Ahalabalan the koi pad, kuchir a lassan a loco gamburak the kianikela. Itim. අද කාලේ මං හැමතිස්සෙම කියනවා යාවත් කාලීන සින්දු ගොඩාක් එතුමිය අපිට ගායනා කරලා දීලා තියෙනවා. ඉතින් හැමදාකම අපිට මේ සින්දු මතක් වෙන්නේ එකයි. හැමදාකම අපි මේ සින්දු අහන්න කැමති එකයි. හැමදාක මේ සින්දු වල තියෙන අර්ථය අලුත් වෙන්නේ එකයි. මොකද දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොටත් නේද පැංචෝ? දැන් පැංචලා ෆෝන් එහෙම බලනවා, කාටුන්ස් බලනවා නේද? ගේම්ස් වලට යනවා, එක එක දේවල් කරනවා. ඇල්ෆා ජෙනරේෂන් එක පරම්පරා කොච්චර අලුත් වුණත්, ලෝකෙ කොච්චර අලුත් වුණත්, ඥාණය වඩා ගන්න ඕන, කාලය ගෙවන්න ඕන, ඥාණය වඩන්න, එකතු කර ගන්න ඕන හැම අත්දැකීමකින්ම දැනුම. ඉතින් ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනත්. ඉතින් පැංචෝ, කොහොමද මේ දවස්වල කියන්න බලන්න.
0: දැන් එදා ඉස්කෝලේ පටන් ගත්තනේ. එදා ඉස්කෝලේ පටන් ගත්තනේ අපි සෙල්ලම් කරා, යාළුවත් එක්ක අකුරු ලිව්වා. තව අපි චිත්‍රෙන්ද
1: ඒව තමයි කරේ නේද?
0: මල්ලිත් එක්ක සෙල්ලම් කරා.
1: දැන් අද පැංච කතාවක් හරි සින්දුවක් හරි හිම කියනවද? මොකක්ද කියන්නේ? කතාවක්. එහෙනම් කතාව දැන් කියමුද? කියන්නකො බලන්න. ඔන්න පැංචගේ කතාව අපි අහමුකෝ.
0: ඔන්න එක මත් එක

0: ඇතුළට ඉදවස හම දවසත් ජීවත්තුුණ
1: දුල ඇතුළේ
0: ඊට පස්සේ ඔන්න එක දවසත්ද අලි පැංචෙක් කැවිල්ල ඒගුල පාගල දැම්ම
1: හනේ
0: ඊට පස්සේ
1: ඊට පස්සේ
0: ඊට පස්සේ ඒ ගුකුම් හැමදාම ඒකම කරන නාලා එනකොට වතුර ගහනවා අරං ඇවිල්ල හොඩ වැලෙන් ඇතුළේ ගහන කූම්බියකට ඇතුත කූම්බියුන්ට ගුල කැඩෙනෝ කූම්බි තෙමෙනෝ ඉදවස දවස නෑ කූම්බිය දන්නවන අලිය අලි පැංච නිදිය ගන්න තැන ඉදවස දවසක් කූම්බිය ගිහිලා අලියගේ හොඩ වැතුල් හමින් හෙමින් ගීල හොඩ වැල ඇතුල්ට මොනාද දන්න කනෝ
1: ආය කැන දැ කූම්බි ගිහිල්ල අලියගේ හොඩ වැල ඇතුළට දැඟීට පස්සේ අලියට දැනෙනවා මුක් මොනහරි කනව කියලා හෙමද කවුහරි මාව කනව වගේ දැනෙනවනේ
0: අලිය සතෙ ගියාම මොකෙක් හරි සතෙ ගියාම එයාට අමාරුවයි
1: දැන් හොඩ වෙලාස්සට ගිහිල්ල කූම්ඹිය හිට මෙහිට දඟලනකොට දැන් අමාරුයිනේ
0: ඉඩවස කූම්ඹි කන අනේ කවුද මගේ හොඩවල ඇතුළට එන්න ඉන්නේ එලියට එන්න කෙල අලිය කෑ ගැව්වා ඉඩවස කුමේ කිව්වා ආයි අපේට කරදර කරනවාද ගුල්ල පාගනවාදායි කියලා කිව්වා ඊට පස්සේ කිව්වා මේ අලිය පැංච ආයි එහෙම කරන්න කියලා වතුර ගහන්න ගුල පාගන්න කියලා කිව්වා
1: මං ආයෝ ගොලන්ට කරදර කරන්නේ නෑ එහෙම කියලා අලි පැංච කිව්වා නේද
0: මං සමාවෙල්ලනවා කියලා කිව්වා ඊට පස්සේ කූම්බි පැංච එලියට ආවා ඊට පස්සේ කවදාවත් හැමදාම සතුටින් ඉන්න කූම්බියෝ කූම්බියෝයි අලිය කවදාවක්වත් වැරදි කරන්න
1: කරදර කරන්න ආයි කූඹින්ට
0: නෑ ඒකෙන් අපිට ගන්තීන් මොකක්ද ගසන්නද
1: ඒක තමයි මොකක්ද කියලා කියන්න
0: අපි පොඩි ලොකුයි පොඩි වුණාට ලොකුයි කියලා කියන්න බෑ
1: දැන් අලිය කොච්චර ලොකු වුණත් එයා තමයි වැඩ කියලා කියන්නම බෑ නේද
0: කූඹි පැංචා පොඩි වුණාට
1: එයාටත් මොලේ තියෙනවා හොඳට මේ නිසා එයා මොලෙන් කොච්චර පොඩි වුණත් වැඩ ගන්නවා නේද අන්න තැනට සුදුසු විදිහට හැසිරෙනවා දැන් අලිය කවදාවත් එහෙම හිතුවේ නෑනේ එයාට එහෙම කූඹි පැංච ඇවිල්ලා පාඩමක් උගන්නයි කියලානේ අන්න ඒකයි ලොකු පොඩි කියලා නෑ අපි හරි තැනදී අපේ මොලේ බුද්ධිය පාවිච්චි කරොත් අපිටත් හොඳ වැඩ කරන්න පුළුවන් නේද ඒකනේ දැන් ඔන්න පැංචෝ ලස්සන කතාවක්නේ පැංච කිව්වේ පැංචට දැන් පුළුවන් පාට සිත්තම් තරඟට ලස්සන ඔන්න චිත්‍රයකුත් අඳින්න තව ගොඩාක් දුර හිතලා මොකද දන්නවද විෂන් කෙයා පාට සිත්තම් තරඟෙ තියෙනවනේ පැංචෝ හරිද ඉතින් පැංචට පුළුවන් පැංච චිත්‍රන් දිනාසයිනේ පැංචිත් ආසයිනේ හෙටලොව දකින මාගේ දැස් තමයි චිත්‍රය මාතෘකාව වෙන්නේ හරි ඔන්න දැන් හිතන්න පුළන් දැන් දැක්ක දලි පැංචා හෙට දවසක් ගැන හිතුවෙනෑ මන් තමයි ලොක්කා මන් මට තියෙන්නේ ඔලී කකුල් ඔලී ඇඟක් කියලා හිතාගෙන එයා පාගගෙන ඔහේ කියා කූඹි මේ යාළුවන්ගේ ගෙදර නේද එයා හිතුවේ නෑනේ මුකුත් වෙයි කියලා හෙටක් ගැන හිතුවේ නෑ හැබැයි කූඹි ඊට වැඩිය දුර පාවිච්චි කරා මුලේ නේද හෙට දවස ගැන ඒකොල්ල හිතුවා අන්න ඒ වගේ දැන් මේ මාතෘකාව ගැන එක එක විදියට හිතන්න පුළුවන් එක එක පැතිවලින් හෙට ලොව දකින මාගේ දැස් අපි කොහොමද හෙට ලෝකය දකින්න කැමති වෙන්නේ මේ මාතෘකාවට පුතාලා ලස්සනම චිත්‍ර ඇඳලා එවන්න ඕන සැප්තැම්බර් 18ට කලින්

0: විෂන්කයා පාට සිත්තම් තරගෙට දැන් අපේ දරුවෝ දියසායම් වලින් පැස්ටල් වලින් පැස්ටල් සායම් ඇක්‍රලීක් තෙල් සායම් මේ එක එක මාධ්‍ය වලින් චිත්‍ර අඳිනවනේ. ඕනම මාධ්‍යයක් තෝරගන්න, කඩදාසි, බෝඩ්, කැන්වස්, ඕනම මතුපිටක අඳින්නත් පුළුවන්. අඟල් 18-14 තමයි චිත්‍රයේ ප්‍රමාණය වෙන්නේ. තිරස් පැත්තට සිරස් පැත්තට ඕනම පැත්තකට අඳින්නත් පුළුවන්. ඒ හින්දා හරිම පහසුයි ඔයාට. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණයට තමයි විෂන් කෙයා පාට සිත්තම් තරගෙට ඕගොල්ලෝ ඇඳපු චිත්‍රය තැපැල් කරන්න ඕනේ. මුදල් තෑගි ගොඩාක් තියෙනවා. ප්‍රාථමික, එතකොට කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ කියලා වෙන් කරලා තියෙන්නේ. 1 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දරුවන්ට අවස්ථාව තියෙනවා. පළමුවන ස්ථානයේ, දෙවන ස්ථානයේ, තුන්වන ස්ථානයේ විශිෂ්ට සම්මාන, සම්මාන කුසලතා වෙනකම්ම මුදල් තෑගි තියෙනවා. ඉතින් මේ මුදල් තෑගි සහතිකපත් වටින සහතිකපතක් ලබා ගන්න ඉක්ම කරන්න ඕන. අම්මල තාතල දැන් මන් දන්නවා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා. අපේ දරුවොත් අහගෙන ඉන්නවා. ඉතින් අම්මල තාතල දරුවන් උනන්දු කරවන්න. සැප්තැම්බර් 18ට කලින් විෂන් කෙයා පාට සිත්තම් තරඟෙට ලස්සන සිත්තම් මෙවන්න කියලා. වැඩි විස්තර දැනගන්න පුළුවන් www.visioncare.lk කියන වෙබ්සයිට් එකෙන්. හරිනේ පෙන්ච්, එහෙනම් චිත්‍රය අද ඉඳලා අඳින්න පටන් ගන්නවද? හාද? හා. එහෙනම් අපි දුරකථන අංක 2ම කියමු, කතා කරන අංකය කියමු බලන්න.
1: 01-2-55-33-3 යාළුවා අපිට කෝල් කරන්න.
0: දැන් ඔන්න අපේ දුවල පුතාලට අද සෙල්ලම් ගෙදර වෙලාවේ සෙල්ලම් ගෙදරට ඇවිල්ලා නන්දා මාලිනී මහත්මිය ගායනා කරපු ලස්සන සින්දු තියෙනවා පුතේ. ළමා ගීත තියෙනවා, අපිට ඉගෙන ගන්න පුළුවන් දේශාභිමානී ලස්සන මගේ රට ගැන, මගේ දේශය ගැන, මගේ ජාති ආගම ගැන කියපු ලස්සන සින්දු තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට ආදරය ගැන, කරුණාව, දයාව ගැන එහෙම කියපු ලස්සනම ලස්සන නිර්මාණ ගොඩාක් තියෙනවා. ඉතින් මේ දේවලුත් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මල් කියන්නේ කාට කාට නේ? ලෝක ළමා දිනයේ දවසේ සින්දුව නැතුවම බෑ නන්දා මාලිනී මහත්මියගේ. ඉතින් ඒක ඒ සින්දුව විතරක්ම නෙමෙයි, කැමති විදිහකට ඉදිරිපත් කිරීමක් කරන්න සෙල්ලම් ගෙදරට එන්නකෝ, කතාවක් කරන්න ඕනත් පුළුවන්.
2: FM 95 FM 94.8 Net FM
1: 7:18
3: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
5: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 1388 අමතන්න.
8: ඌවේ කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
9: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා කෑගි.
8: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
10: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
11: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට
2: ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
10: මෙත් net පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරුනේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉඳද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
10: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු. FM 95 FM 94.8 Net FM

0: කසුන්නේ මන්දාමාලනීනෙන්ද අපි වගේ පොඩි කාලේ හරියට දුක් ඉඳලා තියනා නේද?
1: ඒකනේ පැංච හිගෙන ඇහුව නේද ඊයේ? දැන් ඔන්න මෙහෙමයි. ඒක මම මෙන්න මෙහෙම කියන්න පටන් ගන්නම්කෝ. දැන් කලබල පැංච අහන අපේ චූටි දුවල පුතාලා මේව ගැන දැනගන්න ඕන. විශේෂයෙන්ම අපේ මේ ඇල්ෆ පරම්පරාව මේව ගැන දැනගන්න ඕන පුතේ. මම දන්නවා ශිෂ්‍යත්ව දරුවන්ට නන්දමාලිනී මහත්මියගේ සින්දු එහෙම ඉගෙන ගන්න තියෙනවා. ඒව ගැන ශිෂ්‍යත්වයේ කියලා, කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනකොට මම දන්නවා ඉස්කෝලවල ගුරුවරු ඒව කියලා දෙනවා. මෙන්න මේ සින්දු එහෙම කියලා අහන්න සලස්වනවා. ඉතින් දැන් අර පැංචහපු ප්‍රශ්නෙට උත්තරේ මෙහෙම මම පටන් ගන්නම්කෝ. ඒක කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේදී එස් මහින්ද හිමිගේ KSK කවි එතුමිය වේදිකාවේ ගායනා කරලා තියෙනවා පැංචු. ඒ කියන්නේ නන්දාමාලිනී නැන්දා පාසල් කාලේ හරිම ජනප්‍රියයි කවි කියන නැන්ද විදියට. එයාට කියලා තියෙන්නේ ඉස්සර කවි කියන නැන්ද කියලා. ඉතින් ඔන්න ඇයිගේ දක්ෂතාවය ගුරුවරියක් පසුකාලීනව දැකලා තියෙනවා. හානේ කවුද මේ කවි කියන චූටි දෝනි එහෙම කියලා. ඊට පස්සේ මෙන්න මේ ගුරුවරිය නන්දාමාලිනී මහත්මියගේ දක්ෂතාවය පුංචි කාලෙදී අඳුනගෙන රේඩියෝ සිලෝන් ළමා පිටියේ වැඩසටහනට එකතු කරනවා. ඒ කියන්නේ වැඩසටහනේ කරුණාරත්න අබේසේකර මහතාට, සරත් විමලවීර මහතට මෙතුමියව හඳුන්වලා දෙනවා. ඊට පස්සේ නන්දාමාලිනී මහත්මිය මුලින්ම ගායනා කළ තියෙන ළමා පිටියේ පාවෙන මේ කුළු ගුවනේ කියන සින්දුව අජන්තා රණසිංහ මහත්මයා තමයි මේ සින්දුව ලියලා තියෙන්නේ. ඉතින් නන්දාමාලිනී මහත්මිය මුලින්ම තැටිගත කරලා තියෙන්නේ බුදුසාදු බුදුසාදු සමන්වැලක් වෙන්නම්. අහලා තියෙනවද පැංචා? ඒකනේ ඔන්න ඒක අහන්න ඕන. බුදුසාදු බුදුසාදු කියලා හරිම ලස්සනයි නන්දාමාලිනී මහත්මිය ගායනා කරන ලස්සන සින්දුවක්. මෙන්න මේ සින්දුව තමයි මුලින්ම එතුමිය තැටිගත කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතුමියගේ හැරවුම් ලක්ෂ්‍යය, දැන් අපි කියනවනේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා අහනවනේ කෙනෙක්ගෙන්. මෙතුමියගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය 1959 ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සංවිධානය කරනවා එයාර්ෂිප් කියලා ගායනා තරගයක්. හරිද පැංචෝ? එයාර්ෂිප්. ඉතින් මේ එයාර්ෂිප් කියන ගායනා තරගයේ පළමුවන ස්ථානයේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ නන්දාමාලිනී මහත්මිය, දෙවන ස්ථානයේ දිනාගන්නේ වික්ටර් රත්නායකයන්, තුන්වන ස්ථානය රෙක්ස් කොඩෙප්පිලි මහතා, අංක 1 කියන්නේ පළමුවන ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ නන්දාමාලිනී මහත්මිය. ඉතින් ඒක තමයි ජීවිතයේ එතුමියගේ හැරවුම් ලක්ෂ්‍යය වෙලා තියෙන්නේ. ඉතින් මේක ලොකු තරගයක් ඒ කාලේ, ආශිප් කියලා ගායනා තරගය. අපි හිටියෙත් නෑ ඔය කාලේ. ඉතින් තෑකි විදිහට හම්බ වෙලා තියෙන්නේ ඉන්දියාවේ මුම්බායි යන්න. ටිකට් පත් දෙකක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඔන්න දැන් පැංච කියපු ප්‍රශ්නේ. ප්‍රංච කිව්ව නේද එතුමී ඒ කාලේ ගොඩාක් දුක් විඳලා තියෙනවා නේද නැන්ද කියලා මගෙන් ඇහුවනේ. ඉතින් ඔන්න දැන් උත්තරේ මෙතනදී හම්බ වෙනවා. දැන් ඉන්දියාවේ මුම්බායි යන්න ටිකට් පත් දෙකක් එතුමියට මේ තරගයෙන් හම්බුණාට ගුවන් ගමන යන්න තරම් වටපිටාවක් ඇයට ජීවිතයේ වෙනකොට තිබිලා නැහැ. මොකද දුෂ්කර ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. තාත්තා ලොකු රැකියාවක් කරලා නැහැ, පුංචි රැකියාවක් කරලා නිදි මරාගෙන තමයි දරුවෝ ස්මහත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට ඒ මුදල නන්දාමාලිනී නැන්ද අතට අරගෙන තියෙනවා. රුපියල් 1200ක් තමයි මුදල වෙන්නේ. ඉතින් මේ අතට සල්ලි ලබාගත්තු ගමන්, දැන් මේ අතට සල්ලි ගන්න එතුමිය ඒ අනුග්‍රහ කරපු ආයතනයට තාත්තත් එක්ක ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් තාත්තත් එක්ක නන්දාමාලිනී මහත්මිය කඩේකට යනවා දැන් සල්ලිත් අරගෙන. ගිය ගමම්ම සරුවත් වීදුරුවක් තාත්තත් එක්ක බීලා ගෙදරට ඕන කරන අඩුම කුඩුමත් අරගෙන තමයි එදා ගිහින් තියෙන්නේ. දැන් ඇයික තාත්තා නිදි මරාගෙන මහනවා. දුම්දාන අඟුරු ඉස්ත්‍රික්කෙන් දාඩිය දාගෙන ඒ මැදුම් මදිනවා. මේක ඇය පුංචි කාලේ ඉඳලම බලාගෙන ඉඳලා තියෙනවනේ. ඒ නිසා පැංචෝ එදා ඒ පුංචි නන්දාමාලිනී මහත්මිය අර සල්ලි වලින් එයාගේ තාත්තට විදුලි ඉස්ත්‍රික්කයක් අරන් දීලා තියෙනවා. අන්න පේනවද පැංචෝ? කොච්චර හොඳ දරුවෙක්ද නේද? ඒකනේ අනිත් මුදලින් ගෙදරට විදුලිය අරගෙන තියෙනවා. මොකද ඒ වෙනකොට ගෙදරට විදුලිය තිබිලත් නෑ. කුප්පි ලාම්පුවෙන් තමයි වැඩ කරලා තියෙන්නේ. තාත්තට රෑ වැඩ කරනකොට බොන්න උණු තේ තියාගන්න ෆ්ලාස්ක් එකකුත් අරන් දීලා තියෙනවා. ඔන්න ඔහොම තමයි ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ. 1961 පණ්ඩිත අමරදේවයන් නන්දාමාලිනී මහත්මියගේ ගෙදරට එනවා. චිත්‍රපට පසුබිම් ගායනයට ආරාධනා කරනවා. 1962 රන්මුතු දූව චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතත් එක්ක ගලන ගඟකි ජීවිතේ සින්දුව ගායනා කරනවා. එතකොට දන්නවද නන්දාමාලිනී නන්දට අවුරුදු කීයද කියලා? ඒ කියන්නේ මුල්ම චිත්‍රපට ගීතය ගායනා කරනකොට වයස කීයක් වෙන්නද කියලා දන්නේ නෑනේ. නෑනේ, අවුරුදු 16යි චූටි. අවුරුදු 16ක තරුණ දුවක්. එතකොට ඉතින් ඒ කාලේ දැන් මේ ස්ටුඩියෝ එකේ මේක රෙකෝඩ් කරනකොට මයික්‍රෝෆෝනේටවත් උස නැහැ. එච්චර චූටිනේ, අවුරුදු 16යිනේ. ශබ්ද පරිපාලක විදිහට ඉඳලා තියෙන මර්වින් රුද්‍රිගෝ කියන මහත්මයා. මේති මර්වින් රුද්‍රිගෝ මහතා ඇයව බංකුවක් උඩ තියලා තමයි ගායනා කරවල තියෙන්නේ රන්මුතු දූව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතය කියන සින්දුව. බලන්න කොච්චර ලොකු අතීතයක්ද මේ. 1964 පැංචෝ මුල්ම සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාව වෙන්නේ නන්දා මාලිනියන්. ඉතින් ඔන්න බලන්න ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කොහොමද අරගෙන ගියේ කියලා. දැන් සම්මාන ලබන්න අපි හැමෝම කැමතියි නේද පැංචෝ? දැන් පැංචටත් ඉස්කෝලේ අර කප්ස් මෙඩල්ස් එහෙම හම්බ වෙනව නේද? එතකොට ආසයිනේ, සතුටුයිනේ. ඒ වගේ 1964 තමයි පුතේ මුල්ම සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව වෙන්නේ නන්දාමාලිනී මහත්මිය. ඊට පස්සේ ලක්නෞවල බාත්කණ්ඩේ සංගීත සරසවියේ සංගීත විශාරද උපාධිය ලබා ගන්න යනවා, සම්පූර්ණ කරනවා. ඉතින් මේක ලොකු කතාවක්. මේ ඉතාම කෙටියෙන් කිව්වේ, තව එතුමියගේ ජීවිත කතාවේ ගොඩාක් තැන් තියෙනවා අපිට ආදර්ශයට ගන්න. එතුමියගේ ධෛර්යය, කැපවීම, උත්සාහය, ශක්තිය, නොසැලෙන ගුණය, ඒ හිතේ තිබුණු ආදරය, කරුණාව, මේ හැම දෙම තමයි අපිට පාඩම් විදිහට කියා දුන්නේ සංගීතයෙන්, ගීතවලින්. කොච්චරනම් ගීත ගායනා කරලා තියෙනවද චූටි බබාලටත්? මල් කියන්නේ කාට කාට? හා පැටවුන්, ගිනි හොරා, ගින්දර, ගෙන ගියා වගේ සින්දු, කුචි කුචියෝ වගේ සින්දු අයන්න කියන්න. ඊළඟට ආදරය ගැන, එතකොට දේශාභිමානය ගැන ගොඩාක් සින්දු තියෙනවා. ඉතින් එතුමිය මං හිතන්නේ අපිට මේ විදිහට කතා කරන්නත් ගොඩක් දේවල් ඉතුරු කරලා අපිට හයිය ධෛර්යය ඔක්කොම කියා දීලා තමයි පුතේ ඔය විදිහට සැතපුනේ. ඉතින් මං හිතනවා අපිට හැමදාම ලොකු මතකයක් තමයි නන්දාමාලිනී මහත්මිය. පැංච ආසයි නේද මේ විස්තර අහන්න? ඒකනේ මගෙන් ඇහුවේ. හරි, එහෙනම් අපි ටක් ගාලා අපහෝ විරාමයක් අරගෙන එතුමියගේ තව ලස්සන සින්දුවක් අහලා ඊට පස්සේ සෙල්ලම් ගෙදරට යමු නේද? නිර්මාණ පිටුවත් බලමු. හා, දැන් අපේ පැංචගේ යාළුවෝ සෙල්ලම් ගෙදරට ඇවිල්ලා ලස්සන දේවල් ඉදිරිපත් කරයිනේ. නිර්මාණ පිටුවෙත් මම දැක්ක ගොඩක් ලස්සන දේවල් එවල තිබ්බා. ඒ වගේම යන්න අපේ Facebook පිටුවට, netfm Facebook පිටුවේ දාලා තියෙනවා පෝස්ට් එකක්. මේ පෝස්ට් එකේ හිස්තන සම්පූර්ණ කරන්නකෝ බලන්න. හිස්තන සම්පූර්ණ කරලා අපිට එවන්නකෝ. ඒ කියන්නේ කමෙන්ට් එකක් විදිහට, Facebook එකේම කමෙන්ට් එකක් විදිහට මේක කරලා බලන්න. අම්මල තාත්තල මන් දන්නවා මේ දේවල් කරනවා, දරුවොත් එක්ක මේවා බෙදා ගන්න. ඉතින් අපි උදේ 8 වෙනකන් ඉන්නවා. කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: ลเป็นจ๋อ
1: හරි අපි නිර්මාණ පිටුව බලන්න හදන්නේ 0811 95 95 95 WhatsApp අංකෙට උන ලස්සන දේවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා අපි බලමු. දැන් මම කියවනේ පුතාලට නන්දමාලි මහත්මිය ගැන පුතාලට හිතෙන විදිය දැනෙන විදිය ලස්සන නිර්මාණයක් විදිහට එවන්න පුළුවන්. සෙල්ලම් කතර වෙලා විදිත් කතා කරලා ඒක කතාවක් වෙන්න පුළුවන් සින්දුවක් විදිහට වෙන්න පුළුවන් එතුමී ගායනා කරපු සින්දුවක් වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් අත ඉදිරිපත් කරන්න. දැන් අපි පුළුවන් නම් කියන තරඟ වටේදී කරන්නේ අපි කියන විස්තරයෙන් ප්‍රශ්නයක් අහනවනේ WhatsApp කරන්න කියලා. දැන් අද මම කිව්වේ නන්දාමාලිනී නැන්ද ගැන, නන්දාමාලිනී මහත්මිය ගැන, අපේ අශෝරාව ගැන. ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි නන්දාමාලිනී මහත්මිය මුලින්ම තැටිගත කළ ගීතය මොකක්ද? නන්දාමාලිනී මහත්මිය මුලින්ම තැටිගත කළ ගීතය මොකක්ද? මම කියපු විස්තරේ හොඳට මහගෙන හිටියනම්, හොඳට ඇහුම්කන් දුන්නනම් ඒ කියපු විස්තරේ ඔය කියන ප්‍රශ්නට උත්තරේ තිබුණා. එතුමිය නන්දාමාලිනී මහත්මිය තැටිගත කරපු මුල්ම ගීතයයි අහන්නේ. මේක ඔන්නේ වන්න බලන්න 0811 95 95 95 කියන WhatsApp අංකෙට උත්තරේ එවන්න. හරියට උත්තරේ එවපු දුවෙක්ට හරි පුතෙක්ට හරි දවසේ තෑග පුළුවන් නම් කියන තරඟ වටේ ලැබෙන තෑග දිනා ගන්න පුළුවන්. එහෙනම් අපි නිර්මාණ පිටුව බලමු.
2: පුංචි අපේ නිර්මාණ පිටුව.
1: හරි.
2: ඒකෙ තියෙන ගස් දෙකයි, පොල් ගස් දෙකයි. ඉර මාම බහිනවද කොහෙද?
1: මට හිතෙන්නේ කවුද දන්නවද දෙවල තියෙන උඩුමත් මිහිඳු මහාවිද්‍යාලයේ එක වසරේ මනුලී දේව යානා කරුණාපාල. ඔන්න එවල තියෙනවා. දැන් ඔන්න හෝගාලා උත්තරේ වෙනවා අපි අහපු ප්‍රශ්නෙට. මෙන්න අපි කිව්වනේ නන්දාමාලිනී මහත්මිය ගැන එවන්න කියලා නේද? ඔන්න පැංචට මොකද්ද පේන්නේ බලන්න. චිත්‍රයක් ඇඳලා එවල නේද පැන්සලින්? අන්න නන්දාමාලිනී නැන්දව ඇඳලා එවල තියෙනවා පැන්සලින්. ගීතයක් අවසන් වූ පසුත් හදවතේ රැඳෙන හඬක් තිබේ නම් ඒ නන්දාමාලිනීගේ හඬයි. ඇයගේ ගැයුවා පමණක් නොව වචනවලට ආත්මයක් දී මිනිස් හදවත්වල නොමැකෙන මතකයක් නිර්මාණය කළාය. මේ විදිහට එවල තියෙන බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලයේ DM මලේෂා රුවන්තිකා. ලස්සනම ලස්සනයි නිදෝනියේ චිත්‍රයත් එක්කම ඔයාගේ වචන ටිකත් හරිම ලස්සනයි. හරි, මේ මොකද්ද?
2: බකමූණේ.
1: බකමූණ කොහොමද හදලා තියෙන්නේ?
2: පැන්සල් තුඩු වලින්
1: නෙමෙයි, අර පැන්සල උල් කරාම එන්නේ ඒ කොටස් වලින් හදලා තියෙන්නේ නේ. චිරත සයුල් උඩයාල ප්‍රාථමික විද්‍යාලයේ කසාගල 3 ශ්‍රේණිය. අපි දැන් චිත්‍ර ටික හොයාගන්න ඕනේ නේ උත්තරය අතරේ. මෙන්න මල් පුකුරක් තියෙනවා නේද පැන්චෝ? බලන්න. ඒ මල් පුකුර හදලා නේද? මල් බොකේ එකක් වඳුරඹ මධ්‍ය මහාවිද්‍යාලයේ 8 ශ්‍රේණිය බී පුන්සරි පෙහන්ස තමයි ඇඳලා තියෙන්නේ. ඒ වගේම අපිව සිංගප්පූරුවේ ඉඳලා අහන නැන්ද කෙනෙක් මං හිතන්නේවල තියෙනවා එතුමිය ගැන ලස්සන පෝස්ට් එකක් හදලා. කඩමණ්ඩියේ දොළ අයිනේ ඔබව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරි. කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසි ජාතියක් ගීතයෙන් නිවූ පිනෙන් උතුම් නිවනින් නිවේවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔව් අපිත් ප්‍රාර්ථනා කරන්නේ එහෙමම තමයි කියලා තියෙනවා. බොහොම වටින පැහැදිලි කිරීමක් පුංචි පැටවුන්ට කියලා. හරි, ඉතින් ඔව් අපි මේ දේවල් අපේ අලුත් පරම්පරාවට කියා දෙන්නම ඕන. නැත්තම් සමහර විට දන්නේ නැති දරුවෝ ගොඩාක් ඉන්නවා. කලබල පැංච චිත්‍ර පිටුව මෙන්න එවල තියෙනවා. මොකද්ද බලන්න?
2: මල් මෝස්තරය.
1: සනුෂී සිහන්සා දොළවත්ත දෙහිඔවට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 4 ශ්‍රේණිය. ලස්සනයි නේද පැංචෝ එක? මෙන්න වීඩියෝ එකක් විදිහට එවල තියෙනවා. අපි බලමු මොකද්ද කියලා. නිර්මාණය හදන විදිය එවල දැක්කද? කොහොමද හදන්නේ? මොනවයින්ද හදන්නේ?
2: කොළවලින් ගම් ගාලා
1: අල්ලවනවා. බලන්නකො ඕනි හැදුවට පස්සේ කොහොමද නිර්මාණය ලස්සන දැක්කද? යාළුවා ලස්සන වැඩක් කරලා ආනේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට කියලා ඒක හදලා තියෙන්නේ. කොච්චර හොඳයිද දෝනි. මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ 1B මිනුති බිනුල් විදානගේ ලස්සනම ලස්සනයි ඔයාගේ උත්සාහය අපි ගොඩාක් අගය කරනෝ මැනික. මේ බලන්න.
2: ඒ කවුද?
1: විස්මුණත්. විස්මුණත් තමයි විස්මුණක් තමයි. සහිරා කොලෙජ් ආයිෂා කළුතර බස් නැවතුම් පොල කියලා බස් නැවතුම් පොලේ චිත්‍රයකුත් ඇඳලෙවල තියෙනවා. අපි වහන මුස්ලිම් යාළුවෝ නේද? සහිරා කොලෙජ් ආයිෂා තමයි එවල තියෙන්නේ. හරිම ලස්සනයි. මෙන්න බලන්න. දැක්ක නේද? ශ්‍රී ධම්මින්ද පෙරපාසල පොද්දෙනි කන්ද මාලිබොඩ අමර උද්දීප තමයි එවල තියෙන්නේ. ගීතයෙන් පුංචි අප නැලවූ කිරි අම්මාට නිවන් සුව ලැබේවා කියලා තියනවානේ. කොච්චර සුන්දරයිද, කොච්චර ආදරෙයිද අපේ දුවල පුතාල නේද? මේ බලන්න. මේ මොකද්ද?
2: උංචිලා.
1: මේ කොහොමද බලන්න හදලා තියෙන්නේ යාළුවා? ලස්සනයි නේ. හරිම ලස්සනයි ඒ නිර්මාණය. ධනිතූ දීප්ත ආයුෂ්මන්ත් මගේ ගස්ස කියලා තියෙනවා. කිරිපොටුව විද්‍යාලය ඇහැලිය ගොඩ. මෙන්න දැන් උත්තරය තමයි එවල තියෙන්නේ ගොඩක්ම. දේවස්ථානය යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලය තමරු මිහිලියා සමරසේකර. දැක්කද පැංචා මොනවද ඒක තියෙන්නේ බලන්න?
2: වලාකුළු, ඉරමාමයි, ස්කූල් එකද?
1: ඔව්. කුරුසෙ දාලා නේද දේවස්ථානේ ඇඳලා තියෙනවා තමරු මිහිලියා. ලස්සනයි තමරු, කොහොමත් ලස්සනම ලස්සන චිත්‍ර අඳිනවා නේද? මෙන්න මෙන්න මේ මොනද?
2: බවුල් පැටි.
1: මේ
2: නෙළුමල.
1: ලස්සනයි නේද? හරිම සුන්දරයි. විසාකා ගර්ල්ස් හයි ස්කූල් බදුල්ල, විසාකා බාලිකා පාසල, බාලිකා උසස් විද්‍යාලය බදුල්ල, විහංගි සංජනා 6B ශ්‍රේණිය. බදුල්ල ඉන්නවනි චිත්‍ර අඳින්න පුළුවන් දක්ෂ දරුවෝ ගොඩක්. ඔන්න අපි අහපු ප්‍රශ්නට උත්තරය එවලා තියෙනවා. පුළුවන් නම් කියන තරඟවටේ අපි ඇහුවේ නන්දමාලිනී මහත්මිය මුලින්ම තැටිගත කළ ගීතය මොකක්ද කියලා අපි බලමුකො නේද? හරි උත්තරේ ලස්සන්ට එවල තියෙන්නේ කවුද කියලා. ඉතින් දවසේ පුළුවන් නම් කියන තරඟ වටේ තෑග දිනාගන්න පුළුවන්. නිර්මාණ පිටුවේ කවුද තෑග දිනාගන්නේ කියලා අපි තව ටික වෙලාවකින් කියමු නේද පෙන්චෝ? දැන් ඔන්න විෂන් කියා පාට සිත්තම් තරඟ ගැන තමයි ආපහු කියන්න හදන්නේ. හැමෝම දැන් බලාගෙන ඉන්න තරඟය සැප්තැම්බර් 18 වෙනකන් කල් තියෙනවා. අද 22 වෙනිදානේ, අගෝස්තු 22 වෙනිදා. ඔන්න වැඩේ පටන් ගන්න පුතේ, මේ නිවාඩු කාලය ඉවර වෙන්න කලින් පුතාල චිත්‍රය ඇඳලා තියාගත්තා නම් මහන්සි වෙන්න දෙයක් නෑ. එතකොට ටික ටික හෙමින් හෙමින් අඳින්න පුළුවන්. සැප්තැම්බර් 18ට කලින් එවන්න ඕන. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිනේ. ඒ වගේම දැන් අද ඔන්න විශේෂ වැඩක් වෙනවා මේ විෂන් කෙයා යුනියන් ප්ලේස් ශාඛාවේදී. දැන් අපේ මේ පැංච ආසයි නේද නිවාඩු කාලේ සෙල්ලම් කරන්න එක එක ඒවා? ආසයිනේ. යනවනේ එක එක තැන්වලට තාත්තත් එක්ක ඇක්ටිවිටීස් වලට. ඔන්න අද යන්නකෝ විෂන් කෙයා යුනියන් ප්ලේස් ශාඛාවට. තියෙනවා මැජික්, තියෙනවා ෆේස් පේන්ටිං, තියෙනවා එතකොට ඩිටෙක්ටිව් චැලෙන්ජ් ගේම්ස්, තියෙනවා ලස්සන ක්‍රියාකාරකම් එක්ක එකතු වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න කියලා අපි කලින් ඉඳන්ම කිව්වා. 076125.855 කියන අංකෙට අවුරුදු 5ත් 13ත් අතර දරුවන්ට තමයි අවස්ථාව තියෙන්නේ. අද විෂන් කෙයා යුනියන් ප්ලේස් ශාඛාවේදී අවු කණ්ණාඩි, ඒ වගේම ඇස් කණ්ණාඩි වලට 20%ක වට්ටමකුත් ලැබෙනවා. ඒ වගේම ලියාපදිංචි වෙන්න ඕන දරුවෝ, මොකද නැත්තම් එහෙම රැකවරණයේ ආරක්ෂාව ගැන අපි බලන්න ඕනනේ. ඒක නිසා තමයි විෂන් කෙයා නැන්දල මාමල කියන්නේ කලින්ම ලියාපදිංචි වෙන්න කියලා. දැන් අද තමයි දවස. අද උදේ 9 ඉඳලා 5 වෙනකන් තියෙනවා. නොමිලේ ඇස් පරීක්ෂාවක් තියෙනවා. අපි බලමු ලියාපදිංචි වෙන දරුවන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් විෂන් කියා පාට සිතම් තරඟෙට ඕගොල්ලන්ගේ ලස්සන නිර්මාණය වුත් හෙටලොව දකින මාගේ දැස් කියන මාතෘකාවට මුදල් තෑගි වගේම සාතික පතක් දිනා ගන්න පුළුවන්. අමතක කරන්න එපා, අම්බල තාතල මේ තරඟ වලට දරුවෝ යොමු කරලා අත්දැකීම් එකතු කරන්න දරුවන්ගේ ජීවිතේට.
2: හතයි හතුලිස් හතරයි යාළුවනේ.
0: සර් නේද එල්බි රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බි එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
0: නැතුව සර් එල්බි රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ලංකාවෙ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට. 0773 523 535.
5: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
6: අලුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
10: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
11: සුමන සාමණේර රේණි.
12: එහෙමයි මහතෙරුන් වහන්ස.
11: බණ්ඩුකයන් සමග රජමාලිගයට ගොස් අපට අවශ්‍ය චීවර රැගෙනීමට ඔබට හැකියුන ඇතයි මා හිතනවා.
10: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: net fm සංසාර කතන්දර.
10: සෙනසුරාද උදේ 8ට අහමු නේද? ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
11: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
10: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
11: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
10: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
11: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
10: අනුශාසකත්වය
11: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
10: බැතිපර දායකත්වය
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
10: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: FM 95 FM 94.8 net FM
2: kalabala kalabala kalabala kalabala kalabala pencha
1: ඔන්න තව ටිකකින් කියනවා. නැත් FM කලබල පැංච නිර්මාණ පිටුවේ දවසේ තෑග දිනා ගන්නේ කවුද කියලා කියනවා උදේ 8ට කලින්. ඒ වගේම පුළුවන් නම් කියන තරඟ වටේදී අපි ඇහුවේ නන්දා මාලිනී මහත්මිය ගැන විස්තරේ කිව්වට පස්සේ ඒ විස්තරෙම්ම තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතුමිය තැටිගත කරපු මුල්ම ගීතය මොකක්ද කියලා ගොඩාක් අපිට උත්තරේවල තියෙනවා අපේ දරුවෝ. ඒ වගේම සමහර වැඩිහිටයත් අපිට උත්තරේවල තියෙනවා. ඉතින් හරි සතුටේ. ඒ විතරක් නෙමෙයි Facebook පිටුවට යන්නකෝ. නැත් FM Facebook පිටුවේ අපි පෝස්ට් එකක් දාලා තියෙනවා. මේ පෝස්ට් එක බලන්නකෝ. අයන්න කියන්න ලොවට ඇහෙන්න එන්න මගේ මල්ලි නංගි සින්දුව අහගෙන හිටියානම් මේ පෝස්ට් එකටත් කමෙන්ට් එකක් විදිහට හිස්තන සම්පූර්ණ කරන්න පුළුවන්. ඔන්න දැන් වැඩ ගොඩක් දීලා තියෙනවා. මේ වැඩ ටික කරන්නකෝ නේද? අපිට හැම දෙයක්ම අත්දැකීමක් විදිහට ලැබෙනකොට ඒක ජීවිතයට ආලෝකයක්. ඉතින් ඒ නිසා තමයි මේ පැංචෝ දැන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ යාළුවොත් එක්ක නේද පැංචෝ? අපි යමුද සෙල්ලම් ගෙදරට?
2: හා චෝටි චෝටි යාළුවෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
15: කසුනන්ද මගේ පොලිමේ යාළුවෙක් ඉන්නා.
1: ඔන්න
15: අල්බෝවන් සුබ දැසනක් නමකද? කී වසරෙද?
16: එක වසරේ.
15: ඉස්කෝලෙ මොකද්ද?
16: මහායාය විද්‍යාලේ.
15: අද මොකද්ද ඔයා කියන්නේ?
16: සින්නුවා.
1: මේ මැනික මේ දැන්ද ඔයා නැගිට්ටේ? ඔව්ද, නැගිට්ට ගමන් අම්ම ෆෝන් එක දුන්නනේ. හා කියන්න කියන්න ලස්සට කියන්නකෝ.
16: කෙසෙල්ලෙල්ල පාරට විසි කරලමයෝ මේ බලන්න මට උන දේලෙස්සල වැටුණෝ තනිත් එක මැතුවාල වීලේච්චමනෝ නොන්නි කකුල බිම එන එන බෙහෙත් හොයනවෝ.
1: හොඳයිනේ, හොඳ ඉදිරිපත් කිරීමක්. පැංචගේ අනිත් යාළුවා.
15: අයබෝවන් සුබුදසනක්. නම් මොකද්ද?
1: රේඩියෝ එකේ සද්ද අඩු කරන්න කියමු.
15: හා
1: රේඩියෝ එකේ සද්ද අඩු කරමු. පැටියෝ, අම්මට හරි තාත්තට හරි කියන්න මැනික රේඩියෝ එකේ සද්ද අඩු කරමු කියලා. හා දැන් කියන්නකෝ. දැන් ආපහු නම කියන්න බලන්න.
15: කී වසරද?
16: පහ වසරේ.
15: රේඩියෝ එක සද්ද අඩු කරේ නෑනේ.
1: ඒකනේ අඩු කරාද? හා ඉස්කෝලෙ මොකද්ද පැටියෝ? අද මොකද්ද කියන්නේ?
16: කවියක්.
1: හා කියමු.

0: හොඳයි, හොඳ ඉදිරිපත් කිරීමක් පැංචා. මෙන්න දැන් ඊළඟ පෝලිමට යන්න ඕන. දැන් ගොඩක් අය අහනවා ෆේස්බුක් පිටුවේ දාලා තියෙන්නේ නන්දාමාලිනී මහත්මිය ගායනා කරන සින්දුවක කොටසක් නේද කියලා. ඔව් ඔව්. අපි ඒක මුලින්ම අහන්න දුන්න අයන්න කියන ලොවටම ඇහෙන්න ඒ සින්දුව හොඳට අහගෙන හිටියා නම් මේ වචනේ සම්පූර්ණ කරන්න පුළුවන්. කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙන යති රහසේ, පොතින් පතින් ලද දැනුමේ හිස්තැනක් සදාකල් සුරැකේ. මේ හිස්තැන සම්පූර්ණ කරන්න එතුමියටත් එතුමියවත් මතක් කරලා එතුමියට උපහාරයක් වේවා කියලම අපිට මේ හිස්තැන සම්පූර්ණ කරන්න පුළුවන්. වෙන පැංචෝ ඉන්නවා.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: පහන්නාලිත.
1: කී වසරද?
2: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උඩමාලි බොඩ.
1: එයා අසම විෂය මොකද්ද?
2: ඉංග්‍රීසි.
1: මොකද්ද කියන්නේ?
2: සින්දුව.
1: ලස්සන්ට කියන්නකෝ.
2: සන්දේ වතුරක් සේ මිස්සමෙ ගුණේන

0: මැනි එකක්නේ මෙන්න අද සෙල්ලන් ගෙතර අන්තිම යාළුව අපේ පැංචයියගේ.
1: අයිබෝවන් සුබූ දැසනක්.
0: සුබූ දැසනක් මැනික.
1: නම් මොකක්ද? ඔයා චූටි යාළුවෙක්ද?
0: මොන්ටිසෝරිය නම මොකක්ද වස්තුව?
1: අද මොකක්ද කියන්න පැටියෝ?
0: හා කියන්න වස්තුව. චූටි යාළුවේ කමාර සින්දුවක් තෝරගෙන නේද පැංචෝ? හරි, එහෙනම් අද සෙල්ලම් ගෙදරට ආපු යාළුවන්ට අපි ගොඩාක් ආදරේ කියලා කියමු. හෙටත් එන්න පුළුවන් මේ විදිහටම කලබල පැංච වැඩසටහනට, නේද? පැංචයියයි පැංචි එක්ක ඇති තරම් මේ විදිහට කතා කරන්න. හා දැන් අපි පුළුවන් නම් කියන තරග වටේ අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් කට්ටිය පටලවගෙන තියෙනවා කියලා මට උත්තර ටික දැක්කම හිතුණා. WhatsApp එකට ගොඩාක් උත්තර එවලා තියෙනවා. ගොඩක් ස්තුතියි ඒකට. දැන් අර පෝස්ට් එකට උත්තර එවන්න ඕන Facebook එකට. පටලව ගන්න එපා. පෝස්ට් එක දාලා තියෙනවා අනෙත් FM Facebook එකේ. අපි අහපු ප්‍රශ්නට උත්තරේ තමයි එවන්න ඕනේ WhatsApp අංකෙට. ඇහුවේ නන්දමාලි මහත්මිය මුලින්ම තැටිගත කළ ගීතය මොකක්ද කියලා. දැන් මේක පොඩ්ඩක් පටලවගෙන මම මුලින්ම කියන්නම් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. දියතලාව DM සිතිල රන්දෙව් තමයි උත්තරේවල නිවැරදි උත්තරේවල ජයග්‍රහණය කරන්නේ. දැන් එතුමිය තැටිගත කළ මුල්ම ගීතය වෙන්නේ බුදුසාදු බුදුසාදු ගීතය. එතකොට එතුමිය මුලින්ම ගායනා කරපු ගීතය තමයි අජන්ත රණසිංහන් ලියපු පාවෙන මේ කොළු ගුවනේ කියන සින්දුව. ඊළඟට රන්මුතු දූව චිත්‍රපටයේ තමයි එතුමිය මුලින්ම චිත්‍රපට ගීතයක් ගායනා කළේ ගලන ගඟක ජීවිතයේ සින්දුව. දැන් මට හිතෙන්නේ ওই ටික චුට්ටක් පටලවගෙන තියෙනවා, කමක් නැහැ. දැන් අපි මේ දේවල් කතා කරනවා, මේ ආදරය බෙදා ගන්නවා, එතුමිය ගැන ගෞරවයෙන් අපි මේ දේවල් සිහිපත් කරනවා නේද? ගොඩක් අය විස්තර ඇතුවම එවලා තියෙනවා චිත්‍රපටයේ රන්මුතු දූව 1962 සංගීතයේ අමරදේව ශූරීන්, ගීපද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්. ඉතින් හරි සන්තෝසයි එතුමිය සිහිපත් කරලා ගෞරවයෙන් මේ විස්තරත් අපිත් එක්ක බෙදා ගන්න එක ගැන. එහෙනම් පැංචෝ අපි හෙට එන්න බලාගෙන යමු නේද? එහෙනම් කියන්නේ යාළුවන් ආදරෙන් මතක් කරන්න.
1: මම කලබල පැංචා. බයි. ඕගල් පරිස්සමෙන් ඉන්න.
0: හරි, එහෙනම් අපි හෙට හම්බ වෙමු ආපහු කලබල පැංච වැඩසටහනින් උදේ 6 වෙනකොට. 6 ඉඳලා 8 වෙනකන් අහන්න දිගටම net fm එකම ඉන්න fm 95.8. මම කස්සනි නැන්දා.
2: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0770313036.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
9: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝග හහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: ඒ කාලේ හිටම සින්දු.
10: රදවල් මල් රැඳි සිරිපාට දේනු සේදිනා.
11: මේ කාලේ හිටම සින්දු.
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරළු
0: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න
14: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
15: Never FM Hello Hello සතියන්තය
0: අහන්න අහන්න
16: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
0: සෙන්සුරාදා සිත නිවෙන අසපුව
17: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව. චරට කර්මය බලවත්.
18: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
16: පූජනීය වල්පොල කෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
0: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිට්නෙත් අසපුවහන්න.
19: සුබ දැසනක වේලාව 8:02.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම Bad News.
2: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. යුක්‍රේනයේ ක්‍රිවරිව් නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට රුසියාව එල්ල කළ ද්විත්ව ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී කුඩා ළමුන් 23 දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් 130 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අතර සිටින පුද්ගලයන් 29 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා. සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ. යුක්‍රේන ජනාධිපති වladimir Zelensky ගේ උපන් ගම්වන මෙම නගරයට එල්ල ප්‍රහාරය අතිශය මිලේච්ඡකක් ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා. මුල් ප්‍රහාරයෙන් පසුව සහන් සේවකයන් මුදාගෙන මේ කටයුතු වල නිරතව සිටියේදී රුසියාව විසින් දෙවන ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ආදරෙන් කියවා ගමු.
2: සංසාර කතන්දර ආරම්භ කරන්නට මම වෙන්ද තරංගට අවස්ථාව දුන්නත් තරංගා අද මට හිතෙනවා ආරම්භ කරන්න ඕන කියලා.
3: සමීර ඇයි එහෙම හිතුවේ?
2: මොකද මේ සංසාර කතන්දර කොයිතරම් පුදුම සහගතද කියලා පහුගිය දින කීපේ අපිට ඔප්පු වෙන්න පටන් ගත්ත නිසා. එහෙම හිතෙන්නේ එකින් එක පහන් නිවී යද්දී අපිට කණා වැදිරි එලිත් එක්ක රාත්‍රී පහන් කරන්න වෙලා තියෙනවා.
3: ඇත්තටම සමීර.
2: ඉතින් මහා ගේය පද රචක පූජනීය රමුකන සිද්ධාර්ථ හාමුදුරුව උන්වහන්සේ අපවත් වුණා කියන පුවත අහලා දිනක් ගත වෙන්නට මත්තෙන් ජාතී අශෝරාවයත් සමුගෙන ගියා.
3: විශාරද නන්දා මාලනිය.
2: ඉතින් අද හවස්වරුවේ ඉතාම සරල තරඟයමයි පූර්ව කතා බහද කිව්ව වගේ අර අඳින සුදු සාරිය වගේ තනි කරලට ගොතන කොණ්ඩේ වගේ ඉතාම සරල විදියට ඇය බොරැල්ල කඩත්තේදී සමුගනීවි.
3: ඇය අන්තිමට කියලා යන්නෙත් අල්පේච්ඡතාවයම නේද සමීර?
2: ඉතින් ඒ අල්පේච්ඡතාවය ගැන අපිට හොඳටම කියලා දුන්නු භාග්‍යවතුන් වහන්සේගේ ඒ උත්තම සංසාර ගමනේ ඉසව් ගැනයි අපි හැම සෙනසුරාදාම කතා කරන්නේ. අපි සූදානම් වදත් හැම දෙයක් මැද්දෙම සංසාර කතා ආරම්භ කරන්නට. මම සමීර.
3: මම තරංගා. දෙවන පෑතිස් මහරජතුමා මහා සංඝරත්නයට සංඝෝපස්ථානය කළානේ සමීර.
2: මතකද අපි තරංග ගිය සතියේත් කතා කරා කාල ප්‍රාසාදය ගැන. ඉතින් කාල ප්‍රාසාදයෙන් මිහිඳු හිමියන් නැවත වැඩමවීම ගැන රජතුමා ඉන්නේ කනස්සල්ලෙන්. මේ අතර කවුද අමුත්තෙකුත් ඇවිල්ලා?
3: කවුද ඒ?
4: දවස් 26යි ගත වූයේ අනුලාවනි. මෙතරම් කෙටි කාලයකින් නගරයෙන් බැහැරවීමට උන්වහන්සේලා පෙළඹීම වටහා ගන්න අපහසුයි. කාල ප්‍රාසාදයේ පාළුවට ගොසින්
5: හිමයි රජතුමනි, සිතා ගන්නත් අපහසුයි. මේ ඊයේ තෙලිස්සක දිනේ දානි පිළිගැනීමට මහතෙරුන් වහන්සේ රජගෙදරට වැඩම කළා.
4: ඒ අවස්ථාවේ උන්වහන්සේ අපට සූත්‍ර දේශනා කළේ මොන තරම් තැම්පත් ලීලාවකින්ද! මෙසේ සිදුවිතැයි කිසිසේත්ම සිතාගත නොහැකි.
5: දීඝ සන්ධිසේනාපති පැමිණෙනවා. ඔහුගෙන්වත් යමක්
6: යමක් දැනගන්නට ලැබුණාද සේනාපති?
7: එහෙමයි රජතුමනි, එහෙමයි. උන්වහන්සේලා උද්‍යානයේ කිසි තැනක නොමැති බවත් ඒත් නගරයෙන් පිටව ගොස් නොමැති බවත් දැනගන්නට ලැබුණා.
4: මෙහින් තලාවට පැමිණියේ අහසින්. ඒ අයුරින්ම ආපසු දඹදිවට.
5: රජතුමනි, අපගෙන අනුකම්පාවෙන් පැමිණි උන්වහන්සේලා මෙසේ අප කම්පාවට පත් කරමින් ආපසු දඹදිව වඩින්න එතැයි මානන් සිතන්නේ නැහැ.
7: අවසරයි රජතුමනි, දෙවියන්ගේ මතය මාත් පිළිගන්නවා. මහතෙරුන් වහන්සේගේ අපේක්ෂාව වූයේ බුදු දහම මෙහි ස්ථාපනය කිරීමයි. දවස් 26ක් ඇතුළත වුවත් ඒ වෙනුවෙන් කටයුතු රැසක් ඉදුවේ තිබෙනවන් රජතුමනි.
5: මහා විහාරයේ සඳහා සීමා බැඳවීම සිදුණා. ඒ හැරුණු විට ඔබතුමා ලුවා මහපාය, ලහබත්ගේ, නානහල්, ගිනිහල් පොකුණු කෙතරම් විදි කළාද?
4: සැබෑව අනුලාවනි, සැබෑව.
6: මේ දීඝ සන්ධයන් වුවත් තැම් අටක් මත චූල ප්‍රාසාදයේදී කළානේ.
7: එහෙමයි අපේ රජතුමනි, ඒ සියල්ල සූදානම් කළේ හෙළ භික්ෂු පරපුරක් වෙනුවෙන්. එක හෙළෙක්වත් තවම සසුන් ගත වී නැහැ නේ අපේ රජතුමනි.
5: මහතෙරුන් වහන්සේගේ ප්‍රථම දේශනෙට සවන් දීමෙන් මා සහ කාන්තාවන් 500ක් සෝවාන් වූවා. ඔබතුමා මහමෙවුනාව සංඝ සතුකොට පූජා කළ අවස්ථාවේ අපි සකෘදාගාමි තත්ත්වයට එළඹුණා. පැවිදි වීමට අප සියලු දෙනා මනාපය පළ කළත් උන්වහන්සේට
6: ස්ත්‍රීන් පැවිදි කිරීම අකැප බව පැවසුවා. එම කාර්යය සඳහා පැළලුක් නුවර සිටින තම නැගණිය සංගමිත් මෙහෙණින් වහන්සේ මෙහි කැඳවන ලෙසත් පැමිණෙන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන වඩින ලෙසත් සිය පිය රජු වෙත දන්වා යවන මෙන් උන්වහන්සේ පැවසුවා. මා දැනටමත් එම පණිවුඩය යවා තිබෙනවා.
5: එසේ නම් රජතුමනි, උන්වහන්සේලා දිවයිනින් බැහැරවන්නට ඉඩක් නැහැ. ඒත් මිසි බැහැර

0: දවසක් ෝ හොරු පුරුදු ස්ථානයකට ඇත්තේ මෙහින් තලාව පමණයි.
1: මමත් ඒ ගැන සිතුවා රජතුමනි.
2: රජතුමනි, එය විසඳා ගැනීමට අප මිහින් තලාවට යමු.
0: නිවැරදි අනුලාවනි, එහි වාසය කිරීම උන්වහන්සේලාගේ අභිප්‍රාය වන්නේ නම් ඒ ගල් ගුහා එලිපෙහෙලි කරදීම අපගේ වගකීමක්. එනිසා පිරිසක් කැටුව අප මිහින් තලාව බලා පිටත්වෙමු අප්‍රමාදව.
3: රජතුමා අනුලා දේවිය ඇතුළු පිරිස සමග මිහින් තලාවට යන ගමනේදී ප්‍රශ්නයට උත්තරයක් හම්බෙයිද?
4: ඔතරම් අපි දන්නවා ලංකාවේ බොහෝමයක් ප්‍රශ්නවලට ඒ ගමනේදී උත්තර ලැබුණා. ඒ මොන උත්තර ලැබුණත් මේ දවස්වල සිදුවෙන මේ දේවල් හින්දා, විශේෂයෙන් අපි ආදරය කරපු බොහෝ දෙනෙක් සමුගෙන යන කාලයක් හින්දා අපිටත් හිතෙනවා අපි ආයෙත් මේ සමුගැනීම් ගැන හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා කියලා. කොමුණත් ඒ සමුගැනීම් අතරත් සොඳුරු හමුවීම් තියෙනවනේ, හරියට ඔබ අපිට එවන වට්ස්ඇප් පණිවිඩ වගේ. ලස්සන දවසක් වේවා ආදරණීය තරංග සමීර. අදත් හරිම ආසාවෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. කතා වහනකොට ඒ අවස්ථාව මැවිලා පේනවා. ඉතින් ඉබේටම සාදු කියවෙනවලු. මාර්ගමින් නදී අපිට හැමදාම වගේ ඔන්න පළවෙනි මැසේජ් එක තියලා තියෙනවා. මේ සතියේ කතාව ලස්සනට ඉදිරිපත් කරන ඔය දෙන්නට අපෙන් තුතිමල් මිටක්. කොස්ගමින් ශාන්ති සහ කලන ඒ විදිහට මැසේජ් එකක් තියෙනවා. අනේ මේ බලන්නකෝ, උදේ පාන්දර මගේ හිරගඩුත් තිබුණා. ඇත්තමයි හැයත් යන්න යනවා. තෙරුවන් සරණයි සුබෝදසන කාදරණීය සමීර තරංග. හිත හදාගන්න ඔය දෙන්නගේ සංසාර කතන්දර අහගන්න ගමන් කියලත් කියලා තියෙනවා. සුබෝදසනක් තරංග සමීර සංසාර කතන්දර අහගෙන ඉන්න වෙලාව මට හිතුණා අපිත් මෙච්චර දුරක් ආවේ රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුව වෙන උතුමන්ගේ නන්දා මාලිනී වැනි අමරණීය හඬවලින් අපේ හිත් සංසුන්ව භාවනාවක් වගේ තිබුණ හින්දා කියලා. ඇත්ත මහා ආලෝකයන් නිවියද්දී අපිට නවාතැන් පොළවල් බොහෝමයක් හොයාගන්න සිද්ධ වෙනවා. සංසාර ගමන බොහොම දිගයි. ඒ සංසාර ගමනේදී අපිට සුන්දර නවාතැන් වගේම අසුන්දර නවාතැනුත් හමුවේවි. අපි සුන්දර මතකයන් විතරක් සංසාරට ඉතිරි කරගමු.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බී. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හොරේ 8 විනාඩි 18යි.
4: Daily drive එකකට smart choice එකක් BYD Sealion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sealion 5 smart drive smart savings. බිද්වයි කයිකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
8: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: ඌවේ කොල්ලොකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
11: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
10: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM NetFM.
12: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
13: NetFM ශ්වේත පූජා. ශ්වේත
12: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 ගුණානුස්මරණය සිහිපත් කරමින්
13: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
12: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
13: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
12: අනුශාසකත්වය
13: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
12: බැතිබර දායකත්වය
14: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
12: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. කවදත් අලුත් කාගෙත් නෙත්. NetFM සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
15: අනේ මේ උතුම් වස්සාන කාලය ඇතුළතදිම අපිට මේ වස් සමය ගැන කොයි තරම් දේවල් දැනගන්න හම්බුණාද සමීර?
16: ඒකට තරංග බලන්නකෝ අනුලා දේවියටත් දන් දෙන්නමයි හිත.
17: මහරජ, මේ පැමිණි ඔබ මේ දේවින් වහන්සේලා ඇතුළු පිරිස සවන් දුන්නේ ධර්මය මා දේශනා කළේ විශේෂයෙන්ම භික්ෂු සංඝයා වස් වැසීම පදනම් කරගෙනයි. උපසම්පදාව ලැබූ සෑම භික්ෂුවක්ම බුදුන් වහන්සේ අනුදැන වදාළ පරිදි වර්ෂා ඍතුවේ වස්සානේ වස්සාවාසගත වීම අපේක්ෂිතයි.
16: එහෙමයි.
17: ඒ කරුණ පිළිබඳව කිසියම් වැටහීමක් දැන් ඔබට ලැබිය ඇතැයි මා සිතනවා.
3: එසේමයි. එසේමයි මහතෙරුන් වහන්ස.
17: ජනාවාසයට වඩාත් ඈත් නූ සමීපද නූ යාමට ඒමට පහසු සහවල රාත්‍රිය ഘോഷා රහිත හුදකලා ස්ථානයක රැඳී සිටීමයි අපගේ අභිමතය වූයේ.
3: අප නොසන්සුන් වූයේ ඔබ වහන්සේලා නොදන්වාම
17: දැන්වීමට තරම් කරුණක් නොවේය. කෙසේවත් මහරජ මේ රාජකීය උත්සව අවස්ථාවක් බවට පත්වීම වලක්වනු පිණිසයි අප නිහඬවම පැමිණේ.
15: මහතෙරුන් වහන්ස, වස්සාන කාලය තුළ ඔබ වහන්සේලා පිඬුසිඟා වැඩීමෙන් වලකින්නේ නම් දානය ඇතුළු උපස්ථාන කට.
17: දේවීනි, වස්සානයේදී දානය සැපීම සැදැහැවත්දායකින්ගේ වගකීමක්. මේ ගම්මැස්යම් පිරිසක් දැනටමත් පැමිණ සිටිනවා අපගේ අවශ්‍යතා ගැන විමසීමට. එවැනි සැදැහැවතුන්ට භික්ෂූන් උදෙසා උපස්ථාන කොට ධර්මය ශ්‍රවණය කර සාකච්ඡා කිරීමට මෙන්ම භික්ෂූන් වහන්සේලාට ධර්මය මෙනෙහි කරමින් භාවනාවෙහි යෙදීමටත් අවකාශ සැලසෙන මේ වස්සානය ගිහි පැවිදි දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් කාල සීමාවක්.
15: ගල්ලෙන්වල විසීම ඔබ වහන්සේලාගේ අභිප්‍රාය නිසා ඒවා යෝග්‍ය පරිදි සකස් කර දීමට
17: අපෙන් බාධාවක් නැහැ දේවීනි. එහෙත් දැන් වඩාත් වැදගත් කරුණ මේ අරිත් ඇමතිතුමා සහ සොහොයුරන් 55 දෙනා සසුන් ගත කරවීම.
3: එයට බාධාවක් නැහැනේ මහතෙරුන් වහන්ස?
17: ඔවුන් සූදානම් අදමවත්.
3: අදම? චීවරාදී අවශ්‍යතා සූදානමක් නැතුව කෙසේද අදම?
15: නැහැ නැහැ සේනාපති, මා ඇතුළු බොහෝ දෙනා වෙනුවෙන් සූදානම් කළ චීවර විශාල සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා.
3: මා දන්නවා අනුලාවිනි. එත් ඒවා ගෙන්වා ගැනීමට ගතවන කාලය
17: ගැටලුවක් නොවේ මහරජ. ෂට් අභිඥාලාභී මේ සුමන සාමණේරයන්ටත් බණ්ඩුක තෙරුන්ටත් ඉරිදි බලය තිබෙනවා. සුමන සාමණේරේනි,
18: එහෙමයි මහතෙරුන් වහන්ස.
17: බණ්ඩුකයන් සමග රජමාලිකයට ගොස් අපට අවශ්‍ය චීවර රැගෙනීමට ඔබට හැකියුන ඇතැයි මා හිතනවා.
18: එහෙමයි. මාලිගයට ගොස් මා ඒ සඳහා හමු විය යුත්තේ කවුරුන්ද දේවීනි?
15: ස්වාමීන් වහන්ස, මගේ ප්‍රධාන සේවිකාව උත්තරා හමුවීම ප්‍රමාණවත්.
17: ඔබ සියලු දෙනා විමතියට පත්වා වගේ. රජතුමනි, මේ අරිට්ට ඇමති ඇතුළු පිරිස පැවිදීමත් සමග රාත්භාවයට එනබෙනවා. සියල්ල සිදුවන්නේ බුද්ධ භාෂිතයටත් ධර්ම විනයටත් අනුකූලවයි.
3: එහෙමයි. එහෙමයි මහතෙරුන් වහන්ස.
17: ඇසල 15කදා ආරම්භන වස්සානයේට ඔවුනුත් අනුගත වනු ඇති.
3: සියල්ල ඔබ වහන්සේගේ අභිමතය අනුව සිදු වනු ඇති මහතෙරුන් වහන්ස.
15: සමීර, මේවා අහනකොට අපේ රට ගැන කොයිතරම් ලොකු ආදරයක් හිතෙනවද බලන්නකෝ. අපේ රටේ මිනිස්සු කොයිතරම් පිනට දහමට ලැබි පිරිසක්ද දෙයනේ.
19: ඒකනම් ගත තරංග මේ සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් අපිට මේ WhatsApp පණිවිඩ තියෙන අයත් හරිම ආදරණීයයි කියලා මට හිතෙනවා. හරිම පින්වන්තයි කියලා මට හිතෙනවා. සුබ දසනක් තරංගකේ සමීරයේ මම කිතුල්ගලින් මලින්දි අම්මවත් මතක් කරන්න කියලා තියෙන තින අම්මවත් මතක් කර අපේ පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමියන් ඒ වගේම නන්දා මාලි නිවන්සො ලැබේවා කියලා අයත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ පණිවිඩය අපිට එවලා තියෙන සුබ දසනක් වේවා දෙන්නටම. හමුවන හැම කෙනෙක්ම හැම දවසකම අපිට අහිමි වෙනවා. ඉතින් හිමි අහිමි වීම ගැන දවසින් දවස අපි ඉගෙන ගන්නවා. ඒකයි මේ ජීවිතය. මම ආසාවෙන් අහන්නේ ඔය දෙන්නගේ සංසාර කතන්දර පින් ඔය දෙන්නට කියලා තියෙනවා. මෙහෙම කියන්නේ කවුද? නම කියන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මැසේජ් එනවා හොගා. හරි, අපි බලමු මේ කවුද කියලා. මම අදමයි මුලින්ම සංසාර කතන්දර වැඩසටහන ඇහුවේ. ඇත්තටම අපිට ඉතින් අපේ හිතින් ඒ චරිත මවනවා කියලා තියෙනවා අවතලේ. කෞෂි තමයි මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. අයබෝන් සමීර තරංග අපේ net fm කාර්ය මණ්ඩලයට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත වෙනවා කියලා අපිට පණිවිඩයක් කියලා තියෙනවා. හොරණ නයනා කුමුදිනී අපි ඉක්මනට මැසේජ් ටික කියාගෙන යන්න ඕනේ. තරංග සමීර සුබ උදෑසනක් වේවා. මහර්ගම දුලානී මැසේජ් එක කියලා තියෙනවා. වසර ගණනාවකින් නොදුටු මිහින්තලයට ගියා වගේ හැඟෙනවා. දරුවනේ ඔබට පින් ගනේ මුල්ලේ චාලට් අම්මා අපිට එහෙම මැසේජ් එකක් එවලා තියෙද්දි මේ මැසේජ් එක කවුද එවලා තියෙන්නේ මමත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. දෙමෙදින් දැරණියගල දෙමෙදින් මයුමි පබසරා අපිට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ඔය දෙන ලස්සන්ට වැඩේ කරනවා කියලා තියෙනවා. පන්නල නයන ඔයත් ඉතින් අපිට හැමදාම වගේ ආදරණීය මැසේජ් එකක් එවලා තියෙනවා. පබෝ කොහොමද ඉතින් දිගම මැසේජ් එකක් කියවලා තියෙනවා. අනේ ඉතින් දිගම මැසේජ් එක කියවන්න බැරුණත් ඔය ආදරය අපිට වටිනවා පබෝ. නන්දා මාලිනී ගැන අපේ රඹකන සිද්ධාර්ථ හිමියන් ගැන කියලා තියෙනවා. සංසාර කතන්දර ඉදිරිපත් කරන ඔය දෙන්නට ගොඩාක් පින් කියලා තියෙනවා. ඩුබායි වල ඉඳලා දීපිකා ඔයත් අපිට හැමදාම වගේ මැසේජ් එකක් අදත් එවලා තියෙනවා. ඉතින් ඔය ආදරයට ගොඩාක් පින්. අද මේ සමීරගේ කටහඬ වෙනස් වෙලා කියලා තොන්න කියලා තියෙනවා. ඇත්ත හොඳටම එම්බිරිස්සාව. එහෙම තමයි ඉතින් නේද? නුවංගා දඹවින්නේ ඉඳලා ඔය දෙනට ගොඩාක් පින් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් ඔය විදිහටම සංසාර කතන්දරත් එක්ක ඉන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: 8.32
3: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
4: Meltdol හිස රථය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: Heels within the Nam Nishpadan Sandha Aduma Milak. Wambutu gram Sia Krupel Tisnawe. Komodo Red Fantasy gram Sia Krupel Hayai. Madhima Pramane Isso gram Sia Krupel Desia Nawe. Heels Nam Babai Aduma Milai.
8: Sri Lanka ve Pratama Vatavata Rhino Roofing within Handunwa Dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within Handunwa Dena. Rhino Premier Roofing Sheet. Vetivistra Sandha Dahatunai Anuhaya Amatana.
9: ඒ කාලේ හිටම සින්දු
10: රදවල් මල් රැඟු සිරිපාට දේගුණු සේදිනා
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයගේ
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් මසින්දු එක දෙකට අහන්න
14: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
15: Nether FM Hello Hello Satyantra
9: අහන්න අහන්න
16: කවදත් අලුත් කාගෙත් net
9: Nether FM සංසාර කතන්දර ජීවිතය ආදරෙන් කියවා ගමු.
17: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක අපේ රටේ මිනිස්සු, ඒ කියන්නේ ඒ කාලේ හිටපු මිනිස්සු දානෙට කොයිතරම් කැමතිද?
18: සමීර මට තියෙනවා ප්‍රශ්නයක්.
17: ඔව්.
18: මිහිඳු මාහිමියන් වැඩම කරන්න මහා කාලෙකට කලින්නේ අපේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාවා දාලේ.
17: ඔව් අවුරුදු 236කට කලින්.
18: ඉතින් සමීර, එතකොට මේ මිහිඳු මාහිමියන් බුදුන් දකින්නා කියලා කියන්නේ?
17: අහලා බලන්නකෝ.
19: සැබවින්ම මහතෙරුන් වහන්සේ මෙලෙස දානීය පිළිගැන්වීමට අවස්ථාව ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස මා සලකනවා.
20: මට හැඟෙනවා මහරජ,
21: ඔබ වහන්සේලා සමග අරිත්ත හිමියන් ඇතුළු පිරිසත් වඩිනු ඇතැයි අපි නම්
20: දීඝ සන්දේනි. අරිත්ත හිමියන් ඇතුළු භික්ෂූන් පිරිස පිඩුසිඟා වඩන තෙක් මිහින්තලා ගම්මානයේ බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටිනවා දානීය පිළිගැන්වීමට.
21: එහෙමයි.
20: ඒ සැදැහැවත් ජනතාවට එම අවස්ථාව සලසා දීම වඩාත් සුදුසු නොවේද?
21: එහෙමයි එහෙමයි මහතෙරුන් වහන්ස.
20: මහරජ, අපගේ තථාගතයන් වහන්සේ කලකින් දකින්න නොලැබීම නිසා අසරණ තත්ත්වයක අප පසුවන්නේ.
19: ඔබ වහන්සේගෙන්මයි අපට දැනගන්නට ලැබුණේ බුදුන් වහන්සේ කලකට පෙර පිරිනිවන් පෑ බව.
20: සැබෑව මහරජ, සැබෑව. එහෙත් උන්වහන්සේගේ පූජ්‍ය වස්තු කිසිවක් මෙහි නැහැ. බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ජම්බුද්වීපේ. එය උන්වහන්සේ ජීවමානව දැක ගැනීමට ලැබීම හා සමානයි.
19: ඔබ වහන්සේට හැකියාව පවතිනවා ධාතුන් වහන්සේලා මෙහි වැඩම කරවන්න.
20: එහෙමයි මහරජ. ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්තූපයක් ඉදිකිරීම ඔබට පැවරෙනවා.
19: එහෙමයි.
20: ධාතුන් වහන්සේලා වැඩම කරවීම සුමන සාමණේරයන් ඉටු කරාවි. ඔබ උන්වහන්සේ හමුවන්න.
19: එහෙමයි මහතෙරුන් වහන්ස, ඒ සඳහා මට අවසර.
20: හොඳමයි.
21: අන්න අනුලා දෙවි. අවසරයි. අනුලා උපාසිකාවන් පැමිණෙනවා.
22: කමා කරන සීක්වා මහතෙරුන් වහන්ස,
0: මා භෝජනාගාරයේ අවිවේකීව පසු වූ නිසා මෙහි පැමිණීම ප්‍රමාද වූවා. නමස්කාර වේවා.
20: සුවපත් වේවා උපාසිකාවනි. ඔබ දැන් පැවිද්දලත් භික්ෂුණියක හා සමානයි.
0: ඔබ වහන්සේගේ උපදෙස් අනුව සිල් සමාදන් වූ මාත් මගේ පරිවාර ළඟින් පිරිසත් හිස මුඩු කරගෙන කසාවත් පුරවාගෙන.
20: මම දන්නවා. රජතුමා සූදානම් කර දුන් උපාසිකාරාමයේ ඔබ සියලු දෙනා දැන් වාසය කරන බව.
0: රජතුමා පැමිණිනව සුමන සාමණේරයන් වහන්සේ සමග.
20: සුමනේනි, කිමෙක්ද රජතුමා පවසන්නේ?
2: සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගන්නේ කෙසේදැයි එතුමා විමසනවා.
20: කෙබඳු පිළිතුරක්ද ඔබ ලබා දුන්නේ?
2: මහතෙරුන් වහන්ස, මා රජතුමාට පවසා සිටියා සර්වඥ ධාතුන් වහන්සේලා ලබා ගැනීම සඳහා සරසන ලද මගුල තුපිට පංච තූර්ය වාදන සහිත මහා පෙරහරින් සවස් පාගේහි මහානාග උද්‍යානයේහි රැඳී සිටින ලෙස.
20: කතිමයි, දැන් ඔබ පුෂ්පපුරයට පාටලී පුත්‍රයට ගොස් ඔබේ මුත්තණුවන් වන අශෝක මහරජතුමා හමුවන්න. එතුමාගේ මිත්‍ර තිස්ස රජු ස්තූපයක් ඉදිකරන බැවින් සර්වඥ ධාතුන් වහන්සේලා අවැසි බව පවසන්න.
2: එසේ
20: එතුමා ළඟ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයකුත් පාත්‍රා ධාතුවත් ලබා ගන්න. එෙහිදී ඔබේ මෑණියන් හමු වී ලංකා ද්වීපයට ඇගේ පැමිණීම ගැනත් විමසා දැනගන්න.
2: අවසර මහතෙරුන් වහන්ස, පැවිදිවීමට කාන්තාවන් පිරිසක් සූදානම්ව පසුවන බවත් මා මෑණියන්ට පවසන්නම්.
20: උචිතයි. අනතුරුව තෞතිසාවට ගොස් සක්දෙවිඳුන් වන්දනාමාන කරන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ, දකුණු අකුධාතුන් වහන්සේත් ඉල්ලා සිටින්න. මනුලෝවාසී ජනතාවට වන්දනාමාන කිරීමට දකුණු අකුධාතුන් වහන්සේ රැගෙනවිත් මට වාර දෙන්න.
2: එහෙමයි එහෙමයි මහතෙරුන් වහන්ස.
20: මහරජ, නිසි අවස්ථාවෙහි නිසි පරිදි නිසි ස්ථානයේ රැඳී සිට සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගෙන වඩා හිඳුවා ස්තූප රාජානන් ඉදිකිරීම ඔබට භාරයි.
2: එහෙමයි.
18: සාදු සාදු සාදු. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරන්න නේද මේ සූදානම් වෙන්නේ?
19: භාග්‍යවතුන් වහන්සේ ආයෙත් අපේ බිමට වඩින්න ලෑස්ති.
22: හිතේ බොහෝ දේවල් මැවෙනව නේද සංසාර කතන්දරත්. අදර්ණීය සමීර තරංග, සුබ දවසක් කියන්නේ කොහොමද අද වගේ දවසක් කියලා හිතෙනවා. දුකින් ඉන්න වෙලාවක නන්දා මාලි නිසා මොනව කරන්න දෙතින්. ඔයාලා දෙන්නගේ භාවනාවක් වගේ හඬවල් නිසා හැමදාම අපේ හිත නිවෙනවා කියලා රුක්මණී හෝකන්දර ඉඳලා අපිට මැසේජ් එකක් කියලා තියෙනවා. එතකොට මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ මලින්දි. මලින්දි වගේම අපිට කවුද මේ මැසේජ් එක කියලා තියෙන්නේ, වේංගොඩ රේනු අදත් සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සංසාර කතන්දර මමත් අහනවා. ඔයාලට ගොඩාක් පිං. නිම්මි මඩම් පැල්ලේ ඉඳලා අපිට මැසේජ් එක තියලා තියෙනවා. එතකොට අපි බලමු කවුද මේ මැසේජ් එක තියලා තියෙන්නේ කියලා. කොරියාව ඉඳන් නෙතෆෙම් මහන් ඉන්නේ. පාලුව නැති කරගන්නේ රේඩියෝ එක අහලා තමයි. නිමේෂ් කාවින්ද දෙනියායගම ඉඳලා යුනාට දැන් ඉන්නේ කොරියාවේ. පරසමෙන් ඉන්න ඕනේ. ගාලේ දමයන්ති අපි ආවත් මතක් කරන මේ වෙලාවේ. එතකොට කවුද මේ මනෝජී අම්බලංගොඩ ඉඳලා අපිට ඔන්න රසවත් කෑම වගේ කියලා තියනවලු. බොහොම ස්තුතියි. අපේ පුබුදු ලක්මාල් වික්‍රමාර චිංගිරි ඉඳලා හැමදාමත් කවි ලියන හිතවත. ඉතින් අදත් ලස්සන කවියක් අපිට ලියලවල තියෙනවා. සුබ දවසක් සමීර් මල්ලි තරංගනන්ගේ සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් ශාන්ති ප්‍රියංගනී ගුණතිලක වැවතැන් ඉඳලා අපිට මැසේජ් එකක් තියලා තියෙනවා.

සංසාර කතන්දර ලස්සන ඉදිරිපත් කරනවා. සංසාර කතන්දර අහගෙන ඉන්න විට පුදුම විදියට හිතට දැනෙන්නේ පන්නල කොටුවැල්ලෙන් ප්‍රසංගයක්. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවනේ.

0: මේ අන්තිම තප්පර කීපය වුණත් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා බණ්ඩාර වෙල සාගරී ඉක්මනට ඔන්න මට හොඳ වෙන්න කියලා තියෙනවා දෙනටම බුදු සරණයි කියලා තියෙනවා සාගරී ස්තුතියි 8:52
1: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල

0: ලෝ ට්‍රයි මණ්ඩලය
1: කීල්ස් වෙතින් දැන් ඔබට මුදුමදීම නා සහ වැඩි ඉතිරියක් වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක් එඩින්බරෝ තක්කලි සෝස් ග්‍රෑම් 405ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මුදුමදීම නා කීල්ස් වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
2: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
4: ඔව් මන් දන්නවා travel net
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් travel net අමතන්න 0112 863 363 0767 716 7672
4: ඇයි ෂුගර් කියන මූණෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540 කවතත් අලුත් කාගෙත් නෙත් සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
5: අනේ සාදු සාදු සාදු ලංකාවේ ප්‍රථම ස්තූපය ඉදි වුණා
6: අපි යමු ධූපාරාමයේ පැත්තට මිහිඳු හාමුදුරුවන්ගේ අලුත්ම ධර්ම දේශනාව අහන්න
5: යන්න
7: සැදැහැවත් බෞද්ධේනි තිස්සමහා රජතුමා විසින් ඉදිකරනු ලබන මේ ස්තූපය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මේ ලංකා ද්වීපයේ ඉදිවන පළමුවැනි ස්තූපයයි. ඉදිරි කාලයේදී තිස්සමහා රජතුමා මේ පටමක චේතියෙහිවත් පළමුවැනි චෛත්‍යයට අනුබද්ධව ආරාමයකුත් ඉදිකරන බව අපි දකිනවා. ඉන් පසුව බුදුසසුන පවත්නා තාක්කල් මෙම සිද්ධස්ථානය ථූපාරාමය යන නාමයෙන් හැඳින්වෙනු ඇති. දැන් මහරජතුමනි හස්තිය සමග සමීපවන්න ධාතු නිදන් කිරීම පිණිස සමීපවන්න.
8: කිමෙක්ද සිදු වූයේ?
9: ධාතු කරඬුවල් ආහසට ආහසට නැගුණා. තෙල තෙල තෙල ආහස දිස බලන්න බලන්න.
8: ප්‍රාතිහාරයක්. ඒ ආහසේ ඉහළටම නැගෙනවා.
10: තල්ගස් හතක් පමණ ඉහළ නැගී. ඉහළ නැගී. ඕ! ඒවර නැවතුණා. බලන්න බලන්න මහතෙරුන් වහන්සේ.
7: එක් පසකින් ගිනි සුළු වැහෙනවා. අනෙක් පසෙන් දිය ධාරාවක්.
10: ප්‍රාතිහාරයක් ප්‍රාතිහාරයක්.
7: එහෙමයි සුමනේනි. ගන්තබ්බ රුකස්සල බුදුන් වහන්සේ යමාමහා පෙළහැර පෑ අවස්ථාවේදී දර්ශනය මෙබඳු වන්නට ඇතැයි මට හිතෙනවා.
8: එවර එවර ඒ පහතට බසිනවා.
11: මහබලෝ කම්පාවුන රජතුමනි.
9: කම්පාවුන මහබලෝ කම්පාවුන. ධාතු කරඬුව අතුරු දහන්. අනේ මේටම තැම්පත් වුණා. මේටම තැම්පත් වුණා.
12: සාදු සාදු සාදු.
6: මහා පින් කෙතක් ගැන මහා පුණ්‍ය කදම්බයක් ගැනයි අද අපි කතා කරේ. ලංකාවේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ දෙවුණු ප්‍රථම චෛත්‍ය රාජාරණ වහන්සේ දෙවීම ගැනයි.
5: ඉතාම උත්කෘෂ්ට දේවල් මේ විශ්වයට නික්ම ගියාට මේ විශ්ව ධාතුව විසින් ඒවා නැවත වෙන ආකාරවලින් මේ මහපොළව මත පිහිටවනවා නේද සමීර?
6: අනිවාර්යෙන්ම. වෙලාවකට අපි රමුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කිව්වා වගේ මෙහෙම කියන්න හිතෙනවා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා.
5: අන්න එහෙම හිතනකොටම මට මෙහෙම කියන්න හිතෙනවා. ආයෙත් ආයෙත් මේ මහා පොළව උඩ උන්නාසේලා ඉතිරි කරලා ගිය ඒ මහා කලාකෘති අපිට ඔවුන් ජීවත් වෙනවා කියලා මතක් කරලා දෙනවා කියලා.
6: අන්න ඒ වගේ වෙලාවට විශාරද නන්දා මාල්‍යගේ ගුණකඳ හමුකද සිද්ධාර්ථ මාහිමියන්ගේ පන්තිදෙල් ලියවුණු වචන අපේ සංසාරය සුවපත් කරාවේ.
5: ඉතින් ඒ පිනෙන් ඒ ඇත්තන්ගේ ආත්ම තව තවත් සුවපත් වේවා, නිවේවා.
6: අප ගිහින් එන්න. මම සමීර.
5: මම තරංගා.
0: නෙට් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න. අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: සුබ දසනක් වේලාව උදෑසන 9:00 දැන් හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම සමීර. ඓතිහාසික මහනුවර ඇසල පෙරහර මංගල්‍ය අවසන් කුඹල් පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කරනවා. ඒ චරිත්‍රානුකූලව සවස 6:28 දෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛවයි. දළදා මාලිග පරිශ්‍රයේ මහමළුවෙන් පිටත් වන පෙරහර දළදා වීදිය, යටිනූර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවදීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තින යන සතර මහා දේවාලයන්හි පෙරහරද ඊට එක්වීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහර හෙට රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත අතර ලබන 27 වනදා අවසන් රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මෙලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM 95 FM 94.8 net FM
3: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

0: FM 94.8 Net FM Divainapura.
1: Sati Antea.
2: Hello, hello.
1: Sati Antea.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

පහට සෙනසුරාදා දවස කියලා කියන්නේ ටිකක් සාමාන්‍යයෙන් අපි වැඩිපුර කතා කරන දවසක් නේ නේද? ඒ නිසා 0112553363 ඔයාලට තියෙනවා කාල් එකක් ගන්න chance එක. අපි සුට්ටක් කතා කරමු නේද? ඊට පස්සේ අපි NetFM official Facebook page එක පැත්තට ගිහාම wall post එකක් දාලා තිනවා. ඊට පස්සේ අද දවසේම අපේ Facebook page එකේ videos ඊට පස්සේ post අනම් මනම් එක එක දේවල් ගොඩාක් upload වෙනවා. ඉතින් එන්සා වාට පුළුවන් දැම්ම NetFM official Facebook page එක like කරලා follow කරලා තියාගෙන ඒ පැත්තෙනුත් මෙහෙට එන්න. හරිද? ඒ වගේම තමයි දැන් සෙනසුරාදා දවස පටන් ගන්නකොටම අපි දැන් පහුගිය දවස් ටිකේම මතක් කරානේ ඌව කොල්ලෝ කෙල්ලෝ social media network එක සංවිධානය කරන ඌව අහසේ නේක වර්ණයෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය අද දවසේදී පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා වැලිමඩ අඹගස්තෝ මහජන ක්‍රීඩාංගණයේ අගෝස්තු මාසේ 22 වෙනිදා හවස 3 ඉඳලා food festival ඊට පස්සේ holy festival DJ concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් එක්ක ජයග්‍රහකයන්ට වටිනා තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ඌවේ කොල්ලෙක් කෙල්ලෙක් නම් පොඩ්ඩක් ඒ පැත්තට පවුල් පිටින් අද යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඔයාලට මතක් කරන ගමන් හෙලහෙලෝ සතියන්තයේ වැඩ පටන් ගන්න හදන්නේ උදේ 9:00 විනාඩි 11:00 12ට කලින් මේ පැත්තට මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන හෙලහෙලෝ සතියන්තයේ ඉන්න අමතක කරන්න එපා. දන්නවනේ මම අසහා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩක ඉන්නේ. ඒ ඇඩ්ඩක දැකලා තමයි සර් මා තෙල්බීයකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: උදේ 9:00 විනාඩි 22යි දැන්.
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
5: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: Heels within the Nelm Nishpadan Santha Aduma Milak. Wambutu gram Sia Krupel Tisnave. Komodo Red Fantasy gram Sia Krupel Hayai. Madhima Pramane Isogram Sia Krupel Desia Nave. Heels Nelm Babai Aduma Milai.
10: Oyata Tina Sani Pavinamanatiro Gyakta. Make a Tavahanako.
11: Hey, Pema Chandra Atanama. Athaka Batama Ansa Bagavadiava. So Hale Kriya. Hey, Parishanatika Seram. Get Kabagra Gedra Ava. Eat a person excess in Make Yanauna, Kamal Bandura, Ridamatia. Pahuadama, Pigia, Hibi. බෙහෙත් ගෙනා දවස් 16ක ගමන් වාර 3 සැරයක් ගෙනාවේ. දැන් නම් ඉතින් අද තාත්තා ඉස්සරහේම හොඳට වැඩවල කරලා ඉන්නවා.
10: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
12: ඌවේ කොල්ලකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
13: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
12: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM.
14: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
15: Net FM. Hello.

උදේනවේ විනාඩි 30යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් WhatsApp එකේ මැසේජ් කරන්න මං ඔයාට chance එක දීලා තියෙනවන්නේ නේද? ඒ නිසා මැසේජ් කරපු කට්ටියව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හෙලෝ වාසා ගුඩ් මෝර්නින්. අපි උදේම නැකිලා ඔන්න වැඩ ටික ඔක්කොම ඉවර කරලා වායනකම් බලාගෙන ඉන්දියේ කියලා. මට යෂෝ මැසේජ් එකක් දාලා තියෙනවා. ඔකේ ඔයව ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා? මාත් මේ වෙලාවේ සද්දෙර මාව අහගෙන ඉන්නවා. අද ලස්සන සින්දු ප්ලේ වෙන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා. වාෂි මැසේජ් එකක් දාලා තියෙනවා. Thank you වාෂි. ඔයව එකතු කරගන්නම්. ඒ වගේම මාකෝල ගල්පොත්තහන්දියෙන් ප්‍රියන්ත සමරවීර සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මේ 255 33 63 නම්බර් එක තියෙනවා. සාමාන්‍යයෙන් හෙලෝ හෙලෝ සතියන්තේ කියලා කියන්නේ අපි වැඩිපුරම අපේ ප්‍රෝග්‍රෑම්ස් වල කතා කරන කට්ටියට අපේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න chance එක දෙනවනේ නේ. ඒ නිසා අනිවාර්යෙන් 255 33 63 ටගල කෝල් එකක් ගන්න. ඊට පස්සේ හයි ගුඩ් මෝර්නින් අසමත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා ලෙබනන් වලින් ලතා මැසේජ් එකක් දාලා තිනවා. Thank you ලතා. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් ඉතින් සුපුරුදු විදියට හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ කියලා හංගම ඉරෝෂි ප්‍රියංගිකා මැසේජ් එකක් දාලා තිනවා. Thank you ඉරෝෂි. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ලාස්ට් එකරගෙන තියෙන සින්දුවට දවල් 12 වෙනකම් වෙලාව තියෙන නිසා වාඩි පුළුවන් 0711 95 95 95ට මැසේජ් එකක් කියවන්න. අංගම මතක් කරන්නම්.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: දියුණු කළ බ්‍රෑන්ඩ්‍යු බජාජ් ත්‍රීරෝදරථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
3: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
5: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න

0: අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
1: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
4: නෙත් FM. හෙලෝ හෙලෝ සතියන්ත.

උදේනවේ විනාඩි 47යි වෙලාව. හෙලෝ හෙලෝ සතිය අන්තය අහගෙන ඉන්න ගමන් අපි කටිය මතක් කරන්න හදන්නේ හයි කොහොමද සා අපිට ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතිය අන්තය අහගෙන ඉන්නේ. ඊට පස්සේ මේ වෙලාවේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හිරුතරු ස්ටෝස් එකේ පවුල කට්ටිය ඔක්කොම මතක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම අපිත් මේ වෙලාවේ අයියෝව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. දරණියගල දෙමැදින් මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you මයුමි. ඒ වගේම තමයි දැන් ගොඩක් කට්ටිය මේ වෙද්දී අහලා තිනවා නිතේ FM DJ Night face to face attack show වැඩසටහන අපි ඊයේ දවසේ විකාශය කරේ නැහැ. මේ වැඩසටහන ලබන සතියේ කොයි විදිහටද වෙන්නේ කියලා. ඉතින් එන්සාම තමයි ඒ ගැන විස්තරහන කට්ටියට මතක් කරන්න තියෙන්නේ. අපි ඊයේ දවසේ පවත්වන්නේ දුනේ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ අතර නිතේ FM DJ Night face to face attack show අවසන් අදීරේ අවසන් තරඟ වටයක්. ඉතින් එතකොට ඊයේ දවසේ අපි ඒක පවත්වන්න තීරණය කරලා තිබුණත් මේ පවතින කාල සීමාව තුළ අපිට පොඩ්ඩක් එක කල් දාන්න වෙලා ලබන සතියේ අපි සිකුරාදාවේ නෙත FM DJ Night face to face attack show වැඩසටහනේ මීළඟ තරඟ වටේ පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ලබන සිකුරාදාවේ අපි සුපුරුදු විදිහට නෙත FM DJ Night අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔන්න අහපු කට්ටියට ඒක ගැන මතක් කරේ. හරිද? අසම ආත්මේ වෙලාවේ වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ලලිත් ප්‍රියංකරේ. වගේම අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ. මට මැසේජ් එකක් කියවලා තිනවා මේ වෙලාවේ එකෝ ෆුඩ් ප්‍රොඩක්ට් එකේ කට්ටිය ස්ටාෆ් එකේ ඔක්කොම මතක් කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. ඒත් එක්කම දැන් ගොඩක් කට්ටිය අහලා තිනවා අසා අපි කෝල් කරන්න බලාගෙන ඉන්නවා. කොහොමද කෝල් කරන්නේ කියලා. ලොකු දෙයක් කරන්න නෑ නේද? 2:55 33:63ට වාට පුළුවන් කෝල් එකක් ගන්න. අද සෙනසුරාදා දවස නිසා හෙලෝ හෙලෝ සතයන්තේ වැඩිපුර අවස්ථාව වාට දෙන්න අපි බලාගෙන ඉන්නවා. හරිද? එනිසා ඉතින් ටක් ගාලා කෝල් එකක් ගන්න. අපි ඔබට මතක් කරා දැන් මේ ගෙවෙන හොරාවන් කිහිපය ඇතුළු පැය කිහිපය ඇතුළේ අපි අද දවසේ ඊයේ දවස සහ හෙට දවසේදී ජාතියේ අශෝරාවේ නන්දා මාලනීය වෙනුවෙන් නෙත් FM අපේ අවකාශය වෙන් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වෙද්දිත් ගොඩාක් මැසේජස් හම්බ වෙනවා අපිට නන්දා මාලනීයගේ මෙන්න මේ ගීත අහන්න දෙන්න කියලා. දැන් ඊයේ දවස පුරාවටමත් වැඩිම කාල වේලාවක් එතුමිය වෙනුවෙන් අපිට නැත FM රේඩියෝවේ වේලාව වෙන් කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමනුත් ඔයාලට පුළුවන් නන්දා මාලනියන්ගේ ඒ අපූරු ගීත වැඩිපුරම අද දවසේ රසවිඳින්න. ගොඩක් කට්ටිය මගේ මේ සින්දුව ඉල්ලලා තිබුණා. ඉතින් ඒ නිසා ඔබ ලෑස්ති කරගත්ත ඔයාලට අහන්න දෙන්න 0711 95 95 95ට ඔයා කැමති මේ වගේ තව සින්දු තියෙනවනම් මැසේජ් එකක් දාලා ඉල්ලන්න පුළුවන්.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනට තහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5 Smart Drive Smart Savings බිද්වා 1-1-125-125 අදම කෝල් කර ඔබේ විවිධක වෙන් කරගන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
8: Love is in the air. Love is in the air. එන්න. ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello Hello සතියන්තය.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: උදේ 10:02 දැන්.

0: දිවයින අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්
3: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂම ලෙස සංගවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැක කරන රිවල්වර් වර්ගයේ ගිනියවියක් සොයාගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ දිශා කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඕමානයේ රැඳී සිටියේදී අත්අඩංගුවටගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් කොළඹ අපරාධ දිශා කොට්ටාශයේ රඳවා සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත එම ගිනියවිය සොයාගෙන තිබ බවයි පොලිසිය පැවසුවේ. කොළඹ අපරාධ කොට්ටාශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. වාර්තාගත අධික උෂ්ණත්වයක් සහිත ග්‍රීෂ්ම ඍතුවකට මුහුණ දෙමින් සිටින බ්‍රිතාන්‍ය ජනතාවට තම නිවාස සිසිලසින් තබා ගැනීම මහත් අභියෝගයක් වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මෙවන විට බ්‍රිතාන්‍ය නිවාසවලින් අඩකට වටා අධික ලෙස රත්වීමේ අවදානම්කට ලක්ව තිබෙනවා. පවතින කාලගුණ විපර්යාස හමුවේ නිසි පිළියම් නොගත හොත් 2050 වසර වන විට එම ප්‍රමාණය 92% දක්වා ඉහළ යන බවටයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මෙලඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.
5: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

උදේ 10යි විනාඩි 9යි වෙලාව අපි හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් ලෑස්ති වෙන්නේ අලුත් පැයක් පටන් ගන්න. අලුත් පැය පටන් ගන්නකොටම මම WhatsApp එක පැත්තට පොඩ්ඩක් යනවා. මේ වෙලාවේ මට මැසේජ් කරපු කට්ටිය සෑහෙන්න ඉන්නවා. අපි අසා මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. අනුත්තරා මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දිය පැත්තට ගියාම ප්‍රියන්ත සමරවීර සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ නේද චන්දන එක්ක චාන්දනී මාව වහගෙන ඉන්නවා. දෙන්නාම එකතු කරගන්නම්. අපි අලුත් පැය පටන් ගන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ, දැන් මේ දවස්වල අපි නිතරම කියන දෙයක් තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ තීන ගෙදර රිපයර්ස් මොන හරි කරනවා නම් ඔයාට ගෙදරට ගැලපෙන ටයිල් ඊට පස්සේ බාත් වේ අවපංග සුවිශේෂී මිල ගණන් යටතේ හොඳ කල්පවතින නිමාවක් එක්ක මිලදී ගන්න නම් ඔයා යන්න ඕනේ හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට දැන් ඔයාට ඇවිදගෙන යන්න කරන්න දෙයක් නැහැ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් වාගේ ගෙවල් ළඟට වෙන නිසා. ඒ කියන්නේ දැන් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක වාගේ නගරයටත් එනවා. දැන් පහුගිය දවස් ටික පුරාවටම අපි ඔයාට මතක් කරා ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක ඔයාට දැන් හැකියාව තියෙනවා වාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිල ගණන් යටතේ ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා. ඉතින් එතකොට දැන් අගෝස්තු මාසේ 22 වෙනිදා ලංකා ටයිල්ස් කණ්ඩායම එන්නේ කතුරුවෙල සහ අරලගන්විල පැත්තට. ඒ වගේම තමයි 23 වෙනිදා දෙහිඅත්ත කණ්ඩිය සහ මයිඅංගනේට, 24 වෙනිදා පදියතලාව සහ මහවයේ කියන නගරවලට තමයි එන්නේ. එතකොට මේ මාසේ 28 වෙනිදා වෙනකම්ම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාගේ ලොකේෂන් එකට එනවා. තේන්සා ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ ගිහිල්ලා ඔයාට අවශ්‍ය විදියට කතා බහ කරලා ඔයාගේ ගෙදර අලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා උපංග සුවිශේෂී මිලකට ලබා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. තේන්සා විශේෂයෙන් මතක් කරන්න ඕන ළඟම තියෙන ලොකේෂන් එකට ඔයාට යන්න කියලා. ලංකා ටයිල්ස් ගැන තමයි මේ විදියට කතා කරේ. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. උදේ 10යි විනාඩි 12ක් වෙනකොට අපි ඊළඟට මතක් කරන්න හදන්නේ දැන් NSB පාට හපන්කම් චිත්‍ර තරඟය පිළිබඳව අපි ඊයේ දවසේ පුරාවටම ඔයාලට මතක් කරානේ නේද? ඒතර ගොඩක් කට්ටිය මැසේජ් කරලා දිනවා මේ පිළිබඳව පොඩ්ඩක් තව වැඩි විස්තර කියන්න කියලා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? ඔයාගේ

ఊగమం మీకు ముదల్మ వితరగ్నమే జీవితం అప్పటి తిరుగరగన్న కొచ్చరణంద ఏవాళ్ళు తీయను ఎన్స నిర్మాణశీలీవ హితల బహుమాపూర్వ నిర్మాణయక్ తరంగే సందహ ఇదిరిపత్ కరన్న వాట అవస్థావ తీయను తరంగే కండాయం హతరక్ యటతే తమై పవత్వెన్నే పలవెని కండాయం ఎక దిక తున శ్రేణి వల దువాదరు వన్ వెన్ వెన్ పవత్వన ఏవగేమ దేవన కండాయం హతర పాహాయ శ్రేణి ఏవగేమ తుంగన కండాయం హత అట నవే శ్రేణి ఏవగేమ హతరవన కండాయం దహాయ ఎకొలహ దొలహ సహ దహతున శ్రేణి వెన్ వెన్ తమై పవత్వెన్నే ඉතින් එන්සා තරගේ තේමාව ඇසුරෙන් වඩාත් නිර්මාණශීලී සහ අර්ථවත්ම සිතුවම නිර්මාණය කරලා ඔයාලට පැස්ටල් එහෙමත් නැත්නම් දියසයම් තෙල් සයම් ආදී ඕනෑම මාධ්‍යයක් භාවිතා කරලා වර්ණ ගන්වන්නත් පුළුවන්. වටිනා කියන මුදල් තෑගි ඔයාලට ජයග්‍රහණය කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එන්සාම චිත්‍රය වන්න පුළුවන් අවසාන දිනය 2026 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. ඔයාලට වැඩි විස්තර දැනගන්න සහ ඇඳුම් පත්‍ර සඳහා NSB නිල වෙබ් අඩවියට පිවිසෙන්න එහෙමත් නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට ගියත් ඔයාලට ඇඳුම් පත්‍ර ලබා ගන්න පුළුවන්. www.nsb.lk වෙබ්සයිට් එකෙන් හරි එහෙමත් නැත්නම් මම කිව්වා වගේම ළඟම තියෙන NSB ශාඛාවට ගියත් ඔයාලට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ පැය අපි වැඩිපුර කතා කරන පැයක්. ඉතින් ඒ නිසා 255 33 63ට කෝල් එකක් ගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Aina sir Malli එන්නෙම කඩේ දිනු කරනවානේ මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
2: එල්බී රන් අය තමයි මගේ හයිය
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: CDP ස්ථාවර තැන්පතු

0: 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
2: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
1: අම්මට ඒකත් ඇහුණා.
2: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
5: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 10යි විනාඩි 25ක් වෙනකොට මම්මේ යන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පැත්තට. මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ඉෂාන්. අයබෝන්.
1: අයබෝන් අයබෝන් සමතක් කළා වගේම ඔන්නේ අපි මේ කතා කරන සම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කරපු FM 95.4 දශමට කවදත් අලුත් කාගෙත් නෙත් අපි ඇවිල්ලා තිනවා ලංකාවේ ඔන්නේ ප්‍රථම වතාවට අරගෙන ලංකා ටයිල් ෂෝරූම් එක අරගෙන තමයි අපි අද අවසන් ඉන්නේ. කදරවෙල ආදරණීය පොරවරුදින අපි හවස්කාරයේ යන්න බලාපොරොත්තු වෙන අරල ගංගල ආදරින් නගරේ හැට දවසේ අපි ඉනෝ දෙහිඅත්ත කණ්ඩිය වයිහංගන කියන නගරවල එක දෙන. ඉතින් මේ තමයි වසර මැද මහා සේල්. මොකද දන්නවද 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කර ගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන තෝරාගත් ෆයිල් වාස්තය උපාංග වලට තමයි ඔන්න මේ වටිනාකම අරගෙන ඉන්නේ. ඉතින් අපි ඔබටත් කියනවා ළඟට ගියක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඒ විතරක් නෙවෙයි කතුපගේ අලුත් වැඩියා කරන්න කෙනෙක් ඉන්නවනේ අපි දන්නවා මේ ෆයිල් වලට වාස්තය වලට උපාංග වලට ලොකු වියදමක් දරන්න වෙනවා. ඉතින් අන්නේ වියදම ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ අරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් අපි ඔබටත් කියන මේ වටිනාකම නම් මග හැරගන්න එපා. ඉතින් ඔබත් කදුරවෙල නගරේ ඉන්න කෙනෙක් නම් අරල ගංගුර දෙයියත්ත කණ්ඩිය මල්ලංගනේ කියන මේ නගරවල ඉන්න කෙනෙක් නම් ඔන්න සූදානම්ෙන් ඉන්න අපි නෝ ඔබේ ආදරණීය නගරේ. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක ඇවිල්ලා මේ වටිනාකම එකතු වෙන්න මොබයිල් ෂෝරූම් එක පැත්තට ඇවිල්ලා 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. වසර මැද තේර කියන්නේ හැමදාම ඔන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් අපි ඒක කියන්නේ වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවර ටයිල් කලාව පන්නනල දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල්. ඉතින් අපි ඔබටත් කියන මේ වටිනාකම නම් මගේ අරගන්න එපා. ඒ විතරක් නෙවෙයි මේක මේ ප්‍රදේශයට සීමා විතර දෙයක් නෙවෙයි මුළු ලංකා පුරාම තියෙන ඔන්න ලංකා ටයිල් ෂෝරූම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලයලත් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට යන්න පුළුවන් මේ දින කීපය පුරාවටම ඔන්න ඔබටත් පුළුවන් තෝරාගත් ෆයිල් වාස්තියා වලට උපාංග වලට 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න. එන බොහොම ස්තුතියි සමාව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන්. අපි වැඩි විස්තර දැනගන්න ඉෂාන්ව ආයෙම වතාවක් සවස් වරුවේදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. උදේ 10:27 වෙනකොට අපි හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන සින්දුවකට යන්න හදන්නේ. මේ වෙලාවේ මට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. කවුද මේ ඉන්නේ? අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනේ නයනා කුමුදුනි. ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. මට මැසේජ් එකේ වල්තින් චන්ද්‍රාණි මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා ලක්ෂාන් රුක්ෂාන් ඊට පස්සේ ජයම්පති සෙල්වම් කුමාර මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ, අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන මේ තියෙන සින්දුවට 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. මම මතක් කරන්නම්.

0: in the air. Inna adre allaganna.
1: Net FM. Hello, hello, Satyantia.
2: උදේ 10යි විනාඩි 42යි දැන්.
3: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ප්‍රතික්ෂාව ගැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
9: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන.
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
11: ගින්දර හැන්දෑව විජානු ජානු.
12: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියා බන්න
1: Net FM. Hello, hello, Satyantia. Hello, hello, Satyantia.

10 විනාඩි 48 වෙලාව මම මේ මතක් කරන් හදන්නේ හෙලහෙල සතියන්තය අහගෙන ඉන්න ගමන් දැන් මේ දවස්වල වැඩිපුරම හස දිහා බලුවහම පේන්නේ මොනවාද සරුංගල් අර මං කියනවා වගේ අගෝස්තු මාසේ කියලා කිව්වාම ඉස්සර සරුංගල්ම තමයි නේද ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මේ මතක් කරන්නේ ඔන්න දැන් ඌව කයිට් ෆෙස්ටිවල් එක අද දවසේදී පවත්වන්න ඌවේ කොල්ල කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක රැස්ති වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා ඌව හස නේක වර්ණයෙන් හැඩවෙන පලාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළියත් එක්ක අද දවසේදී එක්හසු වෙනවට අවස්ථාව තියෙනවා. හවස 3 ඉඳලා වැලිමඩ අඹගස්තෝ මහජන ක්‍රීඩාංගණයේදී තෑගි දිනන්න සතුටු වෙන්න ඔයාලට ආරාධනා කරනවා වැලිමඩ අඹගස්තෝ මහජන ක්‍රීඩාංගණයට එන්න කියලා. මාධ්‍ය ශක්තිය ලබා දෙන්නේ නෙත් FM. හරියටම හවස 3 ඉඳලා ඔයාලට හැකියාව තියෙනවා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ හයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉංග්‍රියාවත් තැලිගම සංසෙලා ෆැෂන් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා. ඒ වගේම චාමර ස්ටෝර්ස් එකේ කට්ටියවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට රුවිනි මැසේජ් එකක් දාලා තිනවා. Thank you රුවිනි. ඒ වගේම කවුද මේ ඉන්නේ හයි කොහොමද සංගයි අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මට චාතුර්ය මැසේජ් එකක් දාලා තිනවා. Thank you darling. ඔයාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. 11යි විනාඩි 10 විනාඩි 50යි දැන් අපි අලුත් පැයකට යන්න හදන ලස්සන සින්දුවක් එක්ක මැසේජ් එකක් දාලා තියන්න.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහිඅත්ත කණ්ඩිය සබස මහියංගනය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713133036.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-3131-540
8: ඌවේ කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
9: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
8: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය Net FM, Net FM.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
1: Net FM. Hello, hello, Satyantaya.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
11: ඒත් ලොකු කරලා නේද?
12: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: උදේ 11යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නිය.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. භගවන්තලාව ටිංසිං ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ භගවන්තලාව පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මතෙහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ භගවන්තලාව ප්‍රදේශයෙන් පදිංචිකරුවන් සිව් දෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් භගවන්තලාව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර බුලත් සිංහල බෝතලේගම් ප්‍රදේශයේ පුරාවස්තු සහ කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බුලත් සිංහල සහ දොරංගුඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. බුලත් සිංහල පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. රත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන නැතහොත් net news .lk කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

එකොළ හයි විනාඩි අටයි වෙලාව හෙලෝ හෙලෝ සතියන්තය හගෙනින් හාගේ මගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. ලබන සිකුරාදා වෙනත් FM DJ Night Face to Face Attack Show එක අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ අපි ඊයේ දවසේ තමයි තරඟේ පවත්වන්න හැදුවේ. හැබැයි අපිට සිද්ධ වුණා ලබන සිකුරාදාවට කල් දාන්න. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න බලාගෙන හිටපු කට්ටිය මතක් කරන්න තියෙන්නේ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ නැත් FM DJ Night Face to Face Attack Show එකේ සරහනේට ලබන සිකුරාදාවේ අපි පවත්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. හයි, කොහොමද සාපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ චාතුර්ය, මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ. හයි, කොහොමද සාපිත් මේ වෙලාවේ සද්දෙරම ආව අහගෙන ඉන්නවා කියලා සඳරැස් මැසේජ් කරලා තියෙනවා. Thank you. ඔයාවත් අපි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම සයි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නකෝ කියලා තංගල්ලෙන් අප්සරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you අප්සරා. ඒ වගේම මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානී, ඊට පස්සේ චේතනා, පුංචි පුතා තේජ අවරුවත් එකතු කරගන්න කියලා දිනවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. Thank you ජය වේවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවත් එක්ක අපි අලුත් පැය වැඩ පටන් ගන්න හදන්නේ 11:00 විනාඩි 9:00. 12 වෙනකම් මාව අහගෙන ඉන්නවා.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩික ඉන්න. ඒ ඇඩ්ඩික දැකල තමයි සමා තෙල්බියකට ගිය.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුවස එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
11: අනේ මන්ද.
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
13: net fm 4 වටේ.
14: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
15: net fm ශ්වේත පූජා. ශ්වේත
14: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
15: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
14: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
15: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
14: අනුශාසකත්වය
15: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
14: බැතිපර දායකත්වය
15: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
16: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
17: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
18: net fm hello hello satyantaya hello hello satyantaya

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

11 විනාඩි 41 වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ, අපේ වෙලාවත් ඉවර වෙගෙන එන්නේ. හැබැයි ඊට කලින් මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. අපිටත් සින්දුවක් දෙන්න අසා අපි මේ වෙලාව ආවහගෙන ඉන්නවා කියලා පිළියන්දල සුසිල්, ඊට පස්සේ සන්ධ්‍යා, ආශාන්, යුගාසි කට්ටිය ඔක්කොම ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න කොසා සින්දුවකට අපි යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ වීල් පාක් එකේ කොල්ල සෙට් එක ලසා තමයි මැසේජ් එක දාලා තින්. Thank you ලසා. ඒ වගේම මාමත් මතක් කරන්නකෝ කියලා කලවමින් පුෂ්ප මැසේජ් කරලා තිනවා. Thank you පුෂ්ප. ඔයවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්, ඊට පස්සේ gedara repairs මොන හරි කරන කෙනෙක් නම් මේ වෙලාවේ මේ කොට සෑහෙන්න වැදගත්. හරිද? මොකද දන්නවද, දැන් සාමාන්‍යයෙන් gedarak හදනකොට gedara ආලින්දයට, ඊට පස්සේ කාමරවලට, bathroom එකට වෙන්න පුළුවන් tiles, ඊට පස්සේ bathway උපංග කියලා කියන්නේ අපි සෑහෙන්න හොයලා බලලා ගන්න ඕනනේ නේද? එකක් තමයි අපිට අතේ තියෙන budget එකට set වෙන්නත් ඕනේ, අනිත් එක තමයි ගන්නේ වද කාලයට ගැලපෙන designs වලට, ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන ඒවා වෙන්නත් ඕනනේ නේද? right, මෙහෙම කියපු ගමන් මේ හැමදේටම උත්තරේ තියෙන්නේ කොහෙද කියලා ඔයා දන්නවා. ඒ තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. දැන් මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ඔයාගේ නගරයට එනවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පය උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පැත්තට ගියොත් ඉතින් ඒ නිසා අද 22 වෙනිදා කදුරු වෙල අරලගන්විල පැත්තට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන්නේ. ඒ වගේම හෙට දවසේදී උදෑසන කාලයේ දෙහිඅත්ත කණ්ඩියට, ඒ වගේම හවස් වරුවේ මහියංගනේ කියන නගරවලටත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එනවා. ඉතින් ඒ නිසා ළඟම ලොකේෂන් එකට යන්න අමතක කරන්න එපා. මේක ඔයාලට හම්බ වෙන සෑහෙන වටින අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. හරි, NSB පාට පාට හපංකම් ගැන තමයි මතක් කරන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් චිත්‍ර අඳින්න දක්ෂතාවයක් තියෙන දුවල පුතාලට මේක මං හිතන්නේ හම්බ වෙන ලොකු අවස්ථාවක්. හොබේ හපනට කුඩා වූ දී ඉඳලා මිතිරි කිරීමේ වැදගත්කම කියා දීපු NSB බැංකුව NSB පාට පාට හපංකම් 2026 චිත්‍ර තරඟය සඳහා ලංකාව පුරා ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල් වල සිසු දරුවන්ට ආරාධනා කරලා තියෙනවා. යාට තේමාව හම්බ වෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමේ ජීවිතේ ඉතුරු කරන්න සෑහෙන දේවල් තියෙනවනේ නේද? තියෙනස නිර්මාණශීලීව අර්ථාන්විතව ඔබ ඉදිරිපත් කරන ඔබේ නිර්මාණයට කාණ්ඩ 4ක් යටතේ තරඟ වදින්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවම ගැරගන්න එපා. ඔයාට පුළුවන් ළඟම තියෙන NSB ශාඛාවට ගිහිල්ලා හරි, හැමත් නැත්නම් ඔයාට හරිම ලේසියෙන් NSB නිල වෙබ් අඩවිය ඔස්සේ තයිදුම් පත්‍ර ලබා ගන්න හැකියාව තියෙනවා. චිත්‍රය වන්න තියෙන අවසාන දිනේ තමයි 2026 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. ඉතින් ඒ නිසා ඊට කලින් ඔයාගේ නිර්මාණය යොමු කරන්නත් අවස්ථාව තියෙනවා. වටිනා තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. NSB පාට පාට හපන්කම් ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒකනම් මතක් කරලා අදට මගේ වැඩ ටික ඉවර කරලා යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට කියන්න ඕන, දැන් ඌවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මේ වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා. අද හවස් වරුවේ ඌව කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක සංවිධානය කරන ඌවහසන ඒක වර්ණයෙන් හැඩවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළියත් එක්ක අද හවස් වරුවේ එකතු වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. හවස 3 ඉඳලා වැලිමඩ අමගස් දෝව මහජන ක්‍රීඩාංගණයේදී ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඒ වගේම ඩීජේ කොන්සර්ට් ඇතුළු රස පිරුණු ඉසව් රසක් එක්ක වටිනා තෑගි දිනන්නත් ඔයා අදහවස් වෙදී ඒ පැත්තට යන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ net fm. අපි ඒ ගැනත් මතක් කරලා අදට යනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ සඳු දහවස් 4ට. එතකම් පරිසමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම ඩීජේ අසා.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
0: චිත්‍රඇඳලා ලොකු ලොකු තෑගෙදිනාගන්න ආසයි නේද? විෂන් කයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දෑස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කයා ශාකාවට ගෙනවිත් බාර දෙන්න.
2: මාස්ටර්ගෙත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගෙත් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහි අත්තකණ්ඩිය සවස මහියංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරු නවා තැන්.
4: අක්මා විතෙල් ෆැටි ලිව. බයවෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
6: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
5: අතික්‍රමණ
6: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
5: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980.
6: අතික්‍රමණ
5: සාංසාරික සීමා ඉක්මවා යාමට.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුතුවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
9: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
10: සුබ දවලක්. වෙලාව දවල් 12යි දැන්.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් ප්ලාස්ටර් දැම්මම කතා

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 22 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කසුනි නානයක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
2: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. නන්දා මාලිනීට අවසන් ගෞරව දක්වන්න උදෑසන සිටම මහ සෙනගක් නුගේගොඩට. අවසන් කටයුතු හවස 5. මහනුවර අවසන් කුඹල් පෙරහැරාද. දිවයිනට රැගෙන ආ සමිට්පුර චතුගේ නොත්තුවක් සැඟවූ ගිනි අවියකුත් සොයාගනි. චීන ජාතිකයන් තිදෙනෙකු අල්ලන්න පොලිසිය මහජන සහය පතයි. අධිකරණයෙන් දඩ නියම වූ හැරි කුමරු තීරණයක් ගනි.
2: The truth people trust.
3: අභව ප්‍රාප්ත නන්දා මාලිනී මහත්මියට අවසන් ගෞරව දක්වන්න තවදුරටත් බොහෝ පිරිස් පැමිණෙමින් සිටිනවා. ඇය වෙනුවෙන් ආගමික වතාවත්ද අද පෙරවරුවේ සිදු කෙරුණා. අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන්නේ 5:05. එය ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍යානාවරණය මෙතැන් සිට. හෙලේ රන්ස්වරය ප්‍රවීණ ගායන ශිල්පිනී අභව ප්‍රාප්ත නන්දා මාලිනී මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ සිටද බොහෝ පිරිස් නුගේගොඩ විජේබා මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීතාශ්‍රමය වෙත පැමිණමින් සිටිනවා. ඇය වෙනුවෙන් ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කෙරුණා. නන්දා මාලිනී මහත්මියගේ අවසන් කටයුතු 5:05 බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසුවේ.
4: 5:30 දේහය මෙහෙන් අරන් යනවා. පේපර් අරකින් අරගෙන ගිහිල්ලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරේ තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක් කතා පැවැත්වීමක් ශෝක ප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම අවමංගල සභාවක් නොපවත්වා හවස 5:00 තාම ජාම් විදියට මේ අවමංගල කටයුතු කරන්න තීරණය කළා තියෙනවා.
3: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද නන්දා මාලිනී මහත්මියට අවසන් ගෞරව දැක්වුවා. මේ අතර නන්දා මාලිනී මහත්මියගේ අභාවය රටටම පාඩුවක් බවයි ඇයට අවසන් ගෞරව දැක්වීමට එක් වෙමින් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මාධ්‍ය හමුවේ පැවසුවේ.
5: අරගල කරේ එතුමියගේ සිංදුවලට ඇහුම්කන් දීලා ඒ සිංදුවලිනුත් පන්නරයක් අරගෙන ඉතින් ඒ නිසා පාඩුවක් රටට පාඩුවක් දැනෙන පාඩුවක් එතුමියට ගෞරවය දක්වන්න මං හිතන්නේ අපි සියලු දෙනාම ඇවිල්ලා තියෙන ඒ නිසා මේක අර රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට එහා ගිය දෙයක් මේක ඇත්තටම දැනෙන මොහොතක්.
3: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අභව ප්‍රාප්ත නන්දා මාලිනී මහත්මියට අවසන් ගෞරව දැක්වුවා. එන අනතුරුව ඇය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හඬ අවදි කළේ මෙලෙසින්.
6: මුළුමහත් ජාතියම ශෝක වන අවස්ථාවක් තමයි විශාරද නන්දා මාලිනී මහත්මියගේ මේ අභාවය. මේ රටේ සාහිත්‍යයට, කලාවට, ජාතික සමාජ සේවයට ඉතාමත්ම ඉහළම විශිෂ්ට සේවාවක් කර කලාකරණයක් වගේම සැබෑ මානවවාදී ගුණ තිබෙන ගායිකාවක්. නන්දා මාලිනී මහත්මියගේ අභාවය ගත් විට ඒක මේ යුගය තුළ විශේෂයෙන්ම පිරවිය නොහැකි පාඩුවක් වගේම එතුමගේ ජීවිතය සහ එතුමගේ දර්ශනය, එතුමගේ සාහිත්‍ය කලාව විශේෂයෙන්ම නව පරපුර උගත යුතුයි, නව පරපුර අධ්‍යයනය කළ යුතුයි.
3: ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි මහතාද නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
7: මේ වගේ හඬක් ලැබෙන්නේ කලාතුරකින් රටකට ලෝකෙටම එකක් කියන්න පුළුවන්. දැන් ඇය ගැන කොච්චර කතා කරුවත් නිමක් නැහැ. අපේ ආදරය අපසුමියට නන්දක්කට පුද කරනවා ආදරෙන්.
3: නන්දා මාලනී මහත්මිය සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දේවුල්කනේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
8: ගායන ශිල්පීන් අතර සුභාවිත ගීතයේ මාතෘ ගායිකාව ඇය. ඇය ගැයුව හැම ගීතයක්ම තිස්සේ රසික ආදරයට පාත්‍ර වුණා. මං හිතන්නේ එතුමිය බෞද්ධ ගීතද, ප්‍රේම ගීතද, චිත්‍රපට ගීතද, සමාජ අසාධාරණයේ, සමාජ විෂමතාවයේ පිළිබඳව ගීතද, ගීතේ හැම ක්ෂේත්‍රයක්ම අහුවෙන විදිහට තමයි එතුමිය ගායනා කළේ. එතුමිය සාමාන්‍යයෙන් ගීතයක් ගරගෙන හොඳම ගීත රචනාව තමයි තෝරාගන්නේ. මං හිතන්නේ එහෙම ගායිකාවක් ආයි අපිට 15 කියලා හිතන්නද.
3: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය සිය නිවසේදී පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා. ඇය එවන විට 82 වියේ පසු වුණා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා. එම පෙරහැර නැරඹීම සඳහා මෙවන විටත් සැදැහැවතුන් බොහෝ පිරිසක් මහනුවර නගරේ රැඳී සිටින බවයි නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
9: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අද දින පස්වරු 6:00 විනාඩි 24ට උතුරු දිසා මුඛව තමයි පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ ආරම්භ වන්නේ. ඉන් අතුරුව නාථපතිනි විෂ්ණු කත්තගමති උමා දේවාල කැටුව වැවපාර දළදා වීදිය යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට පිට ගෙවැදීම තමයි අද දිනේ සිදුවන්නේ. පෙරහැර නැරඹීම සඳහා මේ වෙන විටත් යම් ආකාරයකින් පෙරහැර ගමන් ගන්නා වීදිවල ජනතාව එක්රොක්ව සිටින කරත් දක්නට ලැබෙනවා. ජනතා තව අවශ්‍ය පොදු පහසුකම් සියල්ල මේ වෙනට සලසා තිබෙනවා. විශේෂයෙන් පොලිස් ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියල්ලම යහපත් පරිදි සිදු වෙනවා. මේ ආකාරයෙන් තමයි අවසන් කුඹල් පෙරහැර දිනුවෙන් මහනුවර නගරයේ සූදානම් වසිටින්නේ. හෙට පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. මම කමල් සුරවීර, නෙට් නිවුස් යුනියන්.
3: ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ලබන 27 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. වෙල්ලම්පිටිය සේදවත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂමව සංගවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකෙරෙන රෙවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. ඒ කොළඹ අපරහද දිසා කොටාසි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඕමානයේ රැඳී සිටියදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන විත් කොළඹ අපරහද දිසා කොටාසේ රඳවා සිටින දෙමුතු චතුරංග හෙවත් සමිට්පුර චතු නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ. 28 හැවිරි දිවියේ පසුවන මෙම සැකකරු ශ්‍රී ලංකාවෙන් පලාගොස් සෝමානී සංගව සිටියේදී අත්අඩංගුවටගෙන පසුගිය 18 වනදා දිවයිනට රැගෙන යනු ලැබුවා. එන අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ දිසා කොට්ටාසය වෙත බහර දෙනු ලැබුවා. ඒ අනුව සමිට්පුර චතුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ විදේශයක සිට මෙරටට ගෙන එන ලද බවට සැකකෙරෙන රිවෝල්වර් වර්ගයක් සහ සජීවී පතුරම් 12ක් මට්ටංකුලිය ප්‍රදේශයේ නිවසක සංගවා තිබේදී පොලිසිය මීට පෙරද සොයාගෙන ලැබුවා. කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට පහර දෙයින් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. අදාළ සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය ජූලි 23 වනදා සිදු මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ කොළඹ දිසා අපරාධ කොට්ටාසයයි. එම කොට්ටාසය මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා මෙරට තුල තවදුරටත් රැඳී සිටින බවයි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති ඔවුන්ගේ වලංගු වීසා කාල සීමාව අවසන් වී ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් ඇති බැවින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. එම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා වෙත 0718591735 යන ජංගම දුරකථන යමතා දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටියේ. සැකකාර චීන ජාතිකයාගේ තිදෙනාගේ ඡායාරූප netnews.lk අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. එක්සත් ජනපදයේ වෙසෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ හැරී කුමරු සහ මේගන් මර්කල් නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් නැවත පැමිණීමත් සමග ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙනවා. 2020 වසරේදී බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත්වීමෙන් පසු හැරි සහ මේගන් ඇමරිකාවේදී ආරම්භ කළ ප්‍රවාහන සේවා ඇතුළු ව්‍යාපාරික බොහෝමයක් විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට අපොහොසත් වී ඇති බවද එම ප්‍රවීණයන් පවසනවා. ඔවුන් යළි බ්‍රිතාන්‍යයට පැමිණියද රාජකීය පවුලේ නිල කටයුතුවල නිරත නොවන බැවින් විදෙස් මාධ්‍යද ඒ බව සඳහන් කළා. මේ අතර රහසිගත බව සහ පුද්ගලිකත්වය කඩකිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හැරී කුමරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් 6 දෙනෙකු විසින් ගොනු කර තිබූ නඩුවක් පරාජය වීමත් සමග ඩෙලි මේල් පුවත්පතේ ප්‍රකාශන සමාගම වෙත පවුන් මිලියන 9.54 මුදලක් ගෙවන ලෙස බ්‍රිතාන්‍ය අධිකරණය නියෝග කර තිබුණා. නීති විරෝධී ලෙස තොරතුරු රැස්කිරීම සහ පුද්ගලිකත්වයට හානිකිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව හැරී කුමරු ඇතුළු පිරිස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පානතුර වලාන උතුර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සියපත පදනම මගින් සංවිධාන කළ පිණ්ඩපාත චාරිකාව අද පෙරවරුවේ ආරම්භ වුණා. මේම ප්‍රදේශය ආවරණය වන පරිදි ආරම්භ වූ එම පිණ්ඩපාත වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩකොමඩියේ ආනන්ද සිරි හිමියන්.
10: ඇති විශේෂයෙන් මේ අරමුණු තමයි මහජනතාවට භික්ෂුවකින් ඉන්න ඕන සේවාව. ඒ වගේම විශේෂයෙන් වර්තමානයේ විශේෂයෙන්ම මහජනතාව කැමති භික්ෂුන් වහන්සේලා තමන්ගේ දිවස්සොත් වැඩම කළා, පිරිත් දේශනා කළා, ධර්ම දේශනා කළා, ආධ්‍යාත්මික වශයෙන් ඇත්තන්ගේ දිනුනක් සැලසීම පිළිබඳව මේ වස් කාලයේ අපි තෝරගත්තේ. වස් කාලය තුළ විශේෂයෙන් මහජනතාවත් භික්ෂුන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒ සම්බන්ධ වැඩියෙන් ඒ කටයුතු යෙදෙන කාලයක්. ඉතින් ඒ ඇත්තන්ට හැමතිස්සෙම යහපතක්, ඒක ශීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් දන් දෙමින් පරිත්‍යාගයන් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතයේ යහපතක් සිද්ධ කරගන්න අරමුණු කරගෙන සිද්ධ කරන වැඩසටහනක්.
3: ඌ පළාතේ විශාලතම සරුංගල් සැනකෙළිය අද පස්වරුවේ ආරම්භ වෙනවා. ඒ වැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයේදී ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා

0: වගේම මේ මොහොත වන විට අද දවසේ සරුංගල් සැනකෙළිය ඌවේ පළමු වතාවට සහ ඌවේ එකම දැවැන්ත සරුංගල් සැනකෙළිය ආරම්භ කරන්නට සියල්ල සූදානමින් තිබෙනවා. මේ මොහොත වන විටත් විශාල සරුංගල් කණ්ඩායම් එහෙම නැත්නම් විශාල සරුංගල් ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමෙන් තිබෙන ආකාරය කාර්යාල පරිශ්‍රයේදී අපට දැක ගන්නට තිබෙනවා. අද සවස තුනේ සිට මේ ඌවේ අහස සිසාරා නොයෙක් වර්ණයන්ගෙන් බබලන ඉතාම අලංකාර වූ සරුංගල් සංදර්ශනයක් දැක බලා ගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා ඌව කොල්ලෝ කෙල්ලෝ සමාජ මාධ්‍ය ජාලය පළමු වතාවට සහ සංවිධානය කරනු ලබන මේ දැවැන්ත සරුංගල් සංදර්ශනය සැනකෙළිය නරඹන්නට ඔබට එන්න කියලා ගෞරවයෙන් ආරාධනා එකතු කරනු ලබන ඌව පළාතේ ඉන්න සියලු දෙනාටමත් ඒ වගේම ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනු ලබනවා. අද සන්ධ්‍යාභාගයේ හෝලි ෆෙස්ටිවල් පවත්වන්නට ඒ වගේම විනෝදවන්නට හැකියාව ලැබෙන ආකාරයෙන් ඩීජේ පවත්වන්නටත් සියලු කටයුතු සංවිධානය කරමින් තියෙනවා. ඌව පළාතේ ඌව අහස තුළ පවත්වනු ලබන විශේෂිත වූ සරුංගල් සංදර්ශනය දැක බලා ගන්නට පැමිණෙනට ඔබට සියලු දෙනාටම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. net news වෙනුවෙන් මම උපුල් සිංහපතිරණ අඹගස්දොව මහජන ක්‍රීඩාංගන පරිශ්‍රයේ සිට.
1: ස්තුතිය උපුල්. සරුංගල් සැනකෙළිය සඳහා ඌව පරණගම ප්‍රාදේශීය සභාව සහ අඹගස්දොව පොලිසියද සංවිධාන සහය ලබා දෙනවා. එමෙන්ම මෙම සරුංගල් සැනකෙළිය සඳහා මාධ්‍ය සවිය ලබා දෙන්නේ net fm රේඩියෝවයි. නෙත්නිවුස් නිමාව නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: නෙත්නිවුස් රාව ප්‍රතිරාව ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FA වුට්ල මහතා මෙලෙස අදහස් දැක්වුවා.
3: බොහෝ අවස්ථාවලදී මට ඇහිලා තියෙනවා, මට දැනෙලා තියෙනවා, විශේෂයෙන් බොහෝ මධ්‍යස්ථ තමයි මේ ප්‍රවෘත්ති නිර්මාණයක් කරලා සමාජයට පණිවිඩයක් දෙන්නේ. ඒක අපි විශ්වාස කරනවා. මේ net fm හරහා බොහොම මධ්‍යස්ථව සමාජයේ උන්නතිය සඳහා ජනතාවට සේවයක් වන අයුරින් තමයි මම හිතේ net fm එකෙන් කාර්යභාරය සිද්ධ වෙන ඉඳන් අපි ගෞරවණීය ස්තුතියි කරන. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි ලංකාවෙන් පොලිස් ස්ථාන 609කින් වාර්තා වන සිදුවීම්, ආන්දෝලනාත්මක සිදුවීම්, ප්‍රශ්න, ගැටලු, අපරාධ නිසල්ලම විශ්ලේෂණාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීම තමයි අපි තොරතුරු දෙන්නේ. ඒ නිසා ඒ තොරතුරු ඔබ විසින් ඉතාමත්ම මධ්‍යස්ථව සමාජ උන්නතිය උදෙසා ජනතාවට සේවයක් වන අයුරින් ලබා දීම ගැන අපි කෘතවේදී වෙනවා. net fm රේඩියෝකට අපේ සුබ පතනවා.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: FM 95, FM 94.8, Net FM. Divine Pura.
6: මහාද තාත් ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
7: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
8: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: සත්‍ය අන්තය.
10: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

0: දවල්දොළ හයි විනාඩි 23ක් වෙනකොට ජානු අපේ හදවත්වලට ගීතේ ආදරය එහෙමත් නැත්නම් විරහව මේ දේශය ගැන තියෙන ආදරය මේ හැම දෙයක්ම ගැන ඕවරෝල් සංගීතයෙන් අපිට ආමන්ත්‍රණය කරපු චරිතයක් තමයි අපේ ආචාර්ය නන්දා මාලිනිය කියන්නේ.
1: විශේෂයෙන්ම කියන්න ඕනි මේ දෙව්‍යා මේ යුගයක් අවසන් වෙන්නේ
0: අනිවාර්යයි.
1: ඇය එක්තරා කාලයකට විතරක් සීමා වෙච්ච ගායිකාවක් නෙමෙයි. මේ අවසන් වීගෙන යන්නේ එක්තරා යුගයක්. ඇය යුගයක්. ඉතින් අපේ ජාතියේ යශෝරාවය තමයි මේ විදිහට නිහඬ වෙලා තියෙන්නේ. ඉතින් මේ දින කිහිපය පුරාවටම අපි ඒ ගැන කතා කරනවා. ඉතින් අපි අද හෙලෝ හෙලෝ සතියන්තය පටන් ගත්තේ තැගේම ගීතයකින්. මේ විදිහට ඒ ගීත ඇහෙනකොට සමහර වෙලාවට අපිව අපි දන්නේවත් නැතුව අපේ ළමා කාලයටත් යනවා. මොකද අපි ඔය ගීතවලට නටලා තියෙනවා, අපි අහලා තියෙනවා, අපි කියලා තියෙනවා. මං හිතන්නේ මේ චාරිකාවක් යනකොට ඔය වගේ ගීතයක් කිව්වේ නැති කෙනෙක් නැති
0: තරම්. අපි පොඩි කාලේ කොන්සර්ට් වලදී මං හිතන්නේ පොඩි දරුවෙක්ගේ අධ්‍යාපනය ලබා ගද්දී මුල්ම අවධියේදී ඇයගේ ගීත තමයි ගොඩක් වෙලාවට ඔවුන් පාඩම් කරගන්නේ. කොන්සර්ට්ස් වලදී මේ හැම දෙයකදීම ළමයින්ගේ නිර්මාණාත්මක ශීලී හැකියාව, රසවින්දනයේ හැම දෙයකටම ඇගේ ගීත ගොඩක් ඉවහල් වුණා. ඉතින් අද දවසේ සිංහල සංගීතයේ අමරණීය මහඬක් වෙච්ච ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය අපි සියලු දෙනාටම ඉතාම සංවේගීය දනවන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඇයට කරන උපහාරයක් විදිහට තමයි අද දවසේ අපි වැඩසටහන හෙලෝ හෙලෝ සතියන්තයේ දවල් 12 ඉඳලා 3 වෙනකන් අපේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භයේදී ඇගේ ගීතයකින් අපි පටන් ගත්තා.
1: මේව සදාකාලික හිස්තැන් සහ රීප්ලේස්මට් නැති චරිත. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි හෙලෝ හෙලෝ සතියන්තය අද දවසේ මේ විදිහට පටන් ගන්න හදන්නේ.
0: ඔව්, අද දවසේ දවල් 12 ඉඳලා හවස 3 වෙනකන් සුපුරුදු පරිදි මමයි ඔයාගේ ආදරණීය ජානු කෙල්ලයි දෙන්නත් එකතුලා මේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන යනවා. ඉතින් ඔයා වෙනද වගේම ආදරය කරන ගීත රසක් මං අරගෙන ආවිල්ලා තින මේ පැය 3 පුරාවටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ පැතර WhatsApp call එකක්
1: WhatsApp message එක 0795 95 95 95
0: ඒ වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 63ට. මම දිව්‍යා
1: මංචානෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් 12 විනාඩි 32යි දැන්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: Kiehl's within the Naum නිෂ්පාදන සඳහා අඩුම මිලක් වම්බටු ග්‍රෑම් 100ක් රුපියල් 39යි. කොමුඩු රෙඩ් ෆැන්ටසි ග්‍රෑම් 100ක් රුපියල් 6යි. මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 209යි. Kiehl's Naum බවයි අඩුම මිලයි.
10: අද කතා නැත්තේ මොකද වගේලාද? එප හඳන්නට මගේ සුදා ඕම් ප්ලාසදැම්මමං කතා නවතින්නෑදැන් රාතා ඉතින් කතා කරන්න අලුත්මඩාල කෝම්ප්ලාස ප්ලෑන් එක රීලෝඩ් කර ඕනමනෙක් වගේකට විනාඩි 400ක් ඇසෙම සාරසියල් ලබාගන්න මාදනව රුපියල් 298යි ඔය ආගේ ලතාවට අති තරන් කතාවට ඩයලෝ කෝම්ප්ලාස.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 947.
12: ඌවේ කොල්ලොකෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
13: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
12: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM NetFM.
14: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
15: NetFM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea. NetFM. Hello, hello, Satyantea.

0: වෙලාව දවල් 12 විනාඩි 39යි ජානු.
1: දවල් 12 විනාඩි 39ක් වෙනකොට මතක් කරන දේවල් ටිකක් තියෙනවා. අපිට කෝල් කරපු මැසේජ් කරපු කටියන් මතක් කරනවා. ඊට කලින් කියන්න ඕනි දිව්‍යා සරුංගල්
0: මේ දවස්වල එළියට බැස්සොත් අහස තියෙන සරුංගල් විතර.
1: ඔව් සරුංගලේ කෙල්ලිලා ගියොත් මොකෝ කියලා හිතනවා.
0: මාව නම් එළිච්ච ගපන් යනවා. ඔයාව නම් මම ජීවනේ.
1: සමහර සරුංගලේ පහළට එන්න පුළුවන් මං එල්ලුණා. ඒක වෙනම කතාවක්. මේ ඉතින් ඔන්න අද තමයි හොඳම දවස. ඌව කයිට් ෆෙස්ටිවල්. ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඌව අහසේ නෙකවන්නේ හැඩවෙන පළාතේ මේක ප්‍රථම සහ විශාලතම සරුංගල් සැනකෙළිය. ඉතින් අද හරියටම හවස 3ට වාට යන්න පුළුවන් වැලිමඩ අබගස්දෝව මහජන ක්‍රීඩාංගණයට. මෙතන කයිට් ෆෙස්ටිවල් එකට අමතරව ෆුඩ් ෆෙස්ටිවල්, හොලි ෆෙස්ටිවල්, ඩීජේ කන්සර්ට්, ඇතුළු රස පිරුණු ඉසව් රසක් තියෙනවා. විතරක් නෙමෙයි මේ කයිට් ෆෙස්ටිවල් එකේ ඔයාට ජයග්‍රහකෙක් වුණොත් වටිනා තෑගි දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඌ අහසේ එකම අහසක සරුංගල් හමු වෙන දවස අද. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් හවස 3 වෙනකොට වැලි මඩ අබගස්දෝව මහජන ක්‍රීඩාංගණයට යන්නම ඕනි. හරිද? ඒ වගේම අපි තමයි මාධ්‍ය සවියනේ තෙෆෙම අපි.
0: ඔව්. ඉතින් ඔය වගේ වැඩක් තියෙනවා නම් අපි එතන. දැන් අපි දෙන මේ අද ප්‍රෝග්‍රෑම් එක කරාට අපි දෙන්න උත්තර යවන්න තිබුණා.
1: ඔව්. ඒක කියන්නේ යුතුකමක් මං කියන්නේ. ඒක අපි මතක් කරලා දෙන්න ඕනි.
0: මොකද උත්තර කියන හොඳට කාලා තවපඩ ඇඟ හදා ගන්න තිබුණා.
1: ඔයාට.
0: ඔව් මට. ඊට පස්සේ අර හෝලි ෆෙස්ටිවල් එකේ මට පුළුවන් ආව එක එක පාටින් පාට කරලා ගන්න.
1: ඔව්.
0: එතකොට එන්න ඩීජේටත් මොන හරි ඔය කෝලමක් කරන්න බැරි
1: පොඩ්ඩක් ලයින් කරන්න
0: ඕන. ඉතින් ඔය මතක් කිරීමත් එක්ක අතේ යවට ඉන්න කෙනෙක් නම් යන්න ගිහිල්ලා එන්ජොයි කරන්න. අපි යන වට්ස්ඇප් එක පැත්තට. කවුද ඉන්නේ?
1: චාම්ර ස්ටෝස් කළුතර පනා පිටිය. චාම්රයා තනුෂක්කා එකතු කරගන්න ඊළඟ සින්දුවට. එතනින් පස්සේ ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑගල්ල ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට.
0: එතකම අයිබෝවාන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රියන්ත කුවෙට් වලින් තමයි මෙසේජ් කරන්නේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා. හෙලෝ හෙලෝ සතියන්තේ නිවාඩු පාඩුවේ ජානු බෝලිවයි දිව්‍යමණිකවයි සද්ද රහගෙන ඉන්නේ. මරත් ලස්සන සින්දුවක් ඕනේ. මාෂී තමයි උකු වලින් මෙසේජ් කරන්නේ. ඒත් එක්කම සුබ දහවලක් වේවා. ඕලු මලි ඩේලියා මලි කොහොමද පැටියෝ? ඉතින් අපි ඉන්නවා. ඔන්න අදත් කටකාර හැඩකාර මලි රබලගේ කිසි බිජි අහන් ඉන්න ලස්සන සිද්ධෝකට අපේ ගෙදර හැමෝමයි. නෙත් බබාල හැමෝමයි. අපේ රෝස මලීවයි එකතු කරගන්න. රෝස මලී කියන්නේ ගෙදර කවුරු හරි වෙන්නේ නැතිනේ. අකුරස්සෙන් යශෝ අපිට මෙසේජ් කරලා තියෙන්නේ.
1: ඊට පස්සේ රිකිල ගස්කඩ මයිරපිටිය සලෝන් දිනේෂ් රේක පැත්තට යන්න ඕනි. සඳීපනී නංගී, නුවන්තිකා නංගී, ශ්‍යාමා විජයසිංහ අකා කටියම එකතු කරගන්න මේ හැන සිද්ධුවට.
0: එන මේ සිද්ධු අහලා හපෝ එමුනේ.
1: එමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: දවල්දලයි විනාඩි 52යි.
3: කීල්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
5: කොල්ල කෙල්ල කොට

0: ජාතිකල තුරයි මණ්ඩලය.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහි අත්තකණ්ඩිය සබස මහියංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
4: කීල්ස් වෙතින් දැන් ඔබට මුදුම දීමනා සහ වැඩි ඉතිරියක්. වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. එඩින්බරෝ තක්කලි සෝස් ග්‍රෑම් 405ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
6: මේ අහන්නකො, අහන් ඉන්නේ, කියන්නකො, වෙන මොකක් තෝරන්නේ? සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: Brought to you by
9: Haride Haritani Naraganna Vision Care. Supahadili dasunak paripurna jeevithayak. Dharmaya vinaya surakinnata ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
10: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත
9: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
10: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
9: අනුශාසකත්වය
10: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
9: බැතිපරදායකත්වය
11: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයි ප්‍රකාශකයෝ වෙතින්.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
13: නෙත් FM. Hello, සතියන්තේ.

0: තාම මාත් ආදරෙයි යානේ.
1: මමත් එහෙම තමයි. ඉතින් එහෙම නැති වුණාට
0: කාටද?
1: එයා එහෙම නැති වුණාට තාම මාත් ආදරෙයි.
0: කෝගෙනද මේ කියන්නේ?
1: කවුරු හරි කමක් නැහැ. හැමදෙකෙත් ඔප්පිය දාගත්තාවේ.
0: මං කිව්වේ මේ මගේ මේ මාස ගානකට කලින් මේ අභාව ප්‍රාප්ත වෙද්දි මගේ වලු පැටියා ගැන.
1: ආ
0: එයාට ඔයා කාගෙනද කිව්වේ?
1: මමත් ඔය කාට හරි.
0: කවුද ඉන්නේ WhatsApp එකේ?
1: වසරමත සුබ දහමලක් වේවා. සුබ සතියන්තයක් වේවා. දෙව්‍යා ජානු වල දෙන්නට අපිත් හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න අනුරාධපුර පොල්ල ආරහන්දි රංජ්ප්‍රිය
0: බින්දයක කක දෙකයි 55 33 63 කාල් එකක් දෙන්න ජානුට එක පොඩ්ඩක් අමතක කරා මන්ට අග්ගල් මතක් කර දීලා ඊනඟ පැය දිහම් මෙමු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දවල් එකයි විනාඩි එකයි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිවස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාරාහේම්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයක් වැටළු අවස්ථාවේදී. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේම්පිට ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනෙක්. අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශීර්ෂ පාට ඇතුළත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් දෙකක්, එම දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක් සහ තවත් ව්‍යාජ ලියකියවිලි රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Sati Antaya.
5: Sri Lankaya maha polawen upan mihiliyage mihiri handa navatat vaatalayata muhuwo wagai.

0: Sati Antea. Sati Antea.
1: තවලකයි විනාඩි 9ක් වෙනකොට ජානු අපි දෙන්නම ඇවිල්ලා ඉන්නේ අපි දෙන්නගේ දෙවනි පැයට.
2: දෙවනි පැයට එනකොටත් අපි ලස්සනම ලස්සන සින්දුවකින් මේ පැය පටන් ගත්තේ. ඉතින් ගොඩක් කට්ටිය අපෙන් WhatsApp messages වලත් ඉල්ලලා තිනවා නන්දාමාලි මහත්මියගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා.
1: ඔන්න දුන්නා.
2: ලස්සන සින්දුවක් ඇහුවා. දැන් ඔයාටත් පුළුවන් මේ පැයදීත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවකට ආදරය කරන කට්ටිය එකතු කරගන්න.
1: මේ පොඩයින පොඩේ. දැන් කෝල් කරන්න, මැසේජ් කරන්න කිව්වනේ. කොහොමද කෝල් කරන්නේ?
2: කෝල් කරන්නේ 01152553063. කොහොමද මගේ මතකේ?
1: දැන් ගැම්මට කියනවා.
2: මෙන්න මේක තියරක.
1: අපි යනවා WhatsApp එකේ ඉන්න කීප දෙනෙක් එකතු කරගන්න. හායි සුබ උදෑසනක් අක්කලා දෙන්නටම. උදෑසන දැන් දවල්. සන්ධ්‍යාවක් කිය.
2: මමත් හුක්ලු.
1: අපිටත් දැන් නැත්තේ අපිත් දැන් නැත්තේ මහගදීනේ මාවත් මගේ පවුලේ අයවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. සෙනුගි තමයි හෙටි මුලින් ඉඳලා මැසේජ් කරන්නේ.
2: ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් දේව මැනිකේ ජානු මැනිකේ දෙන්නටම තංගලෙන් අප්සරා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔය මැනිකේලා දෙන්නවයි නෙත් ටීම් එකේ හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එක දාලා තියන්නේ. එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ
1: ප්‍රවීණ ගායිකාව අපේ ආදරණීය නන්දා මාලිනියන් වත් ආදරයෙන් එකතු කරගන්නවලු මේ සින්දුවට.
2: ආදරයෙන් මත් මේ
1: නිවන් සුව ප්‍රාර්ථනා කරලා දෙන අනිවාර්යෙන්ම අපිත් ඇයව මතක් කරන්න තමයි ඔයගලන්ට හැම පැයකම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දී ඇයව මතක් කරන්න ගීතයක් ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ. නන්දමාලි මහත්මියගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි පටන් ගද්දිම ඇයගේ සින්දුවකින් තමයි පටන් ගත්තේ. සුබ දවසක් වේවා ආදරණීය ජානු සමග දිව්‍යා. උසස් පෙළ විභාගය අර අපේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වීම සෙට් එක
2: ටීචර්ස් ලස්සලා ටික මැසේජ් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා.
1: අපි ඒත් එක්කම යන්න හදන විශේෂ කාරණයක් මතක් කරන්න ජානු.
2: මොකක් ගැනද අපිට මතක් කරන්න තියෙන්නේ?
1: අපිට මතක් කරන්න තියෙන්නේ අපේ පොඩි තන්ට ෆේස් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් ගැන තමයි NSP පාට පාට හපකම් චිත්‍ර
2: ඉතින් ඔයාගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමක් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කර ලබන මේ NSB පාට පාට හපන් කම් 2026 චිත්‍ර තරගය. මේක ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට විවෘතයි ආරාධනා කරලා තියෙනවා. ඉතින් මේ පාර තේමාව වෙලා තියෙන්නේ දෙව්‍යා පුංචි ඉතිරියෙන් ලොකු හීන. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි ඔයා චිත්‍ර අඳින්න ඕනි. ඔයත් මේ චිත්‍ර අඳින්න දක්ෂ කෙනෙක් නම්, මේ නිර්මාණ වලට දක්ෂ කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මේ තරගයත් එක්ක එකතු වෙන්න. මේක කාණ්ඩ 4ක් යටතේ තමයි වෙන්නේ.
1: ඔව්.
2: පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි වලට, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි වලට, ඒ වගේම තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි වලට තියෙනවා, සහ හතරවෙනි කාණ්ඩය 10-11-12-13 කියන ශ්‍රේණි වලට තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ ගැනත් කියන්න ඕනේ, ඔයා කරන නිර්මාණය නිර්මාණශීලී සහ අර්ථවත් සිතුවමක් විදිහට නිර්මාණය කරන්න ඕනේ. ඔයාට පැස්ටල්ද, දියසායම්ද, එහෙම නැත්නම් තෙල් සායම්ද, මේ ඕනම මාධ්‍යයක් පාවිච්චි කරලා මේ නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්. ඒත් එක්කම මේ ජයග්‍රහණයට සම්බන්ධ වෙන ඕන කෙනෙක්ට සමාවෙන් ජයග්‍රහණයට මේ මොකද්ද
2: මේ තරගයට සම්බන්ධ වෙන
1: ඕන කෙනෙක්ට
2: ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා, සහ මේ පළවෙනි ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයන්ට රුපියල් 50,000 දක්වා මුදල් තෑගි හම්බෙනවා, දෙවන ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයන් රුපියල් 35,000 දක්වා, ඒ වගේම තෙවන ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයන්ට රුපියල් 25,000 දක්වා මුදල් තෑගි හම්බෙනවා. වගේම මේ තරගයට සහභාගී වන සියලුම දෙනාට අර සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍ර හිමි වෙනවා. ඒ කියන්නේ අවසන් වටේට සුදුසුකම් ලබන ඕනම දරුවෙක්ට සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍ර ලැබෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ
1: මේ විශේෂයෙන් කියන්න ඕනේ ජානු, අපිට මේ සෑහෙන වටින අවස්ථාවක් නේ, සහභාගී වෙන හැම දරුවෙකුටම යම් කිසි දෙයක් ලබා ගන්න
2: පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට විශේෂයෙන්ම කියනවා ලෞක ළමා දිනය මුල් කරගෙන තමයි මේ විදිහට ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ තරගය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් NSB ප්‍රධාන කාර්යාලයේදී මේ ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ එක් එක් කාණ්ඩයන් වල හොඳම නිර්මාණ 15ක්, ඔයා ඉවර නිර්මාණ වලින් හොඳම නිර්මාණ 15ක් තෝරගෙන තමයි ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී මේ චිත්‍ර තරගය NSB ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන්නේ. වගේම තමයි තෝරාගත්තු ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රදාන උත්සවය තියෙනවා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා කියන දවසේ. වගේම ඔයා මේ චිත්‍ර තරඟය සඳහා චිත්‍ර එවන්න ඕනි අවසාන දවස සැප්තැම්බර් 10 වෙනිදා 2026 කලින් ඔයාගේ නිර්මාණය වන්න වැඩි විස්තර දැනගන්න ආයුධ පත්‍රය ලබා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා www

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් 1යි විනාඩි 18යි දැන්.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහිඅත්ත කණ්ඩිය සබස මහියංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: ඌව කොල්ලොකෙන්න සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැ

0: වෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
1: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
0: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සභ්‍ය NetFM NetFM.
2: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
3: අනේ මන්ද.
2: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
3: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
4: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
5: NetFM 4 වටේ.
6: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
7: NetFM. Hello, hello, Satyantia.
8: FM අනුපහ 94.8 NetFM දිවයින පුරා

0: ඊළඟ සින්දු අහන්න කලින් ඔයාට ඔයාට කියන්න ඔයාලව එකතු කරගන්න තමයි හදන්න.
1: ඔව් මතක් කරන්න මොනවද තියෙනවද අපිට?
0: මතක් කරන්න දේවල් තියෙනවා. ඊට කලින් අපේ WhatsApp එකේ යාළුවෝ දෙතුන් දෙනෙක් අපි එකතු කරගන්න.
1: හරි මතක් කරගෙන ඉමු කවුද ඉන්නේ කියලා. අපි මේ කිව්වද?
0: ඒ කිව්වා.
1: හරි. එහෙනම් අපි යමු. Good afternoon. නංගිලා දෙන්නටම ලුණවිද. සුරණි ඊට පස්සේ ශෛලි
0: සුබන්‍යා සීට් කවුද?
1: කට්ටියම සින්දුවකට අපි හිතමු එක සෙට් කියලා.
0: සෙට්
1: එක වගේ සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ ඊළඟ සින්දුවර එකතු කරගන්නම් එතනින් පස්සේ. හෙලෝ හෙලෝ සදියන්තය අහගෙන ඉන්නවා කියලා දුම්බර ලලිත් ප්‍රියංකරාය මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අන්ද්‍රේ හැමදාම
0: ඊළඟට අපි යන්න හදන්නේ ඔයාගේ සීන නිවහන ගැන කතා කරන්න. අපි සීන නිවහන ගැන කතා කරනකොට ජානු අපි ගෙයක් හදන්නේ මේ එක දවසක් දෙකක් ඉඳලා යන්න නෙමෙයිනේ, පරම්පරා ගානකට ජීවත් වෙන්න පුළුවන් විදිහ ගෙයක් තමයි අපි හදනකොට හදන්නේ. ඉතින් ගෙයක් හදනවා කිව්වම අපිට ඉස්සලාම ගේ හදලා මූලික අඩිතාලම් ටික දාලා යොදාම මතක් කරනවා මේකේ මේ බර දරාගෙන ඉන්න අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි හොඳ ටයිල් එකක්. ඉතින් ටයිල් කිව්ව ගමන් ලංකාවේ ලෝකේ ටයිල් අතරින් අපිට ඉස්සෙල්ලාම විශ්වාසයත් එක්ක ඔලුවට යන සන්නාමය තමයි
1: ලංකා ටයිල්ස්.
0: ඉතින් ලංකා ටයිල්ස් මේ දවස්වල ඔන්න මොබයිල් ෂෝරූම් එක ඔබේ නගරයටත් එන්න ඉඩ තියෙනවා. ඉතින් ලංකාව පුරාම යන ගමනේ අද කොහෙද ඉන්නේ මේගොල්ලෝ?
1: අද අගෝස්තු 22. ඉතින් අද දවසේදී ඉන්නවා කදුරුවෙල සහ අරල ගන්විල. ඉතින් උදේවරුවෙම ඉන්නේ කදුරුවෙල නගරේ. ඉතින් ඊට පස්සේ අරල ගන්විලට තමයි හවස එන්නේ. කදුරුවෙල සහ අරල ගන්විල අවට ඉන්න හැමෝටම ඔන්න අද දවසේදී මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදැකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හෙට අගෝස්තු 23 හෙට උදේ ඉන්නවා දෙහිඅත්ත කණ්ඩිය නගරේ. ඊට පස්සේ හෙට හවස ඉන්නවා මහියංගනේ නගරේ. ඉතින් ඔයාට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට ගිහිල්ලා ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයත් නිවස අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඊට පස්සේ ගේ අලුතින් හදන්න හිතාගෙන ඉන්නවා නම්, ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් ටික විශේෂ සුවිශේෂී වට්ටම් සමග අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දෙව්‍යා මේ ගැනත් කියන්න ඕනේ. දැන් කාලෙන් කාලට දැන් අපි ඇඳුම් ගන්නවා වගේ තමයි ටයිල් කියන්නේ.
0: අපි
1: ඇඳුම් කියන දේවල් වල විලාසිතා වෙනස් වෙනවා වගේම ටයිල් වලත් කාලෙන් කාලට මෝස්තර වෙනස් වෙනවා. ඒවයි විලාසිතා වෙනස් වෙනවා. අපිට ඕනම් පුළුවන් ටයිල් ගන්නකොට මේක හරියට බලන්න නැතුව ඔන්ලයින් ඕඩර් කරලා ගන්න. එහෙම නැත්නම් කාට හරි කියනවා යන එනකොටට ඔන්න ටයිල් ටික ගෙනල්ලා දෙන්න කියලා. එහෙම නැහැනේ, අපි ගිහිල්ලා හොඳට අල්ලා කරලා බලලා ඕක උඩ දාලා බිම දාන්න නැති එක විතරනේ. ඉතින් හරියට බලලා කරලා අරගන්න. ඉතින් එහෙම කරනකොට මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම ඔයාට එක පැත්තකින් විඳින්න පුළුවන්කම තියෙනවා වගේම ඔයාට තව වාසි තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත්ත ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න, ඔයත් ගෙදර අලුත් වැඩියා කරන්න, එහෙම නැත්නම් අලුතින් ගේ හදන්න බලාපොරොත්තුවා තියෙනවා නම් ගෙදරට ඕන ටයිල් ටික, බාත්‍ය උපාංග මේ හැමදේම ගන්න යන්න ලංකා ටයිල්ස් වසර මැද වාසි අත්විඳින්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවතැන්.
0: කිරිමත් එක්ක අපි මේ ඊළඟ සින්දුවට යන්න හදන්නේ. ඉතින් මේ පැයේ තව පැය භාගයක් තියෙනවා දෙක වෙන්න. දවල් 1:33 වෙනකොටත් අපි දෙන වහක දිනවා නම් අනිවාර්යෙන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. ජානු ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා, මටවත් දෙන්න හින්ද කෝල් එකක් දෙන්න.
1: ඔව් කෝල් කරන්න 0112 55 33 63.
0: මෙයා මේ අස ලොකු ලයිට් එකක් මේ ස්ටුඩියෝ එක අස්සේ ගහගෙන මම මෙයා යවලෙන්නම් ඒක ඔෆ් කරන්න.
1: TikTok.

0: Net FM. Hello, hello, Satiantea.
1: FM Anupaha. FM Anuhatarai Dashmata. Net FM.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
2: MSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
8: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියා බන්න.
0: Net FM. Hello, hello, Satiantea. Hello, hello, Satiantea.

0: මොකද උනේ යන්නේ
1: කතා කරන්න ඕනි කියලා මතක් වෙනා නේද?
0: ඉතින් මේ අපි දැන් ලොකු කයියක හිටියේ. හැබැයි අපි පසුවර තියාගෙන දැන් ඔයාලට මේ මතක් කරන්න හදන්නේ. මේ දවස්වල අපි එළියට කොහේ ගියත් අපිට කොළඹ නගරයේද එතනින් දකුණට ගියත් කොහෙන් ගියත් අපිට සරුංගල් දකින්න පුළුවන් මුළු අහස පීරගෙන
1: අර ගම මතක් වෙනා නේ එතකොට.
0: ඔව් දැන් ගමෙන් අනිවාර්යයෙන් සරුංගල් කියන දේ දැන් සැනකෙලියක් වෙලා නගරයටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඉතාම හොඳ කාරණයක් නේ. ඉතින් ඔන්න ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක සංවිධානය කරලා තියෙන ඌ අහස ලස්සන ලස්න වර්ණවලින් හැදවෙන පළාතේ පළවෙනි වතාවට සහ විශාලම සරුංගල් සැනකෙලිය අගෝස්තු 22 දේ කියන්නේ මේ අද අවස 3 ඉඳලා වැලිමඩ අබගස්තුව මහජන ක්‍රීඩාංගණයේදී ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ සැනකලියත් එක්ක එකතු වෙන්න. මෙතෙන්ට ගියොත් මොනවද තියෙන්නේ ජානු?
1: මෙතෙන්ට ගියොත් ෆුඩ් ෆෙස්ටිවල් ද, හොලි ෆෙස්ටිවල් ද, ඩීජේ කන්සර්ට් ඇතුළු අම්මෝ, ඒ කියන්නේ ඉසව් රැසක් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජයග්‍රහකීන්ට වටිනා තෑගිත් හම්බ වෙනවා.
0: ඔව්.
1: ඉතින් ඌවේ එකම අහසක සරුංගල් හමුවන දවස තමයි අද දවස. හවස 3ට වැලිමඩ අඹගස්තෝව මහජන ක්‍රීඩාංගණයේදී.
0: ඒත් එකම විශේෂ කාරණේ මතක් කරන්න ඕනේ. හරියටම හරි ජානු කිව්වා වගේ මේ වැඩේට මේ ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක එකතු වෙලා කරන මේ වැඩේට සම්පූර්ණ මාධ්‍ය ආවරණ ලබා දෙන මෙවරත් මාධ්‍ය මොකද
1: මාධ්‍ය ශක්තිය
0: ලබා දෙන
1: ස්පොන්සර් Net FM අපි.
0: ඉතින් ඒ නිසා මේ ඔගොල්ලෝ අනිවාර්යෙන් ඊයවට ඉන්නවා නම් ඌවේ කොල්ලෙක් කෙල්ලෙක් නම් ඔයාලට පුළුවන් මේ අවස්ථාවට යන්න. ඉතින් මේ අපි හැමෝටම හැම කාලෙම මේ chance එක නැහැ නේ. අවුරුද්ද එක සීසන් එකක විතරයි එන්නේ. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක මම යන්න හදන්නේ WhatsApp එකට. WhatsApp එකේ කවුද ඉන්නේ? බදුලෙන් අපේ ලෙරංගන අයියා ඉන්නවා. මෙන්න ඔයාලට කවියක් කියන්න බෑන තාලෙට.
1: නන්දා මාලනිය ගැන හිතට දැනෙන අදහස් ටික ඔක්කොම හරිම ලස්සන නිසඳසකින් එවලා තියෙනවා. මේ පොඩි කොටසක් විතරක් අපි කියමු නේද? දිගම දිග විස්තරයක් තියෙන්නේ මේකේ. මතකයේ සදා රැවුදෙන ඒ ගී හඬට සමහර හඬවල් කාලයක් සමග නිහඬ වෙන්නේ නැහැ. ඒවා ජීවිතවලට ඇතුල් වී මතකයන්ගේ ගැඹුරුම තැන්වල සදාකාලිකවම රැඳෙනවා. සිංහල ගීතේ අහසට තම ස්වරයෙන් සදක් වූ පරම්පරා ගණනක හදවත් ආදරයෙන් වැළඳගත් නන්දා මාලනියනි, ඔබ ගැයෝ ගීත හුදෙක් ගීතම නොවේ. ඒවා අපේ ජීවිතවල සතුටටත් දුකටත් විරහවටත් බලාපොරොත්තුවටත් හඬක් වූ මතකයන්. මෙන්න මේ විදිහට හරිම ලස්සන නිසදසක් ලියලවලා තියෙනවා. ඇත්තටම ඒ කියලා තියෙන කතාව ගත්තාම ඒක හරියටම හරියන්නේ. ඒකයි අද වැඩසටහන පටන් ගන්නකොටත් මම මුලින් කිව්වේ මේ නිහඬ වෙන්නේ එක කාලයකට විතරක් සීමා වෙච්ච හඬක් නෙමෙයි. මේක යුගයක්. ඒ යුගය තමයි මේ විදිහට නිහඬ වෙලා තියෙන. හැබැයි ඒ හඬට රීප්ලේස්මන්ට් නැති වුණත් ඒ හඬ හැමදාමත් අපේ හදවත්වල තියෙනවා. ඒ ගීත හැමදාමත් අපේ ප්ලේලිස්ට් වල, يعني අපේ පර්සනල් ප්ලේලිස්ට් එකේ වෙන්න පුළුවන්, අපේ රේඩියෝ ඇතුලේ ප්ලේලිස්ට් එකේ වෙන්න පුළුවන්. හැමදාමත් අපේ හදවත්වල ඒ හඬ තියෙනවා.
0: අනිවාර්යෙන්ම අපි ජානු විශේෂයෙන් කියන්න ඕනේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ, අපේ කාලේ, ඊට පස්සේ අපෙන් ඉස්සරහට එන අනාගත පරපුරටත් මේ ගීත කවදාවත් අමතක වෙන ගීත නෙමෙයි. මොකද හැම කාලෙට මේ තුන් කාලයටම ගැලපෙන ගීත තමයි එතුමිය විසින් නිර්මාණය කරලා තියෙන අපි හැමෝටම. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ජානු අපිවත් ලස්සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට පීපල්ස් බැංක් එක ළඟ වීල් පාක් එකේ ඔයාගේ කොල්ලෝ සෙට් එක මැසේජ් එකක් දා.
1: ලසයි කොල්ලෝ සෙට් එකයි ටයිටනික්ස් ලෝන් එකේ තුෂාරෝයි මං ඔය කොල්ලෝ ටික පුදුමං කර අමාරුවකින් බලාගන්න
0: යන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බුදානායක වෙළඳ සංකීර්ණයේ නුවර පාර යක්කලින්. ඊට පස්සේ මාකොල ගල්පත හන්දියෙන් අපේ ප්‍රියන්ත සමර විරයියත් මැසේජ් කරලා තියෙනවා. අපිත් නෙත් අහන ගමන් ඉන්න කෑගල්ලෙන් දිල්ෂාන් මැසේජ් කරලා තියෙනවා. ඉතින් අපි දෙන්නගේ දෙවෙනි පැයත් මේ විදිහට ඉවර කරලා තුන්වෙනි පැයේදී හම්බෙන බලාපොරොත්තු වෙන. එහෙනම් මේ සින්දුවත් එක්ක අපි යනවා තුන්වෙනි පැයට.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136036.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
4: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
5: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: la la la.
1: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
3: Net FM. Hello, hello, Satyante.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: දවල් දෙකයි විනාඩි 1යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතල හෘද රෝගී තත්ත්වය සැලකිල්ලටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරේ සලේ ජනාධිපති අනුර කුමාර් දෙසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට සිය සැමියා නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින් ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතල අවදානමක් ඇතිවිය හැකි බවයි. කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ ඊට මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිවෙකුටත් කිසිදු අදහසක් නොමැති බවත්, නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය සහ සහය ලබා දීමට සූදානම් බවත් මනෝරි සලේ මහත්මියගේ ලිපියේ සඳහන්. මීළඟ නෙට් නිවුස් පස්වරු තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Sati Antea.
5: Sri Lankaya Mahapolavin Upan Mihiliyage Mihirihanda Navatat Vatalayata Muhuvu Vagai.

0: වත්සපගේ උදවිය හරි හරියට මෙසේජ් කරනවා. කවුද ඉන්නේ ජානු?
1: මේ පැත්තෙන් ඉන්නවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කර ගන්න කියලා මැසේජ් කළා. කවුද මැසේජ් එකේවල් තියන්නේ? සුබ දවසක් වේවා ජානුවකි. දිව්‍යකි දෙන්නටම ලස්සන සින්දුවක් ඕනි පිළියන්දර කහපල හේතු ෆැෂන් එකේ. අපේ සෙට් එක තමයි මැසේජ් එකේවල් තියන්නේ. එකතු කර ගන්නම්. චතු මැසේජ් එක දාලා තියන්නේ. ඊළඟ සින්දුව අහමු.
0: හරි. දවල් 2 විනාඩි 10ක් වෙනකොට අපි දැන් ඔයාට මේ මතක් කරන්න හදන්නේ අපි රටක් විදිහට එකම අරමුණකින් ඉදිරියට යනවනම් අනිවාර්යෙන් අපිට අපේ පුරවැසියන්ව ආරක්ෂා කරගන්න එක ලොකු වටින කියන කාරණයක් ජානු. එතකොට ඒ අතරින් විශේෂයෙන්ම රට අනාගතය කියන්නේ තරුණ පරපුර. නමුත් වැඩි වශයෙන් අපි දකිනවා මේ වර්තමාන සමාජයේ අපේ තරුණ පරපුර මද්‍රව්‍ය වලට දැඩි වශයෙන්
1: ඇබ්බැහි වෙලා
0: තියෙනවා.
1: ඒ නිසාම ඇතිවන ප්‍රශ්නත් කොච්චරද කියලා ඔයාට නිරන්තරයෙන්ම දැන් net news අහනකොට වුණත් net news බලනකොට වුණත් ඔයාට දවසේ ප්‍රවෘත්ති වලින් වැඩි හරියක් අහන්න තියෙන්නේ මද්‍රව්‍ය නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න.
0: අපි
1: උදාහරණයකට හිතන්න ඔයාගේ පවුලේ ඉන්නවා මද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට එයා විතරක්ද ඒකෙන් පීඩාවට පත් වෙන්නේ? නැහැ. මුළු පවුලක් ඇතුළෙම ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙනවා.
0: ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපි දන්නේ සමහරක් විට අපි අවටම ඉන්නවා අපි ළඟින් ආශ්‍රය කරන කට නමුත් අපි දන්නේ නැහැ ඇඩික්ටරා කියලා. එයාගේ විවිධ චර්යා රටාවන් වලින් ඔබට පුළුවන් වෙනවා ඔහු එහෙම ඇඩික්ටඩ්ද එහෙම නැත්නම් ඔහු කෙමින් මේ වැඩේට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙක්ද, ඒ නිසා ඔහු කොච්චර හානියකට පාත්‍ර වෙනවද කියන දේ ඔයාට දැනෙනවා නම් ඔයා වගකීමක් තියෙන පුරවැසියෙක් විදිහට, හොඳ යාළුවෙක් විදිහට, පියෙක් විදිහට, මවක් විදිහට, අනිවාර්යයෙන්ම
1: සහෝදරයෙක් විදිහට ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒකෙන් එයාව ගලව ගන්න. අපි මේක අපේ පවුල ඇතුළෙන්ම පටන් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මුළු රටටම මේකේ දායකත්වය ලබා දෙන්න.
0: ඉතින් මොකද මේ අපි හැදුනොත් රටක් හදන්න පුළුවන්
1: පුළුවන්කම තියෙනවා. ඉතින් රටම එකට ජාතික මෙහෙයුම ගැන තමයි ඔයාට මතක් කරන්නේ. හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ඔයාගේ සහයෝගයත් ලබා දෙන්න කියන එක මතක් කරන්නම ඕනි. ඉතින් ඒ නිසා මුලින් අපි පටන් ගමු අපේ පවුල ඇතුළෙන්. ඊට පස්සේ ඔයත් එක්ක ඉන්න යාළුව. සමහර වෙලාවට එක එක ප්‍රශ්න ආපුවාම යාළුවෝම ඇවිල්ලා කියනවා මෙන්න මේක ෂොට්ටක් පාවිච්චි කරලා බලන්න ඔය ඔක්කොම දේවල් ටික අමතක
0: වෙලා යයි කියලා.
1: ඔය වගේ දේවල් අනන්තවත් මේ සමාජය තුළ එදිනෙදා අහන්න දකින්න ලැබෙනවා. ඉතින් එහෙම තමයි ටික ටික තමයි ඔය දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්න. ඉතින් මේ රටේ පුරවැසියෙක් විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන්න රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ මේ ජාතික වැඩසටහනට.
0: ඔව්. ඉතින් ඒ දෙකම දවල් 2:12 වෙනකොට අපි දෙන්නේ අපි දෙන්නාගේ අන්තිම පැයේ හෙලෝ හෙලෝ සතියන්තේ. ඉතින් ඔයාට පුළුවන් මේ පැයේදීත් අපි දෙන්නට කතා කරන්න, මෙසේජ් කරන්න, කරන්න දෙන හැරිම පොඩි දෙයක් අපිට කෝල් එකක් දෙන්න කොහොමද ජානු?
1: 0112553063.
0: ඒ වගේම WhatsApp එකක් දාන්න 0711 95 95 95. ඉතින් මේ ඇහෙන සින්දුවට ඔයාල හැමෝම එකතු කරගෙන අපි හලෙමු.
1: හරි.
0: ඔයා මොකද හා කිව්?
1: නෑ මේ මම කියන්න හැදුවේ මේ ඔය ඉන්න අතර දැන් ෆෝන් එක කොහමද ඔබ ඔබ ඉන්නේ? ඔය ආතේ තියාගෙන ඉන්නේ යන්න net fm අපේ ඔෆිෂියල් Facebook fan page එකට ලයික් කරන්න, follow කරන්න, YouTube channel එක තියෙනවා subscribe කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ net fm TikTok account එක තියෙනවා යන්න අපේ net fm official TikTok account එකට follow කරන්න, like කරන්න, අපේ TikTok වලට comment එකක් දාගෙන යන්න,
0: like කරන්න, comment කරන්න. ඉතින් මේ ඒත් එක්කම තමයි අදලා දෙන අපේ අපි දෙන්න අද උදේම ආවගම ලස්සන ෆොටෝ එකක් ගත්තනේ. ඒ ෆොටෝ එක දැන් දාලා තින අපේ වෝල් පෝස්ට් එක විදිහට ඔයාලට පුළුවන් ඒ පැත්තට ගිහිලා net fm official fan page එක ගිහිලා කමෙන්ට් කරන්න. මොකද අපි දෙන්න ඊළඟට ආව මතක් කරනවා කමෙන්ට් කරලා තියෙන කවුද කියලා. ඒත් එක්කම තව ටිකකින් තව පොඩි සර්ප්‍රයිස් එකකුත් වටනවා අපේ Facebook එකටයි TikTok
1: එකටයි. හින්දා අනිවාර්යෙන් follow කරලා like කරලා තියාගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් දෙකයි විනාඩි 21යි.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Kills within දැන් ඔබට මුදුම දීමනා සහ වැඩි ඉතිරියක්. වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. එඩින්බරෝ තක්කලි සෝස් ග්‍රෑම් 405ක් සඳහා 130ක වර්තමා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහිඅත්ත කණ්ඩිය සබස මහියංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඌව කොල්ලො කෙල්ලො සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස නේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය. අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී.
10: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
9: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය NetFM NetFM.
11: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
12: NetFM. Hello, hello, Satyantaya.

0: Sati Antea. Sati Antea.
1: දෙකයි විනාඩි 27යි. ඉතින් මොනවත් කියන්න හැම තියනවද විශේෂ දෙයක්?
2: කියන්න තියෙන විශේෂ දෙයක් දැන් අපි විශේෂ වැඩක් කරලා ඉන්නේ මේ.
1: ඔව්. යන්න අපි ඉනෙත් FM official Facebook fan page එකට මුලින්ම. Fan page එක like කරලා follow කරලා. ඊපස්සේ ආයෙත් පුළුවන් අපි දෙන්න මෙතන නටන නාඩගම් බලන්න.
2: Like කරේ follow කරේ නැත්නම් පෙන්නන්න නෑ හොඳේ.
1: ඔව් ඉසලා like කරන්න ඕනි follow කරන්න ඕනි
2: page එක. දැන් ඔයා ඔයා ගිහින් බලන්න අපි දෙන දාලා තියෙන චූටි video clip එක. ඔය විදිහට තමයි ඉතින් මෙතන වැඩ කිඩ වෙන්නේ සාමාන්‍යයෙන්. සත්‍ය තමයි ඔබට එසැනින් අපි වාර්තා කරේ.
1: ඊපස්සේ යන්න අපේ TikTok account එකට. තාම අපි TikTok එක follow කරලා නැහැ. ඕ ඒවනම්
2: හරියන්නේ. ඉස්සරහට හොඳ හොඳ විගඩන් ටිකක් අපි පෙන්වන්න හිතාගෙන ඉන්නවා.
1: ඉතින් එහෙම TikTok account එක ගිහිල්ලා මුලින්ම follow කරන්න. ඊට පස්සේ අපේ TikTok එකට like එකක් දාලා comment එකක් දාන්න.
2: comment එකක් දාන්න. අපි ලබන සතියේ ඉඳලා live සුපුරුදු පරිදි Facebook එකෙන් යනවා. ඒත් එක්කම අද දාපු wall post එකට කවුද comment කරලා තියෙන්නේ කියලා තමයි මම මේ මතක් කරන් හදන්නේ ජානු.
1: කවුද ඉන්නේ?
2: අපේ Mass Ramanayak රෝසමලක් එවලා තියෙනවා. ඊට පස්සේ පූර්ණ ඉන්නවා. රෝහණ හිටියාරච්චි දාලා තියෙනවා. අයබෝවන් නිදුක් නිරෝගී සුන්දර සැඳෑවක් මෙන්න සුන්දර සතියන්තයක් වේවා. දිව්‍ය ජානු දෙන්නටම. ඒත් එක්කම අතුල ලක්සිරි සිතුම් රාජපක්ෂ මදු නාමල් ටේලර්ස් එකේ සෙට් එකත් වෙරි නයිස් කියලා දාලා තියෙනවා.
1: ලක්මාලි ප්‍රියදර්ශිනි පූර්ණ ඊට පස්සේ රෝහණ හෙට්ටිආරච්චි ඉන්නවා. අතුල ලක්සිරි මදු මදු ජයන්ත හේරත් ඉතාලි වලින් ප්‍රනීත් ප්‍රබෝධ හරිම ලස්සනයි.
2: හරිම ලස්සන. හැබැයි වැඩේ කියනවාට ඉඳ ගන්න තිබුණා ඊටට ලස්සන පුටුවක.
1: සුසන්ත උදය කුමාර එන්න නම් හිතනවා කොයි කෙනාද තෝරගන්නේ කියලා හිතා ගන්න වැලෝ දෙන්නම් වැඩිද.
2: ඉන්පස්සේ අපේ රංජිත් දිසානායක ඉන්නවා. මමත් ඔයාලා වහගෙන ඉන්නේ. මකුල් ඔළුවේ රංජිත් අයියා තමයි මෙසේජ් එක දාන්නේ. ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා. ඒත් එක්කම මේ වගේ සෙට් එකක් අපි වහගෙන ඉන්නවා.
1: ලයික් කරලා තිනවා මෙන්න මේ කට්ටිය පැතුම් තුෂාරි දම්මි රණවීර අශ්‍රන්දි ඊට පස්සේ මහේෂි සුභාෂිනි යටියන්තරින් ඔයාවත් එකතු කරගන්න. අංජුලා දේශානි ඔයාවත් එකතු කරගන්නම්. නදී රුහුණුගේ අදීෂ විශ්මිත ලසායියා ඊට පස්සේ කාන්ති ඔයාවත් එකතු කරගන්නම්. රසික රුවන් චමින් දර්ශන ලියනගේ අප්සරා හේවාගම චමිලා ජයමාන්න මේ කට්ටියත් එකතු කරගන්න.
2: මේ කට්ටියව හරි ආදරෙන් එකතු කරගන්න. දැන් මේ පාර අපි එකතු කරගත්ත වැඩිපුරම අපේ වෝල් පෝස්ට් එකේ කමෙන්ට් කරපු කඩියට තමයි දැන් මේ ඊළඟ සින්දුව දෙන්න හදන්නේ. ඊළඟට එකතු කරගන්න අපේ වීඩියෝ එකේ වැඩිපුරම කමෙන්ට් කරන ඔයාලව. ඒ නිසා දැන් මම යන net fm official fan page එකට ගිහලා කමෙන්ට් කරන්න. ඊළඟ සින්දුව ඔයා වෙනුවෙන් මම ලෑස්ති කරනවා.
1: හායි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බි රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් 2:37.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
10: දෙවන්ද රස වතාවට අවසන්. යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
11: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
12: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
13: Net FM. Hello, hello, Satyante.

0: කෝ කියලාවියක්
1: වැහෙනවා.
0: ගීත ගයනවා, මෙහෙන් එඩිට් කරනවා, අරින් ටොක් කරනවා.
1: අත් දෙකක් වුණාට නංගි මේ අත් දෙකෙන් අර වැඩ දහසක් කරන්න පුළුවන්.
0: ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ ජානුවා, යන්න ඕන දිව්‍ය ලෝකෙට. අර සාමාන්‍ය අපි අහලා තියෙන කතන්දරවලදී මම ලස්සනයි කියලා නෙමේ කිව්වේ.
1: මං වගේ කෙනෙක්ට දිව්‍ය ලෝකේ දොරටුව විවර වෙනවා කියලා කියන්නේ මං කොච්චර ඕ මට එක දරා ගන්න.
0: අර ඒ අපි මේ පොඩි කාලේ කතන්දරවලට එහෙම අහන්නේ දෙවියන්ටනේ අත් ගොඩක් තියෙන වැඩ ගොඩක් කරන්න පුළුවන්. මෙයත් ඒ වගේ තමයි. මෙයා ඇවිල්ලා කෙලින්ම කොෆි ෂොප් එකක ඉන්නවා වගේ බීම් එකේ ඉන්නවා.
1: ඇලවෙලා ඉන්න
0: ඕනේ ඕනේ වෙලාවට එක එක පාටින් ලයිට් ගහ ගන්නවා. කෙලින්ම ඩිස්නි වර්ල්ඩ් වගේ තමයි අපේ ස්ටුඩියෝ එක ඇතුළ.
1: අපි මේ ඔන්න දැන් තමයි මේ වීකෙන්ඩ් එකේ කට්ටිය නැගිටලා තියන්නේ.
0: නැගිටලා තියෙන එක තමයි.
1: ටග්ගල් ටග්ගල් මේ මැසේජස් ටික කියාගෙන යමුද?
0: හා කියන්න.
1: Hi, all the lesson program ekak kanawa. Thank you. Ada pe second wedding anniversary ekak mage husband teekshana ekathu karagena lassana sinduwa denna mona monara shalini.
0: ආ අමුතු නම.
1: මම හිතන්නේ මොනරා ගලින්ද දන්නේ නැහැ. මොනර ශාලිනී.
0: මේ මොනරා ගල නම් මොනර කියලා ෂෝට් ෆෝම් එකක් නැහැ හොඳේ.
1: ඒක කොහොමුණත් බලන්න අද ඉතින් සෙකන්ඩ් වෙඩින් ඇනිවර්සරි කියලා කියන්නේ අද හවස පාටි තමයි. ඉතින් අද මොනාද ඒ ආරම්භ වෙන තීක්ෂණ මොනාද දුන්නේ අපේ ආ මොනරා ගල තමයි දැක්කනේ. ඒක අර ෂෝට් කරලා තියන්නේ.
0: ඔව් අර ඒක ඉතුරු කකුරු දෙක.
1: ශාලිනී මොනාද අද හම්බුනේ තීක්ෂණගෙන්?
0: තීක්ෂණ.
1: අද ඉතින් තීක්ෂණගේ දතක් දෙකක් ගැලවෙන. ඉතින් හැමදාම ආදරෙන් ඉන්න අවුරුදු දෙකයි මේ සම්පූර්ණ වුණේ. තව ඊට වඩා කාලයක් වල දෙන්න ආදරෙන් ඉන්න ඕනි. ජීවිතේ අන්තිම වෙනකම්ම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි දෙන්නම ආදරෙන් විශ් කරනවා දෙන්නටම. ඊට පස්සේ ආදරෙන් හැමදාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තිනවා. නමක් කියවල නැහැ. ඊට පස්සේ අපේ සුජානි චන්දිමාක්කා ඉන්නවා සින්දුවකට එකතු කරගන්න කියලා.
0: චන්දිමාක්කා මේ එළවලු වත්තක් කියවල තිබ්බනේ.
1: ඔව් එයා ඉමෝජිස් ගොඩාක් කියවල මැද්දෙන් තමයි අපි නම් ටිකවන්නේ. අපි හාල් කඳවිල දසුන් ලසර සිංදුවක් අහන එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්නම් ඊළඟ සිංදුවට. ඊට පස්සේ මේ කවුද අපේ මෙයා
0: කවුදානේ?
1: මෙයාගේ නම ඇවිල්ලා ලක්මාල්. මාව ගෙදර එක්ක යන්න අම්මගෙන් අහලා තියෙන්නේ.
0: ආ එහෙම දැම්ම දෙන්න විදිහක් නැහැ. ඒකට
1: තියෙන මෙයාගේ ධෝනි.
0: ආ ධෝනිද? මෙහෙමයි අපි ජානුව දෙනවා නම් කාට හරි ජජ් බෝඩ් එකක් තියෙනවා. අර තියෙනවා ඉස්සෙල්ලාම ඇවිල්ලා ෆේස් කරන්න.
1: ඉන්ටර්විව් එකට ෆේස් කරන්න.
0: මම තමයි ඒකේ වැඩිපුරම දේවල් ටික බලන්නේ.
1: යටි අතර නිතු කරාජ් හොරලාද යටි අතර ලක්ෂාන් රුක්ෂාන් ජැම්පති සෙල්වම් කුමාර මල් කුමාර මල්ලි අපිටත් හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ මෙහෙන සින්දුවර එකතු කරගන්න.
0: එහෙනම් වෙලාව දවල් 2:47 අපි දෙන්න තව චූටි වෙලාවයි ඉන්නේ. මේ පැතරවත් මැසේජ් එකක් දාන්න.

0: ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි දෙන්නට යන්න වෙලාව ඇවිල්ලා තියෙන ජානු.
1: අපි දෙන්න හෙන යන්නද?
0: අපි දෙන්න යන්නම්. ලබන සතියේ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන එනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලබන සතියේ සෙනසුරාදා ලෑස් වෙලා ඉන්න. ඊට කලින් වාට පුළුවන් ජානු වහන සතිය දවස්වල. මවුට ඔය සතිය දවස්වල වැඩන්නේ
1: කමන්නේ. ඔයා මං හිතාගත්තා ඔයා මගේ අනිත් පැති ඉඳගෙන ඉන්නවා කියලා.
0: ඔව් හිතාගෙන ඉමේජින්
1: කරගන්නවානේ. එහෙනම් ඉතින් අපි හම්බ වෙමු ලබන සතිය හරියටම සඳුදා දවල් එකට. වාගේ මගේ ටයිම් එක ගින්දර හැන්දෑවේ. ඊට පස්සේ අපි දෙන්න
0: හම්බ වෙන ලබන සතියේ ඉරිදා සෙනසුරාදා. මම එනවා හෙට ඉරිදා දවසේ හවස 3ට එනවා ඉන්දුත් එක්ක. ඉතින් එහෙනම් අපි දෙන්න අදට ගිහින් එන්නම් පරිස්සමින් සතුටින් හැමෝත් එක්කම හරිම ආදරෙන් ඉන්න. අපි දෙන්න ගිහින් එන්නම්. මම දිව්‍යා.
1: එහෙනම් ඉතින් අපි ගියා. මං ජානෝ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Kiris Elolu Palaturuvala Neumbava Kavadatte Vagemai Ganat Adui Obat Aduma Enna
2: Kiris Neumbavai Aduma Milai
3: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
4: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanayak Mahansiyak Nathu Masikawa Superi Adayamak Ganna Denma Matanna 0111 437 1250
5: Lanka Tiles Mobile Showroom den obe nagareta Agosto 23 api enne Ude Dehiyatta Kandiya Sabasa Mahiyanganaya Nagarawalata ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
7: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටෝස්ට වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
9: ගින්දර හැන්දෑව විජානු

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: හෙලෝ හෙලෝ ගුඩ් ආෆ්ටර්නූන් දැන් වේලාව හවස 3යි

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මෙදවචිය රම්බකුලම ගම්මානයේ ප්‍රධාන මාර්ගයේදී වනාලි පහර දීමකට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තෙදරුපියෙක් වන ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුල් එළිය අනුකලාපයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරියෙක් බවයි පොලිසිය පැවසුවේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ රාජකාරී අවස්ථාවකට ගොස් නිවාඩු ලබා නිවසට පැමිණ සිටි මනිලධාරියා සිය හිතවතෙකුගේ නිවසක පැවති පින්කමකට සහභාගී වී යලි නිවස බලා යතුරුපැදියෙන් පැමිණමින් සිටි අවස්ථාවේ මෙලෙස වනාලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මීළඟ net news පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: Sati Antea. Sati Antea.
5: Sri Lankaya Mahapolavin Upan Mihiliyage Mihirihanda Navatat Vatalayata Muhuvu Vagai.

0: Good afternoon, Kavi. අපි අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම අපේ ආදරණීය ජාතියේ යශෝරාවේ වෙනුවෙන් පොඩි ට්‍රිබියුට් එකක් එක්ක ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හිතුවා නේද?
1: ඒ කියන්නේ ජාතියේම ශෝකයකට පත් කළ මොහොතක් හදිමේදී යන්න යනවා.
0: ඔව්, ඒ වගේම අද අවසන් කටයුතු සිද්ධ වෙනවා විතරක් නෙමෙයි, ඔන්න හෙට දවසත් ශෝක දිනයක් විදිහට හෙට දවස පුරාවටමත් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඬකුඹු කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් දෙයක් තියෙනවා නං එතුමිය වෙනුවෙන් එක ප්‍රාර්ථනාවක් කරන්න. ඒ තමයි එතුමියට අවශ්‍ය කරලා තියෙන්නේ, අපිට අවශ්‍ය කරලා තියෙනා වගේ ලෞකික සැපත සැප සම්පත් නෙමෙයි. ඒ නිසා එතුමියට ඕන කරන්නේ අමා මහ නිවන් සෝයම ප්‍රාර්ථනා කරන්න කියන පණිවිඩයත් එක තමයි පටන් ගන්නේ. මම මේ Facebook එකේ බලනකොට මට හම්බුණා හරි ලස්සන දෙයක්. මොකද මේ
1: කියන බලන්න
0: මෙන්න මේකයි. හරිද? දැන් අපි හිතනවානේ එතුමිය ජාතියකට කරපු සේවාවක්, එතුමිය රටට කරපු සේවාවක්, ඒ වගේම සංගීතයේ
1: කරපු සේවාවක්.
0: ඔව්, කරපු මේ මහඟු මෙහෙවර වෙනුවෙන් ඇහැ වෙනුවෙන් මල් 100,000 ගාණක් පිපෙන්න කියලා. මොකද රාජ ගෞරවයේ පවා එතුමිය ප්‍රතික්ෂේප
1: කළා. මල් කලඹක් නෙවෙයි, අර අපේ ඩයනා කුමාරියට වගේ මල් කලඹවල් 100 ගාණක් පෙදුවත් මදි.
0: ඔව්, අපිට මතක නම් ඔන්න අපේ ආදරණීය අමරදේවයන්, විශාරද අමරදේවයන් අභව ප්‍රාප්ත වුණ අවස්ථාවේ රාජ ගෞරවයේ එක්ක මම මට හොඳට මතකයි, මම අපේ අම්මත් එක්ක මේ පොදු ප්‍රවාහන සේවයේ එහෙම යන ගමන් ඉදදී තමයි හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා රෝස පාට, රතු පාට, සුදු පාට මල් පෙති ඒ දේහේ උඩින් චිතකේ උඩින් දානවා අපි බලාගෙන හිටි. ඉතින් මම හිතුවා මෙවරත් එතුමිය වෙනුවෙන් රාජ ගෞරවයක්, හැබැයි එතුමිය විසින් මේක ප්‍රතික්ෂේප කරලා
1: කැමති පත්‍රය සඳහන් කරලා තියෙනවා නේද, බොහොම චාම් විදියට අවසන් කටයුතු නිම කළා දාන්න කියලා.
0: හැබැයි එතුමිය වෙනුවෙන් ඔන්න සුන්දරම වැඩක් කරලා තියෙනවා. කවුද දන්නවද? මේ පරිසර අමාත්‍යාංශයේ විසින්. මේ පරිසර අමාත්‍යාංශයේ මේ ශ්‍රී ලාංකේය ස්වභාවිකත ගීත කලාවේ මහා ප්‍රතිදීප්ත ආචාර්ය විශාරද නන්දා මාලිනියන් වෙනුවෙන් මලක් වෙන් කරලා තියෙනවා. මලක් නම් කරලා තියෙනවා. උඩවැඩියා මලක්. උඩවැඩියා කියලා කියන්නේ හරිම මේ ලස්සන මලක්. ඒ වගේම මේ අපි කියන්නේ අර ඕනෑම පරිසර පද්ධතියකට හැඩ ගැහෙන්න පුළුවන්.
1: සහ ඒ කියන්නේ ඕනම කෙනෙක් ගෙදරක උඩවැඩියා මලක් වවන්න හරි ආසයි නේද, උඩවැඩියා පැලයක්.
0: ඔව්, ඒ වගේම
1: උඩවැඩියා. අපේ අම්මලා තාත්තලා පව කොහෙද උස්සන් එන්න උත්සාහ කරනවානේ.
0: ඕකිට පැලයක් ගන්න ඕනේ. කාකේ කී කියනවනේ. උඩවැඩියා මල කියන්නේ අර වගේ මේ පරිසරක තත්ත්වවල නොසැලී තියෙන මලක්. ඒ වගේම හරිම හිතාගන්න බැරි වර්ණ සිය ගණනාවකින් තියෙන මලක්. ඉතින් ඔන්න ඇස්කසෙන්ඩා කියන උඩවැඩියා මලට දැන් ඇස්කසෙන්ඩා නන්දාමාලිනී කියලා අලුතින් ඔන්නේ නම ප්‍රති නාමගත කරලා තියෙනවා පරිසර අමාත්‍යාංශය විසින්. ඉතින් සෝබාදම් මාතාවගේ තුරලේ ඇය අද මෙහි දන්නුනත් යලි යලි තව සියවසක් යනකම් ඒ මල පිපෙන හැම වාරයක් ගානෙම අපිට මාලිනිය මතක් වෙයි.
1: කෙසේ නම් අමතක කරන්නද ඇගේ රුව ගුණ විතරක් නෙවෙයි ඒකේ දක්ෂතා.
0: ඉතින් අපි ඒ පණිවිඩෙත් එක්ක ඔයාටත් කියන්නේ ඉතින් අර ප්‍රාර්ථනා කරන්න කියලා තමයි. ඉතින් ඕකිඩ් මලක් දැක්කොත් ඊට පස්සේ
1: නන්දාමාලිනිය මතක්
0: කරගන්න. මේ ගීතය සුනිල් ආචාර්ය සුනිල් ආරිය රත්නයන් විසින් පද රචනය කරලා තියෙන්නේ. ඒ වගේම ආචාර්ය ඩීආර් පීරිස් විසින් තමයි. අපි ඩීආර් පීරිස් කියන්නේ මම ඉගෙන ගන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර ಭಾರತೀಯ සංගීත අධ්‍යනාංශයේ ඉන්න අපේ චානක පීරිස් අධ්‍යනාංශ අධිපතිතුමන්ගේ ආදරණීය පියතුමන්. ඉතින් එතුමන් තමයි සංගීතවත් කරලා තියෙන්නේ ගායනය අපේ ආදරණීය ගාන්ධාරවරිය නන්දා මාලිනියගේ. මේ තියෙන්නේ අපි දෙන්නගේ වයිබ් එක යවුන් වසන්තය.
1: යවුන් වසන්තයට එහෙනම් යන්නේ.
0: අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරමු. ඉවර වෙනකන් අපි වහගෙන ඉන්න මේ පැත්තට කතා කරනවා 0711 95 95 95 WhatsApp message එකක් දාන්න.
1: කෝල් කරනවා නම් 0112 55 33 63 කෝල් එකක් දෙන්නත් පුළුවන්.
0: හවස 6 වෙනකන් ඉන්දුයි කවි එක.

0: FM Anu Paha, FM Anu Hatrai, tak cuma ada Net FM.
1: Welcome to House Tonight Vinadi Dahasaya Idan.
2: ලංකා ටයිල්ස් වසර මැදවාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadi Vegen Superior Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
7: INNC දිශානායක වාරියපල ECG එක ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා චෙක් කර බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ මහර තුනක් බොක් කළා කිව්ද ඊට පස්සේ මොරතුරක් හම්බ අමල්බන්දු කියලා වැඩ මහත්තේ ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. ඒක ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. පොඩිම සුවයක් තමයි තියෙන්නේ. තුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරන අතර එතුමාට බොහොම පිණුයි.
6: කතා කරන්න කමල්බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
8: ඌවේ කොල්ලෝ කෙල්ල සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධාන කරන ඌව අහස මේක වර්ණයෙන් හැදවෙන පළාතේ ප්‍රථම සහ විශාලතම සරුංගල් සැණකෙළිය අගෝස්තු 22 සවස 3 සිට වැලිමඩ අඹගස්දුව මහජන ක්‍රීඩාංගණයේදී
9: Food Festival, Holi Festival, DJ Concert ඇතුළු රස පිරුණු ඉසව් රසක් සමග ජයග්‍රහකයන්ට වටිනා තෑගි.
8: ඌවේ එකම අහසක සරුංගල් හමුවනදා ඔබත් එන්න. මාධ්‍ය සවිය Net FM.
10: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
11: අනේ මන්දා.
10: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
11: හතර වටේම මොනාටිවත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
12: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවිනින් ඩ්‍රයිව් එක.
13: Net FM හතර වටේ.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
16: ඒත් ලොකු කරලා නේද?
15: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: වේලාව හවස 3 විනාඩි 19යි.
6: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ?
17: Net FM. Hello, hello, Satyam there.

0: වෙලාව හවස 3යි විනාඩි 23යි.
1: 3යි 23යි.
0: 3යි 23යි වෙලාව. අභිලාෂන සින්දු ගොඩාක් ගොඩාක් ගොඩාක් කහන ගමන් තමයි ඉන්නේ.
1: ඒ කියන්නේ දුක්බර රසබර රසමුසු ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා.
0: අද ඔක්කොම මේ මික්ස් එකක්
1: එකක් තියෙනවා.
0: සලාඩ් එකක් වගේ. ඉතින් මේ ෆෘට් සලාඩ් කියද්දී වාට නිකන් පාට ගොඩක් මතක් වෙනවා.
1: ඕනේ ද ෆෘට් සලාඩ් කියමු දැන් අපි හිතමුකෝ දැන් වෙන මේ අපි ඔකට දැම්මොත් කෙසල්. කෙසල් නිකන් සුදු පාටට හුරු කහ පාටක් තියෙනවා. ගස් ලබු දැම්මොත් ඕකට නිකන් කහ පාටක් තියෙනවා.
0: අපි මේ පාටයි අනේ ගස් ලබුව කහ පාට ගස් ලබුව අමුද?
1: හරි ඉතින් කහ පාටට චුට්ටක් එහාට තැඹිලි පාටයි.
0: අපේ කවිෂ්ඨ වර්ණාන්ද තාවි
1: ඔයාට
0: නිකන් අහසේ ෆෘට් සලාඩ් එකක් බලා ගන්න ආසයි වගේ නා බදුලු බණ්ඩාර වෙල පැත්තට යන්නයි
1: තියෙන්නේ.
0: බදුලු බණ්ඩාර වෙල කිව්වම අපිට සීතලක් දැනෙනවා.
1: සීතල නිකන් සුළඟත් එක්ක නිකන් අර මට දැනෙන සීතලයි සීතලයි වගේ.
0: ෆ්‍රෙෂ් වෙජිටබල්ස්.
1: හරියට නිකන් අන්ධකාරයත් එක්ක මුසුවෙච්ච ඉරේලියක් තියෙනවා.
0: ඔව් මුසුවෙච්ච ඉරේලිය.
1: ලස්සන මල්.
0: සෞම්‍ය සෞම්‍ය කාලගුණයක්
1: තියෙනවා. රිෂාර්ල වගේ කැත මල්.
0: බදුල්ල කියනකොට අනිවාර්යෙන් ඉෂාරා මතක් කරන්න වෙනවා කවිෂ්ඨ. ඔන්න මේ බදුල්ලි පිපිච්ච මල් උඩ යන කලාවක් අද තියෙන්නේ දක්නට තියෙන්නේ ඌවෙල් ලස්සන මේ ඌවේ
1: හරි
0: ඌවේ කොල්ලෝ කෙල්ලෝ සෝෂල් මීඩියා නෙට්වර්ක් සංවිධානය කරන ඕන්න ඌව අහසාර ෆෘට් සලාඩ් එකක් වගේ ලස්සන පාට පාට වලින්
1: හැද
0: කරන පලාතේ පළවෙනිම ඌව පලාතේ
1: විශාලතම
0: සරුංගල් සනගෙලිය අගෝස්තු 22 කියන්නේ අද අද හවස 3 කියන්නේ දැන් පහ වෙලා
1: මේ පටන් ගන්න තියෙන දැන් අපි අහන ගමන් ලෝ ඉන්නේ සෙට් එකත් එක්ක ඔන ඉන්දුගේ සරුංගලේ වෙනම මාක් කරන්න ඕන කවිෂ්ගේ සරුංගලේ වෙනම මාක් කරන්න බලමු කවුද අවසානයේ දිනන්නේ කියලා
0: ඔයාලට මෙහෙම වැඩක් කරන්නත් පුළුවන් දැන් මේ මේ මේක තියෙන්නේ වැලිමඩ අඹගස් දෝව මේ පබ්ලික් ක්‍රීඩාංගනේ මහජන ක්‍රීඩාංගනේ පබ්ලික් ග්‍රවුන්ඩ් එකේ තියෙන පබ්ලික් ක්‍රීඩාංගනේ තියෙන්නේ මගින් ඉගෙන ගන්න සිංහල ඉංග්‍රීසි හරිද එතකොට දැන් මේ වෙනකොටත් කට්ටිය සරුංගල් යවන වැතිනේ හසට ඒ යවනකොට ඔයාලට පුළුවන් පොඩි වෙනසක් කරන්න අනේ අපි දෙන්නගේ මූණු දෙක print කරලා
1: හරියට හරි
0: අපි දෙන්නගේ මූණු දෙක print කරන්න
1: ළමයි post එකක් අපි දාලා තේනවා මේ NFM official Facebook page එකේ ඒක print out එකක් අරගෙන අලවන්න කෙලින්ම මේ ඔයාලගේ
0: සරුංගලේ දැන් ඔන්න බදුල්ලේ බණ්ඩාර වෙල ඔය පැති මේ මොනරාගල ඔය පැත්තේ ඉන්න කොල්ල කෙල්ලන්ට පුළුවන්
1: අන්න challenge එක
0: අන්න
1: අලවල ඉවරලා kite එක photo එකක් ගන්න මේ පැත්තට එවන්න
0: එවන්න ඕන WhatsApp එකට හරි කරන්න තියෙන්නේ මොකද්ද දැන් සරුංගලේ හැදුවා අපි දෙන්නගේ මූණ දෙක ඇලෙව්වා ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙමයි එක සරුංගලේක මගේ මූණ අනිත් සරුංගලේ කවිෂ්ගේ කෑවලා දෙක උඩ යවල වැඩියෙන් උඩ යන එක මොකද්ද කියලා වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි වන්නයි තියෙන්නේ හරිද ඒ වගේ මේ අහන්නකෝ ළමයි අමගස් දෝව මහජන ක්‍රීඩාංගණයේ ඔන්න ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් අද තියෙනවා
1: ඒ තමයි හෝලි ෆෙස්ටිවල් එකකුත් අද
0: තියෙනවා
1: වව් හවසට නටන්න ගයන්න ඩීජේ කන්සර්ට් එකක්
0: තියෙනවා ඉතින් පාට ගහ ගන්න පාට බලන්න එතකොට රස රස කැම ට්‍රයි කරන්න මේ වගේ විනෝද කාමී ඉවෙන්ට්ස් ගොඩාක් අද තියෙනවා. ඉතින් ඒ වගේම ජාග්‍රහකීන්ට වටින තෑගි භෝගෙමත් හම්බෙනවා කියලා තමයි ආරංචිය. හැමදාමත් වගේ මාධ්‍ය සවිය හම්බ වෙන්න ඉතින් කාගෙන්ද?
1: NFM අපි
0: ඉතින් බලන්න තරුණ ළමයින්ට අද
1: කාලේ
0: අපි වගේ අගෝස්තු මාසෙට සරුංගලයක් හදාගන්න බෑ සරුංගලයක්
1: මම ප්‍රශ්නයක් අහන්නද ඔයා සරුංගල් හදන්න දන්නේ මොන වගේ සරුංගල්
0: මට ගෙම්බ හදන්න පුළුවන් ඔයාට මොකද හදන්න
1: අර මට පුළුවන් අර කොම්බුව හදන්න පුළුවන්
0: කොම්බුව
1: නය හදන්න පුළුවන්
0: නය හදන්න පුළුවන්
1: අර
0: නයගේ නැට්ට කොහොමද බැලන්ස් කරන්නේ ඉච්චර දිගට
1: නයාගේ නැට් එක බැලන්ස් කරන්න නැට්ටෙන් කියන්නේ ඔක අර නයා බැලන්ස් කරගත්ත කියන්නේ නැට්
0: නැට් ඔටෝ යනවා
1: නැට් ඔටෝ යනවා
0: මම හදලා නැති ඉඳ හැවේ
1: අර මේ ඊට පස්සේ දින අපේ පැරෂූට් සාදන්න පුළුවන්
0: හැබැයි ඒක පැරෂූට් නෑ ලන් ෂීට් වලින් හදනවා
1: අපි ඉස්සර මට හිලි වල ඔක පැටිලා මට ඒ වගේ ලස්සන වැඩක් වුණා කියනකො ලස්සන නෑ වැඩේ කැතයි මං අම්මත් එක්ක මේ මගේ ආදරණීය බයික් එකේ යනකොට අම්ම කිව්ව ඔන්න ඔන්න කියන විතරේ මට ඇහුණේ
0: ඇත්තටම ඔන්න
1: ඔන්නෝන කියන විතරයි වුණේ
0: අපි හිතන්නේ බල්ලේ පැන පූසේ පැන එක්ක නයික්
1: ඔව් සරුංගලේක නූල කියලා බෙල්ලේ පටලවා හිතන්නකෝ ඒක මම වේගෙන් චුට්ටක් ගියා නම් කිලෝමීටර වෙන අනතුරක් නේ ඇත්තටම
0: ඒ
1: කියන්නේ අර සරුංගල් යවද්දි පොඩ ප්‍රවේශම් වෙන්න
0: නේද සරුංගල් යවනකොට ළමයි සරුංගල් අහසට යවන්න සමාන්තර රේඛාවල නේද
1: අර මොකද මේ සරුංගලේ කියන්නේ නූල් අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා
0: ගලවගෙන යනවනේ ගලවගෙන ගිහින් එහෙම වෙන්න පුළුවන් ඉස්සර මේ මට මතකයි සරුංගල් යවනකොට අපේ මල්ලි හැමදාම අඬනවා
1: එයි
0: ඒ කියන්නේ එයාට දිනපතා විවිධ සරුංගල් හදලා දෙන්න ඕනේ එක දවස් හැම දවසකම එක ගාන නැති කර ගන්නවා නූල් ඔල කැඩලා සරුංගලේ ගිය ගමන් අඩාගෙන ගෙදර එනවා. සරුංගල් තියෙන්නේ ඉතින් ඒ සරුංගල් හයිති අහසට මම දන්නේ එච්චරයි.
1: ඒකත් ඔය හරි ඔය හරි.
0: මම කියන්න හැදුවේ ඒක නෙමෙයි ඉතින් ඔයා කතාවට ඩිස්ටර්බ් කරන්නේ.
1: මොකක්ද දැන් ඔයා කියන්න හැදුවේ?
0: තරුණ ළමෙක් වුණාම සරුංගලයක් හදාගන්න මට වගේ ගෙම්බෙක් මොනරෙක් නායක හදාගන්න පුළුවන්.
1: එළ ගෙම්බෙක් හරි ගමන් නේ හදාගන්න පුළුවන්
0: නේද? එහෙම හදාගන්න බැරුව ඇත්තටම ළමාකාරයේ සෆර් කරන කට්ටිය තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි
1: වෙන්නේ. එකඟයි.
0: එකඟයි නේද?
1: කියන ළමා කාලේ අහිමිලා ළමයාගේ ළමාකම දෙන්න ඕන ළමයාට. එහෙම නැතුනහම අර මේ නේද අර තමන්ගේ වයසට ගැලපෙන දේවල් අර ළමාකම කියන එක ගිලිහිලා ගියාම අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විවිධාකාර දැන් අර අපි දැන් අපි සරුංගලයක් යවලා ළමයා බලාපොරොත්තු වෙන විනෝද ආස්වාදය.
0: සතුටක්. ඩොපමින් රෂ් එකක්.
1: අන්න හරි. ඔන ඩොපමින් එක ඔය සතුට කෘතිමව හොයන්න ගියාම තමයි විවිධාකාර දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ පව විනාශ කරගන්නේ.
0: ඒ නිසා ඔයාගේ බබාටත් ඔයාගේ පුතාට දුවට සරුංගල් හදලා දෙන්න සරුංගල් ලෑවන්න කියලා දෙන්න. එතකොට ඔය ඒව හොබි එකක් කරගන්නවා.
1: ඉතලම තමන්ට තමන් ආදරය කරන්න පුරුදු කරවන්න.
0: පුරුදු කරන්න. ඒ වගේම අපි දැන් දැන් මේ වෙනකොට රජයත් එක්ක එකතු වෙලා අපිත් අතල් බැඳගෙන
1: තම එකට ජාතික වැඩසටහන තමයි යන්නේ.
0: ජාතිකේ ජාතිය නාලිකාව විදිහට අපිත් මේත් එක්ක අතල් බැඳගෙන ඉන්නවා. මේ ජාතික මෙහෙයුමත් එක්ක රට මේකට එකතු වෙලා අපිට පුළුවන් මේ මත්ද්‍රව්‍ය අපේ රටින් මුලින් තුරන් කරන්න. අපේ රටින් තුරන් කරන්න කලින් ඔයාගේ ගෙදරින් තුරන් කරලා ඉන්න. ඊට පස්සේ ගමේ තියෙනවද කියලා බලන්න හිම ප්‍රශ්නයක්. ගමේ තියෙනවා නම් ගමෙන් තුරන් කරලා ඉන්න නේද? අපි පුංචි තැනින් පටන් ගමු. මුලින් ඔයාගේ ඇතුලෙන් පටන් ගන්න. ඉතින් මද්‍රව්‍ය භාවිත කරාම ඇබ්බැහිවීම, ශාරීරික රෝග, ශාරීරික අකර්මණ්‍යතා, ඊගාවට ගොඩක් අය දන්නේ නැති දේ තමයි ලිංගික බලහීනතාවය ඇති වෙනවා කියන්නේ.
1: ඒක කියන්නේ ඇත්තම කතාව ওই මානසික සෞඛ්‍ය ගැටලුවක් විදිහට ওই ලිංගික බලහීනතාවය නිසා තමයි වර්තමානයේ ওই ගොඩක් රට ශ්‍රී ලංකාවේ පවුල් සංස්කෘතිය තුල විදාකාර පවුල් ගැටුම් ඇති වෙන්නේ.
0: ඇති වෙන්නේ. එක්කෝ හස්බන්ඩ්ට එහෙම ප්‍රශ්නයක්. සරුභාවය අඩුයි. එක්කෝ ගොඩක් වෙලාවට කාන්තාවන්ට එහෙම වෙනවා අඩුයි. ඉනි පිරිමි අය මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා වැඩි. හැබැයි කාන්තාවන්ට එහෙම වෙනවා.
1: සමහරුන්ට මේක කියද්දී hina යන්න පුළුවන්. බට් මේක ගැඹුරින් කතා කළ යුතු මාතෘකාවක්.
0: මාතෘකාවක්. ඒ නිසා තමයි කියන්නේ ඉතින් ඒ වගේ ලිංගික ප්‍රශ්න ඇති වෙන තරම්ම ඊගවට ඒ ප්‍රශ්න පැත්තකින් තියමුකෝ. මරණය දකවාම මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය හේතුවෙන් යන්න පුළුවන් කියන පණිවිඩය තමයි අපි අරගෙන ඉන්නේ. නිසා තමන්ට රටට වැඩදායි කෙනෙක් වෙන්න කලින් තමන් තමන්ට ආදරේ කරන්න. ඊට පස්සේ පුළුවන් ගම හදන්න. ඊට පස්සේ පුළුවන් රට හදන්න. තමන් හැදිලා ඉන්න ඒ වගේම තමන්ගේ යාළුවෝ ඉන්නවා මේ වගේ දේවල් වලින් බේර ගන්න කියලා අපි ඉල්ලනවා නේද? එතකොට පුළුවන් ලස්සන රටක් අපේ හොඳ අනාගතයක් එක්ක අපිට
1: අනාගත පරපුර රැක ගන්න ලස්සන ලංකාවක් හදන්න.
0: එහෙනම් අපි රට මේකට එකතු වෙලා ලස්සනට මේ වගේ වැඩ කරන ගමන් රට මේකට එකතු වෙලා
1: මෙන්න මේ කතාව අහන්න තමයි යන්නේ.
0: ඔව් හෙලෝ හෙලෝ සතියන්තේ මේ කතාව අහන්න යන්නේ.
1: අමතක නෑ ඔයාලව එකතු කරගන්න අපේ ඊළඟ සින්දුවේදී.
0: මේ වගේම ඔයාලට ඔන්නේ අපිත් එක්ක කතා කරන්න ඕනේ නම් අපි තව ටිකකින් ලයිව් එකක් එහෙමත් වෙනවා. ඔන්නේ මේ පැතර කතා කරන්න ආසයිට පුළුවන් 011 255 33 63 එක දිගට අපේ හොට්ලයින් එකට අරගන්න අරගන්න අරගන්න.
1: WhatsApp messages වලින් පුරවන්න කැමති නම් 0711 95 95 95 මැසේජ් එකක් දාන්නත් පුළුවන්.
0: එතකම තව දෙයක් තියෙනවා. අපි හතරට ලයිව් එකක් එනවා. FB එක ෆලෝ කරලා තියාගන්න. ලයික් කරලා තියාගන්න. දැන් වෙලාව හවස 3:31.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරය දැන් මාසික වාරික රුපියල් 26.10 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
2: දැන් වේලාව හවස 3:39.
3: අලු තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 23 අපි එන්නේ උදේ දෙහිඅත්ත කණ්ඩිය සබස මහියංගනය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk Upping.
12: Net FM. Hello, hello, Satyam.

0: லமாயிட்டு பொடி காலி தான் வந்ததே வாழ் உட்கார்ந்து கொச்சிர வாட்டி நான்
1: కేమతి
0: හරි දරුවන්ට හොඳම දේවල් කියලා දෙනකොට ඔය ඉතුරු කිරීම කියන එකත්
1: කියලා දෙන්න ඕන.
0: මොකද අපි ජීවිතේ ඉතුරුක් කරගත්තේ නැත්නම් අපිට අනාගතේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා
1: දැන් කොහොමදවත්
0: plan කරගන්න
1: බෑ. ඔව්. දැන් කොහොමදවත් බෑ ඉතුරුක් කරන්න.
0: දැන් නම් පොඩි කාලේ ඉඳන් ඉතුරු කරොත් ඇරෙන්න මේ වයසින් ඉතුරු කරන්න අරගෙන නම් කීයටවත් කොහොමද ලොකු දේවල් කරන්න යන්න බෑ.
1: නෑ. ඒකින්ද දැම්මම මේ කියන දේ ඔලුවට ගන්න.
0: ඒ නිසා ෂූටි කාලේ ඉඳන්ම සතින් සතේ රුපියලෙන් රුපියල් එකතු කරවන්න පොඩි අයට හුරු කරවන්න. ඔන්න NSB bank එකෙන්. හරිද හැමදාම NSB bank එක කියලා කියන්නේ ඉතින් savings ම තමයි නේ අපි NSB නම් savings ඉතුරු කිරීම තමයි ජාති ඉතුරු කිරීමේ බැංකුවෙන්
1: ජාතියටම ඉතුරු කරන්න කියලා දුන බැංකුව
0: ජාතියටම කියන්නේ දැන් පුංචි ජාතියටත් ලොකු ජාතිය වෙනකම් ඉතුරු කරන්න පුළුවන් පාට පාට හපංකම් 2026 චිත්‍ර තරඟයක් ඔන්න ඇවිල්ලා තිනා කොහොමද පාට ටික ඉතුරු කරගෙන ඒක දෙන පාට ටිකෙන් මැච් එකක් ගහගෙන ලස්සන චිත්‍රයක් අඳින්නේ ඔන්න ඉතුරු කරන්න කියලා දෙන තන ඔයාටත් පුළුවන් ඔයාගේ පුංචි හපනවත් චෝටි කාලෙන් නම් ඉතුරු කිරීමේ පුරුද්දට කියලා දෙන්න හුරු කරවන්න ජාතික ඉතුරු කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන මේ පාට පාට හපංකම් 2026 චිත්‍ර තරඟයට
1: පුංචි ඉතුරුෙන් ලොකු හේන
0: මාතෘකාව යටතේ චිත්‍රයක් අඳින්න කියලා කියන්න නේද ඉතින් ලංකාව පුරාම ඉන්න රජයේ සහ පාතිලික ඉස්කෝලවල පුංචි දුවදරියන්ට ආරාධනා කරන පුංචි ඉතිරියෙන් ලොකු හීන තමයි මේ මාතෘකාව ආයෙත් ඔන්න කිව්වා ඉතින්
1: කාණ්ඩ කීපයකට බෙදලා
0: තියෙනවා කාණ්ඩ හතරක් තියෙනවා ඉතින් පළවෙනි කාණ්ඩේ 1-2-3 ශ්‍රේණිවලට
1: දෙවෙනි කාණ්ඩය 4-5 ශ්‍රේණිවලට
0: තුන්වෙනි කාණ්ඩය 7-8 ශ්‍රේණිවලට
1: හතරවෙනි කාණ්ඩය අපිට යන්න පුළුවන් 10-11 සහ 13 ශ්‍රේණිවලට
0: තව දැන් මීට අවුරුදු 5කට 10කට කලින් තරගයේ තේමාවට තමයි හැබැයි ලස්සනම නිර්මාණශීලීවම අර්ථවත් සිතුවම අඳින්න ඕනේ ඒ කියන්නේ ක්‍රියේටිවිටි එකක් බලනවා පණිවිඩයක් දෙන්නත් ඕනේ
1: නිවිතනේ පැස්ටල් දියසායම් තෙල් සායම් ඕනම මාධ්‍යයක් භාවිත කරන්න පුළුවන්
0: ඒ වගේම ජයග්‍රහණය කරන පුංචි පැන්චුන්ට පළවෙනි ස්ථානයේට රුපියල් 50000ක් දෙවෙනි ස්ථානයේට රුපියල් 35000ක් තෙවන ස්ථානයේ රුපියල් 25000ක් වගේම අනිකුත් හැමෝටම සැනසෙලි තෑගි ගොඩාක් ලස්සන ලස්සන තෑගි හම්බ වෙනවා. ඉතින් කරන්න තියෙන්නේ කොහොමද චිත්‍රය ඇඳලා?
1: චිත්‍රය ඇඳලා ඉවරලා මොකද කරන්න ඕන?
0: චිත්‍රය අඳින්න කලින් මෙහෙම කරන්න ඕන හරිද? NSB පුංචි හපන් ඒ වගේම තැපල් හපන් එහෙමත් නැත්නම් NEO ගිනුමක් තියෙන්න ඕනේ. තරගේ කොන්දේස වලට යටත්ව ගිනුමේ 9:30 වෙනිදා වෙනකොට
1: ඒ කියන්නේ මාස 30 වෙනිදා වෙනකොට
0: ලබන මාසේ 30 වෙනිදා වෙනකොට තියෙන ශේෂය උපරිමයෙන්ම තියෙන ශේෂය උපරිමය නම් තමයි මේ ත්‍යාග මුදල වේ කියලා තමයි
1: කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ බැංක account එකේ ඒ තරම් ගාණක් තියෙනවා නම් හම්බෙනවා කියලා තමයි කියන්නේ.
0: ඔව් ඒ ගාණ තියෙනවා නම් ඒ ගාණ එහෙමම හම්බ වෙනවා. අමතරව මුදල් ත්‍යාගයක් විදිහට මුදල් ත්‍යාගයක් වෙනම හම්බෙනවා. අවසන් වටේට සුදුසුකම් ලබන හැම පැන්සි එකටම සැනසෙලි ත්‍යාග එක සර්ටිෆිකට් එකක් අනිවාර්යෙන්ම
1: හම්බෙනවා.
0: ඉතින් ෂෝක් නේ දානි හැමදාම ලෝක ළමා දිනේ ආවහමත් මේ වගේ වැඩ කරනවා NSB එකෙන් ඉතින් ඔන්න මේ ඇවිල්ලා ඉතුරු කළා ලොකු හීන කියලා දෙන්නේ මේ පාටත් එක්ක එකතු වෙලා මං හිතන්නේ කයිට් ෆෙස්ටිවල් යන හින්දා වෙන්නේ නැති
1: පාට අපි දෙන්නට බෑ නේද මේකට යන්න
0: පුළුවන්
1: ඔයා ගියොත් අඳින චිත්‍රෙ මොකක්ද
0: මම ගියොත් අඳින්නේ මගේ තියෙන හීන ඉතින්
1: ඔව්
0: මම අඳිනවා ලොකු ලස්සන ස්ටේජ් එකක් උඩ මම ලස්සන මයික් එකක් අරන් ඉන්නවා. ඒක තමයි මගේ හීනේ. ඔයා මොකද අඳින්නේ?
1: ඒ හීනේ කියන්නේ ඔයාගේ හීනේ පිටිපස්සෙන් තියෙන මල්ගහක් පිටිපස්සෙන් මෙහෙම ගල් ගෙඩක් කුසගෙන ඉන්න.
0: අනේ කවි සින්දු අහමු අපි දැන් ඇති. විකාර කරා. හා මේ බෑනේ දැන් සින්දු අහන්න තව චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. මේ පාට පාට චිත්‍ර පාට පාට කයිට්ස් ගැන විතරක් නෙවෙයි පාට පාට ටයිල්ස් ගැනත් කියනවා.
1: පාට පාට ටයිල්ස්.
0: පාට පාට ටයිල්ස් ඒ වගේම ලංකාවෙන්
1: හොඳම ටයිල්ස්.
0: හොඳම ටයිල්ස්
1: ලංකාවෙන් ඉහළම ටයිල්ස්.
0: විවිධ මාදිලි වල ටයිල්ස් ඔයාට ඕන කරන ඩිසයින්ස් වල ටයිල්ස් බාත්รูම් එකේ කුසියට ලිවින් ඒරියා එකට ගැලපෙන ටයිල්ස් ඔයාට අපූර්වම නිමාවකින් අරගෙන ඇවිල්ලා
1: තියෙනවා. එක්ස්පර්ට්ස් ලගේ උපදෙස් ඇතිව.
0: ලකන් ටයිල්ස් අරගෙන ඇවිල්ලා තිනා. ඉතින් අද අගෝස්තු 22 වෙනිදා උදේ වරුවේ කඳුරු වෙල හිටියා මේ කණ්ඩායම ඔන්න අරල ගම් විලට තමයි හවස් වරුවේ එන්නේ. ලස්සනම ලංකා ටයිල්ස් වලින් ඔයාගේ ගෙදරත් චමත්කාරයේ සොඳුර වැඩි කරගන්න සොඳුර. ඒක තමයි ඉතින් ඔන්න කියන්න තියෙන්නේ.
1: මේ සොඳුර මේ පැතර කෝල් කරපු දෙක තුනක් අපිට අකල එකතු කරගමුද? අපි යම් පැලම්පිටිය පැතර පැලම්පිටිය හිරාණියක් වන්න උදේ පාන්දර අපි නිකන් බලාගෙන ඉඳලා තිනවා. උපාලි ඉන්නවා, මාධවී ඉන්නවා, දිලින ඉන්නවා, දිනෙත් ඉන්නවා. ඊට පස්සේ අපි ටයිටනික් සැලූන් එකේ තුෂාර අයියත් ඉන්නවා. අපි නිතුමන චූටි පුතත් ඉන්නවා. කන්නන්තොට ඉහළගම බේකරියේ අපේ සංගීත් රාජායියා රසිකායියා කියන කට්ටියමත් එකතු කරගෙන අපි යනවා වල්පිට මුල්ල පැත්තට. වල්පිට මුල්ලේ දිනුෂා, ඊට පස්සේ අපි යනවා උපාලි, උපාලි අයියවත් එකතු කරගෙන අපි යමු WhatsApp එක පැත්තට.
0: හායි යාළු, අපිත් ඉන්නවා ඈ. හායි යාළු, ආට කොහොමද?
1: හා ඈ.
0: කෑගල් ඉම්බල්ගස් දෙනියේ ෆෙයාෆීල්ඩ් නිරු ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා ඉන්නවා අපි වහගෙන. උදේශිකාවත් ඔන්න අපි උදෙන්ම නෙමෙයි ටිකක් දවල්
1: වෙලා
0: එකතු කරගන්නවා. සුබ දවසක් වේවා.
1: සුබම සුබ දවසක් වේවා.
0: අපි එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපමං හිතුව එක නමක් කියලා. නැහැ නම් ගොඩක්
1: මතකද ඔබ මැසේජ් තමතේ
0: කමවන්න නවන්න. නන්දමාලි මහත්මියගේ ගීතයක් අපි දුන්නානේ පටන් ගන්නකොට
1: ඊළඟ පැය දිතයි වහගෙන පුළුවන්.
0: අව ලබන මාසෙ නෙමේ ඊළඟ පැය මුල
1: මාකල ගල්පොත
0: ප්‍රියන්තයි අපි වහගෙන ඉන්න. ඒ වගේම මේ කවුද?
1: ගුඩ් ඊවනින් ඉන්දු මැනික කවි ළමයෝ. කවියටත් ඉන්දු මේස් ඉන්දු මැනික වගේ කවිටත් මැනික කිව්වා නම් තරහ වෙයි අපි. තංගලින් අප්සරා තමයි මැසේජ් එක දාලා තියෙන ලස්සන ලස්සන සින්දුවක් දෙන්න අපි දෙනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා කියලා තියෙනවා.
0: එයා මෙච්චර ඇයිස් එයා මෙච්චර හැදයි සොන් එක මේ ඉල්ලන්නේ. අනේ මෙච්චර ලස්සන සින්දු දෙනකොට පානේ චූටි නිපුණි ඉල්ලන්නේ අපින්.
1: අපේ තෝ මේ අපි දෙන ලස්සනයි කියලා කිව්වයි කියලා.
0: මෙච්චර හැඩයි කියලා හිතුවා කියලා. නෑ නෑ සින්දු නෙළුම් කුමාර සීනියස් කුමාරය සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්
0: කියන දෙන්නකො. අනේ ඔයාලා දෙන ෂෝයි අපා අනිත් අයට ඇහුනොත් තරහ වෙයි දන්නේ. ඒත් ඉතින් කියන්න වෙනවලු.
1: මේව ෆොටෝ එකක් ගහගෙන
0: මං ගොඩක් මාස
1: ඔෆිස් එකේ ඉල්ලන්න ඕන
0: රාමු කරලා. සීනියස් කුමාරය නෙළුම් කුමාරී ඔන්න ආයන පැය තුනට ආසයිලු. භාෂයක්වත් ඔන්න මතක් කරන්න කියලා කියනවා. ඉතින් එයා එයා ඉතින් මතක් කරන්න විතරයි අපිට පුළුවන් අය.
1: හැන්දෑවට අපි ආවොතින් බෑනේ.
0: ඒ හැන්දෑවට අපි එනද කියලා වාම කියන්නකෝ. Good afternoon. It's a great privilege for us to hear you are presenting today. කියලා දාලා තිනවා මේ කාටද මේ දාලා තින්නේ. Have a nice day කියලා දාලා තිනේ අපිට නම් නෙමෙයි වෙන කෙනෙක්ට දාලා තියෙන්නේ.
1: Okay, have a nice day.
0: Have a nice day කියලා අපි කියනවා. නෙළුම් පුෂ්ප සීරි තමයි මැසේජ් එක දාලා තින්නේ. මේ මැසේජ් එක කියලා තින්නේ කසුනි පැටි ඔයාට.
1: කසුනි පැටි අහගෙන නම් ඉන්නේ.
0: කසුනි පැටි අක්කා අහගෙන ඉන්නවා නම් ඔන්න ඔයාට තමයි මේක දාලා තිබ්බේ. Hello hello සතියන්තයට ආදරෙන් එකතු කරගන්නවා. net හැමදාමත් රුක්කත්තන ගහ මුදුනේ song එක ඕනේ. ආ නෑ, රුක්කත්තන ගහ මුදුනේ සුලං කපොල්ලේ පවනක් මෙන් එන සඳය කලුවර ඊගවට හසස යනන්තයි. මේ වගේ ගීත අපි ගීත එක්කල
1: ජාතිට එක් කරපු
0: සතිය යශෝ රාවය මාලිනියට සුනිවන් සුවය ප්‍රාර්ථනා කළ අපු මැසේජ් එකක්. මේ වෙස්ට් ආෆ්‍රිකා වලින් ටෝගෝ වලින් වැක්කේබල් කම්පනි කේන අපේ සෙනරත් අයියා, වසන්ත අයියා, නිෂාන්, එතකොට ගයාන් එක්ක නෙත් FM හැමෝම සින්දුවකට එකතු කරගමු කියලා කියන්නේ.
1: හැම සින්දුවකට යමුද?
0: හමෝ කටයුතු.

0: වෙලාව හවස 3යි විනාඩි 58යි.
1: FM 95 94.8 Net FM දිවයින පුරා.
2: චිත්‍රෙන්දනා ලොකු ලොකු ටැගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් එල්.බි. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බි. රන්නයි තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
9: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
10: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
9: අතික්‍රමණ
10: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
9: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
10: අතික්‍රමණ
9: සාංසාරික සීමා ඉක්මවා යාමට
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
0: හලෝ හලෝ දැන් වෙලාව හවස 4:01.

0: නව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියගේ දේහය රැගත් රිය පෙරහර මෙවන විට බොරැල්ල කනත්ත වෙත රැගෙන එමින් සිටිනවා. පස්වරු 3:30ට පමණ ඇයගේ දේහය රැගත් රිය පෙරහර නිවසින් පිටත් වූ බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ. නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු පස්වරු 5ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. ඇය මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව අවමංගල්‍ය කටයුතු සිදුවන්නේ ඉතා චාම් අයුරින් බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේද මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයන්, දේශපාලඥයන්, විවිධ ශ්‍රේෂ්ඨවල විද්වතුන්, කලාකරුවන් මෙන්ම නන්දෙසින් ජනතාව පැමිණ සිටි බවයි නෙත් නිවුස් නියෝජිතයන් වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නෙත් නිවුස් පස්වරු 5ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

0: වෙලාව හවස 4යි විනාඩි 9යි දැන් ඔන්න අපි දෙවනි පැයට තමයි ඇවිල්ලා ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ කියලා කියන්නේ තින් නිවාඩු පාඩුවේ ඔයා සතුටින් නිදහසේ නිවි සැනසෙල්ලේ අහගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එකනේ අපේ ඉතින් ඉන්දුයි කවියා ඒක තව ඔයාට පැය දෙකක්ම තියෙනවා මේ විදියට නිදහසේ ගත කරා
1: පුරා පැය දෙකක්ම තියෙනවා ඊතර වෙලා බර්ත්ඩේ විශේෂ හිමි වන්න පුළුවන් මේ පැත්තට
0: බර්ත්ඩේ විශ් එකක් අපිට තියෙනවා නේද දෙන්න මොකද කරන්න පැය පටන් ගන්නකොට මම විශ් එක දෙනවද
1: මොකද කරන්නේ
0: නෑ අපි WhatsApp එක
1: වැටෙනවා
0: අර කියන්නේ never let anyone know your next move කියලා
1: ඒක රහසක්
0: ඒක රහසක් ඊගාවට ඔයා කරන්න යන එක කිසිම කෙනෙක් දැනගන්න තියන්න එපා ඒ කියන්නේ මේව මේක හයිර පයින්නෝ වගේ ඉන්නවා පනින්න එතෝ බැරිලා යනවා
1: එහෙම නම් කරන්න බෑ ඇත්තටම මං drive කරද්දී මට මාර කේන්තියක් එනවා ඒ වගේ කට්ටිය ගැන
0: මම මේ වගේ මතක් වෙනවා උදාහරණයක්
1: හයිර ගාවට එනවා ආයි හැරිලා යන සමහරක් වෙලාවට නිකන් මේ අපි දිහා බලාගෙන ඔරෝගෙන යනවා වගේ ඇයි මොකද වගේ එකක් කිය කිය හේමී
0: ඉක්මනින් පාර පනින්න මම මේ මැසේජ් එක මටත් කියා ගන්න මොකද සමහරලාට මමත් සින්දුවක් අහගෙන ඒ කියන්නේ සින්දුවේ රිද්දම හෙලෝ හෙලෝ සතියන්ත අහනවා නම් අපෙන් ඉගෙන ගන්න.
1: දැන් කහිර පණෙද්දි ඉන්දුවයි කවිවේ මතක් වෙනවා.
0: මතක් වෙන්න ඕනේ. ඒ වගේම මේ උඩ වැඩියාමල් දකින්න අපේ ආදරණීය
1: නන්දමාලි
0: මහත්මිය මතක් වෙනවා වගේ කහිර දකින්න අපි දෙන්නා මතක් වෙනවා. සරුංගල් යවනකොට අපේ මූණු දාලා යවන්න
1: ඕනේ. දැන් කිහිපයක් කියලා තිබ්බනේ.
0: කොයි කොයි මැසේජ් එකද තිබ්බේ කියලා වට මතකද?
1: මැසේජ් එක හොයනකම් අපේ කෝලර්ස් ටික දෙනෙක් එකතු කරගන්න.
0: ඔය එකතු කරගන්න.
1: අපිට කතා කරා කවුද කතා කරේ කිතු කරේ ප්‍රේමසිරි අයියා, අම්ම ගුණවතී, දිනුෂා, ගණේෂා, චමිලානේ, බෙම්සර, හිරණිඳු, ඒ වගේම අපේ අසංක, කාන්තියම කතා කරා මාබිමෙන්දලා, යෙනුක පුතා, සංගීත්, අපේ ලේනාරච්චි, ඊපස්සේ ප්‍රසන්න ඉන්නවා වීල් පාකිකේ අපේ තෝනිකල්. සෙට් එකම මේ වෙලාවේ සද්දෙන් අහගෙන ඉන්නේ අපේ රේඩියෝ එක දාගෙන.
0: ඔල් රයිට්.
1: සූර්යනි ලේනාරච්චි ඉන්නවා බලංගොඩ හෙළපන්දනී, ජයපාල අත්තනායක, සිරිලතා ඉන්නවා වයිෆ් ඉසුරිකා, ශාලිකා, චාරුක, ශිනාරා, තේනුක, ඒ වගේම net fm මහන හැමෝමවත් එකතු කරගෙන අපි යම් whatsapp එක පැත්තට.
0: ඕකේ. ඌේ සරුංගල් යවනවනේ අද.
1: ඔව්.
0: පාට පාට සරුංගල් ෆෙස්ටිවල් එකේ බදුල්ලෙන් ලෙරංගයි අපේ කොලන් අහගෙන ඉන්න ගමන් ඔන්න අපි දෙන්නගේ post එකම සරුංගලේක print කරලා එවල තියෙනවා අපිට. ඔන්න උඩත් ඇරියා සරුංගලේ බදුල්ලෙන් ලෙරංග වස්නායක. හැබැයි මේ බලන්න මේව ඇවිල්ලා අර පගාවන්.
1: පගාවන්.
0: විජේ කුමාර් තුංග මහත්තයාගේ සින්දුවක් දෙනවා නම් විතරයි මේ ගුඩාරින්. මේව හරියන්නේ නැහැ නේ මේව බෑ ඉතින් හරි හරි ගම් මැසේජ් එකට යමු අපි ඉන්දු අපිවත් සින්දුවකට එකතු කර ගන්න යටියන්තර පීපල්ස් බැංක් එකේ ත්‍රිවිල් පාර්ක් පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාර්ක් එකේ කොල්ල සෙට් එක ඉන්නේ මම ලසා අපේ තව ටයිටන්ස් ඇන් ටයිටනික් සලෝන් එකේ තුෂාර් බොයිවත් එකතු කර ගමු කියලා කියනවා මේ එක ගමේ ත්‍රිවිල් පාර්ක් එක සලෝන් එක පන්සල ළඟ කඩේ එළවලු කඩේ ඔය එක ගමේ කට්ටියක් කතා කරන්නේ
1: හරි
0: හරි ඊගාවට ඔන්න අපිට තියෙනවා විශ් එකක් දෙන්න
1: කවුද ඉන්නේ
0: ඉබුල් දෙනියෙන් නවදනේ
1: ඉඹුල් දිනේ කොහම ඉඹුල් කිරිබත්ක් තමයි මට මතක් වෙන්නේ
0: ඉඹුල් කිරිබත් මාර රහයි ඉස්සර මම බර්ත්ඩේ එකට ඇත්තරම මේ normal කිරිබත් හදලා දෙනවට ආස නැහැ
1: ඉඹුල්
0: කිරිබත් හදලා දෙනවට තමයි ආස අපි එන එකත් මතක් කරගෙන දෙමු විශ් එක
1: හරි ඔකේ 1 2 3

0: අද අම්මිට හෙට බබාට බර්ත්ඩේ එක ඔන්න
1: විශ්ෂක දෙන්න යාගේ ආදරණීය හස්බන්ඩ්
0: නලින්ද නලින්ද අයවත් ඔන්න එහෙනම් ආදරෙන් ඊගාව සොන් එකට එකතු කරගන්නවා
1: එහෙනම් බර්ත්ඩේ කේක් එකක් අන්න බලාගෙන අපි ඊළඟ සින්දුවට යමු
0: යම් WhatsApp එක පැතර කේක් එකේ ෆොටෝ එකක් හරියවන්න නැතයි වෙලාව හවස 4යි විනාඩි 14යි දැන්
2: FM. Hello, hello, Satyantea.

0: කලින් ඉඳන්නේ.
1: LB රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: හයි හයි, දැන් වෙලාව හවස 4 විනාඩි 21යි.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
4: කොල්ල කොට යන මන්ත.

0: ලොතරැයි මණ්ඩලයා.
1: ඔයා ඔය උයන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
0: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
0: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Kiehl's වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිල. Carrot gram 100ක් රුපියල් 29යි. Komodo Red Fantasy gram 100ක් රුපියල් 6යි. Talapath gram 100ක් රුපියල් 247යි. Kiehl's නම් බවයි අඩුම මිලයි.
5: Ultra

0: SLT Mobitel Fiber නිසාදැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 011 437 1250.
2: දෙවන්ද රසයි. වතාවට අවසන්. යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
3: Nostalgiano romantica mataka smaranaya
4: Asava sinduwak kiyanne ithin gammak thamai
5: NetFM hello hello satyantaya

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

0: වෙලාව 4:28 ළමයි අපි දැන් නමෝ විත්තිං ජයමංගල ගාතයම් කියලා ලයිව් එකක් කැවිලා.
1: ලයිව් එක කැවිලා තියෙන කාලෙකට පස්සේ.
0: කාලෙකට පස්සේද? ඔව් ගිය සතියේට පස්සේ.
1: ගිය සතියේකට පස්සේ හරියටම සතියේකට පස්සේ.
0: සතියේකට පස්සේ. ඉතින් සින්දු ගොඩාරියක් අපි අහන්න දුන්නා ඒ අතරේ පණිවිඩ කීපයක්වත් මතක් කරා. පණිවිඩ කීපයක් දෙන්නත් තියෙනවා. තව එයා සේවත් WhatsApp එකටත් message එනවා නේද අපිට call සේවත් තාම.
1: ඔස්ලත් අපිට කතා කරා.
0: ඒ ඔක්කොම අතරේ අපිට මුලින්ම කියන්න තියෙන දේ තමයි ඔන්න ගෙයක් හදාගන්නේ හීනයක් වාට තියෙනවා නම් චුට්ට චුට්ටි ඉතුරු කරලා අපි බබාලට හීන වලට යන්න පාරක එනවනේ.
1: ඔව්.
0: ඒ වගේම ඔයාට තියෙනවා නම් හීනයක් ලොකු ඔයාට තියෙනවා නම් හීනයක් ලොකු ගෙයක් හදලා ලස්සනට ටයිල් කරගන්න. ඔන්න ලොකු ගෙයක් හරි වේවා පොඩි ගෙයක් හරි වේවා ලස්සනට ටයිල් කරලා පිරිවල් තියාගන්න කැමති නම් මොඩර්න් ආකිටෙක්චර් එකට මැච් වෙන විදිහට ඔයාට ලංකා ටයිල්ස් තමයි හොඳම ඔප්ෂන් එක.
1: යෙප්.
0: ඉතින් ලංකා ටයිල්ස් කියලා කියන්නේ සාමාන්‍ය බාත් ව්‍යාස අරන් ගෙන තැනක් නෙමෙයි.
1: සරම් අරන් ගෙන තැනක් නෙවෙයි. ඔය සරම ඇඳගෙන බාත් මේ මුළු ගෙවටේම යන්න පුළුවන්.
0: මොකක්? සාමාන්‍ය බාත්වය අරගෙන තැනක් නෙමෙයි හොඳ ස්පෙෂල් බාත්වයස් අරගෙන යන තැනක් ඒ වගේම ප්‍රීමියම් ක්වොලිටි එකෙන් දේවල් අරගෙන යන තැනක් අපේ කවිෂ්ඨ වගේ ඔයා ට්‍රැක් අවුට් කරගන්න එපා ලංකා ඡයෝ විශේෂඥ කණ්ඩායමක් වුණ අද දවසේ තවව හම්බ වෙන්න ඉන්නවා අද එන්නේ අරල ගංවිලට
1: කවි අරල ගංවිල
0: අරල ගංවිල පරපටල ගන්නතු කියන බලන්න
1: අරල ගංවිල
0: අරල ගංවිල කිදි කිදි කියන බලන්න කියන්න ඉතින්
1: අරල ගංවිල අරරග
0: චුට්ටක් කියන්න
1: බැබේ
0: අරල ගංවිල අරල ගංවිල අරල ගංවිල අරල ගංවිල
1: අන්න 1 2 3 අරල ගන්විල අරල ගන්විල අරල ගන්විල අරල ගන්විල
0: මදේ අරගත්ත හැටි ඔය ඇති ඔය ගානට ඔය ගානට සකස් කඩ කියව ගන්න පුළුවන් කියන්නේ ඇති ඉතින් අද එනවා ලංකා ටයිල්ස් ඔන්න අපේ ස්පෙෂල් ස්පෙෂලිස්ට්ලා කණ්ඩායම අරල ගන්විලට ගියොත් ඔයාට පුළුවන් අරල ගන්විල හන්දින් කොහොමද ඔයාට ලංකා ටයිල්ස් ගෙදරට සෙටප් කරගන්න ඕන නම් දාගන්න ඕනේ මොන වගේ ටයිල්ස් මොන වගේ ඇට්මොස්ෆියර්ස් වලට ගැලපෙන්නේ ඒ වගේ
1: විශේෂඥ කණ්ඩායමක් හම්බෙලා උපදෙස් ගන්න පුළුවන්
0: ඒ වගේම සුවිශේෂී වට්ටම් ඔයාට හම්බ වෙනවා මේගොල්ලන්ගෙන් ටයිල්ස් ගන්න උපදෙස් ගත්තාම එනිසා මේ අත්දැකීම විඳ ගන්න අරලගංවිල ඔන්න මම මෙරෙද්දෝ අරලගංවිලට යන්න ඉතින් ගෙදරක් හදනවා නම් අපි ලස්සනම දේවල් තමයි එකතු කරගන්නේ ඒ නිසා ලෝකේ නවීනතම ලාර්ජ් ෆෝමැට් ටයිල් ට්‍රෙන්ඩ්ස් තියෙනවා දැන් ලාර්ජ් ෆෝමැට් ට්‍රෙලිං ටයිල්ස් ඊගවට
1: පොළොවට විතරක් නෙවෙයි බිත්ති වලටත්
0: ඔව් ඒ වගේම බිත්ති වලට තියෙනවා වෙනස්ම හැඩයකින් ලංකා ටයිල්ස් මොසහයක් ඇවිල්ලා ඉනෝ මොසහයක් කලෙක්ෂන් එකේ නාන කාමරවලට නුඹුළු තැන්ගේට ඒ වගේම ස්විමින් පූල්ස් වලට ඩෙකරටිව් ඒරියාස් වලට තියෙන ලස්සන වර්ණ willing textures willing lassana lassana tiles personality willing tiles wade ekathu karaganna puluwa ham gedara hama avakashayakma vichitravat karaganna lanka tiles ekka attal bandaganna
1: anda meka thuwen
0: thaw monada kiyanne thiyenne
1: ape kipa denek ekathu karagamuda mokada karanne
0: inne lassana message ekak ishare wala mama ekkiyawanna hello hello mode kavish and lassana lassana indu mohammadna stuti then ishara team indu eke inne
1: අරිෂාර හෙනම් ඔයාත් එක්ක මං අද මේ කසාද ඉවර කරනවා.
0: කවිෂ් සරුංගලයක් වුණා නම් මං මගකදී නූල අතාරිනවා කෑවකට හරි යන්න කියලා. මෝසම් සුලඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳ. අද මේ කයිට් ෆෙස්ටිවල් නිසා සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි. මේ සරුංගලේ නම් මෙතන ඉඳන් සෑහෙන වැඩ කිඩ දානවා අර කරණම් ගහනවා. සමහර ලාවට පල්ලෙහාට මොනවද කිඩ කියන්නේ කරණම් ගහනවනේ මේ අර බිමට ගහන්නේ.
1: කූරිය
0: ගහනවා. නූල ගැස්සන
1: ඉෂාර
0: කියන නූල ගැස්සනොත් හදිස්සියෙන් හරියේ ලස්සන ඉවරයි සින්දුව දෙනවද නූල ගැස්සනොත්
1: නෑ දෙන්නේ නෑ ඉෂාරට ඒ සින්දුව දෙන්නේ නෑ මේක මම තරේ කියා සින්දුවක් තියෙන හැම එක
0: කාගේද
1: සරුංගලේ ලස්සන දිස්සන්නේ හුදුගුවනේ විතරයි
0: නූල ගැස්සනොත් හදිස්සියේ හරියේ ලස්සන ඉවරයි සින්දුව දෙන්නෙම නෑලු ඉෂාරට මෙයත් එක බේරගන්න හයි අකි මම දඹුල්ලෙන් අදීෂා අපේ අමවයි අකිවයි අකිලා දෙන්නවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ
1: ලස්සන සින්දුවක් දෙනවාට
0: ඒගවට හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකට මනත් මේ ඉවලා තියෙනානේ මේ ඉංග්‍රීසි වලින් ඉවලානේ අපි දෙන්නා ඉංග්‍රීසි බෑනේ
1: ඒකනේ කියන්නේ ටේක් වලින් ඉඳලා බේස් විශේෂ වෙනවා ඉට්ස් බෙටර් ටු ජොයින් us too I say okay
0: okay hello hello weekend we are also asking online from turkey best wishes කියලා තමයි ඉවලා තියෙන්නේ ටර්කි වලින් කවුද අනේ නමක් කියවන්නේ පැය ඔයානේ සමනල නෑ
1: මන් දැක්ක සමනලියා වගේ
0: සමන්
1: ලාල් ජයරත්න වෙන්න ඇති
0: ජයරත්න හරි ජයන්ත හරි හරි ඔන්න ඔය කට්ටිය අපි ආදරේ ගුතු ගන්නවා WhatsApp එකේ ඉඳන්
1: අපේ කහදුව ඉඳිගහවිල ජයරත්න ගමගේ ඉන්න මග්ගන මෛත්‍රීපාල ඉන්න මංගලිකා මදුකා මදුරංග මදුශංක ඔයකින් කත්තේවත් එකතු කරගෙන නිවස් මීරුලින් ගීතකා ඉන්නවා අද ඔන්න බිස්කට් එකක් කකා යනකම තමයි මාත් එක්ක කතා කරේ. ගයින ඉන්නවා ඉනෝක ඉන්නවා නායන ප්‍රියන්ත අපි පූජිනී සාරංග සැලුන කී ඔක්කොමයි. ඊට පස්සේ අපි දිනත් ඉන්නවා මාත්ලෙන් එයාවත් හරි ආදරෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි යමු නේද සින්දුවක් අහන්න.
0: හරි එහෙනම් වෙලාව 04:34 අපි යනවායි ගාව සින්දුවට.
1: ඕකේ.

0: paha. FM anu hatarai da jumaata. Net FM.
1: Brand new Bajaj 3 Road Rataya. Masik awari ke rupiah visi dedahai sitter. Dan Divenupura DPMC Pradashana Garasa Dila Varungin.
2: Meltol, Hisarathaya, Una, Semprathishyava, Angapatha Vedanava, Apahasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
3: Rajya Bankuka Surakshithabhavaya, Ihalama Rakavarnaya Samagin, Sthavara Tempathu Sadaha, Ihalama Poliya, RDB Bankuen.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
6: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
7: Kiehl's within දැන් ඔබට මුදුම දීමනා සහ වැඩි ඉතිරියක් වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වර්තමාන Edinburgh තක්කලි සෝස් ග්‍රෑම් 405ක් සඳහා 130ක වර්තමාන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මුදුම දීමනා Kiehl's within පමණයි කොන්දේසි සහිත
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina, Rhino Premier Roofing Sheet. Fetis Tresanha, Tahatunai Anuhaya Amatana.
10: Master Guide Prakashana, the Das Visipa Samaga, Usaspela Pasuge, Vibhaga Prashnotra, Deniko Theatre, Children's World Kelnia, Master Guide Borelasaha, Langama Potalin Della Bagana, Bindu Hattavai, Tunse Dhatuna Tihai Tisaya.
11: Obe Vishwasani, Jale Samaga 5G at the Kima Vindagana, SLT Mobitel 5G, Adama www.sltmobitel.lk with the Pivisen.
12: Ganulamainte Alava Miss Venadavastenawa. Eh? Goda Ganulamainta period Kale Kane, Apahasukalea. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247 31 33 540
15: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: බාබුවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පහන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
3: Net FM. Hello.

0: යමුද ඌව පැත්තට
1: යම ඌව පැත්තට
0: එහේ ලස්සන වැඩක් වෙනවලු මේ වෙනකොට
1: එහෙමද
0: ඔව්
1: මේ බදුල්ල බස් එක තියෙන අංක 99 නගිනවද
0: බදුල්ල
1: කියන වචනේ හරි පරිස්සමින් කියන්න ඕනේ දැන් හවස් වෙන්න ළඟයිනේ රෑ වෙන්න ලඟ වෙනකොට බදුලු
0: රෑ බදුල්ල
1: රෑ බදුල්ල එනවා බදුලු රෑයෝ නෙමෙයි රෑ බදුල්ල
0: බලන්න ඔයාගේ තේන ඒ අසිරිමත් දැනුම සම්භාරේ
1: ඔව් ඒ දෙහිම දැනුම් සම්භාරයක් මේ කොහෙටවත්
0: නැ නෑ නේ
1: නෑ නෑ
0: ඉතින් ඌව කෙල්ලොකොල සෙට් එකක තියලා සෝෂල් මීඩියා නෙට්වර්ක් එකත් එක්ක එකතු වෙලා කරනවා ලස්සන සරුංග සනකෙලියක්.
1: හා
0: හා. දැන් මේ වෙනකොට ඒක යන ගමන් තියෙන. ඒ කියන්නේ කන්ටිනියු වෙන ගමන් තියෙන්නේ.
1: හවස 3:00ට පටන් අරන් දැන් 4යි දැන් 5ට ළඟයිනේ නේද? 5:30 තිස්සේ. අපි try කරා එතනින් කෙනෙක් සම්බන්ධ කරගන්න ඔයාලට අප්ඩේට් එකක් දෙන්න මොන જાතිය සරුංගල්ද තියෙන්නේ.
0: මොකක්ද වෙනකොට යන්නේ? තරඟ මොනවාද?
1: තරඟ මොනවාද කියලා අහගන්න. මොකද තෑගේ තියෙනවා ඔයාලා හැමෝටම.
0: ඉන්දුකේ කවිගේ මූණ හිම සරුංගලයක තියෙනවද?
1: තියෙනවද මොන සරුංගලේද වැඩියෙන් උඩ යන්නේ? මොන සරුංගලේද කරනා වැඩිපුර ගහන්නේ? ඒවනයි ඉතින් මේ සාමාන්‍ය දැනි මේවා අහස දිහා සරුංගල් බලන්නේ කවුද මෙතන කරණම් ගහන්නේ කියලා කහමම දන්නවා.
0: ඔව්. කියලා දන්නවා.
1: හරි හරි. ඌව කෙල්ලෝ කෙල්ලන් තෝන්න. ඌව හස ලස්සන්ට සරසන්න සරුංගල් වලින් අද හවස නෙමෙයි රෑ වෙනකන් ෆෙස්ටිවල් එක ඇති. ඒ වගේම රස රස කෑම ජාති try කරන්න පුළුවන් ෆුඩ් ෆෙස්ටිවල් එකක්
0: තියෙනවා. තරක්ම නෙවෙයි. DJ concert එකක් තියෙනවා වන අපේ කෙල්ලෝ කෙල්ලෝ සෙට් එකේ නටන්න.
1: ඒ වගේම හෝලි ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. පාට ගහගන්න ආදරවන්තය ආදරවන්තිට පාට ගහනවා.
0: බල්ලම්ම පිච්චේ පාරි.
1: ආදරවන්තය ආදරවන්ති නැත්නම් සිංගල් කට් ඉට් ගේම් පුළුවන්.
0: සිංගල් කටේට හොලි පාටිස් වලට යන්න බැරිද?
1: හොලි පාටිස් වලට කියලා එන්ජොයි කරන්න නිකන් පා එක හිතන්නක රෝස පාටක් වගේ ගෑන් ළමෙක්ගේ මූණට වැදුනොත් එතනින් දැන් ජයසිරි මංගල.
0: ඔය ඊළඟ කයිට් ෆෙස්ටිවල් එකට යන්නේ නැති නේද ඒත් එක්ක? ඒත් එක්ක ඔයත් එන්න.
1: ඌ එක මහසක සරංගල් හමු වෙන දවසේ ඔයත් යන්න ඉතින්. වෙන කාට කියන්නද අපි මේ ඔයාට තමයි කියන්නේ.
0: අන්න ඒකයි කියන්නේ.
1: මාධ්‍ය සවිය මේ පාරත් අපි
0: net FM.
1: NSB ඔන්න පාට හපංකම් චිත්‍ර තරඟයක් තියෙනවා. පාට ගැන කතා කරද්දී පාට ලෝකයක්.
0: පාට ලෝකයක්.
1: ඉවරයක් නෑ දැන්. දැන් ඔන්න සල්ලි ඉතුරු කරන එක පුංචි බබාලට කියලා දෙන්න. NSB ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පොඩි කාලේ ඉඳන් දරුවන්ට දෙන්නේ හොඳම දේ නිසා ඔන්න දරුවන්ට තමන්ගේ ඉමේජිනේෂන් එක එහෙම නැත්නම් නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවන්න මෙන්න මේ තරඟේ සූදානම් කරලා තියෙනවා. මේ තමයි පාට හපංකම් 2026 චිත්‍රයක් ඇඳලා යවන්නයි තියෙන්නේ පුංචි ඉතිරියෙන්
0: ලොකු හේන
1: පුංචි ඉතිරියක් කළා කොහොමද ලොකු හේන හැබෑ කරගන්නේ කියලා ක්‍රියේටිව් විදිහට ලස්සන නිර්මාණයක් කළා යවන්න තියෙන්නේ.
0: ඒ කියන්නේ මේක මුදල් අරඹයාම විතරක් සිදු කරන දෙයක්
1: නෙවෙයි.
0: ඉතින් පොරොදු දරුවට කියලා දෙන්න
1: තියෙන්නේ. ඉතින් ලංකාව පුරාම ඉන්න රජ ඉස්කෝලවල ඒ වගේම පෞද්ගලික ඉස්කෝලවල පුංචි දුවදරියන් හැමෝටම මේ තරඟයේ විවෘතයි. ඒ වගේම එක වසර ඉඳන් 13 ශ්‍රේණිය දක්වාම මේ චිත්‍ර තරඟයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලැබෙනවා. කාණ්ඩ කීයක් තියෙනවද?
0: කාණ්ඩ හතරක් තියෙනවා. පළවෙනි කාණ්ඩෙට 1-2-3 ශ්‍රේණී, දෙවෙනි කාණ්ඩෙට 4-5-6 ශ්‍රේණී,
1: තුන කාණ්ඩෙට 7-8-9 ශ්‍රේණී, හතරවෙනි කාණ්ඩෙට 10-11-12 සහ 13 ශ්‍රේණී අයත් වෙනවා. ඉතින් තේමාවට අනුව ලස්සනම අර්ථවත්ම නිර්මාණයේ කරන්නයි තියෙන්නේ. පළමු ස්ථානෙට 50,000, දෙවෙනි ස්ථානෙට 35,000, තෙවෙනි ස්ථානෙට 25,000 වගේම අනිත් හැමෝටම සැනසිලි තෑගි මුදල් තෑගි වගේ දේවල් හම්බ වෙන්න නියමිතයි. චිත්‍ර
0: එවන පුළුවන් අවසාන දිනේ 2026 සැප්තැම්බර් මාසේ 10
1: ඒ වගේම ඔන්න ඊමේල් එකක් හරි WhatsApp එකක් හරි දාන්න තියෙන නිර්මාණේ මම කියනනම් මෙහෙමයි දැන් මුලින්ම ඇප්ලිකේෂන් එකක් දාලා තරඟයට රෙජිස්ටර් වෙන්න පැයි මෙන්න තේනවා වෙබ් එක www.nsb.lk වෙබ්සයිට් එකට යන්න ගිහලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන එක ෆිල් කරලා දාලා ඊට පස්සේ තරඟයට ඇතුළත් වෙලා ඔයාට තියෙන නිර්මාණේ ඊමේල් කරන්න WhatsApp කරන්න ඕන නම්බර්ස් නම් අපි ගාව නැහැ ඉතින්. ඒ නිසා ඔයාට බාගත කරගන්න ඇප්ලිකේෂන් එකේ යට ඒවා සඳහන් කරලා ඇති. එතනින් WhatsApp නම්බර් එකේ ඊමේල් එක
0: ගන්න. හොඳට තොරතුරු කියවන්න. එතකොට ඒකේ අග සඳහන් වෙලා
1: තියෙනවා. මොන WhatsApp නම්බර් එකටද යවන්න ඕන කියලා. හරියන සැප්තැම්බර් 10ට කලින් ලස්සන චිත්‍ර ඇඳලා යවන්න ඕනේ.
0: ඉන්දු ඇඳත් කමක් නැහැ.
1: මාවන් ඉන්න පමා මොකටද? ඔයාට මාව ඔයාට මාව ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ පේනවා නේද?
0: අම්මෝ ඕ
1: අපි ගාවසේ
0: ඉඳුවට ඒ වීඩියෝට මගේ වකුගඩුවත් ඇඹරුණා.
1: වෙලාව හවස 4:55යි. මම ඉන්වෙස්ට්මන්ට් එකක් ළමයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: හෙලෝ හෙලෝ සතියන්තයට වේලාව සසු පහයිද?

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට නොබෝ වේලාවකට පෙර බොරැල්ල කණත්තේදී සිදු කරනු ලැබුවා. ඇය මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව අවමංගල්‍ය කටයුතු සිදුවන්නේ ඉතා චාම් අයුරින් බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේද මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයන්, දේශපාලඥයන්, විවිධ ශ්‍රේෂ්ත්‍රවල විද්වතුන්, කලාකරුවන් මෙන්ම නන්දෙසින් ජනතාව පැමිණ සිටි බවයි නෙත් නිවුස් නියෝජිතයන් වැඩිදුරටත් පැවසුවේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

0: වෙලාව හවස 5යි විනාඩි 5යි. දැන් විනාඩි 5කට කලින් අපි අපේ net news මේ වෙනකොට news එක කියපු අපේ reader. අපි ලක්ෂිකාගෙන් අපි අහගත්තා කොහොමද මේ වෙනකොට අවසන් කටයුතු කෙරෙන්නේ සිද්ධ වෙන්නේ කියලා. බොරැල්ල පොදු සුසාන භූමියේදී. ඉතින්
1: ඒ කියන්නේ mood එක change වෙන ඉක්මන.
0: මෙච්චර වෙලා සතුටින් ඉනාවිවි ඉඳලා. ඉතින් මාලනිය වෙනුවෙන් ආචාර්ය විශාරද නන්දා මාලනිය වෙනුවෙන් මම මේ වචන ටික එකතු කරගෙන ආවා.
1: මම කියන්නද? අවසාන මොහොතේ වාතලට මුසුණු වෙලාවේ ඔයාගෙන් වචන සෝල්පයක් එකතු කරනවා.
0: ඔව් ඒ අවසාන හුස්ම ඒ අවසාන කටහඬ මුසු වෙලා ඉවරයි. දැන් නැගේ අවසාන අංශු මාත්‍රික ප්‍රාණය වාතලයට මුසු වෙන වෙලාවේ මම මේ වචන ටික කියලා අපි ඊගාව පැය පටන් ගමු. මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනි පෙරේරා මෙලව එළිය දුටුවේ රිදී හැන්දක් මුවගේ දරාගෙන නොවේ. 1943 අගෝස්තු 23 වෙනිදා ඇය උපන්නේ කෝට් සන්නාලීපියෙකුට දාවයි. නමුත් අද ඈමිය යන්නේ හෙළගී ලොවේ මිනි කිරුල දරන ගාන්ධර්ව වේදනයක් ලෙසටයි. ඒ මුළු දේශයක් හඬවමි. ජාතියක යශෝරාවයක නික්ම යාම ඒ හිඩැස ඒ කළු කුහරය අපේ සංගීත ශාස්ත්‍රයට සදා ඉතිරි කරමි. හෙට අගෝස්තු 23 වෙනිදා. ඇයට හෙටට අවුරුදු 83ක්. උපන් දිනේට දින 3කට කලින් ඇය අපින් සමුගන්න හිතුවේ ඇයි? ඇගේම වචන කීපයකින් මම නිමා කරන්නම් මේ කතාව. මේ ඇගේම වචන. දහසක් ඉපැදී මිය යන පොළවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි. මම මල බව මුළු රටට දැනෙන ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි. ඔබ එය කළා. ඔබේ නික්ම යාම මුළු දේශයකට මුළු මහත් ලංකාවාසී ලෝකයේ විසන ලාංකික සියලුම දෙනාට
1: හදවතේ කම්පණය වෙන තරමටම දැනුණා.
0: කම්පාවක් වෙන හදවතේ කුහරයක් ඉතිරි කරන තරමටම දැනුණා. ඉතින් ඔබ සාර්ථකයි. ඔබේ ගී හඬ සදාකල් ලෝකේ රැව්දේවි අමරණීයව. එහෙනම් අපි මෙහෙම ප්‍රෝග්‍රෑම් එක අන්තිම පැයේ පටන් ගමු කවි නේද?
1: ඔව් නේද.
0: මේ පැත්තට කතා කරන්න කියමු. අවසාන වශයෙන් මාලිනිය ගැන වචන කිහිපයක් වදන් කිහිපයක් මුසු කරන්න තියෙනවා නම් ගුවනට ඔයාට පුළුවන් WhatsApp එකට එවන්න 0711 95 95 95. ඒ වගේම
1: මේ පැත්තට කෝල් කරන්න පුළුවන් 0112 55 33 63.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Sir Neda LB Ranna Addike Inne ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
4: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
5: හොඳම මිලට quality 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp පැතුළු app නමයකට non stop data. 40GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 159
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
7: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
8: අද කතා නැත්තේ මොකදම කියලා තා. ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටර් දැම්ම මං කතා නවතින.

0: Kiehl's ve Tinden nem nişpadını sandaha artmamela. Tarot gram siyah rubial ve sinaviyay. Komodo Red Fantasy gram siyah rubial hayay. Talabat gram siyah rubial de siyah hatalis hatay. Kiehl's, nem babay artmamela.
1: SLT Mobitel Fiber Nisa'dan hemen kadarım novena sadiveyegen superiorum fiber fit. Okkuma devices connect karan. Gaming world low latency. Fast and stable, unlimited. Thorakan package rasa. Obey kadar adamı fiber fit karan.
2: May have devil on Tikak Vinas. What of the Vedda Vedita? Traffic a hero velada. Ehinangoya inoni ekavatana. Ekavatana.
3: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ

0: හලෝ හලෝ
1: හලෝ හලෝ
0: වෙලාව පහයි විනාඩි 21යි. අද කවීට හම්බුණාද? අද දවසේ වැදගත්කම් මොන හරි දේවල් ටික.
1: අද ඇවිල්ලා ඔයාගේ සුරතල් පූසා පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනිහලා යාව චුට්ටක් චෙක් කරන දිනේ.
0: හම්මෝ.
1: එයි.
0: ඒක තරම් අමාරු දෙයක් නැතුව ඇති
1: මරාන්න වගේ.
0: ඒ කියන්නේ මේ ඔය පූසා කියන జాතිය ඉන්නා නේද? එයාලා ඇවිල්ලා මේ ලෝකේ ආක්‍රමණය කරන්න ආපු జాතියක් කියලා අදන්නවද?
1: පිටසක්කල ජීවි කොටස.
0: පිටසක්කල ජීවි කොටස.
1: ඒ කියන්නේ එයාලව අඳුරගන්න හරි අමාරුයි.
0: අමාරුයි. එයාලා වෙස්සලාගෙන ඉන්නේ පූසා විදියට. හැබැයි එයාලට පුළුවන් අපිව කන්ට්‍රෝල් කරන්න.
1: වෙලාවකට කියන්නේ මොකද කියලා
0: කියන්නේ අර
1: විනෝදකාමී. ඔව්. අර විනෝදකාමී විදිහට පුංචි බබාලා වගේ හැසිරෙන. වෙලාවකට අපේ අර කේන්තිය. ඉතාමත් උච්ච විදියට කේන්තිය අපේ කියන එකට වචනයක්ද?
0: මොකද්ද?
1: කේන්තිය අපේ උච්ච විදියට මොකද කරන්නේ? කේන්ති අවුස්සවන.
0: අවුස්සවනවා.
1: සතකොට්ටාසයක්.
0: ඒ වගේම මේ ඉක්මනටම මූඩ් චේන්ජ් කරන්න පුළුවන්.

0: ඉන්නවන්න එයාවද පශු වෛද්‍යගාවට එක්කා යන්න රෑට හරි. ඊට පස්සේ මේ ඔය පශු වෛද්‍ය ගාව දෙනව නේද ඔය මේ පුස් පැටවුන්ට ඔය රෑෂස් එහෙම එනවට දාන ලොකු අර මේ ග්‍රැම ෆෝන් එක වගේ අයිටම් එක අඩුව වටේට දානේ ඒක නම් කීයටවත් දාන්න එපා. පාන්දර 3ට විතර මෙගා ෆෝන් එකකින් කෑ ගහනවා වගේ ඇහෙයි. අත්දැකීමෙන් කියන්නේ කොච්චර දොස්තරලා කිව්වත් මෙයාගේ රෑෂ් එකක් තියෙනවා හරි මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා මෙයා කසනවා වැඩි බෙල්ල තුවාල වෙනවා හින්දා අර කෝන් එක මොකද්ද ඒකට කියන්නේ හෙඩ් කෝන් එක මං හිතන්නේ කෝන් එකද දාන්න නම් දෙන්න එපා. රෑ 3ට පාන්දර 3ට 4ට වට මෙගා ෆෝන් එකකින් සංගීත ප්‍රසංගයක් වට අත්විඳින්න ආසයි නම් නිදා ගන්න නැතුව එහෙමනම් විතරක් දාන්න. හරි ඒ කතන්දරෙත් ඉවරයි. අපිට යන්න තව වෙලා තියෙනවා. සින්දු තව තියෙනවා.
1: WhatsApp එක පැත්තට යමුද?
0: WhatsApp එක පැත්තට මේ යන්න හදන්නේ. හයි කවි ඉන්දු පැන්චෝ. ඔන්න අපිටත් ලස්සන සින්දුවක් ඕනේ හරිද කියලා අද නම් ගුටි දෙන්නේ දුන්න නැත්තම් කියලා වැලිමඩ ජනාංජලි මැසේජ් එකක් දාලා තිනවා. ඕන සින්දුව දාලා නැති හින්දා අපිට ගුටි කන්න වෙන්නේ.
1: ජනාංජලිගේ නම හැදෙන තේ ජන ප්ලස් අංජලි වෙන්නේ
0: අංජලි අංජලි ඒව් ඒව් සින්දුව මතක නෑ නේද හිතුවක්කාරී නුඹ නම් සොඳුරලු සින්දුව හරි ඉතින් සරුංගලේ උඩ යන සින්දු මම මතක තියාගෙන
1: ඉන්නවා මම ඔයාට හරි ආදරේ ඉෂාරා ඔයා මෙයාට මෝඩ ඉන්දු කියලා කිව්වට
0: විනාඩියකට කලින් ලස්සනම ලස්සන බුද්ධිමත් ඉන්දු කියපු ළමයා දැම්ම බලන්න පූසෙක් වගේ ඉෂාරා
1: අන්න හරි බලන්න කියන්නේ අර මේ හොඳ කියන කටින්ම නේද මේ විදියට බනින්නෙත්
0: ඔහොම තමයි කවි
1: ජීවිතේ හැටි
0: මේ සමාජයේ ක්‍රෑරයි
1: අලලෑනයි
0: අලලෑනයි පහන් තරුණි වී යන විට ඔන්න මේ මේක අවසානෙට අපි ඉතුරු කරගමු. අපි අංගීගාව මැසේජ් එකට.
1: ඒකට සංවේදී.
0: ඔව් සංවේදී. ගුඩ් ඊවනිං දෙන්නටම මාත් අහනවා ඔයාලව සිරි කුමාර උරුබොකෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
1: උරුබොක තියෙන සිරි කුමාර එකතු කර ගන්නවා හරි ආදරෙන්.
0: හ්ම් ඊගාවට කෝල් කරපු අය ඉන්නවද?
1: කුසුමාවතී අම්මා ඉන්නවා එකතු කර ගන්න අපි හරි ආදරෙන් කුසුමාවතී අම්මා එකතු කර ගන්න.
0: මැල් ෆංක්ෂන්ස් කරනවා නිතින් බෑනේ මේවට කියන්නේ මොකක්ද ඒකට කියන්නේ සජීවී දෝෂ දෙන්නගේ එක්කෙනෙකුට ඉනා ගියාම අනිත් කෙනා කොහොම හරි ඉනා කන්ට්‍රෝල් කරගන්න ඕනේ කො දෙන්නනේ ලිස්ට් එක මං කියවන්න
1: අලුවෙන් ඉනවා අපේ කරු මොවින්ද ඉනවා කරු වයි මොවින්ද එකතු කරගෙන අපි යනවා තාදුව පැත්තට
0: කවි හරි නරක වැඩක් කරන්නේ මම මෙතන හරිම අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් ඉන්නවා යාපේ එයාත් පූසෙක් වගේ පෙන්නනවා කන්ට්‍රෝල් කරගෙන ඉන්න බලන් කියලා එනවා අනිමා තිනා වෙනනේ කෝ දෙන්න මෙහාට මං කියවන්නම් අනේ කෝලස් හරි එච්චරයි
1: කෝලස් ලිවර් කරා
0: කෝලස් ලිවරයි දැන් පොඩක් කෝලස් ලිටියත් කියවන්න පුළුවන් මට්ටමක නැහැ මං හිතන්නේ මේ ළමයා හරි අපි ඊගාවට යනවා චිත්‍රාඳින්න හරිද NSB එකෙන් ඔන්න අපිට ආර්ට් කම්පිටිෂන් එකක් අරන් ඇවිත් තියෙනවා අනාගතේ
1: ඉතිරි කරන පුරුද්ද රැගෙන හොඳ පුරුද්දත් එකතු කරගෙන ලස්සන චිත්‍රයක් අඳින්න පුංචි ඉතිරියෙන් ලොකු හේන
0: ඉතින් අනාගතේදී මයිකල් ලාන්ජලෝලා පිකාසෝලා ඩාන්ටෙලා ඩාන්ටෙ නැ පොයම් ලියන කෙනෙක් යා පිකාසෝලා මයිකල් ලාන්ජලෝලා වෙන්නේ මෙයාලා තමයි ඉතින් මේ පුංචි සිත්තරුන්ට එලියට එන්න එයාගේ දක්ෂකම් ඉදිරිපත් කරන්න තෝතැන්නක් හදලා දීලා තියෙනවා NSB වෙතින් පාට පාට හපංකම් 2026 කියලා මේ චිත්‍ර තරඟයට ආට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාන්න www.nsb.lk වෙබ්සයිට් එකට ගිහලා අයදුම් පත්‍රය බාගත කරගෙන ඒගවට ඔන්න සැප්තැම්බර් 10 වෙනිදාට කලින් ඔයා මේ වැඩේ කරන්න ඕනේ පුංචි බබාලත් එක්ක එකතු වෙලා කාණ්ඩ 4ක් යටතේ තරඟ වදින්න පුළුවන්
1: 13 ශ්‍රේණි දක්වාම
0: ඉතින් ඒ කාණ්ඩ ටිකත් ගිහින් බලා ගන්න ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න nsb.lk වෙබ්සයිට් එකෙන් තේමාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හේන එහෙනම් ඔයා සතයයි මං සතයයි දාලා අයිස් ක්‍රීම් එකක් ගිහලා
1: ඒක ලොකු හිණයක්
0: ඒකත් අපිට ලොකු හිණයක්
1: මොකද සතේ හොයාගෙන නැහැ නේ
0: ඔව් දැන් තියෙන්නේ මොනවාද දැන් සතේ නැහැ නේ
1: දැන් සතේ නැහැ
0: දැන් රුපියල් 100
1: දැන් රුපියල් 5 10 200
0: ඔව් 200 එහෙමත් තියෙනවා ඊගාවට කයිට් ෆෙස්ටිවල් එක ගැන තායිත් අන්තිමට වෙලාව මතක් කරලා යන්නම් හරිද ඌව කයිට් ෆෙස්ටිවල් එක ඔන්න කෙල්ල කොල්ලොන්ට ස්පයිසි කෙල්ලොන්ට හන්සම් කොල්ලොන්ට සෝෂල් මීඩියා නෙට්වර්ක් වෙතින් සංවිධානය කරලා තියෙනවා ඌව හස ලස්සන කරන්න ඒ වගේම ගෑන් ළමයිට පිටිම ළමයිට සෝෂල් වෙන්න නේද කතා බහ කරන්න අලුත් අය
1: හඳුනගන්න වෙන්න නටන්න ගයන්න
0: ඉතින් ඌව වෙලස්සෙන් ඌව පලාතේ ප්‍රථම වරට විශාලතම සරුංගල් සැනකෙළිය නිර්මාණය කරලා තියෙන්නේ සෝෂල් මීඩියා නෙට්වර්ක් ආයතනය අගෝස්තු 22 කියන්නේ අද ඉතින් මේ වෙනකොටත්
1: පටන් අරගෙන තියෙන්නේ
0: මේ වෙනකොට ගොඩක් ආකාසියේ
1: සැරිසරන ගමන්
0: ඉන්නේ ඉන්නවා අපි දෙන්නත් සැරිසරන වෙති
1: අපි දෙන්නත් ඉන්නවා දන්නයි සරුංගල් අතර
0: අපි කිව්වනේ මූණ ගහලා සරුංගලයක් යවලා ෆොටෝ එකක් යවන්න කියලා ෆුඩ් ෆෙස්ටිවල්ස් තියෙනවා කට්ටියට ෆුඩ් එන්ජොයි කරන්න ඊගවට
1: හොලි ෆෙස්ටිවල් එකක් තියෙනවා ඒ විතරක් නෙවෙයි DJ කොන්සර්ට් එකක් තියෙනවා නටන්න
0: yes යස් රෑට ඔයාට නිදහසේ සංගීත සුයාමයක් රස විඳින පළ සුයාමයක් නෙමේ ඒක සංගීත
1: රාත්‍රියක්
0: ඒක මහසක සරුංගල් හමුවන දවසේ ඔයත් යන්න ඌව හසයටට මාධ්‍ය සවිය නෙත් එෆ්එම් අපි හෙනම් ඒ සවියක් තරගෙන නික්ම යන්නයි හදන්නේ තව ටික වෙලාවකින්
1: සන්සුන් රුවන් හදක් හොයාගෙන
0: මම නම් හිම සංසුන් අයට කැමති නෑ ඉතින්
1: මම හොයන්නේ සංසුන් රුවන්
0: සංසුන් අය කපටි දඟලලා ඉන්න කට්ටිය තමයි ඕපන් එයාලා අවංකයි
1: එහෙනම් මේ කෙනෙක් හොයාගමු
0: වෙලාව හවස 5 විනාඩි 27යි එහෙනම් සංසුන් කෙනෙක් හොයාගෙන ඉන්න
1: හොයලා දෙන්න බැරිද
0: බෑ
1: තරහයි
0: කොමන්නේ

0: FM 95 94.8 Net FM Divaina Pura
1: FM 95 FM 94.8 Net FM
2: වෙලාව හවස 5 විනාඩි 35 දැන්
3: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
8: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
10: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
11: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය.
12: සිනසුරාදා සිත් නෙත් අසපුව.
13: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මය බලවත්.
14: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
11: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
12: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුවහන්න.
15: යටිහිතේ භාෂාවක් තියෙනවා.
16: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
15: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
16: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
15: ඉතු වෙනවාමයි.
16: ඉතු වෙනවාමයි.
17: Alpha Studio with Kasuni and Lehansa.
16: සතිය දවස්වල උදේ 6ට.
15: උදේ 6ට.
18: Brought to you by
19: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
20: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
21: Net FM Hello Hello Satyant

0: Sati Antea. Sati Antea.
1: Hello, hello, Sati Antea. Dutan Bilava, Vinadi, Vinadi Hatalistuna. Hava Sipahai, Vinadi Hatalistuna. I call like a light thumb on the beat.
2: Indu.
1: Yes.
2: පොලොස් කරියක් හැදුවොත් කොහමද ඒකට සැමන් එකක් දාලා
1: පලස්තීනයක්
2: පොලොස් කරියක් හැදුවොත් කොහමද ඒකට සැමන් එහෙම එකතු කරලා
1: වාව් පොලොස් කරියක් සැමන් දාලා හදන්න
2: රස ඔයා දන්නවද ඔය කාලා තියෙන දේම
1: නෑ
2: මාර රසය
1: මං කාලා නෑ කොයි වගේද රස
2: ඒ කියන්නේ ඒක රස කියාගන්න බෑ කියන එක මාර ඒ කියන්නේ වෙජිටේරියන් කෙනෙක් නම් ඔක කරන්න හම්බෙන්නේ නෑ ඒකට ඒක මාර රසය හින්දු try කරලා බලන්න අමර කියලා බලන්න මාරම රසයි
1: ඒ කියන්නේ ඒකට මං හිතන්නේ පුච්චපු පොල් කෑලි හැම පොඩ්ඩක් බදලා දාන්න ඕනේ
2: නේද ඒකට තව රස වැඩි වෙනවා
1: තව රස වැඩි වෙනවා
2: දැන් බඩගිනීමක බඩ කර කර
1: රෝස් පාන් භාගයක් එක්ක
2: තිබ්බනම් හවස් යාමක තේ එකක් එක්ක
1: පුච්චුට්ටක් ටෙම්පරාද කරලා හරි පොල් සම්බෝලයක් එක්ක හරි ගුරු දාපු තේ එකක් එක්ක කොහොමද
3: මම
2: බදරලි අශෝක මේ වෙලාවේ පොලොස් කරියක් කදනකම් අපි දෙන්න වහගෙන ඉන්නේ
1: එහෙම කැත වැඩේ කියන්නේ පායි යාගේ පොලොස් කරිය කොච්චර රසද දන්නේ
2: නැහැ නේ රස වුණත් ඒ කියන්නේ අපි දෙන්න නොදී පොලොස් කරියක් කන එක මොන දුක නැද්ද මං අහන්නේ
1: හරි එහෙනම් අශෝකවත් එකතු කරගෙන තව කවුද ඉන්නේ
2: සෞරි ඉන්නවා දියතලාවෙන් සෞරිගේ මම ප්‍රශ්නයක් ඇහුවා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න සෞරි හිට ලෑස් වෙලා ඉන්නවලු
1: හරි
2: මොකද නැත් ප්‍රශ්නේ
1: මොකද
2: දස අකැප වස්තු
1: දස අකැප වස්තු
2: ඔව්
1: ඔයාට මම ඔය මම මට ඔයා
2: දහයක් නෑ එතන දෙකයි
1: දෙකයි හරි ඔයාට මම මට ඔයා ඔෆිස් එකේ ෆොක්ස් එකේ එහා පැත්තේ ඉන්න නංගිට ඔයා එහා පැත්තේ ඉන්න මල්ලිට මම
2: ඉෂාරට අපි අපිට ඉෂාරා
1: අපි අපිට ඉෂාරා අකැප වස්තු
2: මැනේජර්ට අපි අපිට මැනේජර්
1: ආදරෙන් වස්තු කියලා කතා කරාට අකැපම අකැපයි නගින්නම් තියන්න බෑ ඔස ළඟින් මැසන්න බෑ වලි දා ගන්න හරි නෝ එතන අටක් විතර කව වුණා නේ තව දෙකක් ඉතලගෙන
2: MCR එකට අපි අපිට MCR
1: අපිට MCR තරිඳු අයියට ෆී සීට් එකේ ඉන්න හැම වෙලේම කෝල් එකක් ගත්ත ගම සමහර වෙලාවට ඉන්නවා සමහර වෙලාවට අකපයි
2: අකපයි
1: සමහර වෙලාවට සීට් එකට තරිඳු අයියා අකපයි තරිඳු සීට් එකක්
2: අකපයි
1: 10 ඉවරයි
2: රඹුකලෙන් කාන්තිවත් එකතු කරගෙන මොකද කියන්නේ සින්දුවකට
1: යමු මන් දෙකේ රාවණා ඉන්නවා වගේ රඹුකන රාවණා වගේ දැක්කලියලා තියෙන හරි කොහොමාරි මේ මෙච්චර කාලෙකට පහල වුණු සියලුම ශ්‍රේෂ්ඨ රජවරු සෙන්පතිවරු එකතු කරගෙන ඒ ලස්සන තැනකට එන්න යන්නේ මෙච්චර කාලෙකට ලංකාවේ පහළ වුණු අපි අතරින් සමුගෙන ගිය ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ව අපි මතක් කරගෙන අද සමුගන්නේ මොකද අද කලා ලෝකයට ලොකු හිස්තැනක් එකතු ඉතුරු කරලා තමයි ආචාර්ය විශාරද නන්දාමාලිනී අපෙන් සමුගන්නේ ඉතින් ඒ හිඩස ආයමත් මතක් කරලා
2: ඒ වගේම ජ්‍යෙෂ්ඨයෙක් විසින් ගායනා කරලා
1: සින්දුවක් අහන්න තමයි අපි යන්නේ ඐ තින්ක් අපි ආස කරන සින්දු අනේ කවි චුට්ට කින්නකු සින්දුව ලෝඩ් කර ගන්නක අපි ආස කරන ජේෂ්ඨෙක් සමග නව පරපුරේ ගායිකාවක් ගායනා කරන්න ඉතින් මේ සින්දුවට ආස වේවි කියලා බලන්න අපි එහෙනම් සින්දුව මෙහෙම දීගෙන යන්න තමයි හදන්නේ ඊතර විනාඩි 15 මොයාට සතුටින් ආදරෙන් ලස්සනට සින්දු ගොඩාක් ගොඩාක් ගොඩාක් අහගෙන ඉන්න පුළුවන් එහෙනම් පරිස්සමට සතුටින් ඉන්න කියලාගෙන අපි යනවා නේද
2: අපි යන්නද යන්නේ?
1: ඔව් අපි යන්න යන්නේ.
2: තයි නේද?
1: ආයි හිතර චුට්ටක් ඇවිල්ලා චුට්ටක් යනවා කියලා යනවා.
2: ඕකේ. එහෙනම් අපි ගිහින් එන්නම් කියලා කියමුද?
1: එහෙනම් ලබන සතිය අපි හම්බෙමු. අපිව මතකයක් විදිහට හැමදාම අදවතේ තියාගෙන ඉන්න ගුණ කරගෙන.
2: ඔය හතවතෙන් අපි අමතක කරනව හැම නෙවෙයි යා. ආදරේ.
1: දිගටම FM අහගෙන ඉන්න හවස 6 වෙනකන් ඊට පස්සේ මේ නිවුස් බුලටින් එක හවස 6 අමාරට අහන් ලබන සතියත් අපි දෙන්න එකම් බලන් ඉන්න කලින් හෙට අපි දෙන්න වෙනවා.
2: මේ ඔයාගේම ආදරණීය පිස්සු ඉදොයි පිස්සු කවි.
1: මන්න දැන් පිස්සු කෙනෙකුට සහවි අනිඳු බයි බයි වෙලාව හවස 5 විනාඩි 47යි

0: වෙලාවසස 5යි විනාඩි 55යි දැන්.
1: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දාන ශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-7272

0: ඇක්ටිවේට් කරගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදාපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
6: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
6: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
5: බැතිපරදායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
5: ප්‍රකාශකයෝ වෙතින් ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
8: Net FM. Hello Hello Satyantaya. Hello Hello Satyantaya.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Amme Rambutan Gini Ganan Deela Kessa Hada Karanada Hadanne Ehema Ganan Nehe අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: සුබ සන්ධ්‍යාවක් වේලාව හවස 6යි.

0: අදින් දිවන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ශ්‍රී ලාංකේය මහ පොළවෙන් උපන් මිහිලියගේ මිහිරි හඬ නැවතත් වාතලයට මුහු වූ වගයි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුණ සුවඳ රැඳුණු net FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net.
3: තය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetilis Tresandha. Dahatunai Anuhaya Amatana.
6: CDP Stavar Tenpatu Vetin. Sieta Pahalavak Dakpa. Asama Sama Poli Anupata. Vedi Visra Sandha. Binduai Ekai Kai Hatai Tunsia Asuatai Tunsia Asuata Amatana. Naya Shwedi Katakirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe Avasralat Balapatra Labi Mudal Samagamaki.
7: Obe Vishwasaniya Jale Samaga 5G Addakima Vindakanna. SLT Mobitel 5G. Adama www.sltmobitel.lk Veta Pivisenna.
8: Daily Drive Ekakata Smart Choice Ekak. BYD C-Line 5. Suwa Pahasu Ekak. ගමන්න්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 Smart Drive Smart Savings BYD 112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
9: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
2: සිනසුරාදා සිත්නෙත් අසපුව
10: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මේ බලවත්
11: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
9: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
2: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුවහන්න.
12: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
13: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
12: එල්බී රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය ඔදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාමයේ යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
16: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: යන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 22 වැනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්වර්යාගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල ශ්‍රී ලාංකේය සංගීත ශේස්ත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ විශාරද නන්දා මාලනිය දැයින් සමුගනී. විශේෂ උත්සව කිසිවක් නැහැ. චාම් අයුරින් අවසන් කටයුතු සිදු කෙරේ. පාදයේ ආබාධයක් හේතුවෙන් සුගේශ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට. සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්. යුක්‍රේනයේ වෙළඳ සංකීර්ණයකට එල්ල වූ ද්විත්ව ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව දහස්සයක් දක්වා ඉහළට. හෙළයේ රන්ස්වරය ප්‍රවීණ ගායන ශිල්පිනී අභාව ප්‍රාප්ත නන්දා මාලිනී මහත්මිය අද පස්වරුවේ දැයෙන් සමුගත්තා. ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේෂ්ත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ඇය සිය නිවසේදී පසුගිය 20 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. එයතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. හෙළයේ රන්ස්වරය ප්‍රවීණ ගායන ශිල්පිනී අභාව ප්‍රාප්ත නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු අද දිනේදී සිදු වුණා. ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ඇය සිය නිවසේදී පසුගිය 20 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට නන්දා මාලනී මහත්මිය 82 වියේ පසු වුණා. නුගේගොඩ නාවල පාරේ නන්දා මාලනී සංගීතාශ්‍රමයේදී ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ඊයේ පෙරවරුවේ සිට අවස්ථාව ලබා දීමටයි පවුලේ ඥාතීන් කටයුතු කළේ. ඒ අනුව ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය මෙන්ම ආගමික නායකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ඇතුළු දේශපාලඥයින්, කලාකරුවන් සහ නන්දිසින් පැමිණි ජනතාවද එක්ව සිටියා. මේ එහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.
4: නන්දා මාලනී මහත්මිය ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් ලබා දුන්නු කෙනෙක් හැටියට අපි තරුණ කාලේ ඉඳලම එතුමිය අඳුරනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකාවේ සංගීත කලාවට සහ සාහිත්‍යයට විශාල සේවයක් කරපු තැනැත්තියක්. ඒ වගේම අපේ ජාතික වස්තුවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී අපි කනගාටු වෙනවා. එතුමිය අදහපු ආගම ධර්මයට අනුව නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
3: එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙලෙස අදහස් පළ කළා.
5: ඒ අභාවය රටම කම්පා කරන සිදුවීමක්. පරම්පරා ගණනාවක් අද ඇය වෙනුවෙන් කම්පා වෙනවා. ඒ ඇය අපේ රට තුළ, අපේ සමාජය තුළ තබපු මුද්‍රාව නිසා. ඇත්තටම ඇය ගායිකාවක්, සංගීත ශිල්පිනියක්, සංගීත අධ්‍යක්ෂවරියක් පමණක්ම නොවේ. නන්දා මාලනී කියලා කියන්නේ අපේ රටේ පොදු ජනතාවගේ ගායිකාව. දකුණු අප්‍රිකානු ලේඛක චිනුවා අචිබෙ ලිව්වා පොදු ජනයාගේ මිනිසෙක් කියලා. නන්දා මාලනී කියන්නේ පොදු ජනයාගේ ගායිකාව. ඇය යුක්තිය සහ සාධාරණත්වය හඬ, ඇය සත්‍යයේ හඬ. ඒ නිසා තමයි ජනතාව ඉතාම ආදරෙන් ඇය වැළඳගත්තේ. මෙරට ජනතාවට දුෂ්කර මොහොතවලදී බලාපොරොත්තු වේ හඬ දැල්ලපු කෙනෙක් තමයි නන්දා මාලනී කියලා කියන්නේ.
3: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කා මහතා.
6: සමහර අය එතුමියට පහස කරන සමාජ මාධ්‍ය ජාලවල මම කියන්නේ දේශපාලනේ එකක් සංගීතය කියන්නේ එකක් දැන් මම ගත්තොත් මම එතුමියගේ අධිරසිකයෙක් සුනිල් සර්වි මමයි නන්දාමාලි මැතිණියි ඉතාලම තදබල ශාස්ත්‍රය කරන නිසා මට කියන්න තියෙන්නේ මාධ්‍ය සංගීත ශාස්ත්‍රයේ සැරිසරපු කෙනෙක් විදිහට මේ නිර්මාණ හරහා අනාගතයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන නිසා එතුමියට ගරු කරපු ආදරය කරපු අලුත් පරම්පරාවෙන් මම ඉල්ලීමක් කරන්නේ මෙවැනි ලෝකේ වෙනස් වෙනවා තාක්ෂණය වෙනස් වෙනවා අලුත් වෙනවා හැබැයි දේශීයත්ව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දේශීයත්වයේ මුසු කරපු නවීනත්වයත් එක්ක ඉස්සරහට යන්න කියලා තමයි මම ඒ අයගෙන් ඉල්ලන්න කැමති.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද නන්දාමාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
7: එක්තරා යුගයක රටේ පැවතිච්ච කාරණා පිළිබඳව සංගීතයෙන් එදා යුගයේ තරුණය ආමන්ත්‍රණය කරපු කලාකාරණියක්. ඉතින් ඇය කලාවට වගේ මේ රටේ තරුණ පරම්පරාවට කරපු දායකත්වය මම දන්නේ මේ රටේ ඉතිහාසයේ මතක තියේවි. සියලු දෙනාම ඒ පිළිබඳ අගය කරා. ඉතින් ඇය අපාතරයෙන් වෙන් වෙලා ගියා. ඒ මතකයන් රැඳී තියෙනවා. ඉතින් ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.
3: ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි මහතා අද නන්දාමාලිනී මහත්මියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
8: මේ වගේ හඬක් ලැබෙන්නේ කලාතුරකින් රටකට ලෝකෙටම එකක් කියන්න පුළුවන්. ඉතින් ඇය ගැන කොච්චර කතා කරුවත් නිමක් නැහැ. අපේ ආදරය ඔබතුමියට නන්දක්කට පුද කරනවා ආදරෙන්.
3: නන්දාමාලිනී මහත්මිය සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගණේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
9: ගායන ශිල්පීන් අතර ස්වභාවිත ගීතයේ මාතෘ ගායිකාව ඇය ගැයුව හැම ගීතයක්ම අතිශය රසික ආදරයට පාත්‍ර වුණා. මම හිතන්නේ එතුමිය බෞද්ධ ගීතද, ප්‍රේම ගීතද, චිත්‍රපට ගීතද, සමාජ අසාධාරණයේ, සමාජ විෂමතාවය පිළිබඳව ගීතද, ගීතේ හැම ක්ෂේත්‍රයක්ම අහුවෙන විදිහට තමයි එතුමිය ගායනා කළේ. එතුමිය සාමාන්‍යයෙන් ගීතයක් අරගෙන හොඳම ගීත රචනාව තමයි තෝරාගන්නේ. මම හිතන්නේ එහෙම ගායිකාවක් ආයි අපිට
3: සිය අවසන් කටයුතු ඉතාම චාම් අන්දමින් සිදු කරන ලෙසට නන්දා මාලනියන් අවසන් කැමති පත්‍රයේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව නිවසේදී ආගමික වතාවත්ද අද පෙරවරුවේ ඉතා චාම් අයුරින් සිදු කෙරෙනු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙට් නිවුස් නියෝජිතයන් පැවසුවේ. අභාව ප්‍රාප්ත නන්දා මාලනී මහත්මියගේ දේහ රැගත් අවමංගල රථ පෙරහැර පස්වරු 3:30ට නිවසින් පිටත් වුණා. බොරැල්ල කනත්ත වෙත දේහය රැගෙනීමෙන් පසුව එහිදී ඉතාම චාම්ව අවසන් කටයුතු සිදු කෙරෙනු බවයි එම අවස්ථාව ආවරණය කළ නෙට් නිවුස් නියෝජිතයින් කියා සිටියේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහල් ගත කර තිබෙනවා. පාදයේ ඇති වූ තුවාලයක් වර්ධනය වීම හේතුවෙන් ඔහු එලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් සේනක පලෙතැන්න මහතා පැවසුවේ. සුගීෂ්වර බණ්ඩාර මහතා පසුගිය ජූනි 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින්. ඒ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. එය අනුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පසුගිය 12 වනදායි. ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණේද පසුගිය 12 වනදායි. ඔහුගේ අප ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ අධිකරණ නියෝගය කළේ සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතල හෘද රෝගී තත්ත්වය සැලකිල්ලටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳවන මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිස්සනායක මහතා වෙත ලිපි අත්කියොමු කර තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දෙන්නේ ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට සිය සැමියා නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින් ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතල අවදානමක් ඇතිවිය හැකි බවයි. කිසිදු නීත්‍යනුකූල විමර්ශනයකට බාධා කිරීමකට, එය ප්‍රමාද කිරීමට හෝ ඊට මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිවෙකුටත් කිසිදු අදහසක් නොමැති බවත්, නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගීත්වයේ සහ සහය දීමට සූදානම් බවත් මනුරි සලේ මහත්මිය ලිපියේ සඳහන් කළා. Ukraine, Krivi Rihanagari, Pihiti, Janakir, Nivil, and the Sankir Nakat, Rusia, Vilakal, Mlechad, Vithur, Rohan, Prahari, and Mirki Sankyava, the Hasiak Dakwa, Ilogos Tibineva. Sunbun Nataratibi, Tavat Malasirak, Swagani Mat Samaga, Mema Marana Sankyava, Ilogos Satyatra, Putkali, Navatinikopiliban, the Tauma, Turuturak, Nometi Bavai, Videsmadi, Santahan Kale. Kudalamun Visitun Deniku Atulu, Tavat Ekasiatis Deniku, Praharin Tual Laba Atiatr, Ain Visinavadiniku Gate, Barapatal Bevin, Marna Sankyava Tauduratat Ihalea Hekibavate Erat Baladharin Pavasanava. Ukraine Janadipati Vladimir Zelensky Gay, Upan Gamavana, Mema Nagarete Illevu Prahariadi, Palamu Drona Praharin Pasu, Sahana Sevakin Mudagani make Katutulanirtava City Adida, Devana Drona Prahariak, Illakarati Bimavishatuak. Metamatrava, Kiev, Saporishia, Mykolaivka, Kharkiv and Pradesh Valate, Elevu, Russia and Praharavalinda, Civil Vesian Kapa, the Nikuma Jivitakshata Patwa Tibeneva Uva Palate, Vishalatam Sarungal Senekilia, Mabanavita, Valimada, Ambakastova, Mahajana Kridanganedi, Pavatvenava. Epilibanda Tavaturu Danakanim Sandha, but then some Pantavanava, Emma Kredangani, made the Vita Randi Sitina, Net News Neojita, Upul Singha Patharina Samagin. Aibuan Upul
10: Aibuan Ahasat, Polavat, Patakarina, Sundara Sandavakatama, Yopame Api, Hamoveni, Api Mimota Venamita, Randi Sitine, Uapalate, Badula District, Valimada Pradesh, Ambagasdo, Mahajana Kredangane, Paris Rayatula, Itimemote, Mabad Matakal Ahasat, Polavat, Patakarna Kila Hamom, Uda Balagani in Velavak Mevilava, Itamaya, the Sandia Bage, Arambakarana Deduna, Visheshan Uapalate, Palamuana, Suisheshi, Sarungal, Sandarshane, Sanakelia, Arambakar. Duna Savasa Tunata, Avastave, the Api Dutu, Sarungal, Sia Gananavak, Ekam Mohotaka, Ahas, Kabata, Sisarayana, Kariapi, Dakagana de Duna, Evagemai, Savasa Paha Venavita, Arambakarana de Duna, Holy Magin, Visheshin, Taruna Tarunian, Evagem Vedetian, Daruan, Siolodenam, Satutu, and Akariapi, Deka, Enisamatama, Matakale, Ahasat Polovat, Patakaranakina, Matrukavosi. ඉතින් අපි මතක් කරන්නට කැමතියි තව ස්වල්ප වේලාවකින් අපට ප්‍රතිඵල ලැබින්මට නියමිතව තිබෙනවා. ඉතින් සරුංගල් සම්දර්ශනයේ මේ මොහොත වෙන විටත් අපි රාත්‍රී අහසේ විශේෂයෙන්ම විදුලි ආලෝක මැදේ යවනු ලබන විදුලි ආරෝක ධාරා සහිත සරුංගල් කීපයකත් අපට දැක ගන්නට තිබෙනවා. ඉතින් ඌ ඒ අහසයට සිද්ධ කරපු පළමු වන සරුංගල් සම්දර්ශනය තමයි සැනකෙළිය තමයි මේ විදියට නිමාවට පත් වෙමින් තියෙන්නේ. ඉතින් net radio වෙනුවෙන් සහ net news වෙනුවෙන් අද උදෑසන සිට මම ක්‍රීඩාංගණයේ රැඳී සිටියා අපි මම උපුල් සිංහ පතිරණ අඹගස්තෝව ප්‍රධාන ක්‍රීඩාංගණයේ සිට.
3: ස්තුතියි උපුල්. Sarungal Senekilia Sandaha, Uva Paranagama Pradeshia Sabhava Sahas, Amagastova Police, the Sangvidhana Sahila Badeneva. Emin Mimma Sarungal Senekilia Sandaha, Madhya Savia Labadene, Netifim Radio Vai.
2: Net News Jantava Vishwasakarana Satya.
3: Net News Nimava. Net News Milaga Pradhan Upravati Prakashir, Heta Udasana Hai Hatalis Pahata, Mohotin Mohota Venasvana, Alut Maturuturu Sandaha, Net News YouTube Nalika Vatisaha, Net News Facebook Pituata Pivisena, Natahut Net News .lk, Apage Vipatavita Pivisena.
2: Net News Rava Pratirava. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ල මහතා මෙලෙස අදහස් දැක්වුවා.
11: බොහෝ අවස්ථාවලදී මට ඇහිලා තියෙනවා මට දැනෙලා තියෙනවා විශේෂයෙන් බොහොම මැදිස්ත තමයි මේ ප්‍රවෘත්ති නිර්මාණයක් කරලා සමාජයට පණිවිඩයක් දෙන්නේ. දැන් අපි විශ්වාස කරනවා මේ net FM හරහා බොහොම මැදිස්තව සමාජයේ උන්නතිය සඳහා ජනතාවට සේවයක් වන අයුරින් තමයි මම හිතේ net FM එකෙන් කාර්යභාරය සිද්ධ වෙන්නේ ඉඳන් අපි ගෞරවණීය ස්තුතියි කොදකන විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි ලංකාවෙන් පොලිස් ස්ථාන 609 කින් වාර්තා වන සිදුවීම් ආන්දෝලනාත්මක සිදුවීම් ප්‍රශ්න ගැටළු අපරාධ නිසල්ලම විශ්ලේෂණාත්මක අරෝපියක් නිර්මාණය කිරීම තමයි අපි තොරතුරු දෙන්නේ. ඒ නිසා ඒ තොරතුරු ඔබ විසින් ඒකාමත්ම මාධ්‍යත්ව සමාජ උන්නතිය දෙසා ජනතාවට සේවයක් වන අයුරින් ලබා දීම ගැන අපි කෘතවේදී වෙනවා. net fm radio එකට අපි සුබපතනවා.
2: ඔබවෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
12: Sri Lankawe pratama wadawata Rhino roofing within handunwa dena. Rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premier roofing sheet. Wedi vistara sandaha 13996 amathanna.
13: SLT Mobitel fiber nisa deng hama gedarama novenas adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasak. Obe gedara adama fiber fit karaganna.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
14: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
15: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
16: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
13: SLT Mobitel fiber nisa deng hama gedarama novenas adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasak. Obe gedara adama fiber fit karaganna.
17: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
18: නිත්‍යම් ශ්වේත පූජා. ශ්වේත පූජා.
17: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
18: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
17: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
18: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
17: අනුශාසකත්වය
18: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ
17: බැතිපර දායකත්වය
18: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
17: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
2: නෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
2: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
2: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
3: බැතිපරදායකත්වය
4: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න. ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: කීල්ස් වෙතින් දැන් නැව් නිෂ්පාදන සඳහා අඩුම මිලක් කැරට් ග්‍රෑම් 100ක් රුපියල් 29යි. කොමඩු රෙඩ් ෆැන්ටසි ග්‍රෑම් 100ක් රුපියල් 6යි. තලපත් ග්‍රෑම් 100ක් රුපියල් 247යි. කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
7: මේව මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
2: මෙත් net පාමුල.
7: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒවා දැන් පව්.
8: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට
2: දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

0: Fit mit Assepoel.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි මේ සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ඔබව ධර්මයට යොමු කරන ජීවිතය දහමින් පුරවාලන අසිරිමත් දේශනාවක් සහ ඊට සමගාමී ධර්ම සාකච්ඡාවක් ඔබට ලං කරන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවෙත් මේ වැඩසටහන තිබෙන නිසා බොහොම හෘදයාංගමව ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ දේශනාව මේ සාකච්ඡාව නැවත නැවත අහන්නට සහ අපව subscribe කරන්නට. සුපුරුදු විදිහට සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ගරු දේශකයන්න් වහන්සේ වන පල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වෙනුවට අද සුවිශේෂී පින්කමක් වෙනුවෙන් ඒ සම්බන්ධව දහම් ඥානය පුබුදුවාලන අරමුණින් අපි විශේෂ දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් සිත්නෙත් අසපුවෙන් ඔබට ලං කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විශේෂ පින්කම තමයි ලබන 25 වෙනිදා BMICH බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතික්‍රමණ අසිරිමත් පින්කම, සමන්ත පට්ඨාන ධර්මදේශනා පින්කම. ඒ පින්කම සම්බන්ධ කොටගෙනයි මේ දේශනාවත් ඉන්පසු එළඹෙන ධර්ම සාකච්ඡාවත් අප සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටහනාචාර්ය අතිපූජනීය වන්දනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේට. උන්වහන්සේව නමස්කාර පූරකව පිළිගෙන ඇරයුම් කරනවා සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්තා

පදං ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ

තුප්පබවාති සංහේතුන් තතාගතුවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ. සදබුද්ධි සම්පන්න පින්නත්නේ, හැම දෙනාම මේ වෙලාව සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්නට. ධර්මශ්‍රවණය කරනකොට අපි හැමෝම දැනගත යුතුව තියෙනවා ඇයි අපි ධර්මශ්‍රවණය කරන්නේ කියලා. අපි ධර්මශ්‍රවණය කරන්නේ අපේ පින්නත්නේ අපේ ජීවිත අවබෝධය සඳහා. ජීවිත අවබෝධය සඳහා කියලා කිව්වහම මොකක්ද මේ ජීවිත අවබෝධය කියන එක ගැනත් අපේ අදහසක් තියෙන්න ඕනේ. ලෝකයේ විවිධ පුද්ගලයින්ට විවිධ දේවල් අරමුණු වෙනවා. අපේ ජීවිතය ගත්තාම අපිටත් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට සහ මනස කියන ඉන්ද්‍රියන් වලට ලෝකේ අරමුණු වෙනවා. මේ ලෝකේ අරමුණු වෙනකොට අපේ පින්නත්නි ඒ අරමුණ අපේ මනස හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමේදී එක එක්කෙනා ඒක හඳුනාගන්නේ එක එක විදිහට. ඒ හඳුනා ගන්න ආකාරය අනුව තව දේවල් වගේ සිද්ධ වෙනවා. හඳුනා ගන්න විදිහ අනුව කැමැත්ත, අකමැත්ත, ප්‍රිය බව, අප්‍රිය බව මේ වගේ දේවල් වෙනවා. එතකොට ඇහැට යමක් පේනකොට ඒ පෙනීම කියන එක සිද්ධ වෙන්නේ ඇහි ඇති වෙන දැනීම කියන චක්කු විඥානය නිසා. ඒකත් එක්ක ඒක හඳුනා ගැනීම කියලා කියන්නේ ඒ හිතත් එක්කම ඇති වෙන සංඥාව. ඒකත් එක්ක අපේ පින්නන්නේ ඒ සිතකම ඇති වෙන සංස්කාරයන් තමයි කැමැති බව, අකමැති බව, කියන්නේ ලෝභ, දේශ, අලෝභ, අද්වේෂ අනේ වගේ අරමුණු වල තියෙන ස්වභාවය හඳුනා ගන්න ආකාරය අනුව මේ පසුව ඇති වෙන දේවල් රඳා පවතිනවා අපේ පින්නන්නේ. ඒක හඳුනා ගන්න ආකාරය අනුව මෙන්න මේ හඳුනා ගන්න විදිහ වැරදුනහම තමයි අපිට තණ්හාව උපදින්නේ. හරිද? එතකොට මේක අපි විද්‍යාත්මකව විග්‍රහ කරගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. එතකොට තණ්හාව උපදින්නේ හඳුනා ගැනීම වැරදුනොත්. තණ්හාවෙන් අපි පීඩණයටපත් වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා හඳුනා ගැනීම හරි ගස්ස ගන්න. දැන් මං ලොකු අවධානයක් ඇති කරන්න කියලා කියන මෙන්න මේ කාරණාවට. කෙනෙක්ගෙන් අපි අහුවොත් හිතට එකඟව ජීවත් වෙන එක හරිද කියලා. හුඟක් අය කියාවි ඔව් හිතට එකඟ ජීවත් වෙන එක හරි කියලා. හිතට එකඟ ජීවත් වෙන එක වැරදි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. අපි හිතට එකඟ ජීවත් වෙනවා කියන්නේ අපේ පින්නත් නී අපේ හිත හරිනම් හිතට එකඟ ජීවත් වෙන එක හරි. අපිටම හරි කියලා අතීතයේදී හිතිච්ච දේවල් අපිටම ඒක වැරදි කියලා පසුව තේරෙනවද නැද්ද? හරි කියලා අපිටම තේරෙන දේවල් පස්සේ අපිම කියනවා ඒක වැරදි තමයි මං හිතාන් හිටියේ හරි කියලා. එතකොට නුවණ තියෙන මිනිස්සුන්ට ගැඹුරෙන් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි එදා මම හරි කියලා හිතාගෙන හිටිය දේවල් අද මට තේරෙනවා වැරදි කියලා. අද මම හරි කියලා හිතාගෙන ඉන්න දේවල් ගැන මොකක්ද එතකොට මට කියන්න තියෙන්නේ? අද මම හරි කියලා හිතන දේවල් හරිනම් හොඳයි, වැරදි නම් අපරාධ. මම වැරදි විදිහට මේ ලෝකේ තේරුම් ගන්නවා. මැරෙනකම්ම යම්කිසි කෙනෙකුට හැකියාවක් තිබුණ නැත්නම් හරි වැරද්ද තෝරගන්න අපේ පින්නත් මේ ලෝකේ ඉපදිලා අපි ලෝකේ තියෙන ලෝකේ අපිට අරමුණු වෙනකොට ඒ අරමුණේ හරි වැරද්ද ගැන අපිට කිසිම අදහසක් නැතුව සමහරට වැරදි විදිහට තේරුම් අරගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට සදාහන් කරන මෙන්න මේ වගේ උපමාවක්. මහ පොළොව යට ඉන්නවා ගැඩවිලි පණුව වගේ. මේ ගැඩවිලි පණුවන් අපේ පින්නත් කිසිම විදිහකින් එයාලගේ මරණය දක්වා උඩට එන්නේ නැහැ. ඒතරාලේ ඉන්න වෙන්නේ කරවලේ. හැමදාම මේ ලෝකේ මෙච්චර ආලෝකමත් ලෝකයක් තියෙනවා කියලා දන්නේ නැතුව කරවලේ ජීවත් වෙලා කරවලේ ඉපදිලා කරවලේම මැරිලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ ඇත්ත දන්නේ නැති පුද්ගලයා. කිසිම අදහසක් නැතුව මේ ලෝකේ ඉපදිලා ඒන අරමුණු හින්දා උද්දාමයටපත් වෙලා. හරියට නිකන් අපි කියන්නේ පිස්සු හැදිලා වගේ කියලා. පිස්සු හැදිලා වගේ ඒ ජීවත් වෙලා අපේ පින්නත්නි ඒ අරමුණු තේරුම් ගන්න නැතුව තණ්හාවේ මිරිකිලා අන්තිමට මැරලා යනවා. ඒ මැරලා යනකොටත් හොදක් වෙන්නේ නැහැ. මොකද මරණාසන්න මොහොත තමයි අපිට ජීවිතේක මූණ දෙන්න තියෙන භයානකම, අති භයානකම අවදානම් සහිතම වෙලාව. අපි ජීවිතේ එක එක වෙලාවල් වලට මූණ දෙනවා. විවිධ ආකාරයේ දේවල් වලට මූණ දෙනවා. ඒ මූණ දෙනකොට එක එක කාලවල දැන් විභාගයකට ලියනවා කියලා කියන්නේ ඒ පැය දෙකක හෝ තුනක කාලය කියලා කියන්නේ. සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙනවා කියන්නේ ඒ කාලය කියලා කියන්නේ අවදානම් කාලයක් අපේ ජීවිතේ තීරණය කරන කාලයක්. අන්න ඒ වගේ තියෙන වෙලාවක ජීවිතයේ තියෙන අවදානම්ම කාලය තමයි අපිට ගත කරන්න වෙන මුණ දෙන්න වෙන මරණාසන්න කාලය. මරණාසන්න කාලයේදී ඇති වෙන චිත්තවිතිවල ඇති වෙන ජවනයන් යම් විදිහකින් අකුසල ජවනයන් බවට පත් වුණොත් අපේ පින්වත්නි උත්පත්තිය සුගතිය අහිමිලා උපදින උත්පත්තියක්.
ඒ වගේ භයානක දේවල් වගේක් මේ ලෝකේ තියෙනවා. ඔන්න ඔය විදිහට ජීවිත අවබෝධය කියලා කියන්නේ ඔය වගේ අවස්ථා අවබෝධ කරගන්න එක. මගේ මරණ මොහොතේ මොකක් විය යුතුද? එතකොට මම මේ ජීවත් වෙනකොට මොකක්ද වෙන්නේ? මේ ජීවත් වෙනකොට අපිට මොනවද වෙන්නේ? මොනවද වෙමින් තියෙන්නේ? මෙන්න මේ වගේ දේවල් අපි පින්නත්නේ හිතක් උපදින්නේ කොහොමද? හිතත් එක්ක තව මොන හරි තියෙනවද? මම මෙහෙම කියන්නම්. අභ්‍යන්තර ක්‍රියාවලියක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා නීති වගේ. ඒ අභ්‍යන්තර ක්‍රියාවලිය සිද්ධ වෙන නීති ටික අපි දන්නවනම් අපේ වැරද්ද අපිට හොයාගන්න පුළුවන්. ඇයි වැරද්ද වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒක නිවැරදි කරන්න පුළුවන්. එහෙම නැතුව අපි අපේ ක්‍රමවේද ඕනම දෙයක ක්‍රමවේදයක් මෙකනිසම් එකක් තියෙනවනේ ඕනම දෙයක. අන්න ඒ තියෙන ක්‍රමවේදය දන්න මිනිස්සු ගොඩ නැගිල්ලක් හදන ක්‍රමවේදයක් දන්න හරියට ඒක හදන විතරක් නෙවෙයි කඩාගෙන වැටෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක පිළිසකර කරගන්නවා. දන්න අය නොදන්න අය ගොඩනැගිල්ලක් හැදුවොත් අපේ පින්වත්නි කුමක් වෙයිද? එහෙම වුණොත් සිද්ධ වෙන්නේ ඒකට කවුරුත් යන්නේ නැහැ. ඒක භයානකයි. කොහෙලා කඩා වැටෙද්ද නැහැ. අපේ ජීවිතය සැරින් සැරේ කඩාගෙන වැටෙනවා. අපි කියනවා ආව කඩාගෙන වැටුණා කියලා. එහෙනම් කඩාගෙන වැටෙනවා කියන තමන් තමන්ගේ හිත ශක්තිමත් ගොඩනගලා නැහැ කියන එක. ඒක තේරුම හේතුව අපි හැම වෙලේම කියනවා හිත හදන්න ඕනේ හිත හදන්න ඕනේ හිත හදන්න ඕනේ කියලා. මං අහගලා තියෙනවා ඕන තරම් අනිත් අයටත් කියනවා මේ ඒක දැන් මොකද දැන් ඉතින් හිත හදාගන්න කියලා. නමුත් අපි පින්වත්නි හිත හදන විදිය දන්නේ නැත්තම් කොහොමද හිත හදන්නේ? හිත හදන විදිය දන්නේ නැති කෙනෙක් කොහොමද හිත හදන්නේ? ඉතින් ඔන්න ඕක නිසා අපි හැම වෙලේම තේරුම් ගන්න ඕනේ මොකක්ද කළ යුත්තේ. දැනගන්න ඕනේ නම් හිත ගැන දැනගන්න ඕනේ. හිතත් එක්ක තව මොන හරි තියෙනවද කියලා දැනගන්න ඕනේ. ශරීරය පිළිබඳ දැනගන්න ඕනේ. මෙන්න මේ ලෝකයේ තියෙන ක්‍රමවේද ගැන දැනගන්න ඕනේ අපේ පින්වත්නි. මේ ක්‍රමවේද දැනගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් එනවා. අර්ථ වෙනස් වෙනවා. අපි ගැන අපි දැනගන්න කියලා දැනගන්න ඕනේ කියන එක පැහැදිලිනේ. ඇයි හදාගන්න ඕන නම් දැනගන්න එපා. එතකොට අර්ථ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඕන දැන් මම මේ බණ කියනකොට පවන්නත්තක් අතේ තියාගෙන බණ කියනවා. එතකොට මේ පවන්නත්ත දැක්කහම කෙනෙකුට නැත්තම් දැන් ඔය ඇහෙනකොට පවන්නත්ත කියලා එකපාරටම අපිට හඳුනා ගැනීම සිද්ධ වෙනවා. කනට ඇහෙන දේ හඳුනා ගන්නවා පවන්නත්තක් කියන එක දැන් අපිට තේරෙනවා. මේක දෙකට කඩලා මේකේ මිට වෙනම ගත්තොත් අර්ථය වෙනස් වෙනවා. දෙකට කැඩෙනකොටම අර්ථය වෙනස් වෙනවා. දැන් කියන්නේ ලී මිටක් කියලා විතරයි. මිටක් කියලා කියන්නේ ඊට පස්සේ මේ මිට මම කෑලි කෑලි වලට කැඩුවොත් එහෙම කියනවා ලී කෑලි. එතකොට මිටක් කියන්නේ නැහැ. ඒ ලී කෑලි ආයේ චූටි චූටියට කුඩු කරොත් කියනවා ලී කුඩු කියලා. හැම වෙලේම අර්ථය වෙනස් වෙනවා පින්නත්දි. මේ අර්ථය වෙනස් වෙන නිසා මේක බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම ආය අර්ථය වෙනස් වෙන්නේ නැති කුඩාම කොටසකට බෙදන්න පුළුවන්. අන්න ඒ කුඩාම කොටසකට බෙදපුවාම ඒකට කියනවා පරම අර්ථ කියලා. මේ ලෝකේ තියෙන භෞතික දේවල් අරගෙන කුඩාම වෙන්න බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම පරමාර්ථ ධර්මයක් විදිහට ඉතුරු වෙනවා. පරම අර්ථයක් ඉතුරු වෙනවා. මොකක්ද? රූප කලාපය. ඒක අපේ පින්වත්නි විද්‍යාඥයොත් බෙදලා තියෙනවා. බෙදලා පරමාණු හොයාගෙන තියෙනවා. ඊට පස්සේ පරමාණු වෙනස් වෙන්නේ නැහැ කියලා මතයක් ඒ කාලේ ගොඩනැගුණා. ඒතර බුද්ධ ධර්මයටත් යම් ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් හැබැයි පසු කාලීනව දැනගත්ත අපේ පින්වත්නි පරමාණු තව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදි වශයෙන් එකත් බෙදෙනවා කියලා. එතකොට තව දුරටත් අපි තේරුම් ගත යුතුව තියෙනවා. එහෙනම් මේකත් බෙදෙන එකක්. නමුත් බුදුරජාන් වහන්සේ වසර 2000 ගානකට පෙර ආතුව සඳහන් කරේ මොකක්ද? මේ රූප කලාපය මෙන්න මේ වගේ නැවත නොබිදී හැකි රූප කලාප සහ ඒ වගේ ආයුෂය, උත්පාද, ඨಿತಿ, භංග මේ විදිහට ඒ වාගේ සිද්ධ වෙන ක්‍රියාවලින් ගැන. මේ ලෝකේ මේ වෙනකොටත් අපේ පින්වත්නි හොඳට හොයලා බැලුවොත් ඔය රූප කොටස් බෙදලා පරමාණු හොයාගෙන තියෙනවා. නමුත් අපේ ජීවිතය කියන්නේ රූප කොටස් විතරක් නෙවෙයි. මේ දැන් මාව අපවත් වුණොත් එහෙම මගේ ඇඟේ තියෙන උෂ්ණත්වය ඒ විදිහටම තියෙනවා. මේ ෂණයේ ඊළඟ ෂණේ යනකොට උෂ්ණත්වය තියෙනවා. ඇඟේ මොකුත් වෙනසක් වෙලා නැහැ. කෙනෙක් මැරිච්ච ගම. හැබැයි එයා හෙල්ලෙන්නේවත් නැහැ. එහෙනම් අපේ පින්වත්නි මේ ශරීරය කියන එකට විතරක් කරන්න බැරි ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන තව මොනවා හරි දේවල් වගේක් තියෙනවා. අන්න ඒ තමයි අපේ සිත සහ තුවිලි මොනවා හරි තියෙනවා මේකේ. අන්නේ තියෙන දේවල් මොනවද කියලා

සිද්ධිය. ඒක ඇවිල්ලා භෞතික අපිට පේන දබකින්න ගහනවා කියලා. එතකොට වචන වචන වලටත් රිදෙනවානේ අපිට. අතින් ගහනකොට කය රිදෙනවා. ඒ වගේම හිතට රිදීම් තියෙනවා. එහෙනම් ඒ විතරක් නෙවෙයි මේ ශරීරය හොල්ලන්න බෑ හැංගීම් නැත්තම්. දෙන්නෙක් ගහ ගන්නවා. දෙන්නෙක් බැන ගන්නවා. දෙන්නෙක් සුහද කතාවක් ඉන්නවා. දෙන්නෙක් ආදරය කරනවා. මේ අය අතර තියෙන හැංගීම් වල වෙනස්කම් වගේක් තියෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙන රූප නොවන කොටස මේ ලෝකේ කොහෙවත් එහෙම බෙදලා නැවත නොබිදිය හැකි කියලා පෙන්නලා නැහැ අපේ පින්වත්. අන්නේ නැවත නොබිදිය හැකි කියලා පෙන්නලා තියෙන තැනක් තමයි අභිධර්මය කියලා කියන්නේ. කියන්නේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය. අභිධර්මය කියලා කියන්නේ මහා ලොකු භයානක දෙයක් නෙවෙයි. ගැඹුරු ධර්මය. ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒතර මේ ගැඹුරු ධර්මය තුල තියෙනවා අපේ තුල සිද්ධ වෙන සියලු දේ අරගෙන පරමාර්ථ මොනවද කියලා සඳහන් කරලා. සියලුම දේ අරගෙන. දැන් මාව ගත්තොත් එහෙම මෙතන මේ බණ කියන හාමුදුරුව කියලා කිව්වහම රූපයක් තියෙනවා. ඊට අමතරව මෙතන සකස් වෙන තව මොනවා හරි જાතියක් තියෙනවා රූපය නොවන. සකස් නොවිච්ච තව දේවල් වගේකුත් තියෙනවා. සකස් විය හැකි ඔක්කොම ගත්තොත් රූපයත් නැවත නැවත සකස් වෙනවා. ඒ වගේම තව තියෙනවා චිත්ත චෛතසික නිර්වාණ කියලා තුනක්. විය හැකියාවන් පරම අර්ථ කුඩාම අර්ථ. එතකොට කුඩාම අර්ථ කියන්නේ ආය බෙදන්න බෑ. එන්න ඒ බෙදන්න බැරි පරමාර්ථ ධර්මයන් ඒ වගේ ආවේනික ලක්ෂණ රඳව ගන්න. මොනවද ඒතර? චිත්ත චෛතසික රූප නිබ්බාන. ඔන්න ඔය හතර අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. උදාහරණයක් තරහ. තරහ කියලා කියන්නේ පින්නත්නි චෛතසික ධර්මයක් දේශය. මෙයාගෙන් මං අහනවා. දන්න කාලේ ඉඳන් Tamanට තරහ යන්න ඇති බොහෝ වාර ගණක් ජීවිතේ. ඒ තරහ ගිය හැම වෙලාවකම එහෙම තරහ ගිය හැම වෙලාවකම අපේ පින්නත්නි අපිට ඇවිල්ලා තියෙන එකම ධර්මතාවය අඩු වැඩිකම් වෙන්න පුළුවන්. හැබැයි ධර්මතාවය එකයි. එහෙනම් අපේ 100ට තරහ ගියා නම් 100ගේ 100ට තරහ ගියා නම් බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ කාට හරි තරහ ගියා නම් හරිද? ඊටත් කලින් කාලේ පෙරම්දම් පුරණ කාලේ කාට හරි තරහ ගියා නම් පින්වත්නි සංසාරික ජීවිතය ගත්තොත් මේ පරමාර්ථ ධර්ම ඒ විදිහටම එක එක්කෙනා තුළ හැදෙනවා. ඒ හැම පරමාර්ථ ධර්මයක්ම එදා ඉඳන් අද වෙනකන් ගලාගෙන එන ගැලීමක්. එතකොට අපි කියලා කියන්නේ මේ පරමාර්ථ ධර්ම සමූහයක මිශ්‍ර වෙවි හැදෙන එක්තරා නීතියකට ක්‍රමානුකූල නීතියකට. ඒ නීතිය ක්‍රමානුකූලයි. ක්‍රමානුකූල නීතියකට මිශ්‍ර වෙලා හැදෙන නිර්මාණයක් මේ මොහොත කියලා කියන්නේ. මේ මොහොත ගත්තොත් මේ බණ කියන හාමුදුරුව තුළ රූප සකස් වීමක් තියෙනවා. ඒ විතරක් ඈ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා. එතකොට නිර්වාණ ශාන්තිය ලැබිලා නැහැ තාම. ඒක නිර්මාණය විය හැකි දෙයක්. මාර්ගසිතක් සෝවාන් මාර්ගසිතක් ඵලසිතක් සකදාගාමී මාර්ගසිතක් ඵලසිතක් ඇති විය හැකිව තියෙනවා. එතකොට අපේ පින්වත්නි මෙන්න මේ නිර්වාණ ශාන්තිය පොඩ්ඩක් අපි පසෙකලා තබා ඉතිරි ටික ගත්තොත් මේ මොහොත ගත්තොත් එහෙම අපේ පින්වත්නි මේ මොහොත කියලා කියන්නේ මේ පරමාර්ථ ධර්මවල නිර්මාණයක්. මෙන්න මේ නිර්මාණය වෙන ආකාරය පිළිබඳව අපි යම් කිසි අදහසක් තබා ගත්තොත් අපිට අපේ පින්වත්නි මේක වෙනස් වීම මොනවද කියලා හොයාගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගන්නකෝ, විශේෂඥ වෛද්‍යවරයෙක් ගන්නකෝ. එයා මේ රූපයේ තියෙන ওই වගේ දේවල් ගැන දන්නවා. දැන් අපිට කියනවා වෛරස් ලෙඩක් හැදිලා තියෙනවා. හරිද? එහෙනම් මේකේ මේ මොකක් හරි මේ අපේ තියෙන මේ රූපයන්ට වෛරස් එකක බාධාවක් ඇවිල්ලා තියෙනවා. ඒක අනවශ්‍ය වර්ධනයක් වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ බෙහෙත් ජාතිය ගන්න ඕනේ කියලා. එතකොට සමහර විට එදෙන වෛද්‍යවරයා මේ බෙහෙතයි අර වෛරස් එකයි ක්‍රියාත්මක වෙලා ඒක නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි වෙනවා කියලා දන්නවා. හැබැයි තවදුරටත් විශේෂඥ නම් තව බොහෝ දුරට දන්න කෙනෙක් සමහර විට මේවා නිර්මාණය කරන්නත් දන්නවා. ඒවා ගැන අධ්‍යයනය කරනවා. හරි? ඒ කියන්නේ අධ්‍යයනය කරලා මේ බෙහෙත් කියලා ඒවලා හොයාගන්න අය ඉන්නවා. දැන් කොරෝනා කාලේ කොරෝනා වලට විශේෂඥයෝ එකතු වෙලා බෙහෙත් හෙව්වා. ඒ කියන්නේ මේ රූප කලාප වලට බලපෑම් කරන්න පුළුවන් තවත් රූප කලාපයන් හෙව්වා. ඇන්ටිබයොටික් එහෙම කියලා කියන්නේ ඔන්න දැන් අපිට හම්බෙන සමහර බෙහෙත්. එතකොට ඒ බැක්ටීරියා වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා කියලා. එන්න ඒ ක්‍රියාකාරීත්වයන් දන්න අය ඒවා ඒ ක්‍රියාකාරීත්වයන් වැරදෙනකොට හරි විදිහට කෙරෙන විදිහට හදන්න පුළුවන්. ඒතර පින්වත්නි අපිත් දන්නවනම් චිත්ත චෛතසිකයන් ගැන අඩුම ගානේ මේ ජීවිතේ නිවැරදි කරන්න පුළුවන්. ඔන්න ඔතෙන්ටයි මට මේ පින්නන්තයන් අයගේ අවධානය යොමු කරවන්න අවශ්‍ය තිබුණේ. චිත්ත චෛතසික ගැන දන්නවනම් අපේ ජීවිතය නිවැරදි කර

0: ගන්න පුළුවන්. උදාහරණ වලින් අපි මේක තේරුම් ගන්න බලමු අපේ පින්වත්නි. ඇයි අපි අභිධර්මයේ වගේ දේවල් හදාරන්න ඕනේ කියලා එතකොට අපිට වැටහෙනවා. සමහර වෙලාවට අපිට ලොකු අදහසක් එනවා මේව ඕනේ නැහැ. ඇත්ත. ඒව නැතුව නිවන් දකින්න බෑ නෙවෙයි. හැබැයි නිවන් දකින්න සක්කාය දිට්ඨිය අයින් කරගන්න බලාපොරොත්තු වෙන අයට මේ වගේ දේවල් වල දැන ගැනීම ඉතාම පහසුවක් වෙනවා. ඒක නිසා වෙන හුඟක් දේවල් වලට කැප වෙනවනේ අපි ජීවිතේ. එක එක දේවල් වලට විවිධ විදිහට කැප වෙනවනේ. ඉතින් ඒ හින්දා මේ තමන්ගේ සක්කාය දිට්ඨිය අයින් කරගන්න මොකක් හරි කර කැප වුණාම මොකද වෙන්නේ? හරි හරි. ඒ තර්ක විතර්ක ඔක්කොම පැත්තකින් තියලා අපි මේකේ යථාර්ථය ගැන චුට්ටක් හොයමු. මම ඒ හින්දා අපේ පින්වන්ත අයට ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න වලට උත්තර දී ගන්න පුළුවන් නම් හරියට නිවැරදිවම අභිධර්මයේ ඕනේ නැහැ. ක්‍රමානුකූලව තමන්ට මේවා පැටලිලා නම් අර මහ පොළොවේ ඇතුලේ ඉන්න පණුවට වගේ ඇත්ත තේරෙන්නේ නැහැ. දැන් මම මෙයාගේ මෙහෙම අහනවා. කෙනෙක් දෙන්න දෙමාල්ලෝ ගන්නකො. පවුලක ඉන්න අලුතෙන් විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න තීරණය කරනවා අපි දැන් පොඩි දරුවෙකුත් ඉන්නවා කියලා යමක් තේරුම් ගන්න පුළුවන් දරුවෙකුත් ඉන්නවා. නැත්තම් පවුලේ කට්ටිය සහෝදරයෙක් හරි සහෝදරියෝ හරි ගෙදර ඉන්නවා තව. එයා පැත්තේ ළඟ ගෙදර කතා කරන දේවල් ඇහෙන ගෙදරකුත් තියෙනවා. මේ දෙන්න කතා වෙන මේ දෙන්නගේම පවුල් වල තියෙනවා ප්‍රශ්න වගේ. අතීතයේ ඇති වෙච්ච වසා දැමිය යුතු ප්‍රශ්න වගේක් තියෙනවා. සමහරට ඒ පවුල් වල අම්මලාගේ තාත්තලාගේ අයියලාගේ අක්කලාගේ මොනවා හරි තින් අපේ පවුල් වල සාමාන්‍යයෙන් ගත්තාම තියෙනවනේ අපි එලි කරන්නේ නැති දේවල් වගේ. ඒ වගේ දේවල් වගේක් තියෙනවා. එතකොට දැන් ඔන්න දැනුම තියෙනවා මේ දෙන්නට. දෙන්න සාකච්ඡාවකට ඇවිල්ලා තින් අපි මේවා කවදාකවත් කියන්නේ නැහැ. ඔයාලගේ පවුල් මෙන්න මේ දේවල් අපි කියන්නෙත් නැහැ. ඔයාලගේ පවුල් මේ දේවල් අපි කියන්නෙත් නැහැ කියලා දෙන්න සම්මුතියකට ඇවිල්ලා තියෙනවා. මං අහනවා මේ අයගෙන් එහෙම සම්මුතියකට ඇවිල්ලා තියෙන වෙලාවක එහෙනම් දැන් නුවණ තියෙනවා කියන්න හොඳ නැහැ කියලා. තරහා ගිහිල්ලා අපි හිතමු මහත්තයාට තරහා ගියා හොඳටම ගිහිල්ලා නෝනට බයිනවා. නෝනටත් හොඳටම තරහා ගියා. දැන් දෙන්න කියව ගන්න පටන් ගන්නවද නැද්ද? එහෙම කියවගෙන යනකොට මේක වැඩි වෙනකොට මේ තරහා එක්කෙනෙක් කන්න අරවා කියවන්න පටන් ගන්නවා. පවුල් වල විස්තර හයියෙන්ම කියන්න පටන් ගන්නවා. එතකොට එක්කෙනෙක් කියනවා කෑ ගහන්න එපා මිනිස්සයෝ ඔය එහා පැත්තේ ඇහෙයි කියලා. දැන් ලැජ්ජා නැති වචන කියනවා. අපි හිතමු නෝන තමයි මේවා කියන්නේ දැන්. හිතමු බය නැති වචන කියනවා. අර හැඩි දැඩි මිනිස්සයාට කියනවා බලමු මම තමුසේව බලා ගන්නම් අර මේ කියලා බය නැතුව එක එකව කියනවා. එහෙනම් බලන්න අපේ පින්නත් නී ඒ විතරක් නෙවෙයි. එතකොට අර පැත්තෙන් කියනවා ඔවා කියන්න එපා දැන් අර ළමයින්ට ඔක්කොටම ඇහෙනවා. එතකොට කියනවා නෑ නෑ නෑ නෑ නෑ ඇහෙන්න ඕන තමුසේලාගේ පවුලේ විස්තර දැනගන්න ඕන අනිත් අය. ඇහෙන්නම තමයි කියන්නේ කියලාත් කියනවා. හරි. දැන් ඔහොම ඒවා වෙනවනේ මේ ලෝකේ. ඒ කියන්නේ අපිට තරහ ගියාම නොකිය යුතු දේවල් කියලා තියෙනවා, නොකළ යුතු දේවල් කරලා තියෙනවා. දැන් දෙන්නගේ තරහ නිවෙනවා. තරහ නිවුණාට පස්සේ අර කියෝපු එක්කෙනාම අනිත් එක්කෙනාගෙන් අහනවා අර කියෝපියව ඇහුණක් දන්නේ නැහැ නේද? ඕක වෙන සිද්ධියක් සාමාන්‍ය. හරිද? මට දැනගන්න ඕනේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ ඇයි එහෙම වෙන්නේ? මේ තමන්ටම තමන්ම කියනවා මේවා නොකිය යුතුයි කියලා මේ දැන් තරහා ගියාට පස්සේ ඒවා කියනවා. තරහා ඉවරුණාට පස්සේ ආයෙ කියනවා අපරාධ ඒවා කිව්වේ කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් නම්, අපිට දැනගන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම් අපේ පින්වත්නි අපි ධර්මයේ හදාරන්න ඕනේ නැහැ. ඇයි ඒ වෙන්නේ කියලා අපි දැනගත්තොත් කොහොමද ඒක වෙන්නේ කියලා දැන් අපි එතන හිස්ද බලන්න. මං අහපම ඇයි ඒ වෙන්නේ උත්තරයක් එන්නේ නැහැ. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි ඇහුවොත් මෙන්න මේ මගේ බඩරි දෙනවා, මගේ පපුව රි දෙනවා, මගේ කොන්ද රි දෙනවා කියලා වේදනාවක් අපේ පපුවට තියලා බලලා හේතුවක් කියනවා. මාත් කඩේකින් වේදනාවක් අරන් ඇවිල්ලා. හරිද? ගෙදර ඉන්න කෙනෙක් මොන හරි අසනීපයක් කිව්වහම මම වේදනාව තියලා පපුවට තියලා බලනවා, පිටරත් තියලා බලනවා. බැලුවට මගේ මනසට එනවද මෙන්න මේ අහවල් ලෙඩේ කියලා? වෛද්‍යවරයෙක් නොවේ නම් මම එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ වගේ අපේ පින්වත්නි මං අර ප්‍රශ්නෙට උත්තරේ අහනකොට මේ අයට උත්තරයක් ආවද? ඇයි තරහ ගියාම අපි නොකිය යුතු දේවල් කියන්නේ? ලැජ්ජා නැති දේවල් කියවන්නේ ඇයි? බය නැති දේවල් කියවන්නේ ඇයි? හරිද? අන්න එහෙම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේවා ගැන හේතුව දැනගන්න. තව එකක් අහනවා. හරිද? මම ප්‍රශ්න දෙකට උත්තර හොයමු. එතකොට අපිට තේරෙවි ඇයි අපි මේ දැනුම ඒකරාශී කරගන්න ඕනේ කියලා. හරි. අපේ පින්වත්නි මම බණ කියන ගමන් අපි හිතමු මගේ කටේ මම චුවින්ගම් එකක් හපහප තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ චුවින්ගම් එක කටේ තියෙනවා. මම මේක අරගෙන අතට ඇඟිලි දෙකෙන් දිග ඇරලා ඒක දිහා බලලා ආයෙ කටේ දාගන්න. ඕන දැන් මේ පින්වන්තයට ඒක අරමුණු වෙනවා. අරමුණු වුණහම අප්‍රසන්න බවක් හිතෙනවද නැද්ද බලන්න. අප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ කියන්නේ අප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ කියන්නේ අර අරමුණේහි පිළිකුල් බව. ඒක එක්කේල තියෙනවා, සේම තියෙනවා, සොටු තියෙනවා, දත් කහට තියෙනවා. ඒවා අරමුණු වෙලා පිළිකුල් කියන නියම අදහස එනවා. හරි අදහස එනවා. අරමුණේ ඇත්ත తත්වයේ එනවා. එතකොට ලෝකේ ඉන්න හැම කෙනෙක්ගේම කටක තියෙන කෙල සේම සොටු ආදිය අප්‍රසන්න දේවල්. ප්‍රසන්න නැහැ. එතකොට අපි පින්වත්නි යම් විදිහකින් අම්මා කෙනෙකුට දරුවෙක්ගේ කටේ තියෙන චුයින්ගම් එකක් අරගෙන ඒක අම්මට දුන්නොත් අම්මා කටේ දා ගන්නවද නැද්ද? ඒ අරමුණෙහි ඇත්ත తত্ত্বය එන්නේ නැහැ. ඒක වෙන්නේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්න ටිකට අපිට පුළුවන් නම් අපේ පින්වත්නි උත්තර ලබා ගන්න. ඔය දෙකක්. හරිද? උත්තර නැත්තම් අපි කොහොමද මේවා හදන්නේ? හරිද? බරපතල ප්‍රශ්නයක් මම මෙතනදී ඉස්මතු වෙනවා. ඔය අම්මගේයි පුතාගේයි කතාවක් කිව්වා. පින්වත්නි අපි දන්නව හොදටම. ඒ කියන්නේ එතනින් හෙලිදරව් කරගන්න පුළුවන් හෙලිදරව්වක් තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තොත්. හරිද? මනුස්සයෙක්ගේ හිසක තියෙන කෙස් ලොම් ඊට පස්සේ ඇඟේ පුරාට තියෙන ලොම් නියපොතු දත් හම මස් ලේ ආදී කොට තියෙන මේ ඔක්කොම කටු ආදී ඔක්කොම ගත්තොත් හරි බලන්න කේසාලෝමානකාදන්තා තචෝ මන්සංහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යකනම් පිහකං කෙලවම කම් පප්පාසම් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කොටස් 32කට මේක බෙදලා දීලා තියෙනවා. ඒවා වෙන වෙනම අරගෙන අපි බැලුවොත් අපේ පින්වත්නි ඒවා පැහැදිලිවම පිළිකුල් දේවල්. හරිද? ඒවා ඉතා පැහැදිලිවම පිළිකේ පිළිකුල් අරමුණු වෙනවා. කෙස් ගහක් දැක්කොත් බත් පිඟානක තිබ්බා. ඒතර ලොම් ගහක් දැක්කොත් තියෙනවා. කොච්චර අප්‍රසන්නද? ඒවා පැහැදිලිවම අප්‍රසන්නයි. එවැනි අප්‍රසන්න දේවල් වලින්ම හැදිලා තියෙන මේ රූපය ගත්තොත් ඔක්කොම එකතු වෙලා හැදිලා තියෙන මේ රූපය ගැන ඇයි අපේ පින්වත්නි සුභයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අදහස් එන්නේ? ආන් අර ළමයාගේ කටේ තියෙන චුයින්ගම් එක අම්මට දෙනකොට අම්මට පිළිකුලක් ආවේ නැහැ. ඒ වගේම සිද්ධියක් මෙතන තියෙනවා. එතකොට ඒක විසඳ ගන්නවා කියලා කියන්නේ කොච්චර අසරණ වෙනවද කියන්න මේ පින්වත්නි මේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම අම්මව තාත්තව සහෝදරයව සහෝදරියව අඳුනන්නේ නැතුව එයාලට අනර්ථ සිද්ධ කරන්නේ තමයි ළඟ ඉන්න කෙනෙක් වැඩිපුරම මරලා දාන්න පවා සූදානම් වෙන්නේ රාගය කියන දරුණු ඡණ්ඩ ගෝර රෞද්‍ර හැඟීම නිසා. ඒ හැඟීම පුද්ගලයාට ආපුවාම ඇතුළාන්තේ රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා, තියුණු පිහියකින් ඇතුළ කපනවා වගේ දැනෙනවා. ඉවසන්න බෑ. ඉවසන්න බැරි හින්දා කරගන්න දෙයක් නැතුව තමයි කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් කරන්නේ. පුංචි ළමයින්ව දූෂණය කරන්නේ. ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙන්නේ පින්නන්නේ අභ්‍යන්තරගතව ඇති වෙන ගින්න නිසා. ඒකද ඒ තත්ත්වයට පත් වෙච්ච මිනිස්සු හරි අසරණයි. ඒක අපිට පේන්නේ නැහැ. අපි මිනිස්සුන්ට බයිනවා. නැහැ, එතන තියෙනවා ලොකු අසරණකමක්. එතකොට ඒව විසඳ ගන්න නම් අභ්‍යන්තරේ විසඳ ගන්න ඕනේ. අභ්‍යන්තරේ විසඳ ගන්න අභ්‍යන්තරේ දැන ගන්න ඕනේ. දැන් අපි මේ කතා කරා ගොඩක් දේවල්. දැන් අපි එක තැනකට එමු. මොකක්ද කරන්න ඕනේ කියලා. මං එක දෙයක් විතරක් කියනනම් අපේ පින්වත්නි අපේ ඇති වෙන මේ සිත් ඔය ඔක්කොම සිද්ධ වෙදී ඔය දැන් අපි කතා කරපු ඔක්කොම සිද්ධ වෙදී ඇති වෙන ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ චිත්ත චෛතසිකවල ක්‍රියාවලිය. චිත්ත කියලා කිව්වහම ඇහි ඇති වෙන පෙනීමේ දැනීමට කියනවා සිතක් කියලා. එහෙනම් සිතක් ඇහි ඇති වෙනවා සිත්. අපි හිතාගෙන ඉන්නේ හෘද වස්තු විතරයි සිත් ඇති වෙන කියලා නෑ. ඇහැගෙන නාසය දිව ශරීරය කියන පහේම ඒ තැන්වල තියෙනවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා මේ ප්‍රසාදයන් තුල සිත් පහළ වෙනවා. ඊට අමතරව ඒවා අරමුණු කරමින් අපේ මනසේම සිත් පහළ වෙනවා. ඒ දේවල් අරමුණු කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල්. මේ පහළ වෙන සිත පහළ වෙනකොට ඒ හිතෙහිම හිත නොවන හිතත් එක්කම උපදින හිත ගන්න අරමුණම ගන්න හිතත් එක්කම නැති වෙලා යන හිත උපදින තැනම උපදින හරි ඒ අරමුණම ගන්න හිතත් එක්කම ඇති වෙලා යන නැති වෙලා යන හිත නොවන හැම තවත් ධර්මතාවයක් තියෙනවා ඒවට කියනවා චෛතසික කියලා. අර බෙදාගෙන ගිහිල්ලා මේ හැඟීම් කියන ඒවා මේ ධර්මය තුල හම්බ වෙනවා අපිට චෛතසික 52ක් කියලා විස්තරයක්. හරි චෛතසික 52ක් ඒකත් වර්ගීකරණය කරලා තිනවා සෝබන චෛතසික, අකුසල චෛතසික මේ විදිහට සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක මේ විදිහට පින්වත්නි චෛතසික වෙන් කරලා තියෙනවා. මේ චෛතසිකයන් හේතු වෙවි එකතු වෙ විවිධාකාරයට මිශ්‍ර වෙනවා සිත්වල. සිත් ඔක්කොම කෙටි වශයෙන් ගත්තොත් 89ක් විදිහට සඳහන් කරලා තියෙනවා. එතකොට එන සිත් 89ක් චෛතසික 52ක්. මේ තමයි පරමාර්ථ. එතකොට මේ වාගේ මේ චෛතසිකයන් සිතෙහිම ඇති වෙන මිශ්‍ර වෙන දේවල් තමයි චෛතසිකයන් කියලා කියන්නේ. එතකොට අපි පින්නන්නේ ඒ ඒ චෛතසිකයන් මිශ්‍ර වෙන ආකාරය අනුව ඒ ඒ සිත්වල තියෙන වැඩපිළිවෙල වෙනස්න කෘත්‍ය කියලා කිමුක අපි. මොකද කෘත්‍යයක් කියලා කියන්නේ? මම මේ පවන්නත්ත අරගෙන පල්ලෙහාටයි වම් පැත්තටයි අදිනවා එකම බලයකින්. පල්ලෙහාටයි වම් පැත්තටයි අදිනවා එකම බලයකින්. ඇද්දොත් දෙපැත්තකට එකවර යන්නේ මැදින්. අර කෘත්‍යයන් වමට ඇද්ද කියන්නේත් කෘත්‍යයක්, පල්ලෙහාට අදිනවා කියන්නේත් කෘත්‍යයක්. ඒ කෘත්‍යයන් දෙක එකතු වෙලා එක කෘත්‍යයක් වෙනවා. හරි, ඒක ලෝකේ හැම තැනම තියෙන දෙයක්. අපි හොද්දකට ලුණු දානවා, මිරිස් දානවා, සරක්කු දානවා, වතුර දානවා, කිරි දානවා, ඒකල රත් කරනවා. රත් කරනකොට මොකද වෙන්නේ? අන්තිමට හොද්දේ රසය කියලා එකක් එනවා. මේ හොද්දේ රසය තුල ලුණු රස තියෙනවා, මිරිස් රස තියෙනවා, කිරි රස තියෙනවා. ඒ ඒ ඒ ඒ කෘත්‍යයන් ලුණු. අපි කියනවා මේ හොද්දේ ලුණු රසාවය කොහෙන්ද? කොහෙන්ද? එකතු කරපු ලුණු වලින් කෘත්‍යයක් වෙනවා. මිරිස් රසාවය කොහෙන්ද? එකතු කළ මිරිස් වලින්. හැබැයි මේකේ වෙනම රසයක් දැන් තියෙන්නේ. හොද්ද කියලා වෙනම රසයක් තියෙනවා. ඒ හොද්දේ රසය කෘත්‍යයක් කරන අපේ දිවට දාපුවාම හොදි රසය අපිට දැනෙනවා. එහෙනම් හොදි රසය කියලා එකක් ඇති වෙලා තියෙනවා. ඒ රසය තුල තියෙනවා ලුණු, මිරිස්, කිරි, වතුර, සරක්කු, කහ, ඒ වගේ දේවල්. ඒ ඒ ඒ ඒ දේවල් එකතු වෙලා කෘත්‍යයක් කරනකොට මේ ඔක්කොම මිශ්‍ර වෙලා අන්තිමට අවසාන කෘත්‍යය කරනවා. අන්න එහෙම කරනවා. පොඩ්ඩක් හිතන්න, හොඳට හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන දේ. එතකොට අපේ පින්වත්නි සිතකත් එහෙමයි. කෘත්‍යයන් කෙරෙන දේවල් පරමාර්ථ ධර්ම ගත්තාම 53ක් තියෙනවා. 52ක් චෛතසික හිත එකක් විදිහට අරගෙන විවිධ විවිධ කෘත්‍යයන් කරනවා. හැම චෛතසිකයකටම කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ යාළ මොකක් හරි වැඩක් කරනවා. අන්න ඒ කෘත්‍යයන් කරන දේවල් එකතු වෙලා සිතේ සිතක් ඇති වෙනකොට ඒ කෘත්‍යයන් වල එකතුවක් ඒකේ තියෙනවා. ඒ කෘත්‍යයන් වල එකතුව අනුව තමයි අවසානයේ අපි ක්‍රියාත්මක වෙන්නේ. සිත ප්‍රබලව ඇති වෙනකොට ඒ සිත නිසා වායෝ ධාතුවක් තියෙනවා මේ ශරීරය තුළ. සිත පින්වත් මේ ශරීරයට කොච්චර බලපානවද කියලා අපි අමතකින් කියන්න ඕනේ නැහැ. තරහ ගිය ගමන් මොකද වෙන්නේ? මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇඹුල් දෙයක් ගැන කියනකොට කටට කෙලවුනනවා. ඒ හිතටයි කියන්නේ, අපි නිකන් කියනවා. අමු අඹ ගෙඩියක් අරගෙන මේක කෑලි වලට කපලා, පොතු රැහැලා චූටි චූටි කෑලි වලට කපලා, මේක පොල් කට්ටකට දාලා, මිරිස් දාලා, ලුණු දාලා කියනකොට ඔන්න අන්න බලන්න හිතට ඇති වෙනකොට හැඟීමක් මොකද වෙන්නේ? මේ ශරීරය ඉක්මනට ක්‍රියාත්මක දුකක් ආවම කඳුළු වෙනවා කෙටියෙන්ම කියනවනම්. ඒ කියන්නේ හිත ප්‍රබලයි, මේ කය ක්‍රියාත්මක භාවයට එනවා. ඒවට කියනවා චිත්තද රූප කලාප කියලා. එහෙනම් අපේ පින්වත්නි ඔය ප්‍රබල සිතක් ඇතන චෛතසිකයන්ගේ මිශ්‍රණයකින් ප්‍රබල සිතක් ඇති වුණාම චෛතසිකයන් මිශ්‍ර වෙනවා ප්‍රතිතක් ඇති වෙද්දී. අරමුණක් ඕන හිතකට ඇති වෙන්න. ඒ අරමුණ හින්දා හිතක් ඇති වෙනකොට ඒ හිතෙහිම තියෙනවා අර චෛතසිකයන් එකතුවක්. ඒ සිත සමහර විට අපේ කයට ඍජුවම බලපානවා. හරි, අර ඒ සිත නිසා වායෝ ධාතුවක් උපදින තරහක් ඇවිල්ලා තද බල වේගයක් උපදිනවා. මේ අතේ තියෙන රූප කලාපයන් තල්ලු කරන අය වායෝ ධාතුවේ මෙහෙම පස්සට තල්ලු කරනවා. තල්ලු කරලා අනිත් කෙනාගේ මූණට මේ අත මිටි මොළොර ඇඟිලි මිටි මොළොර වෙනවා. කරනව නෙවෙයි වෙනවා. ඒ වෙන්නේ හිතේ බලපෑමයි. ඒකල අනිත් කෙනාගේ මූණට යනවා මේ අතේ ඔක්කොම වෙන්නේ හිතේ බලපෑමයි. එහෙනම් හිත කියන එක දැන් චෛතසිකයන්ගේ මිශ්‍රණයක් තියෙන නිසා එක කෘත්‍යයකට මේක පෙළඹෙනවා. ඒ කෘත්‍යය තමයි කරනව නෙවෙයි කෙරෙන්නේ. මේක තමයි ඇතුලේ සිද්ධ වෙන සරල වැඩපිළිවෙල. ඔය ටික දන්න නිසා දැන් අපි පොඩ්ඩක් මේවා දැනගැනීමේ තියෙන වැදගත්කමෙන් අර ප්‍රශ්න ටික විසඳ ගන්න හැටි ගැන චුට්ටක් කතා කරලා බලන්න වෙයි නේද? ඉගෙන ගන්න දෙයක් අපේ පින්නත් නේ. මේ විදිහට කාරණා ඉගෙන ගන්නකොට හැම වෙලේම විශේෂයෙන්ම මතක් කරන්ඩම ඕනේ. අපි ධර්ම කාරණාවක් ඉගෙන ගන්නකොට ඒක සූත්‍ර පිටකයෙන් හෝ අභිධර්මයෙන් හෝ පဋාණයෙන් හෝ කොහෙන් හරි ධර්ම කරුණක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙනගත්ත දේ අපේ පින්වත්නි අපේ ජීවිතයේ සිද්ධියත් එක්ක සිද්ධිත් එක්ක ජීවිතයේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන ආකාරය අත්දකින්න අපි ලෑස්ති නැත්තම් අපි ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. දැන් අපි මේ ඉගෙනගත්ත දේ ගැන තව චුට්ටක් මූල ධර්මයක් ඉගෙනගෙන අපි අර ප්‍රශ්න දෙක විසඳ ගන්න යා. මොනවාද අපි ඉගෙන ගන්න මූල ධර්ම? අපේ පින්වත්නි මේ චෛතසික ධර්ම වලට තියෙන කෘත්‍යයන් ගැන ඒවා බෙදලා වෙන් කරලා ඒ කෘත්‍යයන් ගැන සම්පූර්ණ 52ම ගැන විස්තරයක් තියෙනවා. මේ 52 ගැනම මේ විස්තරය ගැන අපි හොයනකොට ඔන්න දැන් ඒ ඔක්කොම කියන්න වෙලාව නැහැ. අපි ධර්ම පොතක් කරන් බලන්න මේ චෛතසික බෙදෙනවා. දැන් මම මේ කතා කරන්න යන්නේ අකුසල චෛතසිකයන් වගේක් ගැන. අකුසල චෛතසිකයන් වල තියෙනවා පළවෙනියෙන්ම තියෙන චෛතසික හතරක්. එන්නේ හතරට කියනවා මෝහ චතුස්කය කියලා. හරිද? මේ හතර ගත්තහම අපේ පින්වත්නි අකුසල චෛතසික ඔක්කොම 14ක් තියෙනවා. මේකෙන් හතරක් ගත්තහම පළවෙනියෙන්ම තියෙන හතර මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. හරිද? මේ හතරට තියෙනවා කෘත්‍යයන්. අපි කියවනේ මෝහය කියන එකේ කෘත්‍ය තමයි ඇත්ත වසං කරන, ඇත්ත වහලා දාන, දන්න ඇත්තත් වැහෙනවා. අහිරිකය කියන එකේ කෘත්‍ය තමයි, යාගේ කෘත්‍ය තමයි හිතත් එක්ක ආවොත් ඒ සිත නිසා අපිට වෙනවා. එතන ඒ වැඩේ කරනවා, අහිරිකය ඇවිල්ලා ඒ වැඩේ කරනවා. මොකක්ද? ලැජ්ජාව නැති කරනවා, අනෝතප්පය බය නැති කරනවා, උද්දච්චය නොසන්සුන් කරනවා. මේවා යාලා කරන වැඩ. පොඩ්ඩක් බලමු හොමින්ද. ඔය හතරට කියනවා සර්වාකුසල සාධාරණ චෛතසික කියලා. අපේ පින්වත්නි සර්වාකුසල සාධාරණ කියලා කියන්නේ මොකක්ද? ඒ වචනේම බලන්න හොයාගන්න පුළුවන්. සර්ව අකුසල සාධාරණ, හැම අකුසල සිතකම මේ හතර තියෙනවා කියනවා. සෑම අකුසල චෛතසික සිතකම අකුසල සිතක් එනකොට අපිට මේ හතර මිශ්‍ර වෙලා තමයි එන්නේ. ඒක කියන්නේ සර්ව අකුසල සාධාරණ චෛතසික කියලා. දැන් ඔන්න අකුසලයත් එක්ක අපි අර ප්‍රශ්න විසඳ ගන්න යනවා. අර කතන්දරේ දන්නවනේ අපි හොඳටම. මොකක්ද? දෙන්නට තරහ ගිහිල්ලා දෙපැත්තට කියෝ ගත්තා. එක්කෙනෙකුට වැඩියෙන් තරහ ගිහිල්ලා අර විස්තර කියවන්න පටන් ගත්තා. ඒ වැඩියෙන් තරහ කියන හිත එනකොට ඒ හිතත් එක්ක සමගාමීව තව හතර දෙනෙක් කණ්ඩායමක් ආවා. ඒ අය ඇවිල්ලා ඒ වැඩේ කරා අපි පින්නත්නේ. හරි, නිකන් මේ ශරීරයේ තියෙනවනේ ඒ වගේ මහා ඕනේ නැති වැඩ වගේ. හරි, සීනි තියෙනවා නම් ශරීරයේ අපේ පින්නත්නේ ඒ තියෙන අය දන්නවා වෙන ලෙඩක් ආපම සීනිත් වැඩි වෙනවා. වෙනම කර ලෙඩක් සල්ල කර්මයක් කරන්න වෙනකොට වෛද්‍යරුන්ට වෙනම ප්‍රතිකාර කරන්න වෙනවා, මේ සීනි වැඩි වෙනවා. ඒ වගේ මේ මෙතනත් මොකද වෙන්නේ? මේ තරහ කියන එක එනකොට ඒ තරහත් එක්ක අර සාධාරණ තරහ කියන අකුසල යන්නේ. අර සාධාරණ හතර දෙනා ඇවිල්ලා යාලා වැඩෙත් කරනවා. අන්න බලන්න තරහ කියන එක ආපුවා මෙයාලට තිබුණා අවබෝධයක්. මේ දේවල් නොකියා සිටිය යුතුයි කියලා එන්න කලින් තිබ්බ අවබෝධයට තරහ කියන එක ආපුවා මොකද වුනේ? මෝහය ඇති වුණා. එයා මොකද කරේ? ඇත්ත වහලා දැම්මා. තමන්ට දැනෙන ඇත්ත දැනෙන්නේ නැතුව යනවා. අර ළමයාගේ ප්‍රශ්නෙත් සිද්ධ වෙන්නේ අන්න ඒක. බලන්න අපේ පින්වත්නි අර කටේ තියෙන කෙල සෙම සොටු ආදිය තියෙන චුවින්ගම් එක අතට අරගෙන ළමයා දෙනකොට තමන්ගේ අම්මට, අම්මගේ හිතේ තියෙන ආදරය, ලෝභය ළමයා කෙරෙහි ඒක අකුසලයක්. අන්නේ අකුසලයේ නිසා මොකද වෙන්නේ? මෝහය ඇති වෙනවා. ඇත්ත මෝහය ඇති වෙනවා කියන්නේ අර චුවින්ගම් එක දැන් මම මේ චුවින්ගම් එක එළියට අරන් කාට හරි පෙන්නපුවාම ඒකේ අප්‍රසන්නකම අරමුණු වෙනවනේ හිතට. අම්මකට පෙන්වනකොට දරුවෙක් ඒක අරමුණු වෙන්නේ නැහැ. චුවින්ගම් එක අරමුණු වුණාට පිළිකුල අරමුණු වෙන්නේ නැති පිළිකුල වහනවා. මොකෙන්ද? මෝහය කියන චෛතසිකේ එතන ක්‍රියාත්මකින්ද. එතකොට පින්වත්නි ලැජ්ජා නැති වචන කිව්වේ ඇයි? අහිරිකය කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙච්ච හින්දා. බය නැති වචන කිව්වේ ඇයි? අනෝතප්පේ කියන චෛතසිකේ ඇවිල්ලා එතන ඇක්ටිව් වෙච්ච හින්දා. එහෙලා එලාගේ වැඩේ කරනවා. ඊළඟට බලන්නකෝ හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. හරිද? ගීටි ගීටි ගාලා ගහනවා කියන්නේ තරහ ගියාම එහෙම මේවා ඔක්කොම නොසන්සුන් වෙනවා. උද්දච්ච කියන්නේ සාමාන්‍ය ලෝකයා විවහාර කරන මේ ලොකුකම කියන එක නෙවෙයි අපේ පින්නඳු. උද්දච්ච කියන වචනේ තේරුම නොසන්සුන්කම කියන එක. හිත නොසන්සුන් වෙනවා. ඒතර මේ හතර වෙන්නේ නැති වෙන්නේ නෑ නේද කියලා මම මේ පින්නන්තයගෙන් අහනවා. තරහ ගිය වෙලාවට හොඳින් ඕනම කෙනෙකුට මටද අපේ 100ටද 100ගේ 100ටද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ කාට හරි තරහ ගියා නම් මේ මූලධර්මයේ සිද්ධ වෙනවාමයි අද මටත් ඒක වෙමින් තියෙනවා. ඔන්න ඔය ටික ඉගෙන ගන්න තමයි පින්වත්නි අපි බලන්න විසඳුම හම්බෙන හැටි මේ අභිධර්මයේ වගේ දේවල් හදාරන්න ඕන. ඔන්න ඔක දැන් තේරුම් ගත්තා. දැන් එතකොට තරහ කියන්නේ රාගය. එහෙනම් ඒකත් එහෙමයි. දැන් යන්න තේරෙනවා. කෙස්ලොම් නියද සම්මස්නහරට ඇට මිදුළු ආදී වශයෙන් පිළිකුල් දේවල් වලින් හැදිලා තියෙන මේ ශරීරය අපේ පින්වත්නි රාගය කියන අකුසලය හේතු කොටගෙන මෝහය ඇතිවීම නිසා ඇත්ත වැහෙනවා. එතකොට අපිට වෙන්නේ අන්න ඒ වගේ වැඩක්. මේක දැනගත්ත මම අනිවාර්යයෙන්ම හැම හිතකම මේ හතරම වෙනවා. හැම අකුසලයකම මේ හතරම වෙනවා. අකුසල සිත් හරි භයානකයි. ඒක මගේ සංසාරික ජීවිතේම විනාශ වෙන්න පුළුවන් දේවල්. එතන තියෙනවා. අකුසල සිත් ඉතා භයානකයි. අන්න ඒ භයානකකම අපේ පින්වත්නි අපි තේරුම් අරගෙන ඒක නැති කරගන්න කටයුතු කරන්න ඕන. ඔන්න බලන්න. ලස්සන උපක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ අපිට මේකෙදි යොදලා තියෙනවා. එකක් තමයි අපි සමත භාවනාවක් සිද්ධ කරනවා. සමත භාවනාවකින් අපේ හිතෙහි තියෙන ඒකාග්‍රතාවය කියලා කියන සර්වචිත්ත සාධාරණ චෛතසිකය ප්‍රබල කරනවා කුසලයේ පැත්ත. ඒක ප්‍රබල වෙනකොට පින්නත්නි, ඒක ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? සිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඒක කුසල හැඟීමක ප්‍රබල කරනකොට ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික එකඟ වෙනවා. කියන්නේ එක අරමුණක හිත නවත්ත ගන්න පුළුවන් මට්ටමකට අපේ හිත සකස් කර ගන්න පුළුවන්කම. අන්න එතකොට මොකද වෙන්නේ? නොසන්සුන්කමට එන්න බැරුව යනවා. නොසන්සුන්කම කියලා කියන්නේ ඔය සමාධියේ ඒකාග්‍රභාවයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒකට එන්න බැරි වෙනවා. එන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? නොසන්සුන්කම් ඇති වෙන ස්වභාවය අඩු වෙනවා අපේ. අන්න බලන්න එතකොට අකුසලයට එන්න බෑ. හොඳින් සමතේ වඩන කෙනෙකුට පින්වත්නි, විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මයේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං. ඉතින් ඔය තියෙන ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ තියෙන ඕනතරම් තියෙන ඔය ටික. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. හරි, එතෙන්දී කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම එහෙම කරලා අපිට මේක හොඳට පාලනය කරන්න පුළුවන්. එහෙනම් මොකක් හරි පාලනමය ධර්මයක් අපේ අතර ගත්තා වගේ වාහනයක් පදවගෙන යන කෙනෙකුට ඒ පදවගෙන ගියාට ඒක නවත්ත ගන්න, ඒක පාලනය කරගන්න, වේගය පාලනය කරගන්න. එතකොට කෙලින්ම ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. වංගුවක් යනකොට යන පැත්ත පාලනය කරගන්න එයාලා අතේ තියෙනවා යම් කිසි පාලනය කළ හැකි උපකරණ වගේ. ඒ උපකරණ ක්‍රියාත්මක කරන ආකාරය දන්න අයට අපි කියනවා ඒ වාහනේ ලව යන්න පුළුවන් කියලා. එහෙම බැරි කෙනෙක් මේක අතර ගත්තොත් කෙලින් යයි දිගටම. ගියොත් කොහරි හැප්පෙනවා. නැත්නම් නවත්ත ගන්න බැරි වෙනවා. තිරිංග තද කරගන්න දන්නේ නැහැ. එහෙනම් දැනගන්නව නම් පාලනය කළ හැකි දේවල් අපි පින්නත් නේ. පැහැදිලිවම පුළුවන් මේක කරගන්න. එහෙනම් සමාධිය වඩන කෙනෙකුට උද්දච්චය නැති වෙන නිසා සියලු අකුසල් වලින් අයින් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් සමාධිය පිරිහෙන කාලෙට ආයෙ ඒව එනවා. එහෙනම් සමත භාවනාව කියන්නේ මොකද්ද කියලා ඔන්න දැන් අපි තේරුම් ගත්තා. ඊළඟට අපි පින්නත් නේ අර මෝහය නැති කරගන්න මොකද කරන්නේ? අවිද්‍යාව නැති කරන ක්‍රමවේද ඇත්ත දකින්න මේ හිතට ඉඩ ලබා දෙනවා. ඇත්ත කියලා මේ ලෝකේ දකින්න තියෙන මේ පරමාර්ථ ධර්මවල තියෙන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ අපේ පින්නත්. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ අත්දැක්කොත් හරියට කෙනෙකුට ඒවා තේරුම් ගන්න පින්නත් නේ එයාගේ තුල මෝහය එන ගතිය නැති වෙලා. මෝහයට එන්න බැරි වෙනවා. හරිද? ඒක යට යනවා. සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තොත් එහේ මෝහය කැපෙනවා. ඒ කියන්නේ ආයයට එන්න බැරි වෙනවා. අන්න එතන කියනවා මාර්ගසිතක් පහළ වුණා කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි ඵල. අර බලන්න මේ චෛතසික හතර ගැන අපි දන්නවනම් ඔන්න අපිට පුළුවන් මේක පාලනය වෙන තත්ත්වයට අපේ හිත සකස් කරගන්න. ඊළඟට අපේ පින්නදි බලන්න අපි අහලා තියෙනවා තරහ, මෛත්‍රිය, ඊර්ෂියාව, මුදිතාව මේ වගේ වචන අහලා තියෙනවා. තරහ කියන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අන්න අකුසල චෛතසික වගේ. හරිද? තීන මිද්ද කියලා කියන්නේ අකුසල චෛතසික. එතකොට වීරය, අනිත් පැත්තෙන් ඔය මං කිව්ව මෛත්‍රිය, එතකොට මුදිතාව වගේ දේවල් කුසල චෛතසික වගේ. මේ චෛතසිකයන් ගැන අපි දැනගන්නවා. හිතක යෙදුනොත් එහෙම තරහ කියන චෛතසිකය අන්න දේශසහගත හිතක් එනවා. හිතක යෙදුනොත් මෛත්‍රිය කියනක දේශසහගත හිතක් එන්නේ නැහැ. ඒක ලස්සන හිතක්. ඒකයි මේ මෛත්‍රිය වගේ දේවල් වලට කියන්නේ සෝබන චෛතසික කියලා. හරිද? එතකොට අපේ පින්වත්නි මේ දෙක ප්‍රතිවිරුද්ධයි. මොනවාද? තරහ සහ මෛත්‍රිය. ඒ අර්ථ දැක්වීමෙම ගත්තාම කරුණාව, මෛත්‍රිය වගේ දේවල් ගත්තාම එහෙම දැන් කරුණාව කියලා කියන්නේ කිසිම කෙනෙකුට දුකක් වෙනවට තියෙන අකමැත්ත, අකමැති සහගත සිත් පහළ වීම වගේක් තියෙනවා. මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වයට අදාළ සිත් පහළ වෙනවා. තරහ කියන්නේ තරහ ගියාම තියෙන කෙනෙක්ව විනාශ කිරීමේ අදහස. ගහන්න ඕනේ, බයින්න ඕනේ කියලා එයාව රිදවන්න ඕනේ, මරන්න ඕනේ, යන්නේ වගේ අදහස් එන්නේ. එහෙනම් එයාට හිංසා කරන අදහස් එන්නේ. එතකොට පින්නන්නේ කරුණාව, මෛත්‍රිය තුලින් එන්නේ හිංසා කරන අදහස නෙවෙයි, හිංසා නොකරන අදහස. මේකෙන් එන්නේ හිංසා කරන අදහස. ඔය දෙක එකට එන්න බෑනේ, අඳුරයි එළියයි වගේ. අන්න තතු දන්න අය, ඇත්ත දන්න අය මොකද කරන්නේ? මේ දෙකෙන් කොහොමද මේ ක්‍රියාත්මක භාවයන් කියලා දැනගෙන අපේ පින්නත්නේ මොකද කරන්නේ? එයා තීරණයක් ගන්නවා. මෛත්‍රිය කියනක ප්‍රබල කරනවා. මෛත්‍රිය කියන එක ප්‍රබල කරන්න ඕනම වෙලාවක සිතුවිල්ලක් ප්‍රබල කරන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එතකොට උණු පဋාණ ඉගෙන ගන්න කටිය දන්නවා ආසේවන ප්‍රත්‍ය ගැන. හරිද? ළමෙක් පොතක් කියවනකොට නැවත නැවත නැවත නැවත කියවනකොට ඒක පිළිබඳව අදහසක් එන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ පින්වත්නි, අපි නැවත නැවත නැවත නැවත මෛත්‍රිය ඇති වෙන විදිහට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා තිබ්බොත් මෛත්‍රිය අපේ හිතේ ප්‍රබලව ඇති වෙනවා. එතන මෙනෙහි කරලා තිබ්බ දේ මෙතන සිතක් විදිහට ඇට ගන්නවා. මෛත්‍රී සහගත සිතුවිලි තරහකාරයක් අහම මෛත්‍රී සහගත සිතුවිල්ලක් පහළ වෙන විදිහට හදන්න පුළුවන් වුණා. ඇයි තරහ කියන එක ඔන්න බලන්න අපි ධර්මය ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම. තරහ කියන එක එනකොට පිටවත් නේ, ඒකට කියනවා තරහ සිත් නැත්නම් දේශ සහගත සිත් දෙකයි තියෙන්නේ. අර මොනවද පරමාර්ථ ධර්ම වල? ඒ දෙකම දෝමනස්ස සහගත, දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික, දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. දෙකම දෝමනස්ස සහගත. මේ ටිකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් යමක්. මොකක්ද? තරහ කියන ඒවා, ඊර්ෂ්‍යාව කියන ඒවා, මේ වගේ දේවල්. තරහ කියන එක ගන්නකො දැන් ඔය ඒ තරහ කියන එක දෝමනස්ස සහගතමයි. දැන් ලෝභය කියන එකේ සෝමනස්ස තියෙනවා. තරහ සිත්වල තියෙන දෝමනස්ස. එහෙනම් මේ ලෝකේ මිනිස්සුන්ට තරහ යනවා නම් කවදාකවත් ඒ මිනිස්යාට සතුටක් නැත. ඒ තරහ තියෙන වෙලාවේ සතුටක් නැහැ. ඒ විතරක් නෙවෙයි, උපේක්ෂාවක්ද නැත. අපි දන්නවා යම්කිසි ඉෂ්ට ආරම්මණයක් අපිට දකිනකොට, ඇහැට නැත්තම් කනට ඇහෙනකොට, අරමුණු වෙනකොට පින්නත් නී ඒක තුළ සතුට උපදිනවා. හරිද? ඒක හරි. ඒක සෝමනස්ස සහගත වෙනවා, ප්‍රීතිය උපදිනවා. ඒ වගේම එහෙම ප්‍රීතිය සතුට උපදුන්නේ නැත්තම් උපේක්ෂාව උපදිනවා. දුකකුත් නැහැ, සතුටකුත් නැහැ. හැබැයි අනිෂ්ඨ ආරම්මණයක යම්කිසි ගැටීමක් සහගත සිතක් ඇති වෙනවා නම් ඒකෙන් දෝමනස්ස විතරයි එන්නේ. හරි. එහෙනම් මේ ලෝකේ ඉන්න මේවා දන්න මිනිස්සුන්ට තීරණය කරන්න මේ තරහ හරියන්නේ නැහැ. ලෝකේ ජීවත් වෙන මම තරහ අරගන්නවා කියලා කියන්නේ කිසිම වැඩක් නැහැ. මම නිකන් දුක් විඳිනවා විතරයි කියලා. ඉතින් අන්න එහෙම මේවා දැනගත්තොත් අපේ පින්වත්නි අපිට මේ තරහ අයින් කරන්න වෙනවා. එහෙනම් තරහ අයින් කරන්න මොකද කරන්න වෙන්නේ? තරහට ප්‍රතිවිරුද්ධ චෛතසිකය ප්‍රබල කරපුවාම මෛත්‍රියත් එක්ක මොකද වෙන්නේ? ඒ තරහට ප්‍රතිවිරුද්ධ නිසා මෛත්‍රිය සිතෙහි මෛත්‍රිය උපදිනවා. මෛත්‍රියත් එක්ක මොකද වෙන්නේ? මෛත්‍රිය කෘත්‍ය කරනවා. එද කරුණාව කරුණාවේ කෘත්‍ය කරනවා. අනුන්ට දුකක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අනුන්ට දුකක් වෙනවට කැමති නැහැ මේ හිත. එතකොට අන්න තරහට එන්න විදිහක් නැහැ දැන්. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත්, පර සම්පත් දැක රිදෙන ගතිය. දැවෙනවා, පිච්චෙනවා වගේ දැනෙනවා ඊර්ෂ්‍යාව තුළ. එතකොට අපේ පින්නත්නි මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් දැකලා සතුට වෙන ගතිය. මේ දෙක එකට එන්න බෑ, නඳුරයි එළියයි වගේ. දැන් කෙනෙක් දැනගන්නවා හැම අකුසල චෛතසිකයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා. තීන මිද්දේ කියලා කියන්නේ ඇඟ බර කරන ගතිය තියෙන, නිදිමත ගතිය ඇති කරන, වැඩක් කරගන්න බැරි නිදි කිරණ, ඈලි මෑලි ගතිය ඇති වෙන චෛතසික ධර්මයක්. ඒක කයට ඍජුවම බලපානවා. කයේ බර ගතිය ඇති වෙන රූප කලාපයන් පහළ වෙනවා. තීන මිද්ද කියලා කියන චෛතසික ආපම සිතේ සහ චෛතසිකයන්ගේ මැලි බව. හරිද? අන්න වීරිය උපදපුවාම ඒකට ප්‍රතිවිරුද්ධයි. වීරිය ආපුවම පින්නන්ද පිපිච්ච කෙනෙක් වගේ හිත හරියන එක, පිපිලා වගේ. වීරිය තියෙනවා නම් හොඳයි. එතකොට වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් වැඩ කරන්න පුළුවන්. ක්‍රියාත්මක වෙනවා වේගෙන්. තැන් තැන් වලලා ඉන්නේ. වැඩ කල් දාන්නේ. හරිද? ඇඟේ බර අඩුයි, ඇඟ සැහැල්ලුයි. ඉක්මනට ඉක්මනට ගොඩක් වැඩ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කාරණා ඔක්කොම අපි ගත්තොත් එහෙම අපේ පින්නත් නේ අපිට තේරෙනවා සමහර වෙලාවට මේ අකුසලයන් යට කරන්න කුසලයන් වර්ධනය කරන්න ඕනේ කියලා. මාර්ගසිත ධ්‍යාන මට්ටම් වලට යන්න පෙර ආතුව තියෙනවා තදාංග ප්‍රහාණය කියලා ප්‍රහාණය. තදාංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, නිස්සාරණ ප්‍රහාණය, පටිපස්සෙද්දි ප්‍රහාණය කියලා ප්‍රහාණ කාරණා පහයි. මේකේ මූලිකවම තියෙන දෙක ගත්තාම ඒව නැවත පිරිහෙනවා. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මාර්ගසිතේදීම ඇති වෙන ප්‍රහාණය. එතකොට අපේ පින්වත්නි දැන් තේරෙනවා. එතකොට අර සමාධියෙන් වෙන්නේ උද්දච්චය වෙනුවට ඒකාග්‍රභාවය වෙලා ඒක යටකරන එක. ඒකත් එක්ක සියලු අකුසල් යට වෙනවා. මෛත්‍රියෙන් කරන්නේ තරහ යට කරන එක, මුදිතාවෙන් කරන්නේ ඊර්ෂ්‍යාව යට කරන එක. එහෙම එහෙම කරන. එහෙනම් ඒවා අපි ප්‍රබල කරලා හදා ගන්න ඕන. ඒවා අති ප්‍රබල කරපුවාම මේ කුසල චෛතසිකයන් අකුසල වලට එන්න බෑ. එහෙනම් තදාංග වශයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට සමතේදී අර සම්පූර්ණයෙන්ම ඒවා අයින් වෙලා තියෙන අවස්ථාවට එනකොට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඊළඟට අවබෝධයෙන් මේකේ ඇත්ත ඇති සැටියෙන් දැකීම නිසා අයින් වෙන කැලස් වගේක් තියෙනවා. හරිද? ඒවා නිස්සරණ පටිපස්සද්දි ආදි වශයෙන් තියෙන සමුච්ඡේද වශයෙන් තියෙන ප්‍රහාණ ක්‍රමවේද. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට ලැබිලා තියෙන පින්වත්නි, ඔන්න ඔය කැලස් තවලා ඒ කැලස් නැති කරලා ඒවා කපලා දාලා සම්පූර්ණයෙන්ම මේකෙන් නිදහස් වෙන්න. එතකොට අපිට මේ අභිධර්මය පဋාණ ප්‍රකරණේ වගේ දේවල් වලින් අපේ පින්වත්නි ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තියෙන ප්‍රයෝජනය තමයි මෙන්න මේ ඇත తত্ত্বය දැනගන්න අපිට ගොඩක් උදව් කරන ඔය කිව්ව විදිහට චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන මේ පරමාර්ථ ධර්ම මිශ්‍ර වෙවි හැදිය හැකි අවස්ථා කොමටි ගත්ත. ඒවට කියනවා අනන්ත ණය කියලා. විවිධ ක්‍රම. මෙන්න මේ අනන්ත ණය සමන්නාගත පဋාණ ප්‍රකරණය කියලා කියන්නේ ඔන්න ඕකයි. ඵලයක් ඇති වෙනකොට පින්නදි මේ මොහොතේ යම්කිසි ඵලයක් ඇති වෙනවද, අන්න ඒ ප්‍රතිඵලයක් මේ දැන් තියෙන්නේ. මේක ඇති වෙන්න හේතු ගොඩාක් හේතු වෙනවා. යම් ඵලයක් නිර්මාණය වෙනකොට ඒ ඵලයට කියන ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. ඒ ඵලය ඇති වෙන්න හේතු වෙච්ච ඒවට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. ප්‍රත්‍ය කියලා. ඒ දෙක අතර ඒ ප්‍රත්‍ය වල තියෙන ශක්තිය හරියට බීජයක තියෙනවා වගේ මේ ඵලයක් ඇති වෙන ශක්තිය. අන්න ඒකට කියනවා ප්‍රත්‍ය ශක්ති කියලා. ඒතර පဋාණ ප්‍රකරණේ ඒ වගේ ප්‍රත්‍ය 24ක් මුල් කරගෙන ඒ ප්‍රත්‍ය 24 අපේ පින්වත්නි එක ඵලයක් සිද්ධ වෙනකොට, එක ප්‍රතිඵලයක් සිද්ධ වෙනකොට මෙතෙන්ට ප්‍රත්‍ය ගණනාවක් හේතු වෙන්න පුළුවන්. හේතු වෙච්ච කාරණා ටික ඔක්කොම ගත්තාම ඒවායේ තියෙන විවිධ දේවල් උදාහරණයක් විදිහට ආරම්මන ප්‍රත්‍ය හේතුවෙන් අපිට සිත පහළ වෙනවා. ඒ ආරම්මණය ගත වස්තුවේ තියෙනවා ලෝභ, දේශ, මෝහ ඇති වෙලා තමයි මේ සිත පහළ වෙන්නේ. එහෙනම් එතන හේතු ප්‍රත්‍ය හින්දා ලෝභය හේතු වෙලා තියෙනවා මෙතෙන්ට. අන්න වගේ මිශ්‍ර වෙනවා. අන්නේ මිශ්‍ර වෙන කොට කියනවා ප්‍රත්‍ය ඝටනාව කියලා. අන්නේ මිශ්‍ර වෙන ක්‍රම ටික ඔක්කොම එක සිතක් එක මොහොතක් නිර්මාණය විය හැකි ක්‍රමවේද, විය හැකි අවස්ථා. ඒ ටික ඔක්කොම ගත්තහම කියනවා පဋාහන ප්‍රකරණය කියලා, නැත්නම් පဋාහනය කියලා කියනවා. හරිද? එතන මුලින්ම ධම්මසංගණි ප්‍රකරණයේ තියෙන තිකමාතිකා දුකමාතිකා වගේ දේවල් අරගෙන ඒකත් එක්ක ඒ වාර ගණන් සකස් වෙනවා පින්නදී. මුලින්ම තිකමාතිකා දුකමාතිකා ඒ විදිහට එතනින් හයක් හැදෙනවා. තවත් මේකේ තියෙනවා ණය ක්‍රම හතරක්. මේවා වුණාම ඔය පဋාණ 24 කියලා කියන්නේ අනුලෝම පච්චනීය, පච්චනීය අනුලෝම, අනුලෝම පච්චනීය කියන ණය හතරෙන් අර තික දුක මාතිකා වර නැගිලා හැදෙන 24ක් තියෙනවා. ඒ ගැන අපි වෙනම කතා කරනවා. ඒතර මේ හැම දෙයකින්ම අපි මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්නේ මෙතන තියෙන නීති ටික, මේ නීති ටික අනුව අපේ පින්වත් ක්‍රියාත්මක වෙනවා විනා අපි කරන දෙයක් නැහැ කියලා කවදා හරි දවසක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විද්‍යාව පහළ කර ගැනීම සඳහා විතරයි, එහෙම නැතු කටපාඩම් කරගෙන හිටියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ යමක් තේරුම් ගත්තට පස්සේ ඒක හදන හැටි තේරුම් ගන්න ඕන, පින්වත්නි හැදෙන හැටි. එතකොට අපිට පුළුවන් ඊට අනුව අපේ ජීවිතය සම්පූර්ණ වෙනසකට භාජනය කරගන්න. එවැනි උතුම් තත්වයකට ඇති මානසික තත්වය ඇති කරගන්න තමයි, එවැනි උතුම් තත්වයකට අපේ මානසිකත්වය ඇති කරගන්න, අවබෝධය ඇති කරගන්න තමයි මේ දේශනාවල අවශ්‍යතාවය තියෙන්නේ. ඒවා ආරම්භ කරපු වෙලාවෙ ඉඳලා ඔය සර්ව අකුසල චෛතසික, සර්ව අකුසල සාධාරණ චෛතසික ටික දැනගත්තහමත් සිහියක් උපදිනවා. එන්නේ සිහිය අපි පාවිච්චි කරොත් හරියට ධර්මය තුළ. එතකොට කටපාඩම් කරගත්ත දේෙන් ප්‍රයෝජනයක් ගන්න යන්නේ සිහිය පවත්ව ගත්තොත් විතරයි. ඒක නිසා සියලු විසුද්ධීන් සම්පූර්ණ කරගන්න මේ ධර්ම කරුණු වල අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා, වීරය අදිෂ්ඨානයේ වාසනාව ලැබේවා, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනම වෙනුවෙන්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව ඉතා වැදගත් වූ පට්ඨාන ධර්මයේ සම්බන්ධව විග්‍රහාත්මක දේශනාවක් ලෙසනේ ඔබට ලංකලේ. අභිධර්මයේ සිහිය භාවනාව මේ සියල්ල සමග ජීවිත අවබෝධය කරා යන ගමනට ඒ උතුම් දහම් මඟ පෙන්වීම ලබා දුන් අතිපූජනීය වන්දනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවත මේ මහා පින්කම පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ ඔස්සේ දහම් කරුණු මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට 0.74254 අංකයට කතා කරන ලෙසත් ඔබට ඇරියුම් කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත අහන්නටත් ඇරියුම් කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: මාස්ටර්ගෙත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගෙත් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36.
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 40. මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකක් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live
4: brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
5: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
1: අතික්‍රමණ
5: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
1: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980.
5: අතික්‍රමණ
1: සාංසාරික සීමා ඉක්මවා යාමට
6: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
1: සිනසුරාදා සිත්නෙත් අසපුව
7: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මය බලවත්
8: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
6: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
1: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.

0: Fit net asse koor.
1: අයිබෝවන් අපි නැවත සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඔබ දන්නවා දැන් අද ධර්ම දේශනාව අහපු බොහෝ දෙනාගේ හිතේ මේ වන විට චිත්‍රයක් මැවිලා තියෙන්නේ අද මේ සාකච්ඡාව මොකක් වෙනුවෙන්ද කියලා. විශේෂයෙන්ම දැන් අපි මේ 22 වෙනිදා 23-24 දවස් දෙකකට පස්සේ ලැඹෙන දවස හරි සුවිශේෂී දවසක් මං එහෙම කියන්නේ මගේ මේ ආගමික වැඩසටහන් මාධ්‍ය ජීවිතයේ මා දකින සුවිශේෂී පින්කමක් නිසාවෙන් මේ අදවසේ කතාවට කතිකාවට ලක්වන මේ දහම් පිළිසඳරේදී ඔබට කාරණා ගොනු කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව නැතයි පින්කම පිළිබඳ සිහිපත් කළොත් මොකද ලංකාවේ දැන් ප්‍රධානතම ශාලාව නැත්නම් අපිට ජාත්‍යන්තර වශයෙන් තිබෙන සම්මන්ත්‍රණ ශාලාවක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන් ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජාතික වශයෙන් ප්‍රධානතම ශාලාව මේ. ඒ වගේම අපේ රට බෞද්ධ රාජ්‍යයක්. අන්න ආගමිකයන් අන්න ජාතීන් ඉන්නවා. හැබැයි ඒ සියල්ල දිහා බැලුවාම රටේ ප්‍රමුඛස්ථානය ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ආරක්ෂා කර හදලා තිබෙන්නේ බුදුදහම. බුදුදහම ලංකාවේ ප්‍රධානම ශ්‍රවණාගාරයේ ශාලාවේ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මගේ ජීවිතය හම්බවුණු සුවිශේෂීම පින්කම මේ. අද අපි ඒ ගැන ටිකක් කතා කරන්නට මේ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් නැවත වාරයක් අතිගෞරවනීය පූජනීය කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමිනාසයව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්න අවසර ස්වාමිනාසය. ස්වාමිනාස මේ අතික්‍රමණ මේ නමත් හරි මං දන්නේ අතික්‍රමණය කරන්නට ඕන මුළු ලෝකයේම ධර්මයෙන්. එතකොට තමයි හිත් සූපත් වෙන්නේ. ඒ අතික්‍රමණ මහා පින්කමේ අපේක්ෂාව පට්ඨහණය නම් වූ ධර්මය වටිනා වූ ධර්මය ගැඹුරු ධර්මය ජන සිත් තුළට ලං කරන්න ඔබ වහන්සේ මහා පරිශ්‍රමයක් දරනවා. ඇතරම හිතරත් ලොකු සතුටක් ඒ සම්බන්ධව සාකච්ඡාවකට ඔබ වහන්සේ ඇසුරේ ඔබ වහන්සේ පාමුලේ ඉඳලා අවස්ථාව උදා වීම ගැන සන්හස අනන්තනය සමන්නාගත පට්ඨහන ධර්මානුශාසනාව BMICH එකේ 25 වෙනිදා කියන්නේ හෙට නෙමේ අනිද්දා නෙමේ ඊළඟ දවසේ 25 වෙනිදා පවත්වන්නට කටයුතු කරලා තිබෙනවා. අභිධර්මය සිහිය භාවනාව සහ ජීවිතාවබෝධය ඔබ වහන්සේ එක පෙළකට මුතු වගේ ගලපලා අමුණලා තිබෙනවා. මෙහි සාරාංශයක් විදිහට මෙන්න මේ දේවල් තමයි මේ පින්කම් මාලාවට අන්තර්ගත වෙන්නේ කියලා. අපි ඒ ගැන චුට්ටක් කතා කරලා පට්ඨහණය ගැන ගොඩක් කතා කරන දේවල් තියෙනවා. ඇතනම සනස අතික්‍රමණය කියන්නේ මොකද්ද මේ?
2: ඔව් මතක් කරන්න ඕනේ. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන හැම දිනටම මුලින්ම ඒකත් එක මතක් කරන්න ඕනේ වරුණ මහත්තයා මේ අතික්‍රමණ කියන නම ඇත්තටම යෙදුවේ අපේ නිෂ්පාදන කණ්ඩායම.
1: නිෂ්පාදන කණ්ඩායම
2: පුදුම හිතුණා මේ ළමයි එකතු වෙලා මේ නම යෝජනා කරපුවාම. ඉතින් ඇත්තටම මේක හරි ගැළපෙන නමක්. හේතුව ඊට පස්සේ ඉතින් මම ඒක අර්ථ දක්ව ගන්නවා. සීමාවෙන් එහාට යන්නේ කොහොමද කියන එක. කෙටියෙන් කියන්නම් ඒතර ඉක්මනට අපිට කතා කරන්න පුළුවන්
1: හින්දා.
2: දැන් මේ මහා පොළොව අපි අදගෙන ඉන්නේ.
1: ඔව්.
2: අපිට ඒක අපි වැදන් ඉන්නවා කියලා තේරෙන්නේ
1: නැහැ. ඔව්.
2: මේ මහා පොළොව අපිට අඩි 3ක් උඩට පයින්ද දෙන්නේ අපව අල්ල ගන්නවා. අපව ඇදලා ගන්නවා. රිදෙන්නම ගන්නවා. පෑන්නෝ ත්‍රිදෝල තමයි නවත්තන්නේ. ඒ වගේ. හැබැයි මහා පොළොවේ සීමාව ඉක්මවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ සීමාව ඉක්මවා යන අය ඉන්නවා. ඒකට ලොකු බලයක් ඕනේ. මේ බලය හදාගෙන ජෙට් එකක් හරි මොකක් හරි හදාගෙන උපක්‍රමයක් හදාගෙන මහා පොළොවේ සීමාව ඉක්මවලා ගියාට පස්සේ මහා පොළොවට අදින්න බෑ ආවාය.
1: දැන් වහන්සේ හොම කියනකොට වහන්සේ කියනවා යන්ත්‍ර සූත්‍ර ඇසුරු කොටගෙන ජෙට් එකක් වගේ කියලා. බුදුහාමුදුරුවෝ හිතෙන් කරපු වැඩක්
2: නෙවෙයි. අන්න හරි. එතකොට හිත සංසාරික ජීවිතේට අපි ඇදලා දාන්නේ තණ්හාව කියන මහා බලය. හරියට මහා පොළොව මේ වෙලාවේ අපි ඇදගෙන ඉන්නවා. සාමාන්‍ය මනුස්සයෙක් දන්නේත් නෑ වරුණ මහත්තයා තණ්හාවෙන් අපිව මෙච්චර ඇදන් ඉන්නවා කියලා. එතකොට මේක අභිභවා යන බලය නිර්මාණය කරගෙන ගිහින කොයි වෙලාවේ හරි ඒ සීමාව ඉක්මවන තැන තමයි මාර්ගසිත කියලා කියන්නේ. අන්නේ සීමාව ඉක්මුවාට පස්සේ සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් මේ ඇදගෙන ඉන්නකොට බලන්නකෝ අපිට අරවා බලන්න ඕන කිව්වොත් අපි ඇදගෙන යනවා බලන්න. ඒක දැකිය යුතු දේවල් කියලා අපේ හිත අපිට කිව්වහම අපි ඒව පෙන්වුවේ නැත්තම් අපිව දවනවා පුච්චනවා වගේනේ. මං කියවර රිදවනවා කියලා.
1: අර ඔබ හන්සේ තැනක කිව්වා දැන් මේ මේ සීමාව ඉක්මවා ගියාම සහැල්ලුවක් දැනෙනවා, එතන වෙනසක් තියෙනවා කියලා. සමහර විතන් ඉන්නවා නිවන් දැක්කට පස්සේ පිරිනිවන් පාන්න ඕන කියලා. එහෙම එකක් නැහැ නේද? ඒ කියන්නේ මේ සහැල්ලුව ලැබුණට පස්සේ ඒක ජීවිත ගමනේ ඉතිරි කටසේ බොහොම සතුටින් විඳින පුළුවන්.
2: සෝවාන් පලස්ත පුද්ගලයෙකුට පුළුවන් විවාහ ජීවිතයක් ගත කරලා ධර්මික පව හදන්න. සෝවාන් පලස්ත නිවන් දැක්කීමේ පළවෙනි පියවර සෝවාන් ඵලය.
1: ඔව්.
2: සෝවාන් පලස්ත පුද්ගලයාට පුළුවන් කිසිම ගැටලුවක් නැහැ විවාහ වෙලා දරුවෙක් නිර්මාණය කරන්න
1: පුළුවන්. හරි. ඒ අතික්‍රම පට්ඨහණිය ගැන ටිකක් කියන්නකෝ සනස. මේ අනන්ත ණය සමන්නාගත කියන්නේ
2: චුට්ට දිගට කියන්නේ නේද?
1: කමක් නෑ අපි කතා කරමු. මොකද මේ බලන් ඉන්න අයට අහන්න
2: ඉන්න අයට ඒක තේරෙන විදිහට මම කියන්නම්. මේ මොහොත නිර්මාණය වෙනවා කියලා කියන්නේ අපේ වර්ණ මහත්තයා මේ මොහොත ගත්තොත් එහෙම මේක හේතු සමුදායක ඵලයක්. හේතු ගොඩක එකතුව දැන් ආට මේ වෙලාවේ ඇති වෙන උතන තියෙනවා. දැන් මම නරක වචනයක් කිව්වොත් එකපාරටම වාගේ මූණ වෙනස් වෙනවා.
1: ඔව්.
2: කොහොම නරක වචනයක් කිව්වොත් මගේ මූණ වෙනස් වෙනවා. ඒ මූණ වෙනස් වෙන මලමිනියකට අපි මොන හරි කිව්වට එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක හිතට දැනීමක් එක.
1: එහෙනම්
2: ඒ හිත ඇති වෙනකොට ඒ හිතේ හි තියෙනවා චෛතසික කියලා තව හිත නොවන ධර්මතාවයක්. එතකොට ඒවට කියනවා අපි ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට මේ පරමාර්ථ ධර්මයන් විවිධ ආකාරයට මිශ්‍ර වෙවි හැදෙන නිර්මාණයක් තමයි මේ මොහොතේ අපි කියලා කියන්නේ. අන්න ඒ මිශ්‍ර වෙන ක්‍රමවේද හරිය නිකම් මේකක් වෙන්න පුළුවන් හැකියාව මේ මොහොතේ යමක් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාව සිතක් දැම්මට තරහක් එනවා තරහක් ඇවිල්ලා මම මේ අත මිටිමුල කරලා ඔයාලට මෙහෙම ගහන්න යනවා එතකොට මෙතන මේක මලමිනියක් නම් එහෙම වෙන්නේ නැහැ නේ එහෙනම් මේක ඇතුලේ මේ රූපවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා සිතක් තියෙනවා චෛතසික ගොඩක ක්‍රියාකාරීත්වයක් තියෙනවා මේ ඔක්කොම එකතු වෙලා තමයි දැන් මේ ප්‍රහාරය එල්ල වෙන්නේ
1: ඇතර එල්ල ගන්නවා නේ හරි ක්ෂණයකින්
2: හරි ඒ ෂණයේ සිද්ධ වෙන සම්පූර්ණ විය හැකියාව මේ මොහොතේ උපදෙන්න පුළුවන් විය හැකියාව ආන්ගේ විය හැකියාව බෙදලා මෙහෙම වෙන්න පුළුවන් කියලා බෙදුවොත් අනන්ත ණය කියලා කියන්නේ ක්‍රම අනන්ත ක්‍රම වගේ ආන් ඒ ටික විග්‍රහ කරලා තියෙන ප්‍රකරණයට කියනවා වටාන ප්‍රකරණය.
1: දැන් මේක විග්‍රහ කරගන්න එක අවශ්‍ය කියලා මට හිතෙන ගොඩක් අය කියනවා අනන්ත ණය සමන්නාගත කියලා කියනවා මොකද්ද මේ අනන්ත ණය සමන්නාගත දන්නේ. ඉතින් දන්නේ නැතුව මොකටද අපි දෙයකට එන්නේ අපි සමහර
2: හරියටම හරි. ඒක තමයි හරියටම හරි. මටත් තිබ්බ ප්‍රශ්නේ මටත් තියෙන ප්‍රශ්නේත් ඒක තමයි. දැන් තර නෑ දැන් දන්නවා මොකට දෙන්නේ කියලා. නමුත් තිබ්බ ප්‍රශ්නේ ඒක. එතනින් තමයි පටන් ගන්න
1: ඕන. ඇත්තටම මේ පට්ඨහන ධර්මයේ මොකටද? ඒ කියන්නේ දැන් මේක මෙන්න මෙහෙම කතාවක් මම කියන්නම්කෝ බහන්සිරි. දැන් ලංකාව දිහා බැලුවාම පට්ඨහන ධර්මය කියන එක හරි ප්‍රචලිත මාතෘකාවක්. මම හිතන්නේ මේ ලංකාවේ බහුතර ජනතාවක් මේ මොහොත වෙන විට බුදුදහමට සම්බන්ධයි නම් පට්ඨහනය කියන එක දැන් ඔවුනට නුහුරු නෑ නොපුරුදු නෑ. ඇහෙනවා දන්නවා
2: හරිම වටිනවා.
1: හැබැයි ඒ අතර තව පිරිසක් ඉන්න අපේ ස්වාමීන් වහන්ස පට්ඨානය මොකටද? මේක නිකම් මේ තද කරලා අල්ලගත්තු හරි බලයක් එහෙම නැත්නම් හිර කරලා තියාගන්න මිනිසුන්ගේ නිදහස සීමා කරන එහෙම එකක් කියලා හිතනවා. ඇත්තටම පට්ඨානය ගැන අපිට කියලා දෙන්න
2: මොකටද යමක් කියන්නද? ඔන්න ඔය විදිහට හිතන කට්ටිය ඉන්නව නේද? කවදා හරි දවසක පට්ඨානය හරියට මේගෙන ගන්න ඔය විදිහට කියන කට්ටිය තමයි. අර එක පාරටම කවුරු හරි කරන්නම් වාලේ යමක් කරන්න නැතුව විමසිලිමත් බුද්ධියකින් බලන්න කියලා තියෙනවා. එතකොට
1: වැල්ලටෙන්න ඕනේ.
2: අන්න හරි. එහෙම බලන අය තමයි ওই කතාව කියන්නේ තුඟක් අය. එහෙම කෙනෙක්ම තමයි මේක හරියට අල්ලන්නේ දවසක.
1: ඔව්.
2: එතකොට මේකේ තියෙන ප්‍රයෝජනය ගත්තොත් එහෙම අපි මෙහෙම කියන්න මට මේක උදාහරණකින් මම කියන්නම්. වාට තරහ ගිය වෙලාවල් ඇති. ඒ තරහ ගිය වෙලාවක කවුරු හරි බැන්න හින්දා හරි මොකක් හරි හින්දානේ තරහ ගියේ. ඒ තරහ ඔයා ගත්තද නැත්නම් ඔයාට තරහ ආවද? ඒ කියන්නේ මෙයා මට බයිනවා මං තරහ ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්නකෝ මං තරහ ටිකක් ගන්නවා ආවා. එහෙනම් ඒ තරහ වට අයිතිද? ඊට පස්සේ අපි හිතමු තරහ ගිලව කාට හරි ගැහුවා කියලා. ඒ ගහනද අත මිටිමලෝ කරේ ආයින්දෝ මම මේ අත මිටිමලෝ කරන්න ඕනේ කියලා වාද? ඒක වුණාද? වුණා. එහෙනම් ඒක වට අයිතිද? ඒ අත මිටිමලෝ කරපු එකේ වගකීම ඔයාගේ අතේද? ඊට පස්සේ අත පස්සට ගියා අත එයාගේ මූණට ගියා නවත්තන්න පුළුවන්ද කියන්නේ? ඒ වගේ තරහ ගිය වෙලාවක හරිද අපි කාට හරි කියනවා නම් කියන්නේ තරහ ගැන විස්තර කරද්දී කියන්නේ මගේ සීමාව පැන්නා
1: මං ඉවසුවේ
2: ගන්න රතු කට්ට පැන්නා යකා ඇවිස්සුණා
1: එහෙම කියන්නේ.
2: ඔව් හරිද? යකා ඇවිස්සුණාට පස්සේ ආය පාලනය නැහැ. එහෙනම් ඒ කරපු එකේ වගකීම ඔයාගේද? නැහැ.
1: ඒ කියන්නේ ඔබ හසගෙන එක දැන් අපි සිහියෙන් ඉන්න මිනිස්සු විදිහට කතා කළොත් එහෙම නොමුලා වෙනවද? මුලා වෙනවද? සිහිය නැතිනවද?
2: ඔව් සිහිය නැතිනවද? පැහැදිලිවම ඉතින් දැන් අපි ධර්ම දේශනාවේදීත් මම මතක් කරේ තරහ ගියාම නොකිය යුතු දේවල් කියනවා නොකළ යුතු දේවල් කරනවා. අපිම ඊට පස්සේ අපි දැන් ආදරය කරන අයට බයින වෙලාවට අපිට බැලලා දුක හිතෙනවා. දුක හිතලා තීරණයක් ගන්න ආයෙ නම් කවදාකවත් බයින්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිම ආයෙ බයින්නේ නැද්ද?
1: බනිනවනේ.
2: ඒ මොකද සිහි නැති වෙන හින්දා. එහෙනම් ඒවා කරනවා නෙවෙයි කෙරෙනවා.
1: කෙරෙනවා.
2: කවදාහරි දවසක අපි තේරුම් ගනීවි දැන් අපේ ජීවිතය ගත්තොත් එහෙම අපේ ශරීරය ගත්තොත් එහෙම අපිව කරන දේ ගත්තොත් කොටස් දෙකකට බෙදන්නේ හුස්ම ගන්න එක මම කරන එකක් නෙවෙයි කිරණ එකක් ආහාර දිරවන එක කිරණ එකක් දාඩිය දාන එක කිරණ එකක් ඒ වගේ කිරණ වැඩ වගේක් තියෙනවා රුධිර සංසරණය හෘද ස්පන්දනය ඔක්කොම කිරණෝ අතපය උස්සන ඒවා කාට හරි බයින ඒවා ගහන ඒවා කරන දේවල් කියලා අපි කියනවා කවුද කරන්නේ මමනේ කරන්නේ ආන් ඒක ඒ විදිහට අපිට දැනෙනවනේ දැනට කවදා හරි දවසක අපි තේරුම් ගන්නවා ඒවත් කරනවා නෙවෙයි කරන දේවල් හරිද මොන මන්දන් අර අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න යනද කරනවා නෙවෙයි කරන දේවල් කවුරු දිහා බලලා තේරුම් ගන්නේ මන් දිහා බලලා එතකොට වරුණ මහත්තයා එහා පැත්තේ කෙනාත් එක්ක අපිට තරහා යන්නේ ඇයි එයා මට බැන්නා එයාගේ මූණේ තුවාලයක් තියෙනවා කියලා හිතන්නකෝ මට තරහා යනවද මූණේ තුවාලයක් ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ මූණේ තරහ යන්නේ නැහැ. ඇයි ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි. ඒ වගේ එයාට තරහ ගිහිල්ලා තියෙනවා දැක්කම එයා කරගත්ත දෙයක් නෙවෙයි. ඒක එයාට කෙරිච්ච දෙයක් කියලා දැනුණොත්.
1: ඔව්.
2: අපිට එයත් එක තරහ යන එක නවතිනවද නැද්ද? ඇයි ඒක කෙරිච්ච දෙයක්? නිදහස් වීම තේරෙනවද ඔයාලට?
1: එහෙමයි සවනස.
2: නිදහස් වීම කියන්නේ ඒකයි. මම මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ දේවල් කරනවා, මේ දේවල් කරනවා, මේ දේවල් කරනවා කියලා මම ලොකු ප්‍රශ්නෙක ඉන්නවා. පුද්ගලවාදී.
1: එහෙමයි.
2: මේ පුද්ගලවාදී සම්පූර්ණයෙන් අහෝසි වෙන්න කිසිම අඩුවක් නැතුව මේක අහෝසි වෙන්න දැනට අපිට දැනෙන හැඟීම අපිට මේ අරමුණු වෙනකොට එක එක ඒ අරමුණු වල අපිට දැනෙන්නේ අපිට තේරෙන හැටියටනේ සැබෑ ඇත්ත තමයි මෙතන කරන දෙයක් නැහැ කියන දෙයක් ලේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් පဋාණ ප්‍රකරණය ආදාරණය ඉන්න ඒ වගේ දෙයකට තමයි මේ නිදහස් වීම සඳහායි අපිට ඇත්තටම පဋාණ ප්‍රකරණය ඕනේ
1: ඒ නිසාමද ඔබ වහන්සේ සිහිය අභිධර්මයේ සිහිය භාවනාව ජීවිතාවබෝධය කියලා දිනවනේ මේ ජීවිතාවබෝධයේදී මේ නිදහස් වීම
2: අත්‍යවශ්‍යයි ජීවිතාවබෝධයේදී නිදහස් වීම වෙනවා
1: වෙනවා වෙනව තැනට ඇවිල්ලා තියෙන එතකොට දැන් එතකොට මේක පටන් ගන්නකුත් තියෙන්නේ බෑ කොහොමද ඒකට හිත යොමු කරන්නේ දැන් පဋාහණය කිව්වහම සමහර ඔබ වහන්සේ කිව්වා වගේ රැල්ලට එන අයත් ඉන්නවා මට හිතෙනවා රැල්ලට ඇවිල්ලා එන එක හොඳයි හැබැයි රැල්ලට එනවට වඩා ඒ ගැන අවබෝධින් දකින්න පුළුවන් විදිහට එනවනම් හොඳයි කියලා මට හිතෙනවා අපි හැමෝටම. ඔබ වහන්සේට මේ පිළිබඳ ප්‍රතුල දැනුමක් ඇති ඔබ වහන්සේ සම්බන්ධවම ක්‍රියාකාරීව කටයුතු කරන නිසා අපේ ජන සමාජයට පဋාහණය කොහොමද ලංකල යුත්තේ සහ එයගේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ අයට හැඩගැහෙන ක්‍රමයක් තියෙනවද?
2: මං කියන්නේ පොඩි තැනකින් පටන් ගන්න කියලා. ඒකයි මම ওই මාතෘකා හතර ඇත්තටම සරල විදිහට මාතෘකා හතර ගත්තේ.
1: ඔව්.
2: අපි හිතන්න වර්ණ මහත්තයා මැරෙනවා කියන එක. මේ බලන්න මම පොඩි තැනකින් පටන් ගන්න කියන්නේ ඒකයි. චූටි ළමෙක් ඉන්නවා චූටි ළමෙක් ඉන්නවා තාත්තා මැරිලා
1: ඔව්
2: දැන් මලමිණිය තියලා තිනවා කියලා හිතන්නකෝ සාලේ මේ ළමයා දන්නේ නැහැ මැරෙනවා කියන එක තාම එහෙනම් එයා ගිහිල්ලා එයාගේ අම්මට කියනවා මේ වෙන තැනක අද නිදාගෙන ඉන්නේ මේ සාලේ ඥාතින්ට කියනවා ඇහැරවන්න අද දවල් වෙන කන්නේදි
1: ඔව්
2: අනේ බණ්ඩ එයාට හිතක් එනවා ඒ එන හිතේ යමක් අඩුයි අපි කියන එකට නුවණ අඩුයි කියලා
1: නුවණ අඩුයි
2: නුවණ අඩුයි මොකද මරණය පිළිබඳ නුවණ නැහැ ඒක යෙදෙන්නේ නැහැ ඒ හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ ඒකෙන්ද යා කියන්නේ මොකද නැගිටින්න කතා කරන්න ඇහැරවන්න කියලා.
1: එහෙනම්
2: මම ඔයාගෙන් අහන ප්‍රශ්නයක් මේකට වට උත්තර දෙන්න බෑ කියලා මං කියනවා. හරිද? පොඩි දෙයක්. මැරෙනවා කියන දන්න මිනිස්සු ඉන්නවනේ ලොකු අය.
1: ඔව්.
2: ඒ කට්ටිය අතර මලවිනිය ළඟට ගිහිලා කියනවානේ. නැගිටින්න කතා කරන්න ඇයි ඔහොම ඉන්නේ
1: කියලා කියනවා. ඔව් අනන්ත එහෙම කියනවා.
2: ඒ මොකද? ඒ කට්ටිය දන්නවනේ මැරෙනවා කියලා මලවිනිය නැගිටිනේ.
1: තණ්හාව නිසා.
2: සිහිය නැහැ.
1: සිහිය.
2: හරි අර නුවණ ගැන සිහිය නැහැ. නුවණ ගැන සිහිය නැහැ. හරි අන්න ඒකයි කියන්නේ පဋාණේදී හරි අභිධර්මයේදී හරි අපි මොනවා හරි පොඩි දෙයක් ඉස්සෙල්ලාම ඉගෙන ගන්නකොට ඔතනින් පටන් ගන්න. ඒ කියන්නේ ඒ සිහිය පවත්තන්න පටන් ගන්න. ඒ සිහිය පැවැත්වුවොත් කවුරු හරි මැරුණාම අපිට දුක් වෙන්න දෙයක් නැහැ. දුක් වෙන්න දෙයක් නැහැ කියවට බෑ දුක් එන්නේ නැති වෙන්න හදන්න ඕන. ඒකට මේ සිහිය පවත්තන්න ඕන. ආන් ඒ සිහිය පවත්තන්න ඉස්සෙල්ලා දැනුම තියෙන්න ඕන. අර ළමයාට සිහිය පවත්තන්න කියලා හරියනවද? අපි කියන මේ

0: තේරුම් ගත්තොත් ඒ පවත්වගත්ත සිහිය ස්ථීර වෙනවා. ඒ කියන්නේ ඇත්ත දැනගන්නවා කියන එක. ඒක තමයි ජීවිත අවබෝධය කියලා
1: කියන්නේ. එතකොට අපි සොයනහස මේක මේ වනපොත් කරන්න ඕන එකක්ද? දවහංශ කියනවා දැනුම ඕන, නුවණ ඕන. එතකොට ඒක අපි ගන්න ධර්මය කියවන්න, අහන්න මේ දේවල් වලින්ද? ඒ කියන්නේ වනපොත් කරනවා කියලා අපි කියන්නේ කටපාඩම් කරනවා කියලා.
0: එහෙම දෙයක්ද? ඒ ධර්මය අවබෝධ කරගන්න විදිහ ගැන බුදුහාන්තුව දේශනා කරලා තියෙනවා. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුපටිද්දා. සුතා කියලා කියන්නේ අහන්න ඕන ඉස්සෙල්ලා. දැන් අපි ඔය ඉස්සෙල්ලාම ඔය ධර්මය කරන්නේ අහන එක.
1: ඉතින් අපේ රටේ බොහෝ දෙනෙක් අහනවනේ බණ.
0: අහනවා. දෙවෙනි එකට නෑනේ. දතා නෑ. ධාරණය කරන ගමන් අඩුයි ගොඩක් කට්ටිය. ඔන්න වනපොත් කරද්දි ඒක වෙනවා.
1: අන්න.
0: එතන වෙනස. සමහර කට්ටිය ඔන්න දැන් වනපොත් කරගන්නවා.
1: එහෙමයි.
0: ඊට පස්සේ වනපොත් කරනවත් එක්ක යාට ඒ ධර්ම කරුණු ටික හොඳට ගලාගෙන එනවා. නමුත් එතනදී ඉතනින් එහාට යන්න යාට බැරි වෙනවා. හුඟක් කට්ටිය වනපොත් කරගන්නවා. වනපොත් කරපු දේ තේරුම දන්නේ
1: නැහැ. කටපාඩමින් පාඩම් කරගෙන
0: දිනනවා. කර්ණීම සූත්‍රයම ගන්න කොච්චර එහාට යන්න නැතුව අපි සරල දෙයක් ගමු. කර්ණීම සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රිය වඩ නැහැ. හරිද? එතකොට මෛත්‍රිය අර්ථ දක්වලා තියෙනවා. ඒ කිසිම දෙයක් දන්නේ නැහැ වර්ණ මහත්තයා මේ කර්ණීම සූත්‍රය සජ්ජායනා කරන. සක්කෝජුස සූජ්ජ සූච චස්මුදුවන් තිමානි සන්තුස්සකෝ සුබරෝජ. මේ ඔක්කොම ජීවිතයට එකතු කරගන්න පුළුවන් පුදුම ගති ගුණ වගේක් ඒවා. සක්කෝ කියන වචනේ අර්ථය ගත්තොත් සකසුරුවම් බව, තුහුරු බව, අර ලස්සනට යමක් ග්‍රහණය කරලා ගන්න පුළුවන් ගතිය. ඉතින් ඒ වගේ එකක් කරන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා වනපොත් කරන එක ගලාගෙන ආවට ඒ පිළිබඳව සිහිය ඕනේ. ඒ පිළිබඳව එනම් යම්කිසි කෙනෙක් ඒ වචනවල දැනුමත් එක්ක අවබෝධයත් එක්ක ඒ නැත්තම් තේරුමත් එක්ක හරියට.
1: ඒ කියන්නේ දැන් රෝපාංශ කියන්නේ වචන වචසා පරිචිතා කියන එකේදී ඒ වචනෙන් පුරුදු කරන එක ගැන අවබෝධයක් තියෙනවා.
0: අනේ ඒ වචනවල තේරුම ගැන හැඟීමක් තියෙනවා.
1: හැඟීමක්.
0: ඊට පස්සේ වචන අරගෙන තමන්ගේ අභ්‍යන්තරයේ මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන එක තමයි මනසානුපෙක්ඛිතා
1: කියන්නේ. මනසට දාලා බලන්න.
0: ඉස්සෙල්ලා කිව්වනේ සිහිය තියෙන එක්කෙනා කොහොමද වැඩ කරන්නේ, නුවණ නැත්තම් අර ළමයට බෑ කියලා මං කිව්වේ. ආන් එහෙම මේ භෞතික ක්‍රියාවලියත් එක්ක මේක සම්බන්ධ කරගන්න ඕනේ. අන්න එහෙම කරගත්තම තමයි අපේ දෘෂ්ටිය ඍජු වෙනවා කියලා කරන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඉතින් ඔය ටික තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ එක එක්කෙනෙක් එක තැන්වල නැවතිලා. සමහර අය වනපොත් කරන එකේ විතරක් නැවතිලා වනපොත් කරලා ඒක කියෝ කියෝ ඉන්නවා.
1: එතන තමයි නිවන කියලා හිතන් ඉන්නවා.
0: ඔව් සමහර විට. හරි.
1: සමහර
0: අය. සමහර අය බණ අහනවා අහනවා අහනවා අහනවා ඇති වෙනකන් අහනවා. දැන් අහපු බණ ගාන ඇහුවොත් එහෙම මං වෙලාවකට සමහරලාට සම්මුඛව හම්බුනම අහනවා. දස කුසල් ටික පොඩ්ඩක් කියන්නකෝ.
1: එහෙම දන්න.
0: වනපොත්වත් වෙලා නැහැ.
1: දැන් අනිත් පැත්තට කියනවනේ විසවනස සමහරු කියනවා මම මෙච්චර බණ අහනවා මටමයි මෙහෙම වෙන්නේ කියලා කියනවනේ. ඒ කියන්නේ බණ අහනවා කියන තැන නැවතිලා ඉන්න.
0: සමහර අය බණ අහනවා කියන එක ප්‍රමාණවත් කියලා හිතාගෙන ඉන්න අපරාධිතින් එහෙම කරගන්න.
1: අපි ඒකට ඇත්තටම ඉතින් දැන් ඔය කියන ක්‍රමවේදයට වැඩපිළිවෙලක් සකසන්නට ඕනනේ. ඔබ වහන්සේලා තේ නේද ඒ කටයුත්ත තියෙන්නේ අපේ මිනිසුන්ට? හරි දැන් මොකද අපි දකිනවා මොකක් හරි පින්කමක් හෝ මොකක් හරි වැඩසටහනක් තියෙනකොහම වැල නොකැඩියන පිරිස් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට හරි ඍජු වැඩපිළිවෙලක්, හරි ක්‍රමවේදයක් මේ බෞද්ධ ආගමත් එක්ක ගොඩනැගෙන්න ඕනනේ, ධර්මයත් එක්ක ගොඩනැගෙන්නට ඕනනේ. අපි සාවින්න
0: අනිවාර්යයෙන්ම එහෙමයි. ගොඩක් අපේ සායන් වහන්සේලා භාවනා වැඩසටහන්, ධර්ම වැඩසටහන් වලදී මේවා කියනවා ඇත්තටම. නමුත්
1: අඩුපාඩු
0: තියෙන ඉතින් තියෙන කම්මැලිකමයි, විමසලිමත් බුද්ධියක් නැතිකමයි තමයි ඇත්තටම පොඩි දෙයයි හිතන්න පුළුවන් නම් මං අද ඉගෙන ගත්ත දේෙන් මට ප්‍රායෝගිකව තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා විමසලිමත් හිතන්න පුළුවන් නම්.
1: ඔව්.
0: ඇත්තටම එතනින් අපි පටන් ගනීවි. හුඟක් වෙලාවට එහෙම හිතන්නේ නෑ මට මේ ඉගෙන ගත්ත දේෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා.
1: එහෙමයි. ඒක තමයි ප්‍රශ්නේ.
0: ඒකට වැඩපිළිවෙලක් හදලපු තැන් ඕන තරම් තියෙනවා. අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිත් ඉතින් කල්යාණ මිත්‍රයන්ගෙම බිහි වෙච්ච අයනේ.
1: එහෙමයි.
0: ඉතින් ඒක නිසා එහෙම මේ වැඩපිළිවෙලක් නෑ කියන්න බෑ. වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් එතෙන්ට යන්නේ නැත්තේ ඒක පිළිබඳව තියෙන අවබෝධය මදින්න.
1: අපේ රටේ තියෙන මේ සෝෂල් මීඩියා පොඩි උණක් තියෙනවනේ. ඒකත් එක්ක මොකද්ද රැල්ල, ඒ රැල්ල පස්සේ සෝෂල් මීඩියා පස්සේ යනවා මිසක් ධර්මයට එනකොටත් ඒක යොදා ගැනීම මම හිතන්නේ ඒක හොඳ පැත්තට යොමු කරන එක හොඳයි. හැබැයි ඒ තුලින් මේ ඔබ වහන්සේ කියන නිදහස, ඒ සතුට, ඒ ප්‍රීතිය, ඍරාමිස සැනසීම හොයාගෙන යන්න උත්සාහ කරන එතන අමාරුවක් තියෙන පොඩි වෙනසක් තියෙනවා නේද සානන්ස?
0: ඔව්, ඉතින් මේක ප්‍රතිපත්තියක්නේ. මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි හැම වෙලේම ජීවත් වෙන්නේ වර්ණ මහත්තයා හිතේ සතුට කියන එක හොයමින්. මදුරුවෙක් ඇවිල්ලා කනවටේ කරගෙනකොට තරහ එනවා කියලා කියන්නේ හිතයි දුක් වෙලා
1: තියෙනවා.
0: මම අහපු ගම එක පාටම ඔක මතක් වෙනවා කට්ටියට. මේකව මරන්න අපි යම් උත්සාහයක් ගන්නකොට මරා ගන්න බැරි වුණොත් තව තරහ යනවා. හදිසියෙවක්වත් මැරුණා කියලා දැනගත්තොත් අතෙන් මෙහෙම කරන වෙලාවක කරුවලේ කියලා හිතන්නකෝ. මැරුණා කියලා.

0: දැනගත්තොත් හිත සතුට වෙනවද නැද්ද?
1: සතුට
0: වෙනවා. එහෙනම් හිත සතුට වීම සඳහා තමයි වැරදි කරන්නේ ඔක්කොම
1: කරන්නේ.
0: එතකොට ඇහැට රූපයක් පෙන්නලා කනට ශබ්දයක් නාසයට ගන්ධයක් ඔය ෆෝන් එකේ දිගටම වැටි වැටි ඉන්නේ මේ හිත සතුට කරන්න. අභ්‍යන්තරයෙන් හිත සතුට වෙන ක්‍රමයක් තියෙනවා නම් ඔය බාහිර ලෝකයක් එක්ක මට ඒ තරම් අවශ්‍යතාවයක් නැහැනේ. හිතේ සතුට ඇතුළෙන් වෙනවා නම් සීල සමාධි ප්‍රඥා කියලා කියන මේ ප්‍රතිපත්තිය තුළ පටන් ගත්ත දවසේ ඉඳලා හරියට පටන් ගත්තා. අභ්‍යන්තර සතුට ගලන් පටන් ගන්න. ඉතින් හරියට තාත්තා කෙනෙක් කියලා තිනවා ගේ ඇතුළේ ගේ සාලේ මැද නිදාණයක් තිනවා ගන්න කියලා තාත්තා මැරෙනවා. මේ ළමයි ටික ඕක ගන්න නැතුව හතර දිබ්බාගේ ගිහිලා හම්බ කර කර දුක් විඳිනවා. නිදාණේ පහල කරගත්තා නහරි මේ වගේ අපේ චිත්ත අභ්‍යන්තරේ සතුරු නිදාණයක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මේ ප්‍රතිපත්තියට එන්න කියලා. ප්‍රතිපත්තිය තුළ. එහෙම තියෙද්දී අපි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොය මැරෙන්න හදනවා. ඒවෙන් දුක්මනේ හම්බෙන්නේ වැඩිපුර. සතුට හම්බෙනවා සතුටත් එක්ක ආපු දුක් වෙනවා. මොකද එක සැරයක් පෙන්වුවට යම් දෙයක් ඒ පෙන්නන වෙලාවේ සතුටුයි ඒ රූපේ අපි ඇහෙන් අයින් වෙනකොට අපිට දුකක් එනවා. ඒක බාහිර ලෝකෙන් සතුට හොයලා කවදාකවත් තෘප්තිමත් වෙන්න බෑ.
1: සෙන්සර් සතුට සාපේක්ෂයි කියලානේ දැන් අපි සාමාන්‍ය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මට අවහන්සිකෙන් දැනගන්නට ඕන ඒ බාහිර ලෝකයක් එක්ක හොයන සාපේක්ෂ සතුටයි ධර්මාර්ථයෙන් සතුට කියලා විග්‍රහ කරන්නේ මොකක්ද?
0: සාපේක්ෂ සතුට කියන එක හරියටම හරි වචනයක් ඒක වර්ණහතය. කතා කරන්න ඕන දෙයක් ඒක. සතුට සාපේක්ෂ වෙලා තියෙන්නේ ඒ කෙනාට තියෙන තණ්හාව අනුව.
1: තණ්හාව අනුව.
0: ඒ කියන්නේ මට යම් දෙයක් දැන් අපිට කෙනෙක් දැක්කහම සතුට වෙන්නේ එයාගෙන මම ගොඩක් තණ්හාවක් තියෙනවා නම් දැකීමේ ආසාවක් මට තියෙනවා නම් ඒ දැකීමේ ආසාව තියෙන කෙනා දැක්කම සතුට වෙනවා.
1: ඔව්.
0: ඒතර එක එක්කෙනාට තණ්හාව ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යාව අනුව. ඒ කියන්නේ දන්නේ නැතිකම අනුව.
1: ඔව්.
0: ඒතර තණ්හාව වෙන්නේ වැරදීමකින්. ඒතර ලෝකයේ මිනිස්සු වැරදීමකින් සතුට වෙන්නේ. මම නිකන් කියන වැරදීමකින් සතුට වීම ප්‍රායෝගිකයි කියලා. ඔයාලට තෑගක් හම්බ වෙනවා මාලයක්. ඉමිටේෂන්. ඔයා රැවටෙනවා ඒක රත්තරන් මාලයක් කියලා. දැන් ඔයා සතුටෙන් ඉන්නේ. සතුටෙන් ඉන්නේ රත්තරන් හින්දාද නැත්නම් වැරදීම හින්දාද? වැරදීම හින්දා. ඒක භයානකයි. ඇයි? ඒක හරි
1: දෙයක් දැනගත්තකම
0: ඉවරයි.
1: වැඩේ ඉවරයි ඔක්කොම.
0: ඒක නිසා මේ ලෝකේ හුඟක් අය සතුට වෙන්නේ වැරදීමකින්. මේ පංච උපාදානස්කන්ධ සතුට කියන්නේ වැරදීම.
1: ඒ කියන්නේ බාහිර ලෝකයේම සතුට කියලා අපි අල්ලන් ඉන්නේ වැරදීම.
0: පැහැදිලිව වැරදීම.
1: වැරදීම.
0: ඒක ලස්සන උදාහරණයක් තියෙනවා. ඔක අභ්‍යන්තර ප්‍රශ්නයක්නේ තියෙන්නේ. අභ්‍යන්තරයේ අම්පයත්‍රයේ තියෙන තණ්හාවෙන්ද නේ සතුට එන්නේ? මේකට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ බල්ලෙක් මස් කට්ටක් අරගෙන ඇවිල්ලා වේලිච්ච මස් කට්ටක් හපනවා. හපනකොට එයාට ලේ රහිනවා. එයාට ලේ රහින්නේ මස් කට්ටෙන් කියලා එයා හිතන්නේ. ඒකින්ද එයා ස්වාමියාටත් ගොරවනවා. මස් කට්ට හම්බෙච්චලා ස්වාමියාටත් ගොරවනවා. මොකවත් නැහැ ආයේ එන්න එපා පැත්තටවත් කියලා. නමුත් හැබැයි එයාගේ ලේ රහින්නේ
1: කල්ලතුවාලේ කටතුවාලේ.
0: ආන් ඒක උපමාවට ගන්නවා. මට ඇත්තටම නිකම් ඔළුව පිස්සු වැටෙන වගේ වුණා ඔය උපමා තේරිච්ච දවසේ. හරියට තේරිච්ච දවසේ
1: මම කියන්නේ.
0: ඒ කියන්නේ මොන තරම් විකාරයක්ද මේක කියලා. ඒ කියන්නේ අපි මේ එහා පැත්තේ ඉන්න කෙනාගෙන් හරි වස්තුවකින් හරි සතුට ලබනවා කියලා අපි ඒක රකින්න හදනවා. බලනකොට මගේ ඇතුළෙම හේතුව තියෙන්නේ. නියම හේතුව.
1: එහෙමයි.
0: අරකට මොකුත් කරන්න බෑ මම. ඒකනේ එක කාලයකට තමුසේ නැත්තම් මම වහබනවා කියපු මිනිස්සු තව කාලයකට කියන තමුසේ හිටියොත් මම වහබනවා.
1: එකන ඇත්තම කතාව. ඉතින් ඕක තමයි මම අවබෝධය කියන්නේ නේද සන්නස. ඒ අවබෝධයට අපි යන්න ඕන. අපි බාහිරව කොතරම් රැවටිලා ඉන්නවද කියලා ඔබ ඔබෙන්ම විමසා බලන්න, ඔබම ඔබ කරන දේවල් එක්ක ජීවිතේට ගලපා බලන්න. එතකොට යම් තාක් කෝ දුරකට අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් ලැබේ. හැබැයි මේක මේ ධර්මයත් එක්කම සූණු එකක් නෙන්න ඕනේ. එතකොට
0: අනිවාර්යයෙන්ම
1: මේක ධර්මයට මුසු කරන ප්‍රශ්නේ තමයි අපිට තිබුණේ. මට හිතෙන්නේ දැන් අපි අර ඔබ වහන්සේ කිව්වා වගේ සුතා දත වචසා පරිචිතා මනසානුපේක්ඛිතා දිට්ඨියා සුපටිවිද මේ හැම කාරණාව තුලදීම අපේ ස්වාමීන් වහන්සේ එතකොට අපි ඒක බහා බලන්න උත්සාහ කරන්නේ නැහැ නේද? තමන්ට බහා බැලුවා නම් අහන දේ, දකින දේ ඒ ඔක්කොම මිටරි ලේසියෙන් යන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම ඒකයි මම කිව්වේ. එකක් හරි අඩුම ගානේ වර්ණ මහත්තයා පන්සිල් ටික රකින්නේ ඇයි කියලාවත්. ඇයි මම මේක කරන්නේ? ඇයි මම පන්සිල් රකින්නේ? ඇත්තටම සමාදම් වෙනවද මම කියලාවත් හොයලා බලන්න ඕනේ. මුගක් කට්ටිය මං අහන වෙලාවට පන්සිල් සමාදන් වෙලා තියෙනවද? ඔව්. කියවලා තියෙනවද සමාදන් වෙලා තියෙනවද කියලා අපහු මුගක් කට්ටියට ප්‍රශ්නයක් එනවා. කියවලා තියෙන මුගක් කට්ටිය. කියවන විට කියවීම. නැත්නම් සමාදන් වෙලා නැහැ.
1: ඒක ටිකක් විග්‍රහ කරලා දෙනවා නම් හොඳයි මට හිතෙන්නේ. දැන් කියවනවා සහ සමාදන් වෙනවා කියන්නේ ඒ දෙක පොඩ්ඩක් විග්‍රහ කරන්න
0: හොඳයි. දැනගන්න. පංචශීලය සායනාංශේ නමක් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට
1: පිච්චියනවා.
0: කවුරු හරි කෙනෙක් තමන් ඒක කියනකොට මම කිසිම විදිහකින් පණ ඇති සතෙක් මරන්නේ නැහැ අද ඉඳන් කියන එකනේ ඔකේ තේරුම. මම කිසිම විදියකින් හොරකමක් කරන්නේ නැහැ, බොරුවක් කියන්නේ නැහැ, කාම විවර්ධ හැසිරෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන්, දැඩි අදිෂ්ඨානයකින් ඒ වචන ටික කිව්වේ නැත්නම් එතන සමාදම් වීමක් නැහැනේ. නිකන් කියවීමක් විතරයිනේ.
1: දැන් සමහරව මට කියලා තියෙන ප්‍රශ්නයක් තියෙන, ඒකත් මම ඔබ වහන්සේගෙන් අහන්නම් මේ වෙලාවේ. දැන් ඔය සමහරු කියනවා මට මේක බොරුවට කරන්න බෑ, පංචශීලයේ සමාදන් වෙයි මේ කියලා ඊළඟ නිමේෂයේ මම මේක කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ඇයි මම බොරුවට සමාදන් වෙන්නේ? එහෙම කියන අවස්ථාවක් තියෙන. ඒ කියන්නේ තමන්ගේ අතින් එහෙම කැඩේ, අද දවස තුල මොකක් හරි වෙයි, ඒක අපි පසුගාමී කරන දෙයක්ද නැත්නම් ඒකට පිළියමක් මේ සමාදන් වීම තුල තිබෙනවද?
0: සමාදන් වීම තුල ඒකට පිළියමක් තියෙනවා.
1: ඒ කියන්නේ කැඩි කැඩි ආපහු
0: කැඩි කැඩි සමාදන් වෙන්න ඕනේ. හේතුව සෝවාන් පලස්ත පුද්ගලයෙක් ළඟ තමයි තියෙන්නේ අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත ඔය විදිහට තියෙන මේ මේ ඒකට කියනවා අරියකාන්ත සීලය කියලා. අරියකාන්ත සීලයට පත් වෙන්නේ සෝවාන් පලස්ත කෙනෙක්. එතකම්ම අපේ පැහැදිලිවම තියෙනවනේ අපිට සිහිය අඩුයි, වීරය අඩුයි, ඉවසීම අඩුයි, අදිෂ්ඨානය අඩුයි. ඒවා වර්ධනය කරගන්නයි සමාදම් වෙන්නේ. ඒකයි දවස ගන්න සමාදම් වෙන්නේ. වාරගානකට යම්කිසි වාරගානකදී දැන් තාමනේර සයන්හන්සේ සැරෙන් සැරේ අපි උන්වහන්සේ සිල් සමාදන් කරනවා. ඒ කරවන්නේ ඒක කැඩෙන හින්දා. එතකොට ඊළඟට එකම දෙයයිනේ මම නිකන් කියන්න. පළවෙනි දවසේ යම්කිසි සමාදන් වෙලා වාරගානක් බොරු කිව්වා කියන්නකෝ. දැන් මෙයා සදින් තීරණය කරා. හරි, සතෙක් මරන්නේ නැහැ කියලා තීරණය කරා. සාමාන්‍ය දවසේ මදුර 20ක් විතර මැරෙනවා. පළවෙනි දවසේ එකෙන් 12ක් විතර බේරුණා, 8ක් විතර මැරුණා. මං අහනවා ඔබතුමාගෙන්ම ආය හැන්දෑවේ සමාදාන් වුණා. දෙවෙනි දවසේ මැරෙන ප්‍රමාණය අඩු වෙනවා. මම කියන්නත් ඉස්සෙල්ලා අහන්නත් ඉස්සෙල්ලා වගේ අඩු වෙනවා. කොහොමද දන්නේ?
1: දැන් අපි ඒකේ
0: අඩු වෙනවා කියන්නේ කොහොමද දන්නේ?
1: අපි දැන් සමාදාන් වුණා කියන තැන ඉඳලා අපි ඒගෙන
0: හිතනවා. මං අහන්නේ පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසේ අඩු වෙනවා. දෙවෙනි දවසේට මැරෙන ගමන් තව අඩු වෙනවා. අන්නේ අඩු වෙන්නේ කොහොමද කියලා අහුවොත් අඩු වෙනවා කියලා අපි දන්නවා. අඩු වෙන්නේ කොහමද කියලා ඇහුවොත් අන්න පටහනේ ඕනේ. හරිද? බලන්න සිහියෙන් ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවද නැද්ද? වීරයෙන් ඉන්න හැම වෙලාවකම වීරය වැඩි වෙනවද නැද්ද? ඉවසීමෙන් ඉන්න හැම වෙලාවකම ඉවසීම වැඩි වෙනවද නැද්ද? පළවෙනි දවසේ සමාදන් වුණා. 8 දිනක් මැරුණා. 12 දිනක් බේරුණානේ. ඒ බේරපු හැම වෙලාවෙම සිහියෙන් ඉඳලාද නැද්ද?
1: සිහිය.
0: වීරයෙන් ඉඳලාද නැද්ද? ඉවසීමෙන් ඉඳලාද නැද්ද? අදිෂ්ඨානයෙන් ඉඳලාද නැද්ද? මෛත්‍රියෙන් ඉඳලාද නැද්ද? උපේක්ෂාවෙන් ඉදරද නැත්නම් අරවාණ්ඩ කරුණු කීයක් එකතු වෙලාද කියලා ඒ 12 වේරප වෙලාවේ.
1: ඒකට තමයි පဋාණේ වුණා.
0: අන්න එක කියන්නේ මේක අර්ථ දක්ව ගන්න කියලා. මේ දැන් මම මේ අර්ථ දක්වනෝනේ. ඒ ටික දැන් වැඩි ඒ ටිකෙන් හිටියෙන් දැන් 12 දිනක් බේරද්දි අපේ අවධානය යමුනේ මැරිච්ච අටට. අපි හැම වෙලේම නෙගටිව් පැත්තට තමයි අවධානය යොමු කරන්නේ. අනේ 12ක් මම බේරලා නේ දැන් සමාදන් වුණාට පස්සේ. ඒ 12දිම මගේ සිතේ යම් දේවල් වගේ ක්‍රියාත්මක වෙලා. ඒවා වර්ධනය වෙලා. දෙවෙනි දවස් වෙනකොට ඒවා වැඩි මගේ සිහිය වැඩි දැන්. ඒකින්ද අර 8ක් මැරෙන්නේ දැන් 4කට අඩු වෙනවා. තව දවසක් යනකොට 2කට අඩු වෙනවා. වාර ගාන අඩු වෙනවා කෙරෙන. හරියට කොයි වගේ දන්නද මේ චෛතසිකයන් වර්ධනය වෙනවා කියලා කියන්නේ? බරක් උසුලන ක්‍රීඩකයෙක් එයාගේ අතින් යම්කිසි බරක් උසුලන අපිටම කිලෝ 80ක් උස්සනවා කියලා. අපි ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා කිලෝ 40ක් උස්සන්න ගියොත් අපි නිකන් වැක්කිරිලා වගේ වැටෙනවා. අරයා මේක උස්ස ගන්නවා. අපි කියනවා දරන්න පුළුවන් කියලා යා. ඒක හරි නෑ. එයාට දරන්න දෙයක් නෑ. ඇයියාගේ මස්පිඩු ශක්තිමත්. මස්පිඩු ශක්තිමත් කෙනාට කිලෝ 80 දැනෙන විදිහයි අපිට කිලෝ 80 දැනෙන විදිහයි වෙනස්. ඒ වගේ හිත ශක්තිමත් කරනවා කියලා කියන්නේ අර යහපත් චෛතසිකයේ ශක්තිමත් කරගන්න. සීලයෙන් ශක්තිමත් වෙන හැටි දැන් අපිට පැහැදිලි. ශක්තිමත් වෙච්ච අයට දරන්න දෙයක් නෑ. අනිත් අය අමාරුවෙන් දරා ගන්නකොට එයාට දරන්න දෙයක් නෑ. කොච්චර වටිනවද කියන්නේ?
1: අපි යම් ඇචීව්මන්ට් එකක් කළාට පස්සේ ඒක දෙයක් නෙමෙයි වගේ දැනෙනවා.
0: අන්න හරි.
1: ඒක තමයි මේ.
0: ඒක දෙයක් නෙමෙයි වගේ දැනෙන තැන වර්ධනය වෙච්ච දේවල් වගේක් තියෙනවා. ඒ දේවල් ටික අපි දන්නේ නැහනේ. ඒ දේවල් ටික අපි දන්නවා නම් දැනගෙන වර්ධනය කරන්න පුළුවන්. ඔව්. කවුරුර ඇහුවොත් වාගේ සිහිය දැන් කොච්චර වර්ධනය වෙලා තියෙනවද? වාගේ වීරිය දැන් කොච්චර වර්ධනය වෙලා තියෙනවද? අය ගැන මෙෂර් කරලා තියෙනවද පොඩ්ඩක් හරි? ඒතකොට ධර්මයේ තුල ඉන්නේ දැනගන්න ඕනේ මගේ දැන් ප්‍රමාණවත් තරමට මගේ ඒක දැනගන්නෙත් මේ චෛතසික ගැන දැනගැනීමෙන්මයි. මන් දැන් කොච්චර වර්ධිතද කියලා දැනගන්න.
1: ඒ තමන් ගැන තමන් මිම්මක් හදාගන්න.
0: මිම්මක් හදාගෙන යන ගමනක් මේක ඇත්තට.
1: එහෙම. ඒක අවශ්‍යයි.
0: දැනගෙන යන ගමන.
1: ඒ කියන්නේ මේ මිම්ම ඕන අපිට ජීවිතේ.
0: මං කොතනද ඉන්නේ කියලා දැනගෙන යන්න ඕන. ධර්මය අවබෝධ කරන කෙනා දැනගන්න මං කොතනද ඉන්නේ? මගේ දුර්වලතාවයන් මොනවද? මගේ හැකියාවන් මොනවද? මේ දුර්වලතාවයන් වැඩි කරගන්න ක්‍රමය මොකද්ද? මේ හැකියාවන් වර්ධනය කරන්න මේ වැරදි අයින් කරගන්න ක්‍රමය කොහොමද කියලා දැනගන්න. මං කොතනද දැනට මගේ මානසිකත්වය කොතන තියෙන්නේ කියලා තමන් දැනගෙන යන ගමනක්.
1: නොදන්නා බව නොදන්නා කෙනා වැඩකුත් නෑ.
0: බොහොම හරි, නොදන්නා බව දැනගන්න කෙනා. නොදන්නා බව නොදන්නා කෙනාට වැඩිය නොදන්නා බව දන්න නොදන්නා කෙනා දැනුවත්.
1: තමන් දන්නේ නැහැ කියලා දන්න ඕන
0: නැහැ. දන්නේ නැහැ කියලා දන්නවා කියන්නේ දැනුම පටන් ගන්නක්.
1: මම ඉන්නවා දැන් ආපහු BMICH එක පැත්. 25 වෙනිදාට දැන් කටයුතු සූදානම් වෙමින් තිබෙන අපේ චිත්‍රාංගයමත් අපිට කතා කරනවා නිතරම කතා කරලා කියනවා. කටයුතු සංවිධානය වෙන ආකාරය පිළිබඳ net ජාතික නාලිකාවත් ඔබවහන්සේත් එක්ක මෙවර එකතු වෙලා ඉන්නේ මේ කටයුත්තට. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ අත්දැකීමක් හරි දුර්ලභයිනේ. අපි දකිනවා පဋාහන දේශනාවන් මහසෑය ඇතුළු කොටගත්තු පුණ්‍ය භූමියට සිදු කෙර. මේ පුණ්‍ය භූමියක් නෙමෙයි. අපේ ජන්ම භූමියම පුණ්‍ය භූමියක්, එක වෙනම කතාවක්. හැබැයි මේ BMICH
0: කියනකොට අපි උත්තරයක් හරි හස්තර දුන්නා. අහන ප්‍රශ්නේ උත්තරේ වා මට දැන් කියලා දුන්නා.
1: ඒ වෙනම කතාවක්. හැබැයි දැන් BMICH කියනකොට අපි හිතේ තියෙන්නේ එහෙම නෙමෙයි, සැනකෙලියක් වත් වෙන, එහෙම නැත්නම් මියුසිකල් ෂෝ එකක්. මේ වගේ දේවල් වලට වැඩි වශයෙන් අවධානය යොමු වෙන්නේ. ඇතර සනතද මේ වගේ තැනක් තෝරගත්තේ ඇයි? මට ඒක අහන්න හේතුව සමහරව මෙන්න මෙහෙම කතාවක් කියන එකට ඔබ වහන්සේට මේක මන් දෙන උත්තරයද දන්නේ නැහැ. හැබැයි මට හිතෙන දෙයක් සහ මිනිසුන් කතා කරන දෙයක් නිසානේ අපිට ලැබෙන අත්දැකීම් එක්කනේ අපි කතා කරන්නේ. සමහරු කියනවා ධර්මයට යොමු වෙනවා නම් ඒ දුක් කියන්නේ දුක දරාගෙන යන්න ඕන ගමනක්. දැන් BMICH එකට ගියාම පොඩි AC එකකුත් තියෙනවා, හොඳ පුටුත් තියෙනවා. ඒකේ වාඩිලා නිදහස ඉන්නත් පුළුවන්. සැපයක් වගේ ඉන්නේ දැනෙන්නේ. එතකොට සැපයක් එක්ක ධර්මයට ලංවීම ඔබ වහන්සේ
0: මෙහෙම දෙයක් මේක ටිකක් අවබෝධ කරගන්න ටිකක් අපහසුවෙන් අවබෝධ කරගන්න ඕන දෙයක්. පဋාහන ධර්මය කියලා කියන්නේ ඒක. ඒකෙදි ඇත්තටම වර්ණ මහතයා මම අපි මූලිකවම තීරණය කරේ පහසුකම් ටික හරියට ලබා දෙන්න ඕන කියලා.
1: ඔව්.
0: දැන් අපි හાર્ට් කහලා එලියක මේ වගේ දේවල් කරපුවම වැස්සොත් බාධා වෙනවා. බාහිරෙන් බාධා එනවා. එතකොට රාත්‍රියේ නිදිමතෙන් බාධා එනවා. මේ වගේ කාරණා ගොඩාක් බලපුවාම මේ පහසුකම් ටික ලබා දුන්නාම එයාගේ අවධානය කැඩෙන්නේ නැති වෙන්න. ඇත්ත කතාව මම කියන්නේ මේ සැපේ සැපේ සැපේ සැපේ කියලා විඳින්න නෙවෙයි, ඒක සැපේ ගන්න හැටින්නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ධර්මය තේරුම් ගන්නකොට එයාට පහසුවෙන් එතන ඉඳලා කරගන්න පුළුවන් නම් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා කියන එක තමයි අපි තීරණය කරේ. ඒක නිසා තමයි ඇත්තටම බැලුවේ ශ්‍රාවකයාගේ පහසුව.
1: ඒ කියන්නේ දැන් අපි රැයක් මුළුල්ලේ තුන්යම් රාත්‍රී පින්කම් තියෙන එක වරදක් නෙමෙයි.
0: නෑ නෑ නෑ,
1: මේ ඔබ වහන්සේ කියන මේ ගැඹුරු ධර්මය, මේ අභිධර්මයේ පဋාහණය හරි සිහියෙන් ගන්න ඕන. තීන මිද්දේන වෙලාවට ඔක කරන්න හරි අපහසු වෙනවා. ඔබ වහන්සේ කිව්වා ගැත ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක
0: බාධා වෙනවනේ, ගොඩාක් මාදුරුව කරනවා, වැස්සොත් ප්‍රශ්න එනවා. ඉතින් ඒක ඔක්කොම නැති කරලා දාඩිය ප්‍රශ්න එනවා. ඉතින් අතරම හිතන්නකෝ දැන් ඔක්කේ කෙලින්ම කතා කරමුකෝ.
1: ඔව්.
0: බණ අහගෙන ඉන්නවා. ලොකුවට දාඩිය දානවා. ඉතින් ඕම් පවන් ගහගන්න මොකක් කර වෙන්න ඕනේ, වතුර බොන්න ඕනේ. ඒ තව ප්‍රශ්න ගොඩාක් එනවනේ. මේ ප්‍රශ්න අවම කරලා දෙන්න අපි උත්සාහ කරලා තියෙනවා. එතකොට අවධානය ධර්මදේශනාව තුලම තියාගෙන ඉන්න.
1: එතකොට ඒ වගේ දැන් සමහරු කියන්නේ සැපයෙන් ධර්මයට හොයාගෙන යන්න එක වැරදි කියන එක ඔබවහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා
0: තියෙනවා.
1: හැබැයි මම දකින්න සනස් දැන් ඔබවහන්සේත් විදේශගත වෙනවනේ ඕන තරම් ධර්ම දේශනා සඳහා. ඒ රටවල් වල ඉන්න මිනිස්සු ධර්මයට ලං වෙච්ච අය බොහෝ ඔබවහන්සේට මුණ ගැහෙන වෙතිනේ. හැබැයි ඒගොල්ලෝ ජීවිතේ යම් යම් දේවල් ලබාගත්තු අය, ආර්ථික වශයෙන් ශක්තිමත්, ඒ කියන්නේ ධනයෙන් බලයෙන් යම් දේවල් වලින් යම් ඉහළ මට්ටමකට ඇවිල්ලා හිටින්නේ. අබැ අපේ රටේ ඇත්ත එක්ක බලනකොට එයාලගේ පොඩි වෙනසකුත් තියෙනවා. මේ ළඟදි සුන්දෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. එයාලා ගන්න අපි ගන්න විදිහට වඩා වෙනස්. එතන හොඳට ගැඹුරින් බැලුවට පස්සේ හොඳ යහපත් අර්ථවත් ක්‍රමයක් තියෙනවා කියලා පේනවා. එතකොට ඒ යම් යම් දේවල් යම් මට්ටමකට ඒමත් ධර්මයට ඒමට පිටිබහලක් කියලා තියෙනවා.
0: ඔව්, අධික දුක් තියෙනවා. විශේෂයෙන් සිව්පසයේ හොයාගන්න බැරි මට්ටමක දුක් තියෙනවා නම් මනුෂ්‍ය ජීවිතයක එයාට ධර්මයට එන්න හරි අමාරුයි.
1: එහෙමයි.
0: මොකද ලොකුම ප්‍රශ්නේ සිව්පසයේනේ.
1: ඔව්.
0: මනසේකට ඉමුනික මිනිස්සු අවශ්‍යතාව ටිකනේ, ආහාරයයි ඇඳුමයි නිවාසයයි බෙහෙත්තට ටික කියලා කියන්නේ. එතකොට මේ සැපය කියන එකය අර අපි කලින් කිව්ව එක එක්කෙනක් දකින ආකාර. මේකෙදි අර තරන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න තමයි අපි දුක් විඳගෙන මේ දේවල් කරන්නේ. එතකොට මෙතනදි අරමුණු වෙන්නේ නුවණ ලබා ගැනීමට පහසුවක් ලබා දීම. දැනුම, සුතා, දත. මොකද අපි කතා කරන දේවල් ඔක්කොම අපි ග්‍රන්ථයක සටහන් කරලා ඒ ග්‍රන්ථයත් එක්ක යනකොට එයාට පස්සේ ධාරණය කරගන්න පහසු වෙන විදිහට මේකෙදී අපි අවශ්‍ය පහසුකම් ටික ලබා දෙනවා. එතකොට ඊළඟට එදා දවසේ දැන් සම්බන්ධ වෙන්න බැරි අයට විශේෂයෙන් මේ වෙලාවේ මම මතක් කරන්න ඕන net නාලිකාව අපේ නැතෆම් එක
1: අපිට
0: ලබා දීලා තියෙන අනුග්‍රහය මං හිතන්නේ අපිට විශාල රුකුලක් වුණා මේ වෙලාවේ. මේ ඒකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට, අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම. මොකද දුර ඈත ඉන්න කෙනෙකුට මේ ධර්ම දේශනාව අහන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඒක අපි නම් යෝජනා කරා මේ දවසේම අපි මේක මේ විකාශනය කරමු කියලා. මොකද ඔබතුමුල්ලාගේ ප්‍රඥා ගෝචරව ඔබතුමාලා මතක් කරේ අපි පොයේ දවසට මේක විකාශනය කරමු කියලා.
1: එහෙමයි සාස. මොකද මේ net කියන අපි සානංශ බෞද්ධ මේ ධර්මයට ලං වෙන බොහෝ පිරිසක් ඉන්න නාලිකාවක්. ඒ නිසා ඔබට අපි මේ අවස්ථාව උදා කර දෙනවා අපේ ගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන මේ අසිරිමත් පဋාහන ධර්මානුශාසනාව එක බිඳුවකද හෝ අඩුවක් නැතුව පුරපසවලසක පොහෝ දවසේ ඔබට පුළුවන් රාත්‍රී 9:00 සිට පසුදා උදෑසන දක්වා ශ්‍රවණය කරන්න. ඒ නිසා නිදහසේ ඔබේ සඳහා සූදානම්. සමහර අර දැන් මෙතන මේ
0: ඒක තියෙන ලාභය තමයි අර ආපු කෙනෙකුට එදා දවසේ ආපු කෙනෙකුට ආයෙත්
1: ආයෙත්
0: අවස්ථාවක් තියෙනවා.
1: සාහනිත් එක දැන් අර එහෙම නැවත නැවත පරිශීලනය කිරීම හරි නැත්නම් ධර්මයේ ඇසීම හරි හරි වටිනවායි කියනවනේ. ඒ අවස්ථාවත් මෙතන උදා වෙනවා සහ සවනස මේ දැන් හැමෝටම මෙතනට ඉන්නත් බැහැනේ. එතකොට ඒ හිතේ දුක නැති කරගන්න පුළුවන් අවස්ථාව මේ.
0: ඔව් ඒක අපිටත් ප්‍රශ්නයක්. අපිත් ඇත්තටම හිතුවේ නැහැ අපේ කට්ටිය දැන් පဋාණේ වගේ දේශනාවක් කරද්දී. හැබැයි ඔබතුමා නම් මට කලින්ම කිව්වා ඔය
1: කියද්දී. මොනම් කිව්වා සෙනග එනවා
0: අනිවාර්යයෙන්ම කියලා. අපි හිතුවේ නැහැ මේ එහෙම වෙයි කියලා.
1: ඉතින් ඒක ආසන අපිට 3500 4500 කව තියෙන්නේ.
0: ඔව් 3500
1: තියෙන්නේ
0: උපරිම. එතකොට ඒ ප්‍රමාණයට වඩා වැඩි වේග දැන් සතියකටත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේක ඉවරුණා. ඉවරුණාට පස්සේ ඉතින් දැන් අපිට කරන්න එකතකින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක මේ අපි හැබැයි දැන් ඔයාලගෙත් අදහස තියෙන්නේ මේක අපි අවුට්ඩෝ එකක් කරමු කියලා.
1: ඒ කියන්නේ අනාගතයට ඔබට මේ අවස්ථාව තිබෙනවා. අපි ස්වාමීන් වහන්සේත් අපි දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ ඊළඟට බාහිර එලිමහනේ කරන තැනක මේක කොහොමද කරන්න කියන කාරණේ.
0: ඕන කෙනෙකුට සම්බන්ධ
1: වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ දැන් ඒක උඩ අපි ස්වාමීන් වහන්සේ දැන් සම්පූර්ණ වෙලා තිබෙන්නේ ආසන ටික.
0: මේ වෙනකොට.
1: එතකොට දැන් ආයේ ඒ සඳහා ලියාපදිංචි වෙන අවස්ථාවක් නැහැ. ඒ වෙනුවෙන් විකල්ප තියෙනවා. ජාතීය නාලිකාව net fm රේඩියෝ ඔස්සේ අහන්න පුළුවන් සහ ජය ටීවී ඔස්සේ බලන්න පුළුවන්.
0: ජය ටීවී එකේ සජීවීව බලන්න පුළුවන්. ඒ වෙලාවෙම නිවසේ ඉඳන්
1: බලන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඒ සඳහා යොමු වෙන්න කියලා. අපි මේ අද මේ සාකච්ඡා කරමින් පවතින්නේ එහි ඇති වටිනාකම. ඒ කියන්නේ සනස ධර්මයට පිවිසෙන්න කලින් මේ පිළිබඳ ඒ කාරණා පිළිබඳ දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් සිදු කරනකොට ඒ පිළිවෙලකට යන්නේ නේ සනස. එතකොට මේ පිළිබඳ කරන කතිකාවත කතා බහ එහෙම නැතිනම් මේ සංකතණය තුළ ඒකට ඒමට ලොකු ප්‍රවේශයක් තියෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව අහනකට ඒක හදාගන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒ තමයි මේ අපි මේ අද දවසේ සීතේ තසපු වැඩසටහනේදී අපේ ගෞරවනීය උඩුදු ප්‍රකාශක ස්වාමීන් වහන්සේ වඩමවල සිදු කරන්නට යෙදුනේ. සනස්තාව කෙටියෙන් හෝ අපි කියමු. දැන් මේ පဋාණය තුළ ගැඹුරු අභිධර්මයේද වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ
0: මේ දේශනාව තුළ?
1: දේශනාව තුළ
0: නැහැ. මේක ඇත්තටම අපි යොමු කරන්න හදන්නේ මේක ප්‍රවේශ දේශනාව.
1: ප්‍රවේශ දේශනාව.
0: මෙතනින් එහාට අපිට තියෙනවා දැන් අපි ඒකත් එක්ක ග්‍රන්ථයක් ලබා දෙනවා.
1: පය ගැන කතා කරන්නත් ඕන. ඔබ වහන්සේ මේ දෙයියේ තමයි පටිගත කිරීමට එන්න වැඩේ වඩින්න වැඩම කරනවා කියලා හිටිය. හැබැයි ඔබ වහන්සේ කිව්වා තාමට වරුණ මේ පොත ඉවර කරගන්න බැරි වුණා කියලා. ඉවරයිද
0: පොත? ඒකේ වැඩ ඉවර කරගත්තා. නමුත් ඒක ලබා දෙනවා අපි. ඒ ලබා දීමත් එක්ක ඒකත් තියෙන ප්‍රවේශ ගන්තය.
1: ප්‍රවේශ ගන්තය.
0: ඒක විදර්ශනා ප්‍රවේශය කියලා. මේ ධර්ම දේශනාවත් ඇත්තට විදර්ශනා ප්‍රවේශයක්.
1: එහෙමයි.
0: මේකේ තියෙන්නේ පဋාණ දේශනාවට නැත්නම් පဋාණ ප්‍රකරණය හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මූලිකවම
1: කළ
0: යුතු දේවල් සහ මේකේ තියෙන විදර්ශනා ප්‍රවේශය මොකක්ද කියලා. ඒකෙන් තමන්ගේ ජීවිතාවබෝධයට මේක එකතු වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතනින් පස්සේ අපිට විවිධ මේකේ තියෙන විවිධ මාතෘකා අරගෙන සමහරට තව පොත් ඕන වෙයි. සමහරට තව දේශනා ඕන වෙයි විවිධ මාතෘකා වලින් ඒ මාතෘකාවෙන් විතරක් යන දේශනාවක් ඕන වෙයි. උදාහරණයක් විදිහට මේකේ තික මාතිකා දුක මාතිකා ටික ගුවම් මේකේ අනුලෝම ණය පච්චනීය ණය ගුවම් වෙනම පොතක් ලියන්න පුළුවන්. මේකේ තියෙන විසර්ජනා පාළිය ගුවම් වෙනම පොතක් ලියන්න පුළුවන්. ඒ ඒකින්ද මේ ඔක්කොම හඳුන්වා දුන්නට පස්සේ කෙනෙකුට පොතක් ගත්තාම තේරෙනවා.
1: කියනවා මුතු වැලක මුතු ඇමුණුව වගේ හරි පහසේ
0: ටික සකස් කරලා දුන්නට පස්සේ එයා දන්නවා මං කොතනද ඉන්නේ කියලා. දැන් අපි අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්න හුඟක් අය මම මේ ඉගෙන ගනිමින් ඉන්නේ කොහෙද මොකක්ද කොතනද මම මේ ඉන්නේ කියලා ඔක්කොත් දන්නේ නැහැ.
1: يعني මුල මැදාග හඳුනගෙන නැහැ.
0: අන්න අර සටහන් නැත්නම් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් ඔළුවට දාගන්න තිබුණා නම් මේ දේශනාව තුළ මං හිතනවා සර්.
1: ඒකට තමයි මේ පොත
0: අවශ්‍ය වෙන්නේ. ඒක තමයි පොතත් අවශ්‍ය වෙන්නේ. අපි මේ කරන්න හදන්නේ ඒ වගේ.
1: ඒකට BMICH එකට එන අයට විතරද මේ පොත අපේ ස්වාමීන් වහන්සේ?
0: නෑ අනිත් අයට ගන්න පුළුවන් පොත. හැබැයි ඒ වෙලාවේ නෑ. හැබැයි ඒකට අපි ජයරූප වාහිනියෙන් මේ දේශනාව බලන අයට අර උගන්නන එකේ විෂුවල්ස් ටික දාලා දෙන්න අපේ ළමයි සූදානම්
1: ඉන්නවා. දැන් අපි ඉදිරි පින්කම කරනවා නැත්නම් වැඩසටහන කරනවානේ මේ බාහිර එකක් අපි කරන්න කතා බහ කරගෙන යනවානේ. එතකොට ඒ අයට
0: අවස්ථාව උදා කරගන්න
1: පුළුවන්. ඒ නිසා ඉස්සරහා අඳුරු නෑ එච්චර. බොහොම ආලෝකමත් දිශාවකට ඔබ යොමු කරවන්නට මේ අතික්‍රමණ පဋාණු ධර්මානුශාසනා මාලාව තුල ඉදිරියේදී හැකියාවක් ලැබෙවි. අපි ආරාධනා කරනවා දැන් තියාම හිත සූදානම් කරන්න. හිතනේ ප්‍රබල නේද
0: සත්‍ය. හරි.
1: හිත සූදානම් කරා
0: නම් ධනාත්මකව හිතන්නේ නැතුව නේද? අපි මේක ගැන ධනාත්මකව හිතුමට මේකේ යමක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. කටපාඩම් කරන්නේ මගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දෙයක් මේකේ ඇති. ඒක විවෘත මනසකින් මේක දිහා බලන්න කියලා තමයි අපිට කියන්න ඕනේ නේද?
1: එහෙමයි සස. සාදම් මේ දවස්වල රටේ ලෝකෙ දිහා බැලුවාම අපේ රටේ දිහා බැලුවාම සවනහස මානසික ප්‍රශ්න වලින් පීඩිත රටක් වෙලා බොහෝ දෙනාගේ හිත එක එක විවිධ මානසික ව්‍යාධීන්ගෙන් පිරී තිරලා ඒ නිසාම දැන් මම හිතන්නේ 70 ගානක්ද කොහෙද ડિප්‍රෙෂන් ඉන්නව ලංකාවේ මේවට යම් ඒවෙන් මිදෙන්න හොඳ උත්තේජයක් නේද ධර්මයේ සහ මේ වගේ
0: අනිවාර්යයෙන්ම මොකද වෛද්‍යවරු පැහැදිලිවම කියනවා මම සාකච්ඡාත් කරලා තියෙනවා හුඟක්ම ඔය ડિප්‍රෙෂන් වැනි තත්යකටපත් වුනහම ඉස්සෙල්ලාම බ්‍රීතින් එක්සර්සයිස් අපිට බුදුරජාණන් වහන්සේට කලින්ම දේශනා කරලා දෙන ආනාපාන සතිය පුරුදු කරන්න
1: කියලා
0: නැට වෙනසට හිත පුරුදු කරන්න කියනවා. ඒ කියන්නේ ඉතින් අනිත්‍ය භාවනාව කරන කට්ටිය වෙනසට කොහොමවත් හිත කලින්ම පුරුදු කරලා තියෙන්නේ.
1: නැත්තන්නේ කඩාවැටෙන්නේ නේද
0: මෙතන. ඊළඟට ડિප්‍රෙෂන් වලට ලොකු හේතුවක් තමයි හිතේ සතුටක් නැතිකම. සතුටක් නැතුව හිත පෑරි සති 2 3 4 ඉන්නකොට තමයි මේ ડિප්‍රෙෂන් මට්ටමට එන්නේ. එතකොට අපිට දැන් අපි දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරා අභ්‍යන්තර සතුටක් හොයාගන්නේ කොහොමද කියලා. මිනිස්සු දිවිනසා ගන්නෙ අභ්‍යන්තර සතුටක් කොහෙවත් නැහැ. එක දිගට අතුලෙන් දුක් කෙරෙකොට යාර දරන්න බැරි වෙනවා. තර අභ්‍යන්තර සතුටක් වෙන හැටි අපි දැන් කතා කරන්නේ.
1: ඔව්.
0: තීල සමාධි ප්‍රඥා කියන ගුණයන් වර්ධනය කරනවා නම් මේ ධර්මයන් තුල බෞද්ධයෙකුට දිවිනසා ගන්න හේතු හැදෙන්න විදිහක්
1: නැහැ. ඒ නිසා ඔබට ගොඩක් දේවල් ලබා ගන්නට පුළුවන් අවස්ථාවක් අද මේ සිතේතසපෝ දහම් සාකච්ඡාවේදී ඔබට උරුම වුණේ අපි නැවත මතක් කරනවා අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාව පැවැත් වෙනවා 25 වෙනිදා මේ මාසේ 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උදෑසන 8:30ට ආරම්භ වෙන්නේ ඒ ධර්මානුශාසනාව පටන් ගන්නේ
0: 9:00
1: පටන්. සෙෂන් දෙකක් තියෙනවා නිසනස. ඒ කියන්නේ උදේ 9:00 ඉඳලා 1 වෙනකම් ඊට පස්සේ දවල් ආහාර වේලත් එක්ක විවේකයක් ලබා දීලා සවස 3:00 ඉඳලා රාත්‍රි 7 දක්වා ඒ කාලය තුල මේ වැඩසටහනට ලියාපදිංචි වුණායට පුර දැනුම් දීමකුත් බවට මේපත් වේවි සහ
0: කිසිම විදියකින් එක කාරුණික ඉල්ලීමක් කරන්න ඕනේ
1: පරක් වෙලා ඉන්න
0: බෑ නෑ එකක් පරක් වෙලා ඉන්න බෑ නිතික ලියාපදිංචි වෙලා තියෙන අය විතරක් පැමිණෙන්න ඒ ගැන
1: නැත්නම් BMICH එක ඉස්සරහා මේ උද්ඝෝෂණ වගේ වෙහෙම වෙන්න එපා
0: එකක් ඒක අනිත් එක තමයි බැරි වෙලාවක ලියාපදිංචි වෙලා එන්නේ නැති වෙන්න ඉන්නවනම් ඉක්මන එන්නේ නැත්නම් අනිත් කෙනාගේ අවස්ථාව ඉක්මනට අපිට දෙන්න පුළුවන්
1: ඔව් මම හිතන්නේ ඒක මේ ඔබ දැනුවත් වීම වඩාත් වැදගත් වේවි ඇත්තටම එන්න පුළුවන්කම තිබිලා නැත් අවස්ථාව තිබිලා එන්න නැතුනොත් එහෙම තව කෙනෙක්ගේ අවස්ථාවන නැති
0: වෙන්නේ
1: ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි ඉක්මනටම කතා කරලා ඒ පිළිබඳ දැනුවත් කරන එක මෙන්න මේ දුරකථන අංකය ලියා ගන්න ඒ සඳහා 0112 69 41 02 දුරකථන අංකයට හෝ 0117 110 712 අංකයට කතා කරලා ඉක්මනින්ම කියන්න අනේ මම ලියාපදිංචි වුණා හැබැයි මට එන්න වෙන්නේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් නිසා මේ කාට හරි අවස්ථාවක් දෙන්න කියලා හිමුණොත් එහෙම ධර්මයේ තව කෙනෙක්ට අවස්ථාව ලබා දීමත් ලොකු පිනක්
0: අනිවාර්යයෙන්ම
1: ඉතින් ඒ නිසා ඒ පිනත් ඔබේ ජීවිතේට වැදගත් වේවි අපි අද සාකච්ඡාව නිමා කරන්න වෙන සවස කාලය ඒ සඳහා ලැබිලා තිබෙන නිසා නමුත් මට හිතෙන ඉදිරියේදී තවත් ඔබ වහන්සේ ඇසුරි වැනි දහම් සාකච්ඡාවක නියලීම තුළ බොහෝ දෙනාට අර්ථ අවබෝධයෙන් ජීවිත ගමනට ධර්ම අවබෝධය කරා යන්නට ලොකු විවරණයක් අවස්ථාවක් උදා වේවි. ඒ නිසා ඒ සඳහා ඔබ වහන්සේගේ මේ වැඩමවීම අපිට මේ මොහොතේ හරි ශක්තියක් ලොකු මඟ පෙන්වීමක්. තවත් බොහෝ කල් ඔබ වහන්සේට සුවසේ මේ දහම ප්‍රගුණ කරන්නට, එය සමාජගත කරන්නට, ලෝගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන සියලු කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වේවා කියලා බොහොම සතුටින් ගෞරවයෙන්
0: ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වගේම අනිත් FM මේ ගුවන් විදුලි නාලිකාව මේ සිද්ධ කරගෙන යන සාසනික සේවාවන් වලින් සිද්ධ වෙන සේවය අතිමහත්. ඉතින් ඔබතුමන්ලාටත් අපි නිරෝගී සම්පත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ කරගෙන යන සාසනික වශයෙන් කරගෙන යන සත්භාවයන් බොහෝ කාලයක් සිද්ධ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා
1: ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. සතුටින් අනුමෝදන් වෙනවා. අද අපේ සිඩ්නේ තසපුවට වැඩම කළේ උඩුදුම්පුර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ නම කිව්ව ප්‍රමාණවත් බොහෝ දෙනා දන්න නිසා ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. පුරපසළොස්වක පොහෝදා රාත්‍රී 9:00 සිට මේ අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාව ජාතික නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරන්නට හැම දිනටම තෙරුවන් සරණයි.
2: සිත් නෙත් අසපුව.

0: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා හේතු ගොඩයි විශේෂ හේතු දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
2: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
1: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
6: නිත්‍යම් ශ්වේත පූජා ශ්වේත පූජා
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ
5: බැතිපර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
7: මේව මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
6: මෙත් net පාමුල.
7: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
6: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
5: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
6: නෙත් FM ශ්වේත පූජා.
8: ශ්වේත පූජා.
4: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිනි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
4: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
4: බැතිපර දායකත්වය
9: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් තෙරුවන් සරණයි. නැතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ට ඔබ සූදානමෙන්න්නේ අමහොත උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ට මත්තෙන් අපි ඔබට මතක් කරනවා මෙවර නිකිණිපුර පසලස්වක පොහෝදා ලබන බ්‍රහස්පතින්ද නැතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ කැස්බෑව විජේ සුන්දරාරාම පුරාණ විහාරස්ථානය. එමනැත්නම් අපි දන්න විදිහට නන්දන මහපිරිවෙන් පින්බිමේදී පූජනීය වන්දනීය කැස්බෑවේ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි නිකිණිපුර පසළොස්වක පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ බටන් දෙවිනේ චිර ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව තියෙනවා. රාත්‍රී පැවැත්වෙන ආශිර්වාද මහාගිතෙල් පහන් පූජාව දක්වා එනිසා අපි ඔබට ආරාධනා කරනවා එදිනට සිල් සමාදන් වෙන්න, පොයට සිල් සමාදන් වෙන්න එන්න කැස්බෑව විජේ සුන්දරාරාම පුරාණ විහාරස්ථානයට. ඒ වගේම අපි ඔබට මතක් කරන්නට ඕනේ නැතෆම් රේඩියෝ ඔස්සේ ප්‍රචාරය කරන සියලුම ධර්මානුශාසනා සඳහා ඔබේ පින් බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0577-27-24 අංකයෙන් කතා කරලා ඔබට දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්න පුළුවන්. අපි එහෙමනම් සූදානම් වෙමු උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. හොඳයි, එහෙමනම් අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනේ ආරාධනා කරනවා ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති කොළඹ රාජසිංහ විද්‍යාලයේ ආචාර්ය වන්දනීය පූජනීය හල්මිල්ල කුලමේ සුජාත ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට සෙනසුරාදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නිදීනංව පවත්තාරං යම්පස්සේ වජ්ජදස්සිනං, නිග්ඝය්‍යවාදීන් මේදාවී තාදිසම් පණ්ඩිතම් භජේ. පණ්ඩිතම් භජමානස්ස සෙයෝ හෝති න පාපියෝති. ඒ භාග්‍යවතු අරහතු තථාගතයන් වහන්සේ හට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. නැතිෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන ගුණවතුනි, අපි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පුත්තා වත්තු මනුස්සානං. මේ මිනිස්සුන්ට තියෙන ලොකු සම්පතක් තමයි දරුවෝ කියලා කියන්නේ. දරුවෝ ගැන දෙමව්පියන් තරම් වෙන කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ, සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත, වටිනාම වස්තුව දරුවෝ විදිහට තමයි සර්වකාලීනව මානවයා කල්පනා කරන්නේ. ඉතින් මම හිතුවා අද වර්තමානයේ ඇති වෙලා තියෙන මේ යන් යන් හේතු සාධකත් එක්කලා අපේ මේ දරු සම්පත කළමනාකරණය කරගන්නේ කොහොමද? දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කරන්න වර්තමානයේ අපිට කරන්න පුළුවන්නේ මොනවද කියන සාධකත් එක්කලා මේ හෝරාවක කාලය ඔබත් එක්කලා යම්කිසි ආකාරයක ඉගැන්වීමක් කරන්න තමයි මම සූදානම් වෙන්නේ. මේකට බණකටත් වඩා දේශනාවකටත් වඩා යම්කිසි ආකාරයක මේ අඩුපාඩු අඩුලුහුඩුකම් අදාගත යුතු තැන් පෙන්වන පාඩමක් කියලා කිව්වත් මේක වැරදි නෑ. මොකද ඒ තරම් කාලීන අවශ්‍යතාවයක් විදිහට දැනෙන නිසා තමයි මම අද මේ මාතෘකාව තෝරගන්න යෙදුනේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ හරි අපූර්ව දේශනාවක් තියෙනවා. මේක අපි කාටත් හුරු පුරුදු ධම්මපදේ ඇතුළත් වෙන සරල ගාථාවක්. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සෙනං නිග්ඝය්‍යවාදීන් මේදාවි තාදිසම් පණ්ඩිතම් භජේ. සරලෝ කියනවා නම් වැරද්දක් පෙන්වන පුජ්‍යලයා නිධානයක් පෙන්වන කෙනෙක් විදිහට දකින්න කියලා කියනවා. ඔන්න ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් වරදින තැන. අපි හැමෝටම වැරදි පෙන්නලා දෙනකොට හරියට කේන්ති යනවානේ. අපි හැමෝම එක පැත්තකින් ගත්තහම අර උපදේශක තනතුර කරන්නනි කැමැති. ඔබ මොහොතක් හිතන්න, අපේ ජීවිතවල වැඩිපුර අපි ඇහුම්කන් දෙන්නද කැමැති, එහෙම නැත්නම් යම් යම් අවස්ථාවල උපදෙස් දෙන්නද කැමැති කියලා. බහුතරයක් මානවයාගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරනකොට අපිට පෙනී යන සාධකයක් තමයි මිනිස්සු කැමැති අනිත් අයට උපදෙස් දෙන්න. තමන් කරන්න නෙවෙයි, කරන්නේ බොහොම අඩුවෙන්, හැබැයි කියන්න කැමැති. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ වැරද්දක්, එහෙම නැත්නම් තවත් කෙනෙක්ට උපදේශයක් දෙන්න කැමැති, තමන් කරන්නේ නැහැ. ඔන්න උතන තමයි ගිහි පැවිදි අපි හැමෝටම වැරදිලා තියෙන තැන. ඉතින් මේ වැරද්ද කොච්චර දුරට පවත්වගෙන ඇවිදිලා තියෙනවද කියනවා නම්, වර්තමානයේ සමාජ වාතාවරණය ගත්තහම ඉතාම ශෝකජනකයි. දැන් අපිම කියනවා, දැන් හැදෙන පරම්පරාව කිසි කමකට නෑ, මේ 2000න් පස්සේ වුන් හරි අමුතු විදිහට හැසිරෙන්නේ කියලා. සමාජයේ දිහා බලනකොට මේ ඒ කියමනෙත් වරදක් නෑ. මොකද 2000න් පස්සේ කියලා කියන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් මේ නව යෝන් වියේ නව යෞවන පරපුර දිහා බලනකොට අපිට පේනවා යම්කිසි ආකාරයක අර ඇහුම්කන් දෙන ගතිය ඇත්තටම මදි කියලා. ඒ අයගේ ගමන බිමන, ඒ අයගේ හැසිරීම රටාවන් මේ ඔක්කොමලත් එක්ක ගත්තහම යම්කිසි ආකාරයක ඒ අයට పూర్ව මඟ පෙන්වීමක් අවශ්‍යයි කියන එක මට හිතෙනවා. දැන් ඔක වැරදියට හිතන්න එපා. මේ දේශනාව අපි හැමෝටම වැදගත්. බාල, මහලු, තරුණ අපි හැමෝගෙම ගිහි පැවිදි ભેදයකින් තොරව තියෙන අඩුපාඩු ටිකක් තමයි මම මේ කතා කරන්නේ. ඇත්තටම දැන් බලන්න අපේ ජීවිත දිහා ගත්තහම අපිට වැරදි පෙන්වන පුජ්‍යලයෝ ගැන අපේ හිතේ යම්කිසි ආකාරයක අකමැත්තක් තියෙනවානේ. වැරදි පෙන්වනකොට, අපේ අඩුපාඩුකම් පෙන්වනකොට, අපිට කෑ ගහනකොට අපි හරි අකමැති. එක්ක ගැටෙනවා, එක්ක එහෙම නැත්නම් ඒ වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. මොකද වෙන්නේ, වැරදි පෙන්වලා දෙන පුජ්‍යලයන්ගෙන් අපි ඈත් වෙනකොට, ඒ පුජ්‍යලියොත් එක්ක ගැටෙන්න යනකොට, ඒ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැතුව අපි ඈත් වෙලා යනකොට, අන්තිමට අපිට වැරදි පෙන්වලා දෙන්න කෙනෙක් නැති වෙනවා. ඒකේ ප්‍රධාන හේතුව තමයි අර අපි හැමෝගෙම හිතවල තියෙනවා සියුම් මනෝභාවයක්, මම හරි කියලා. කවුරු මොන දේ කිව්වත්, කවුරු කොහොම කිව්වත්, අම්මා එහෙම කිව්වත්, තාත්තා එහෙම කිව්වත්, ආම්දරුව එහෙම කිව්වත්, පාද එහෙම කිව්වත්, මම අපි හරි කියලා හිතන මනෝභාවයක් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොර අපේ හිතවල තියෙනවා. ඉතින් ඔන්න ඔය මනෝභාවය අභ්‍යන්තරයේ තුල පැලපදියම් වෙලා තියෙන තාක්කල් ගිහියෙක්ට වුණත්, පැවිද්දෙක්ට වුණත්, කාන්තාවකට වුණත්, පුරුෂයෙක්ට වුණත්, Tamanට හැදෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඇහුම්කන් දීම අඩු වෙනකොට, යම් වැරද්දක් පෙන්නලා දෙනකොට, ඒකට සවන් දෙන්නේ නැති වෙනකොට, ඒ හරහා ඇතිවෙන පශ්චාත්කාලීන ප්‍රතිඵල භයානකයි. ඒකයි තියෙන ගැටලුව. දැන් විශේෂයෙන්ම මේ තරුණ දරුවෝ හොඳට මතක තියාගන්න ඕන, අම්මා තාත්තා යම් දෙයක් කරන්න එපා කියලා කියනවා නම් දුවේ පුතේ කවදාවත් ඒක කරන්න එපා. විශේෂයෙන් අම්මා කියනවා නම් පුතේ ඔක කරන්න එපා, පුතේ ඔය ගමන යන්න එපා, ඔය තීරණය ගන්න එපා කියලා එක වතාවක් නෙවෙයි දහස් වතාවක් හිතන්න. මොකද අම්මා කෙනෙක්ගෙන් කටින් ඒක කරන්න එපා, ඔය ගමන යන්න එපා කියලා බැරි වෙලාවත් අපේ හිතුවක්කාරකමට, අපේ ලොකුකමට ඕක කළොත් ඒකේ ප්‍රතිඵලය ගොඩක් භයානක වෙන්න පුළුවන්. මොකද අම්මා එපා කියලා ගියපු ගමන් ඒ මිනිස්සු ආයේ නැවත ඇවිදිලා නැහැ. ගොඩක් දරුවන්ට අම්මා එපා කියලා තමන්ගේ තනි හිතුවක්කාරකමට ඒ ගමන ගිහිල්ලා ඒ ගියපු තරුණ දරුවෝ ගොඩක් වෙලාවට ආපස්සට ගෙදර ආවේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පවා නැති වෙලා තියෙනවා. හොඳම උදාහරණය මම උගන්වන පාසලේ නිවුන් දරුවෝ දෙන්නෙක් හිටියා. Hindu ආගම අදහන දමිළ දරුවෝ දෙන්නෙක්. දැන් අවුරුදු කීපයකට කලින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මේ දරුවෝ දෙන්නා ගෙදර හිටියේ. මං හිතන්නේ යම් රැකියාවක හේදිලා තිබුණා. අයියා කවුද, මල්ලි කියලා කවුද කියලා හොයන්න බැරි තරමට මේ දෙන්න එක සමානයි නිවුන්නු. ඉතින් මේ මෑතකදී හරි ඛේදනීය දෙයක් සිද්ධ වුණා. ඒත් මට මතක නෑ ඇත්තටම අයියාද නැති වුණේ මල්ලිද නැති වුණේ කියලා. මම මලගෙදරට සම්බන්ධ වුණා. ඒ අම්මා අඬ අඬා ඉකි ගගා අඬන ගමන් කියනවා, ස්වාමීන් වහන්ස මගේ දරුවෝ දෙන්නටම මම කිව්වා මේ වාහන පදින්න යන්න එපා. බයික් තිබිලා තියෙනවා, ත්‍රිවිලර් තිබිලා තියෙනවා, මේ අයගේ නෙවෙයි, යාළුවන්ගෙන් ඉල්ලගෙන පදිනවා මේවා. මේ අම්මා අඬ අඬා කියනවා, ස්වාමීන් වහන්ස මම කිව්වා දරුවට ඕක පදින්න එපා, බලපත්‍රත් නැහැ, පදින්න එපා කියලා මම කිව්වා. ස්වාමීන් වහන්ස මට හොරෙන් තමයි ඔය ගමන ගිහිල්ලා තියෙන්නේ. බලන්ද අම්මා එපා කියලා කියද්දි ඒ දරුවා තනි හිතුවක්කාරකමට ඒ දේ කළා. අද ඔන්න ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ එක කතන්දරයක් විතරයි. මේ බණ අහනකොට ඔබට මතක් වෙන ඇති සමාජය තුළ ඔය වගේ සිදුවීම් රාශියක් නිරන්තරයෙන්ම වෙනවා. අම්මා එපා කියලා ගිහිල්ලා මූදේ නාන්න, ගඟේ නාන්න, තාත්තා එපා කියලා යන් යන් දේවල් කරන්න ගිහිල්ලා අනතුරු වලටපත් වෙලා. ඉතින් ඒ නිසා අපේ දුවල පුතාල මතක තියාගන්න, අම්මා එපා කියලා කියනවා නම්, තාත්තා එපා කියලා කියනවා නම් කවදාවත් ඒ වැඩේ කරන්න එපා. ඒකාන්තයි සිකුරුයි ඒ වැඩේ වරදිනවමයි. මොකද ඔය අම්මා තාත්තා තුල තියෙනවනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා සිව් බඹ විහරණ. ඔය සිව් බඹ විහරණ තමන්ගේ දරුවන් කෙරෙහි අම්මා තාත්තා තුල

වෙන්න පුළුවන් මේ වැඩින්. මගේ දරුවට යම් අයහපතක් වෙන්න පුළුවන් කියලා අර අම්මලාට පූර්වෙන් සංඥාවක් තියනවලු. තාත්තලාට ඒක දැනෙනවා. ඉතින් ඒ නිසා අම්මා මොනවද දන්නේ, තාත්තා මොනවද දන්නේ, අම්මලාගේ කාලේ නෙවෙයි මේ, තාත්තලාගේ කාලේ නෙවෙයි, දැන් ලෝකෙ වෙනස් වෙලා, සමාජය වෙනස් වෙලා කියලා අර පණ්ඩිතකම් දාලා ගිහිල්ලා අන්තිමට ජීවිතේ වරද්දගෙන හොට බිම යනගන්නේ නැතුව අම්මා තාත්තා කියන දේ අහන්න, ඒ අය දෙන උපදේශයන් පිළිගන්න. මොකද ගොඩාක් වෙලාවට මේ ජීවිතේ අපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපිත් එක්ක ආදරයෙන් සෙනෙහසෙන් බැඳිලා ඉන්නවා නම් ඒ අම්මා, එහෙම නැත්නම් ඒ තාත්තා. දැන් බලන්නකො දරුවෝ එළියට බැහැලා ගිහිල්ලා කඩේකින් තේ කෝප්පයක් බොන්න කීයක් වේදම් කරන්න ඕනද කියලා. උදේ කෑම වේලක්, දවල් කෑම වේලක්, හැන්දෑවේ කෑම වේලක් දැන් කීයක් වෙනවද කියලා හිතන්නකො. ඔබේ වයසත් එක්ක සංසන්දනය කරලා හිතන්ද, ඔබේ ගෙදර අම්මා තාත්තා මේ වෙනකන් ඔබට බත් වේල්, තේ වේල් කීයක් නම් කිසිදු මුදලක් අය නොකර බඩ පිරෙනකන් දීලා තියෙනවද කියලා. දැන් ওই කඩවල් වලට ගියන් පස්සේ බෙදලා දුන්නේ කොහොව, බත් පැකට් එක හරි ආය Tamanට ඇතිතරම් දෙන සිරිතක් නැහෙනි කන්න කැමති වුණත්. දුන්නත් ඉතින් අර හොඳ හොඳ දේවල් එහෙම වැඩිපුර දෙන්නේ නැහෙනි. හැබැයි අම්මා උයන බත් එකේ, අම්මගේ කුස්සියේ කවදාවත් දරුවන්ට හොරෙන් හංගලා කෑමක් නැහැ. ඔබ මස්ද කන්න කැමති, මාළුද කන්න කැමති, බිත්තරද කන්න කැමති තියෙනවා නම් ඔක්කොම දෙනවා. තාත්තා කන්නේ නැතුව සමහර විට පුතේ මම මේක ආස නැහැ, ආ ඔයා මේ බිත්තර කෑල්ල කන්න, මං කන්නේ නැහැ, මං කාලා ඉන්නේ කියලා අම්මලා තාත්තලා ඕන තරම් ඔබට මාළු කෑල්ල ඔබ කන වෙලාවට රසවත් දේ ඔබට දීලා ඒ අය ඔබ දිහා බලලා සන්තෝෂ වෙනවා ඇති. ඉතින් ඔක කොච්චර කිව්වත් ඔය දාරක ප්‍රේමය එහෙම නැත්තං දරුවන්ට දෙමව්පියන් කෙරෙහි, දෙමව්පියන්ට දරුවන් කෙරෙහි ඇතිවෙන සෙනෙහස ගැන ඔබට තේරෙන්න නම් ඔබත් අම්මා කෙනෙක් වෙන්න ඕන, එහෙම නැත්තම් තාත්තා කෙනෙක් වෙන්න ඕන. අර ධාතුසේන රජතුමා වස්තුව ඉල්ලලා අන්තිමට කශ්‍යප රජතුමා මොකද කරන්නේ, ධාතුසේන රජතුමාට කියනවා මට හංගලා තියෙන වස්තුව ඕන. අසත්පුරුෂය යහළුව ආශ්‍රය කරපුවාම ওই වගේ අදහස් එනවනේ. ඒ කියන්නේ මේ ධාතුසේන කුමාරයාටත් ආශ්‍රය කරපු අයගේ වැරදි අදහස් හිතට ආවා. ඒකෙනි අර කියන්නේ මේ ඇසුර වැරදුනොත් සංසාරයේම වැරදෙනවා කියලා. ඇසුර සසරට බලපානවා කියන්නේ ඒකයි. ධාතුසේන සහ මුගලන් කියලා කුමාරයෝ දෙන්නේ කස්සප සහ ධාතු මේ මුගලන් කියලා කුමාරයෝ දෙන්නේ හිටියා ධාතුසේන රජතුමාට. කොහොම හරි මුගලන් කුමාරයාට තමයි රජකම අයිති වෙන්න ඉඩ තිබුණේ. නමුත් මේ සීගිරි කස්සප මොකද කරන්නේ, බලහත්කාරයෙන් රජකම ගන්නවා. මුගලන් කුමාරයා දකුණු ඉන්දියාවට පලා යනවා. අන්තිමට අර අසත්පුරුෂ මිනිසුන්ගේ වචනවලට අනුගත වෙලා අර ධාතුසේන රජතුමාගෙන් ඉල්ලන වස්තුව කෝ කියලා. අර ගීතයක් තියෙන්නේ, වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ කියලා. ධාතුසේන රජතුමා බේරෙන්න බැරිම තැන මොකද කරන්නේ, කලාවට එක් කරගෙන යන්න කියනවා. කලාවට ගිහිල්ලා එතුමාගේ ඒ කලාවෙන් එතුමා නාලා අවකන පිළිම වහන්සේ ගාවට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරලා රජපුරුෂයන්ට කියලා තියෙනවා, මට ඇති එකම වස්තුව, මට ඇති එකම ධනය මේ කලාවවයි අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා. ඉතින් ඔන්න තාත්තා කෙනෙක්ට හරි සංවේදී අවස්ථාවක්. ඉතින් කොහොම හරි සීගිරි කාශ්‍යප රජතුමා මේක අහලා හරි කෝපයට පත් වෙලා තමන්ගේ පියතුමන්ව කලාවවේ බැම්මට තියලා මැටි ගැහුවා කියලා කියනවා. කොහොම හරි රජතුමා මරණයට පත් වෙනකොටම සීගිරි කාශ්‍යපට
තමන්ගේ බිසවට දරුවෙක් ලැබුණා

0: ආරංචියනෝ ඒ ආරංචියත් එක්කලාම මහා ධාරක ප්‍රේමයක් හිතේ හට ගන්නවා. එතකොට එයා හිතනවා එදා මගේ තාත්තත් මම ඉපදුනහම මේ විදිහටම කල්පනා කරන්න ඇති, අනේ මගේ තාත්තව බේරන්න ඕන කියලා ඒ වෙලාවේ සිතුවිල්ලක් එනවා, ප්‍රමාද වැඩි. ඉතින් ඕකම තමයි අර අජාසත් කුමාරයාටත් එන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ වැරදි මඟ පෙන්වීම නිසා අන්තිමට අජාසත් කුමාරයා තමන්ගේ පියතුමන්ව මොකද කරන්නේ, බිම්බිසාර රජතුමාව හිර කරනවා. හිර කරලා විතරක් නෙවෙයි කකුල් දෙක පළලා ලුණු දානවා, ලුණු දාලා ඇවිද්දවනවා. ඒ වගේ මහා වද බන්ධන දෙන්නේ. එහෙම ඉන්නකොට අන්තිමට බිම්බිසාර රජතුමා මරණයට පත් වෙනවත් එක්කම තමයි අජාසත්තට දරුවෙක් ලැබෙන්නේ. තාත්තා කෙනෙක් වෙනකොට මෙයාට කල්පනා වෙනවා මගේ තාත්තට මොනතරම් සතුටක් එදා මම ඉපදෙනකොට දැනෙනද ඇද්ද කියලා. ඉතින් ඔන්න මම ඔය කිව්වේ අම්මට තාත්තට දරුවෝ ගැන පුදුමාකාර කැක්කුමක් සෙනෙහසක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය සෙනෙහසත් එක්කලා තමයි ඔබට යම් යම් දේවල් කරන්න හෝ එපා කියලා කියන්නේ. කරන්න කියන දේවල් කරන්න, එපා කියන දේවල් දිහා බලන්නවත් එපා. මොකද එයින් ඔබට අයහපතක් වෙන්නේ. දැන් අර පහුගිය දවස්වල බන්ධනාගාරවල ප්‍රශ්න ඇති වුණානේ. ඔබ ප්‍රවෘත්ති මාර්ගයෙන් දකින්න ඇති බන්ධනාගාර ඉස්සරහට ඇවිදිලා අම්මලා කෑමොර දෙනවා. සමහර අම්මලා අඬා වැටෙන ගමන් කියනවා මගේ දරුවා මේ අයිස් පොඩි ප්‍රමාණයක් නේ තියාගෙන හිටියේ, කුඩු පොඩි ප්‍රමාණයක් නේ තියාගෙන හිටියේ. එහෙම කියලා විලාප තියෙනවා. මම මේ දැන් මේක හරිද වැරදිද කියන්න නෙවෙයි මම මේ හදන්නේ. අම්මලාට මිනී මරුවෙක් වුණත් තමන්ගේ දරුවා දරුවම තමයි. ඒගනි අර අඟුලිමාල මහා දාම ඝාතකයෙක් වෙලා ඉඳද්දි සාරි බැමිණිය, එහෙම නැත්නම් මේ අඟුලිමාලගේ අම්මා අඟුලිමාලව බේරගන්නම් කියලා මහ කැලෑවට යන්නේ. මිනී මරුවෙක් වුණත් සමාජයේට වැරදිකාරයෙක් වුණත් අම්මට දරුවා දරුවම තමයි. සමහර වෙලාවට තාත්තත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි අම්මා කවදාවත් තමන්ගේ දරුවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරි අඩුයි. සත්ත්වලෝකේ පවා එහෙමයි. ඔබ දැකලා තිය ඕන තරම් තමන්ගේ ජීවිතයේ එන විලෝපිතයට, එහෙම නැත්නම් තමන්ව ඝාතනය කරන්න, තමන්ගේ දරුවව ඝාතනය කරන්න එන භයානක සත්ත්වයාට තමන්ගේ ජීවිතයේ අම්මා පූජා කරලා දරුවට බේරෙන්න ඉඩ හරිනවා. සත්ත්වලෝකෙත් එහෙමයි. එතකොට මේ අම්මා තාත්තා කියලා කියන්නේ දරුවෝ ගැන පුදුමාකාර කැක්කුමකින් කටයුතු කරන කොට්ටාසයක්. ඉතින් ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබේ යහපතට යමක් කියනවා නම් කරනවා නම් පුතාලා දුවලා කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. වරදිනවා. දැන් ඔය බන්ධනාගාරවලට අපි බණ කියන්න ගියපුවාම මේ රැඳවියන් අඬා අඬා පුන පුනා නැවත නැවත කියන දෙයක් තියෙනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ අපිට වැරදුනා. වැරදෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ අම්මා තාත්තා යන් යන් දේවල් එපා කියලා කියනකොට අනේ ස්වාමීන් වහන්සේ අපිට ඒ වෙලාවේ ඒවා තේරුණේ නැහැ. අපි හිතුවේ අපිත් එක්කලා ඒ දවස්වල වැඩ කරපු යහළුකම් පවත්වපු යාළුවෝ තමයි හරි කියලා. යහළු මිත්‍රයන්ගේ වැරදි ඇසුර නිසා, අසත්පුරුෂ මඟ පෙන්වීම නිසා අර රත්තරන් වගේ හිටපු අම්මලාගේ තාත්තලාගේ වචන ඉවත් කරලා අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ඒ අය තමන්ගේ මුළු ජීවිතේම වරද්දගෙන දැන් බන්ධනාගාරවල අර බිත්ති හතරකට කොටු වෙලා අප්‍රමාණ දුක් විඳිනවා. හරියට නිදාගන්න තැනක් නැහැ. වැසිකිලි කැසිකිලි පහසුකමක් නැහැ. දිවට රස ආහාරයක් බුද්ධි විඳ ගන්න විදිහක් නැහැ. හැම වෙලාවෙම ගැටලු. මකුණංගෙන් එතනින් ගියපුවාම උකුණංගෙන් විසබීජ වසංගත වලින් අනේක ප්‍රශ්න. ඉතින් ඒ නිසා අපේ බුද්ධිමත් දරුවෝ මේ කියන දේවල් ශ්‍රවණය කරලා අම්මගේ තාත්තගේ වචනවලට කීකරු වෙන්න. කවුරු හරි දෙයක් පෙන්නලා දෙනවා නම්, වැරද්දක් කියලා පෙන්නලා දෙනවා නම් ඒක නිධානයක් පෙන්වන පුජ්‍යලියෙක් දිහා බලන්නේ යම් ආකාරයකටද, අන්න ඒ මිනිසයා දිහා ගෞරවයෙන් බලලා ඒ මනුස්සයාගේ ඒ වචනේ හිස් මුදුනේ පිළිගන්න. ඉතින් එහෙම කරන්න. දැන් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ තරුණ දරුවෝ අධික වේගයෙන් මේ බයිසිකල් පදිනවා, ධාවනය කරනවා. තරුණ දරුවන් මේ විශේෂයෙන්ම අර ඉන්දියන් බයිසිකල්, මේකට ඉන්දියන්ද ජපාන්ද කියලා නැහැ, අධික වේගය මරු කැඳවයි කියලා ඔබ මාර්ගයේ ගමන් කරනකොට නිතර පෝරු දකින්න ඇති. ඉතින් ඕකට අර සමාජ භාෂාවෙන් කියනවා නම් අර 2000න් පස්සේ අඩුමුලේ එවුන් කියලානේ කියන්නේ. මම ඒක කියන්නේ ඔළුවට යන්න ඕන නිසා. මේ මගේ වචනයක් නෙවෙයි, සමාජයේ අයම කියනවා 2000න් පස්සේ මේ අඩුමුලේ එවුන් බයිසිකලයකට නැග්ගහම රේස් පදින්න යනවා. දැන් ඔබ දකින්නත් ඇති අර පහුගිය කාලේ අර කන්ටේනර් වල වැදිලා හිස කඳින් වෙන් වෙලා තිබුණා දරුවෝ දෙන්නෙක්ගේ. නිරන්තරයෙන් මේ වගේ ප්‍රවෘත්ති, මේ වගේ සිදුවීම් අද වාර්තා වෙනවා. මොකද්ද මේකේ තියෙන්නේ? දැන් ඔබ ළමයි හැටියට, ඔබ පාපැදි ධාවකයෝ හැටියට කල්පනා කරන්න ඕන, වාහනයකට නැගපුවාම ඕනම උගත් හෝ නූගත් ශරීර ශක්තිය ඇති හෝ නැති කෙනෙක්ට ඕක අර ඇස්ලේටර් එක හරි එහෙම නැත්නම් ඔය මේ පැඩල් එක තියෙනවනේ ඕක පාගන කොට හරි අතින් අල්ලන කොට හරි ඕක වේගයෙන් යන්න තමයි ඉතින් හදලා තියෙන්නේ. ඒක පදින ධාවනය කරන පුජ්‍යලයාගේ දක්ෂතාවය නෙවෙයි ඒක. ඒක වාහනයක තියෙන බයික් එක හරි වාහනයක තියෙන ඒක කැපසිටි එකනේ. ඉතින් ඕක උපරිමයට අල්ලලා පාරට පේන්න කාට හරි පේන්න ඕක යෑම ඔබේ දක්ෂතාවයක් නෙවෙයි. මතක තියාගන්න දරුවෝ, නියම දක්ෂතාවය කියලා කියන්නේ තමන්ට යම්කිසි ගමනාන්තයකට කරදරයක් වෙන්නේ නැතුව, තමන්ටත් අනතුරක් කරගන්නේ නැතුව, පාරේ ගමන් කරන අයටත් අනතුරක් කරන්නේ නැතුව ඔබට ගමනාන්තයට ගිහිල්ලා සුවසේ ගෙදර එන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම දක්ෂතාවය කියලා කියන්නේ. නිවැරදි හොඳ යහපත් රියදුරෙක් කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්ට. එහෙම නැතුව බයික් එකකට නැගපු ගමන් ඒකේ තියෙන උපරිම වේගය අරගෙන පාරේ ගමන් කරලා තමන්ටත් අනතුරක් කරගෙන පාරේ ගමන් කරන අයටත් අනතුරු කරමින් ගමන් කරනවා නම් ඒක දක්ෂතාවය නෙවෙයි. ඉතින් විශේෂයෙන්ම අපේ මේ නව යෝන් වියට එළඹෙමින් ඉන්න තරුණ පුතාලා හොඳට කල්පනා කරලා බලන්න, අවුරුදු 18ක් 19ක් වෙනකන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොනතරම් කැපකිරීමක් කරලාද ඔබ ওই තැනට aran තියෙන්නේ. මේ මල් වයසේ ඉන්න තරුණ දරුවෝ ওই වගේ අනතුරක් කරගෙන ජීවිතේ නැති කරගත්තාම අර අම්මා කොහොමද තමන්ගේ හදවත හිත හදාගන්නේ? වාවගන්නේ කොහොමද තාත්තා කෙනෙක්? ඒ නිසා දුවල පුතාල හොඳට මතක තියාගන්න, වේගය මරු කැඳවයි කියන පාඩය හැම වෙලාවකම හිතන්න. කිසිම වෙලාවක ඒ විදිහට ගමන් කරන්න එපා. විශේෂයෙන්ම දරුවෝ මතක තියාගන්න ඕනේ මේ කවුරුවත් පිනවන්න කාටවත් එක්ක වීඩියෝ එකක් වීඩියෝ කරගන්න, එහෙම නැත්නම් කාට හරි පාරේ යන කෙනෙක්ට ඔබ පෙනෙන්න ඕක කරා වගේ නෙවෙයි, අන්තිමට ඔබේ ජීවිතයට අනතුරක් වුණොත්. ඒ වගේම තමයි ආරස්සිත හිස්වැසුම් පැලඳගෙනම ඔය බයිසිකල් වල ගමන් කරන්න. අයියෝ, අපි නිතර දකින දේවල්. ඉතින් මේ බණපද ටික අහලා එක ජීවිතයක් හරි හැදෙනවා නම්, එක ජීවිතයක් හරි සුරකිනවා නම් ඒක net fm එකටත් ලොකු පිනක්. මේ බණපද ටික කියන මටත් ඒක ලොකු පිනක්. මොකද ඒ තරම් අනතුරු මේ දවස්වල මේ දරුවන්ගේ මේ නොමනා රිය පැදවීම නිසා වෙනවා නිරන්තරයෙන්. ඉතින් අම්මලා තාත්තලාටත් අපි මතක් කරන්නේ, දරුවෙක් යම්කිසි මට්ටමකට පරිණත වෙනකන් ඒවට ආධාර අනුබල දෙන්න එපා. වැරදි මාර්ගවලට යනකන් දරුවෝ දිහා බලාගෙන ඉඳලා දරුවන්ට වැරදුනහම බන්ධනාගාර ඉස්සරහට ඇවිදිලා අඬලා දොඩලා නිලධාරීන්ට සාප කරලා පළක් නැහැ. දැන් එහෙම ඒවත් අපි දකිනවනේ. දැන් ඒකනේ අර අම්මා දැන හෝ නොදැන කියන්නේ මගේ දරුවා කුඩු පොඩ්ඩයි තියාගෙන හිටියේ. ඇයි මගේ දරුවට එහෙම කළේ? කුඩු පොඩ්ඩද ලොකු ප්‍රමාණයක්ද වැරද්ද සුළුද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. දරුවෙක්ව නීති විරෝධී විදිහට බන්ධනාගාර ගතවන විදිහට දණ්ඩ නීති සංග්‍රහයේ වැරදිකාරයෙක් නොවන විදිහට දරුවෙක් සමාජයට දායාද කිරීම සකස් කිරීම තමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වගකීම. දරුවෙක්ට වැරදුනෙන් පස්සේ අඬලා දොඩලා අනිත් අයට සාප කරලා වැඩක් නැහැ. එතකොට කාලේ ගිහිල්ලා ඉවරයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සමාජයෙන් වචනයක් ඇහෙන්නේ නැති වෙන්න දරුවන්ව හදන්න ඕන. දැන් සමාජයේ තුලින් අහන්න දකින්න ලැබෙන දේවල් මේවා අපේ කන්වලට ඇසෙන් නැතුව තිබුණා නම් මේවා අපේ ඇස්වලට නොපෙනී තිබුණා නම් හොඳයි කියලා හිතන ප්‍රවෘත්ති අපිට දෛනිකව අහන්න තියෙන්නේ. දැන් අපි මේ බුද්ධ ධර්මයේ බරපතලම අකුසල් විදිහට පංච ආනන්තරීය පාප කර්ම ගැන අහලා තියෙනවානේ. දැන් අර පහුගිය දවස්වල මම දැක්කා මතට ලොල් වෙච්චි තරුණෙක් හම්බන්තොට ප්‍රදේශයේ මට මතක හැටියට අම්මවයි තාත්තවයි දෙන්නම ඝාතනය කරලා. අම්මවයි තාත්තවයි දෙන්නම ඝාතනය කරලා. බලන්න පංච ආනන්තරීය පාප කර්මයක් කරපුවාම දහසක් බුදුවරයන් වහන්සේලා බුදු වුණත් මේ ලෝකෙට ඒ කෙනාට අපායෙන් මිදෙන්න බෑ කියලා කියන. බුදුවරයන් වහන්සේලා දහහක් බුදු වුණත් පංච ආනන්තරීය පාප කර්මයක් කළොත් ඒකෙන් මිදෙන්න බෑ කියලා කියනවා. බලන්නකො කර්මයේ කොච්චර විභාගද. ඉතින් අර මද්‍රව්‍ය වලට යොමු වෙලා ඒ කරපු හානිය ඒ දරුව කවද ගෙවන්නද? දැන් මේ ඊයේ පෙරේදා මේවා අපි කියන්නත් නරකයි, මේවා නොකියත් බෑ. මේවා ප්‍රසිද්ධ මාධ්‍යෙම පළවෙන නිසා යම් සભ્ય විදිහට මම කියන්නම්. සල්ලාලයන්ට තමන්ගේ අම්මව විකුණලා ඒ මවගේ තිබිච්චි රම්බාණ්ඩ මුදල් හදල් කොල්ල කාලා මේ ජාතක කළ පුතාම සල්ලාලයන්ට අම්මව කොටු කරගන්න දීලා සල්ලාලකම් කරන්න දීලා මවගේ රම්බඩු මුදල් පැහැරගත්ත පුත්‍රයෙක් ගැන මේ පහුගිය දවස් කීපය තුල කතා වුණා. නීතියට කොටු කරගෙන බලන්න දැන් ඔන්න ඒ තැනට අපේ තරුණ දරුවෝ පත් වෙමින් ඉන්නවා. අන්න ඒකයි මම මුලින් ඉඳලම මේ කියන්නේ. මේ தත්ත්වය නැති කරගන්න නම් වැඩිහිටියන් හැටියට ඔබත් තරුණ දරුවෝ හැටියට ඔබත් වහාම තමන්ගේ නැනස නුවණස පාදාගෙන මේ ජීවිතය අරගෙන යන්න ඕන. ගුණ යහපත්කම් ඇති කරගන්න ඕන. ඒකයි අර මුලින්ම කිව්වේ නූතන තරුණ දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එකක් ඇහුම් කන් දෙන්නේ නැහැ. කවුරු දෙයක් කිව්වත් ඒකේ හරි දෙයක් තියෙනවා නම් දරුවනේ ඒක අහලා හරි වැරද්ද මොකද්ද කියලා මෙනෙහි කරගන්න තරම් හික්මීමක් ඇති කරගන්න. දැන් ගොඩාක්ම මේ ඒ හික්මීම නැති වෙලා තියෙනවානේ. අර හෙල්මට් එකෙන් එකයි කියලා අර ආරස්සිත හිස් ඇතුම් පැලඳගෙන ඒ වගේම පහර දී ගන්න මට්ටමට ආපු කණ්ඩායමක් බවට දැන් මේ දරුවෝ පත් වෙමින් ඉන්නවා. ඉතින් මේක හරි ඛේදනීයයි. ඉතින් මේ දරුවෝ මේවා අහන්න ඕන. අනිත් එක ඊළඟ විස බීජේ තමයි මේ තරුණ දියණිවරු. අර ලංකාවට සමාජ මාධ්‍යවලට මුදල් ගෙවීම ආරම්භ කරපු දවසේ ඉඳලා විශේෂයෙන් අපේ මේ තරුණ දියණිවරු පුදුමාකාර විදිහට තමන්ගේ ගුණ ධර්ම ටික සෝදා පාලුවට ලක් කරගන්නවා. සමාජ මාධ්‍යයෙන් අර ඩොලර් ලැබෙන නිසා පශ්චාත් භාගයේ ඉස්සරහා භාගයේ පෙන්නන මට්ටමට ඇඳුම් උනලා ඒවා වීඩියෝ කර කර මහා ජුගුස්සා ජනක විදිහට අන්තර්ජාලයට උඩුගම් බලා යවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම මේ ඉතාම සભ્ય විදිහට මේවා කියන්න පුළුවන් විදිහට මේ කියන්නේ. දෙමව්පියෝ විශේෂයෙන්ම බලන්න ඕන තමන්ගේ ගෙදර නව යෝන් වියට පත්වෙච්චි පත්වෙන දියණියක් ඉන්නවා නම් අන්තර්ජාලය හරහා මේ ජංගම දුරකථන හරහා මොනවද කරන්න කියලා. ඒ අතර අර කොන්ද පණ නැති නපුංසක පිරිමි විවාහ කරගත්ත කාන්තාවත් එහෙමයි. ඒක මම කිව්වට කමක් නැහැ. අර කොන්ද පණ නැති පිරිමි ඉන්නවනේ. ඒකට අර සමාජ භාෂාවෙන් නරක අසභ්‍ය වචනිකුත් තියෙනවා. නපුංසක කියලා කියමුකෝ, කියන්න පුළුවන් විදිහට. අන්න ඒ වගේ පිරිමි ඉන්නවා තමන්ගේ නෝනගෙම නිර්වත පෙන්නමින් එක්කෝ ට්‍රැවල් විත් කියලා මොකක් හරි වචනයක් දාගෙන අන්න ඒ වගේ අර යන් යන් ස්ථාන වලට යමින් තමන්ගේම නෝනගේ නිර්වත නෙගටිව් මාකටින් එකක් විදිහට කරමින් සමාජ මාධ්‍යයෙන් ඩොලර් හොයන්ඩ උනන්දු වෙන නපුංසක ජාතියේ ස්වාමි පුරුෂයෝ දැන් අති බහුතරයක් ඉන්නවා. ඒ අතර නහින දෙහින කාලේ ඉන්න ඔය සමහර ඇතැන් කාන්තාවන්ට අර කියනවනේ මේ වඳුරන්ට දැලි පිහිය අහු වුණාම මොකද වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි ජංගම දුරකථනයයි ස්මාර්ට් දුරකථනයයි අන්තර්ජාලයයි ජුගුස්සාජනකයි අප්පිරියයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මොකටද ඔය අන්තර්ජාලේ බලන්නේ, ඌවා බලන්න නැතුව ඉන්නකෝ කියලා. එහෙම නෙමෙයි, අපි ඌවා මේ හිතාමතා බලන්නේ නැහැ. නමුත් ඌවා අන්තර්ජාලයේ උඩ පල්ලෙහාට යන් යන් අවස්ථාවල අවශ්‍යතාවයන් සඳහා යනකොට ඌවා පේනවනේ. අපිටම කලකිරෙනවා මේ අම්මලාගේ වයසත් පහු කරලා සමහර ලවට ආච්චි අම්මලා මේ නටන විගඩන් දැක්කහම අන්තර්ජාලේ. ඉතින් මම මේ කියන්නේ මේවා අවබෝධ කරගෙන දැන්වත් හැදෙන්න ඕන අවස්ථාව. අර ගේනවනේ කතාවක් සිංහලේ, නියපොත්තෙන් කඩන්ඩ තියෙනදී නියපොත්තෙන් කැඩුවේ නැත්තම් කවදා හරි පොරවෙන් කපන්ද වෙනවා කියලා. දැන් අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු කල්පනා කරනවා මේක තමයි ලේසිම ක්‍රමය, මේක තමයි මුදල් උපයන්න එහෙම නැත්තම් මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න තියෙන එකම ක්‍රමය. ඒ වගේ අතුරු ප්‍රතිඵල තමයි අන්තිමට අර සේයා වගේ අහිංසක දියණිවරුන්ට යම් කිසි ආකාරයකින් අනියමින් විඳින්න වෙන්නේ. මේ අය নানা ප්‍රකාර සිතුවිලි දූෂණය වෙන, රාගය වඩවන, රාගය වපුරන විගඩන් නටයි අන්තර්ජාලයේ. ඒ අයට හානියක් නොවෙන්න පුළුවන්. අන්තිමට කොහේ හෝ ඉන්න අනාරක්ෂිත අහිංසක දියණියකට තමයි ඒ අනතුර වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ රාජ්‍ය නිලධාරීන් මේ සමාජ මාධ්‍ය පිළිබඳව යම්කිසි නියාමනයක් කරන්න සුදුසු කාලයක් කියලා හිතනවා. මොකද දැන් මේ විදිහට ගියොත් එහෙම අපිට කවදාවත් හොඳ යහපත් සමාජයක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි ප්‍රධාන මාධ්‍යත් එහෙමනේ. දැන් ඉස්සර ප්‍රධාන මාධ්‍ය ධාරාව යම්කිසි නියාමනයකින් වටිනාකමකින් සමාජයට ගුණදහම් ලබා දීමේ අදහසත් එක්කලා තමයි විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කළේ. මං හිතන්නේ ඒවා ඒ වකවානුවල යම් යම් නියාමනයන් යටතේ. දැන් අද බලන්නකෝ වෙලා තියෙනදී අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගේ වැඩිමහල් දියණියත් එක්කලා, අම්මා කෙනෙක්ට තමන්ගේ වැඩිමහල් පුතෙක් එක්කලා ගෙදර ආලින්දේ ඉඳලා මේ ටෙලි කතන්දරයක්වත් බලන්න පුළුවන්ද කියලා බලන්න මොනතරම් මේ ප්‍රධාන මාධ්‍ය පිරිහිලාද. හැබැයි උදේ පාන්දර බණෙන් තමයි පටන් ගන්නෙ, ධම්මචින්තාවෙන් තමයි පටන් ගන්නෙ චැනල් එක. මුළු දවස පුරාම මිනිසුන්ගේ රාගය ද්වේෂය වපුරන වැඩසටහන් තමයි ඊට පස්සේ කරන්නේ. බණෙන් පටන් ගන්නවා රාගය වපුරන. ඒකයි ගොඩක්ම වෙලා තියෙන්නේ. අද අර ප්‍රබුද්ධ ප්‍රසිද්ධ සාහිත්‍ය ලේඛන පවා මේ ජුගුස්සා ජනක විදිහට විපරීත කරලා තියෙනවා. අපි ඉගෙන ගත්ත ඒ සාහිත්‍යයේ මේවා තිබ්බද කියලා හිතන තරමටම මේ ටෙලි කතන්දරකාරයෝ මේවා භක්ෂණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මට හිතන විදිහට මේ නූතනයේ ටෙලි කතන්දරකරුවෝ ප්‍රධාන වශයෙන් භක්ෂණය කරපු නිල ඇඳුම් දෙකක් තියෙනවා. එකක් ඔය මේ පාසල් නිල ඇඳුම ටෙලි කතන්දරකාරයන්ගේ ප්‍රධාන ධාරාව එකක් තමයි ඔය පාසල් නිල ඇඳුම. ඔබ දකින්නවත් ඇති ඔය පාසල් නිල ඇඳුමට නව යෝන් විය ඉක්මවා ගියපු මේ තරුණ තරුණියන් බස්සලා පුදුමාකාර විදිහට පාසල් පද්ධතිය පිරිහෙන විදිහේ ටෙලි කතන්දර මාලාවක් මේ ප්‍රධාන මාධ්‍යවල දශක කීපයක ඉඳලම දැන් ඔය විකාශනය කරගෙන එනවා. ඔන්න නිල ඇඳුම අවභාවිතා කිරීම. ඊළඟට අනිත් එක තමයි මේ චීවරය. ඔය හැම ටෙලි කතන්දරකම මේ චීවර ධාරියෙකුත් ඉන්නවා. එක්කෝ ඒ ඉන්න ස්වාමීන් වහන්සේ එක්කෝ විටකාගෙන කට දෙපැත්තෙන් විට කියලා පෙරෙනවා. එහෙම නැත්නම් කුමනාකාරයක හෝ දුර්වලතාවයකින් පෙළෙන විදිහට තමයි ඒ නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් මේ ටෙලි කතන්දර ඔන්න ස්වභාවය. ඉතින් මම මේ කියන්නේ සමාජ පිරිහීම වැඩි කරවන කරුණු තමයි මේ. ඉතින් ප්‍රධාන මාධ්‍ය ධාරා වලින් සමාජ මාධ්‍ය වලින්ම නිරන්තරයෙන් දරුවන්ට ඇස ගැටෙන්නට කන වැටෙන්නට ඉතින් මේ දේවල් තියෙනකොට මේ දරුවෝ පිරිහෙන්නේ නැතුව ඉඳීද? ඒකෙන් දැන් අනිත් එක තමයි දැන් ඔය මේ ගුවන් විදුලිය ගැනත් කියන්න ඕන. දැන් net fm එක ඔබ ශ්‍රවණය කරනවා ඇති, මම දන්නේ මේ වගේ නාලිකාවල මේ වගේ වැඩසටහන් තියෙනවද කියලා. අහම්බෙන් වගේ ඔය ගුවන් විදුලිය සුසර කරනකොට සමහර වෙලාවට අපිට ඇහෙනවා මේ රාත්‍රී කාලෙත් නෙවෙයි අර සමහර නාලිකාවල ඉන්න මේ නිවේදක නිවේදිකාවන් හැන්දෑවේ 5-6 වෙනකොට අමුතු සුංගාරයක් තියෙන්නේ. හරියටම කියනවා නම් දැන් අර තමන්ගේ නිදන කාමරයේ ස්වාමි පුරුෂයත් එක්කලා ඉන්නකොට අර කතා කරන්නේ සුංගාරාත්මක දේවල්, රාගික කටහඬින්. දැන් මේ නිවේදක මහත්මීන් මහත්තුරු හිතනවද දන්නේ නැහැ මේ ගුවන් විදුලිය ශ්‍රවණය කරන හැම කෙනෙක්ම 5-6 වෙනකොට ඔය වගේ අර සුංගාරාත්මක රොමෑන්ටික් වීමේ සිතුවිලි අනිත් අයටත් තියෙනවද කියලා. ඉතින් මේවා හරි කනගාටු දායකයි. මොකද මේවා මාධ්‍ය යම්කිසි ආකාරයක නියාමනයක් තියෙන්න ඕන. මොකද ලංකාවේ මේ ගුවන් විදුලිය ශ්‍රවණය කරන ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල ඉන්න දරුවෝ 6-7 වෙනකොට නිදාගන්නේ නැහැ. ඔන්න රාත්‍රී 10:00 11:00 පස්සේ හරි ඔය වගේ අර සුංගාරාත්මක විදිහට කෙඳිරිගාමින් නිවේදිකාවන් මැදිරියේ ඉඳලා කෙඳිරිගා ගත්තට අපිට කමක් නැහැ. හැබැයි ඒවා මේ ලංකාවේ ඉන්න දරුවෝ අහනවා. මේවා ශ්‍රවණය කරනවා. මේවා ගෙවල් වල මේ ගුවන් විදුලි මේ channel සුසර කරගෙන අහන පිරිස් ඉන්නවා. එතකොට ඒවා අහන දරුවන්ගේ ඉදිරි අනාගත පරම්පරාවයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා හැම වෙලාවකම නිවේදකයෙක් හෝ නිවේදිකාවක් හෝ සමාජ මාධ්‍යයක අදහස් දක්වන කෙනෙක් තමන්ගේ හිතේ තියෙන දේවල් අදහස් වලින් සමාජගත කරලා හරියන්නේ නැහැ. ඒක හරියට අර ගුවන් විදුලියක හරි රූපවාහිනියක හරි ඉන්න කෙනෙක් හැම වෙලාවකම තමන්ගේ අතේ තියෙන ඔරලෝසුවෙන් වෙලාව කියනවා වගේ. තමන්ගේ අතේ තියෙන ඔරලෝසුවේ සමහරට වෙලාව වරදින්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දේ ඔබ ජනගත කරලා හරියන්නේ නැහැ. මොකද මම මේ කියන්නේ මේවා තමයි ප්‍රධාන පරිහානික ධර්ම. වර්තමානයේ අපේ තරුණ දරුවෝ මේ මොළ කුඩා වූවන්ගේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතු තමයි මේවා. ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. දරුවන් වෙනුවෙන් යම් යම් දේවල් තෝරනකොට යම් යම් දේවල් දරුවන්ට ඇහෙන්න බලන්න සලස්සනකොට බුද්ධිමත් දෙමව්පියන් විදිහට ඔබට ලොකු වගකීමක් තියෙනවා දරුවන්ට තෝරන්න. මගේ පාසලේ කටයුතු කරන ආචාර්යවරියක් ඉන්නවා. එතුමියට ඉන්නේ එකම පුතේ. ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙන ගත්තේ. විශ්වවිද්‍යාලයක් දැන් හමාර කරලා මං හිතන්නේ එම විශ්වවිද්‍යාලෙම ආරාධිත දේශකයෙක් හැටියට කටයුතු කරනවා. හරි ගුණ යහපත්. මට හිතාගන්න බෑ ඒ දරුවා එච්චරටම මේ ගුණ යහපත් විදියට හැදුනේ කොහොමද කියලා. ඉතින් දෙමව්පියන්ගේ හරි මාර්ගෝපදේශනයත් එක්කලා එතුමිය මට විශේෂයෙන් කියපු දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්ස, මමයි මහත්තයයි දරුවා පොඩි කාලෙම එක තීරණයක් ගත්තා. ඒ තමයි අපේ ගෙදරට රූපවාහිනියක් ගන්නේ නැහැ කියලා. ඉතින් අද අපි සන්තෝෂ වෙනවා මගේ දරුවා රූපවාහිනියට ඇබ්බැහි වුණේ නැහැ. පහවසර ශිෂ්‍යත්වයත් හොඳට පාස් වුණා. ඕලෙවල් විභාගෙත් පාස් වුණා, එලෙවලුත් කරා. රටේ පිළිගත්ත විශ්වවිද්‍යාලයක දැන් ආරාධිත දේශකයෙක් හැටියට ඉන්නවා. ස්වාමීන් වහන්සේ, අපි පෞද්ගලිකව විශ්වාස කරනවා අර ටෙලි කතන්දර වලින් මගේ දරුවාගේ පිරිහීම ඇතිකරන තත්ත්වයක් ඇති වුණේ නැති නිසා දරුවන්ට අධ්‍යාපනය හරි ගියා කියලා. ඉතින් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. මොකද අද ගොඩාක්ම දරුවෝ වැරදි මාර්ගවලට යන්නේ මෙන්න මේ ප්‍රධාන ධාරාවේ දේවල් නිසා. ඒ කියන්නේ දැන් සමාජ මාධ්‍ය තුළ තියෙන්නේ නරකනම් නපුරනම් බලන තැන. එතනින් ආපස්සට ඇවිදilla ප්‍රධාන මාධ්‍ය ධාරාවෙත් තියෙන්නේ වැරදි දේවල් නම්, රාගයේ උලුප්පන දේවල් නම්, වැරදි මාර්ගවලට ගමන් කරවන දේවල් නම්. ඉතින් ළමයි කොහොමද හදන්නේ? දැන් මම මේ කියන්නේ බොරු නම් බලන්නකෝ, ඔය රූපවාහිනියොල චැනල් සුසර කරලා 6-7 වෙනකොට මොන වගේ දර්ශන ඇතුළත් ටෙලි කතන්දරද යන්නේ කියලා. ඉස්සර අර සිප ගැනීමේ දර්ශනයක් තිබුණත් ඒකත් ඉතාම සීමා සහිත විදිහට, සભ્ય විදිහට ඒ වගේ දෙයක් දැක්කත් අපිට හරි අර ලැජ්ජාවක් යම්කිසි ආකාරයකට මේ අපේ හිතවල ඇති වුණා. දැන් අමුවේම ප්‍රධාන මේ නාලිකාවල මේ දේවල් කිසිදු හිරිකිතයක් නැතුව, කිසිම නියාමනයක් නැතුව පෙන්නනවා. ඉතින් අපේ දරුවෝ අම්මලා මේවා ආලින්දේ ඉඳගෙනම, සාලේ ඉඳගෙනම නරඹනවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? අපේ දරුවන්ගේ මනසවල් කුරුවල් වෙලා ගිහිල්ලා අන්න අන්තිමෙහි ප්‍රතිඵලය තමයි තමන්ගේම අම්මව සල්ලාලයන්ට විකුණන මට්ටමට දරුවන්ගේ මනස හැදිලා තියෙනවා. ඔන්න වැඩි පාසල් පද්ධතියට එනකොට තමන්ගේම පාසලේ ඉන්න ගුරුවරයන්ට අසභ්‍ය විදිහට අමතන අසභ්‍ය ක්‍රියාකාරකම් දක්වාම ගමන් කළ හැකි දරුවෝ නිර්මාණය වෙන තැනට සමාජය පත් වෙලා තියෙනවා. ඔන්න වැඩි. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියෝ හැටියට අපි දැනගන්න ඕන අපේ දරුවන්ට අපි දිය යුතු දේවල් මොනවද, නොදිය යුතු දේවල් මොනවද කියලා ගුණවත් වැඩිහිටි දෙමව්පියෝ හැටියට අපි තීරණය කරන්න ඕන. ඒක අපිට වගකීමක්. දැන් ඔය පැලයක් වුණත් පොඩි කාලේ හදන්න ලේසියිනේ. ගහක අත්තක් වුණත් අපිට ඕන පැත්තකට නමලා හදාගන්න පුළුවන්. දරුවෝ වුණත් එහෙමයි. හැදෙන්න ඇරලා හැදෙන දරුවාත් හදන දරුවාත් අතර වෙනසක් තියෙනවා. දැන් ඔය අම්මලා නිරන්තරයෙන්ම ඔය හොද්ද හැඳි ගන්නවනේ. තුන පහ ටික දාලා, අඩුම කුඩුම ටික දාලා ඔය හට්ටියේ යම්කිසි ව්‍යංජනයක් හදනකොට ඕක නිරන්තරයෙන්ම හොද්ද හැඳි ගන්නවා. ඒ හැඳි ගාලා හදන හොද්දයි තුන පහ ටිකයි ඔක්කොම දාලා මුට්ටියේ තියෙන්න අරලා හදන හොද්දයි අතර වෙනසක් තියෙනවද නැද්ද කියලා ඔබ දන්නවනේ. අන්න ඒ වගේ තමයි දරුවෝ හැදෙන්න ඇරලා අපි බලාගෙන හිටියොත් අපිට ලැබෙන්නේ අන්න ඒ වගේ ප්‍රයෝජනයක් නැති සමාජ විරෝධී දෙමව්පියන්ට අකීකරු, අම්මට තාත්තට පවා අකට යුතුයකම් කරන දරුවේ. හැබැයි හැදිගාලා හදන හොද්ද වගේ අපි යම්කිසි ආකාරයක දරුවන්ට ගුණධර්මත් එක්කලා කියා දෙමින් දරුවෙක් නිර්මාණය කරගත්තොත් ඒ දරුවා ගුණ යහපත් දරුවෙක් බවට පත් වෙනවා. ඒක අවස්ථාවක එක පුජ්‍යලයක් භාග්‍යතුන් වහන්සේගෙන් අහන, ඔබ වහන්සේ යන් අවස්ථාවල මේ පුජ්‍යලයන්ගේ හිත රිදෙන විදිහට අවවාද අනුශාසනා කරනවා නේද, ඒක හොඳද කියලා අහන. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නය අහන පුජ්‍යලය ඇවිදිලා හිටියේ පුංචි දරුවෙක් එක්කලා. ඒ දරුවා පෙන්නලා ප්‍රති ප්‍රශ්නයක් භාගතුන් වහන්සේ අහනවා, මහත්මයා එහෙම නැත්නම් බ්‍රාහ්මණය, මේ ඔබේ උකුලේ ඉන්න දරුවා යම්කිසි විදිහකින් මේ ගල් කැටයක් වගේ දෙයක් කටට දාගත්තොත් මොකද ඔබ කරන්නේ? ස්වාමීනි, මම වහාම දරුවගේ කටට ඇඟිල්ල දාලා, සමහර උගුරට ඇඟිල්ල දාලා මේ ගල ඉවත් කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා, දැන් එහෙම ඉවත් කරන්න හදනකොට සමහරට උගුර තුවාල වෙන්න පුළුවන්, කට තුවාල වෙන්න පුළුවන්, දරුවා අඬන්න පුළුවන්, අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්, ඒත් ඔබ කරනවද කියලා. එතකොට කියනවා, ඔව් ස්වාමීනි, මොකද මම දරුවට තියෙන සෙනෙහස ආදරේ නිසා. අන්න ඒ වගේ තමයි, සමහර අවස්ථාවල දරුවෝ අකමැති වුණත්, දරුවන් ඇඬුවත්, සුළු වේලාවකට තරහ වෙලා හිටියත්, වැරදි කරන අවස්ථාවල, නොමග යන අවස්ථාවල අපිට සිද්ධ වෙනවා දරුවන්ව හික්මවන්න. ඒ හික්මවනකොට සමහර වෙලාවට හොඳින් කියන්න පුළුවන්, ඊට වඩා සැරෙන් කියන්න පුළුවන්, පාරක් දෙකක් ගහන්නත් වෙනවා. දැන් ඔය නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා කියනවානේ. හැබැයි පැරැන්නන්නන් කිව්වේ තාඩයන්ති න ලාලයන්ති කියලා. හැදෙන කාලේ දරුවන්ට තලන්න කියනවා, නලවන්න එපා කියනවා. ඇයි? අර ඔය සඳුන්, ඒ වගේම ඔය කුරුඳු වගේ දේවල් තලන්න තලන්නලු සුවඳෙන්නේ. මර්ධනං ගුණ වර්ධනං කියලා තමයි කිව්වේ. තලනකොට තමයි ಗುಣ වර්ධනය වෙනවා කියන්නේ. ඒකෙන් මේ වැරදි වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න එපා. මේ දරුවන්ට පහර දෙන්න දඬුවම අනුමත කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ. හැබැයි යම් යම් අවස්ථාවල දරුවන්ව වැරදි මාර්ගවලින් අපිට ගලව ගන්න නම්, අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට යම් වෙලාවල් වලදී සරවැරකම් කරන්න වෙනවා. නැත්තම් දරුවෝ වැරදි මාර්ගවල ගිහිල්ලා කවදා හරි දවසක ඒ දරුවන් නිසා මුළු ජීවිත කාලයම පශ්චාත්තාපයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර කියන්නේ පිම්මද පුතුන් සියයක් වැදුවත් නිසරු, ගුණනන බලෙන් යුතු පුතුමය ඊතා ගරු, එකපුන් සඳින් දුරුවෙයි ලොව ඝනාඳුරු, නෙකතරු රැසින් එලසට නොම වේයදොරු. ඔන්න ආකාශයේ කොච්චර තාරකා තිබුණත් ලෝකේ පවතින ඝන අන්ධකාරය දුරු කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි එකම එක පුරහඳට පුළුවන් ලෝකේ ඝන අන්ධකාරය දුරු කරන්න. අන්න ඒ වගේ තමයි පිම්මද පුතුන් 100ක් ලැබුවත් નિසරෝ කියලා කියනවා. පිම්මද පුතුන් 100ක් හැදුවත් වැඩක් නෑ. ගුණයක් නැත්තම්, ධර්මයක් නැත්තම්, ගෙදරටත් නැත්තම්, සමාජයටත් නැත්තම් ඒ වගේ දරුවන්ගෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ගුණ නැන බෙලින් යුතු පුතුමය ඊතා ගරු. අන්න ගුණයක් තියෙන්න ඕන, නැනයක් තියෙන්න ඕන. අන්න එහෙම දරුවෙක් තමයි දෙමව්පියන්ටත් සමාජයටත් වටිනාකම. එහෙම දරුවෙක් හදාගත්තොත් අපිට පශ්චාත්තාපයක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් අර වගේ අකීකරු, සමාජ විරෝධී, නීති විරෝධී ක්‍රියාකාරකම් කරන දරුවෝ හදාගත්තොත් මොකද වෙන්නේ? ඒ අම්මට තාත්තට මැරි මැරි තමයි ජීවත් වෙන්න වෙන්නේ. මැරි මැරි ජීවත් වුණත් ඒකත් ලොකු දෙයක් කියලා හිතනවා සමහර දරුවෝ නිසා. අම්මලාට ගෙදෙට්ට ඇවිදිලා දැන් වෙඩි තියලා යන්නේ. මොන්න බලන්න. ඒ නිසා වැරදි කරන්න බය වෙන්න, වැරදි මාර්ගවල යන්න බය වෙන්න. මොකද ඔබ වැරද්දක් කළොත් සමහර විට අර අහිංසක අම්මා අනතුරකට වැටෙන්න පුළුවන්. අහිංසක තාත්තා අනතුරකට වැටෙන්න පුළුවන්. ඔබේ ක්‍රියාකාරකම් නිසා කවදා හරි දවසක ඇවිදිලා ගෙදෙට්ට ඇවිදිලා ඔබේ අම්මට වෙඩි තියලා ගියොත්, ඔබේ තාත්තට අනතුරක් කරලා ගියොත් ඔබට මොනතරම් පශ්චාත්තාපයක්ද, මොනතරම් කනගාටුවක්ද? අම්මගේ අවසන් කටයුත්තටවත් තමන්ට එන්න බැරි මට්ටමට තමන්ට සමාජ පසුබිම හැදිලා තිබුණොත් ඒක මොනතරම් කනගාටුදායකයිද? ඒ නිසා මේක හිතන්න හැම වෙලාවකම මේවා කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතයට අවවාදයක්, අනුශාසනාවක්, යම් මඟ පෙන්වීමක් ලැබෙනකොට ඒවට පයින් ගහන්න එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා හිස් මුදුනෙන් පිළිගන්න. අර කියමනක් තියෙනවා, මේ ජීවහා සූප රසං යත, මොකද්ද මේ කියන්නේ? හොද්ද හැඳිගාන හැන්ද කොච්චර හොද්ද හැඳි ගෑවත් හැන්දට කවදාවත් අර හොද්දේ තියෙන රස දැනෙන්නේ නෑ වගේ ඇතැන් වෙලාවට සමහරුන්ට අපි කොච්චර කොහොම දේවල් කිව්වත් ඒ මිනිස්සුත් අර හැඳි වගේ තමයි. කොච්චර කිව්වත් ඒ අය ගන්නේ නෑ. හොද්ද හැන්දෙන් කොච්චර කලත කලත හිටියත් ඒ අය ඒ හැන්දට රස දැනෙන්නේ නෑ. හැබැයි දිවේ පුංචි අග පොඩි බින්දුවක් තිබුණත් දිව හරි ඉක්මනට ඒ රසය අඳුර ගන්නවා. අන්න එහෙම කෙනෙක් වෙන්න. අන්න ඒ වගේ තමන්ට අවවාදයක් අනුශාසනාවක් ලැබෙනකොට අර මුණින් නමලා තියෙන කල වගේ වෙන්නේ නැතුව වහාම අර දිව වගේ රසය හඳුනා ගන්නවා වගේ හොඳ නරක අඳුරගෙන නිවැරදි මාර්ගවල ගමන් කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ මානසික මට්ටම හදාගන්න. ඒක කරන්නේ නැතුව අපි කොච්චර බණ කිව්වත් බණ ඇහැව්වත් මේ ලංකාව ධර්මද්වීපය කියලා කිව්වත් මම හිතන්නේ නෑ දවසින් දවස පිරිහීමටපත් වෙනවා මිසක් අපිට මේ සමාජය යහපත් කරගන්න පුළුවන් වෙයි කියලා. එනිසා අද ඉඳලම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව හැමෝම හිතට ගන්න ඕන දෙයක් තමයි මට මඟ පෙන්වීමක් ලැබෙනකොට යහපත් මාර්ගයක් මට පෙන්වනකොට ඒ පුජ්‍යලයා වටිනාකමක් පෙන්වන පුජ්‍යලයක් නිධානයක් පෙන්වන පුජ්‍යලයක් විදිහට හිතන්න. ඒකනේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව නිදීනංව බවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනං නිගහයවාදීන් මේ දාවේ තාද්දිතම් පණ්ඩිතම් භජි. වැරදි පෙන්නන ඇඟිල්ලෙන් ඇනෑන අවවාද කරන යම්කිසි ගුණවතෙක් දැක්කහම ඒ කෙනාගෙන් ඈත් වෙන්න එපා කියලා කියන්නේ. ඒ වැරද්ද පෙන්නන පුජ්‍යලයාගෙන් ඈත් වෙන්නේ නැතුව ඒ පුජ්‍යලයා පෙන්නන වැරද්ද හදාගන්නයි කියන්නේ. ඉතින් ඔබත් එහෙම කෙනෙක් වෙන්න. අවසාන වශයෙන් අපේ මේ සිංහල භාෂාවේ හරි ලස්සන වචන දෙකක් තියෙන, එකක් අවවාද, අනිත් එක අනුශාසන. හැබැයි මේ වචන දෙකේ වෙනසක් තියෙනවා. අවවාදයක් කියලා කියන්නේ වරදක් කිරීමෙන් පස්සේ කරන ඒ තරවටුවට හරි දඬුවමට හරි තමයි අවවාද කියලා කියන්නේ. අනුශාසනාව කියලා කියන්නේ වරදක් පූර්වයෙන් වරදක් වෙන්න පූර්වයෙන් කරන සිහි කැඳවීමට. සරල නිදර්ශනක් කියනවා නම් යම් දරුවෙක් දිහා බලලා අම්මා කියනවා යම් තැනකින් වැටෙන්න පුළුවන්කම තියෙන නිසා දරුවට කියනවා පුතා ඔතනින් පනින්න එපා ඔයා වැටේ. අන්න ඒක අනුශාසනාවක්. වැටෙන්න කලිනුයි කියන්නේ. හැබැයි දරුවා ඒක ගණන් ගන්නේ නැහැ. එතනින්ම වයින්න ගිහිල්ලා වැටෙනවා. ඔන්න වැටුනෙන් පස්සේ අම්මා ඇවිදිලා ඇයි එතනින් පනින්න ගියේ කියලා පොඩි පහරක් ගහලා හරි යම් උපදේශනයක් බැනුමක් තරවටුවක් කරනවා. අන්න ඒකට තමයි අවවාදයක් කියලා කියන්නේ. එනිසා තමන්ගේ ජීවිතවලට ලැබෙන අවවාද අනුශාසනා ඒ පුජ්‍යලියොත් එක්ක ගැටෙන්නේ නැතුව, ඒක ලබා දෙන පුජ්‍යලියොත් එක්කලා ගැටෙන්නේ නැතුව පිළිගන්න මට්ටමේ පුජ්‍යලියෙක් වෙන්න. මොකද ගොඩාක් වෙලාවට අපි අවවාදයක් අනුශාසනාවක් කරනකොටම ඒක කරන පුජ්‍යලියත් එක්ක ගැටෙනවා. අපේ මනෝභාවයෙන් කියනවා එයා කොහොම කිව්වත් මම හරි කියලා. ඊට පස්සේ ඇඟිල්ල දික් කරලා කියනවා මම ඕක කරන්නේ නැහැ, මගේ ළඟ ඒක නැහැ කියලා. අනිත් එක ඊළඟ දේ තමයි හැම මොහොතකම තමන් කරන වැරද්ද තමන්ට සුළුයි. බලන්නකො කල්පනා කරලා තමන් කරන වැරද්ද තමන්ට පේන්නේ නැති මට්ටමට ඒක හරි සුළුයි. හැබැයි අනිත් අයගේ දේවල් හරි ලොකුවට හයිලයිට් වෙලා ලොකුවට පේනවා. ඒකනේ අර වැරැන්නෝ කිව්වේ තමන්ගේ ඇහි පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩ හොයන්න යනවා කියලා. තමන්ගේ ඇහි තියෙන මේ මහ පොල් පරාලය ඒක පේන්නේ නැහැ. හැබැයි අනුන්ගේ ඇස්වල තියෙන රොඩු හොයන්න යනවා. අන්න ඒ වගේ තමයි අපි. තමන් වැරදි දහහක් කර කර අනිත් අය කරන සුළු වැරද්ද අපිට හයිලයිට් වෙනවා. ඒකනේ මම අර මුලින්ම කිව්වේ අපි වැඩිපුර අවවාද අනුශාසනා පිළිගන්න නෙවෙයි කැමැති. අපි වැඩිපුර කැමැති අනුන්ට අවවාද අනුශාසනා කරන්න. බණ අහනවට වඩා අපි කැමැති බණ කියන්න. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අහන බන ප්‍රායෝගිකව ජීවිතයට ගලප ගන්න, අවවාද අනුශාසනා පිළිපදින්න, නිහතමානී වෙන්න, නිර්හංකාර වෙන්න, අඩු මොළ සහිත පුජ්‍යලියෝ වගේ වැඩ කරන්නේ නැතුව කල්පනාකාරීව තමන්ගේ ජීවිතය මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම වටිනාකමක් දීලා ජීවිතේ පවත්වාගෙන යන්න කියලා අවසාන වශයෙන් ඔබට අනුශාසනා කරනවා. ධර්මානුශාසනාව මෙතනින් අපි අවසන් කරනවා. මේ බණපද ටික අහගෙන හිටපු ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ උදා වේවා, කායික මානසික ශක්තිය ලැබේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සිරි සාසත් කරගන්නටම මේ දේශනාවත් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්න තැනක ඉඳලා සාදුකාර පවත්වන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. සෙනසුරාදා උතුම් ධර්ම දක්ෂිණාව පැවැත්වූ ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති කොළඹ රාජසිංහ විද්‍යාලයේ ආචාර්ය වන්දනීය පූජනීය හල්මිල්ල කුලමේ සුජාත ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කළ ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නවා බුද්ධ දේශයේ වන්දනා කරන්නට. ඒ අතරේ විශේෂයෙන්ම ඔබට හැකියාව තිබෙනවා නම් ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමත් හා සම්බන්ධුණු සාංචි බුදුබිමත් වන්දනා කරන්නට ඔක්තෝබර් 1 සිට 15 දක්වා විශේෂ සාංචි වන්දනාවක් සූදානම් කරලා තියෙනවා. ඒ ට්‍රැවල් නෙත් ආයතනයේ අග්‍රසිට ප්‍රයහයකින් සාංචි වෙත යන්න බොහොම සුඛෝපභෝගී දුම්රියක් ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ වායු සමීකරණය සහිත ඔබටම වෙන්නු ආසන සහිත සුඛෝපභෝගී සත්කාර සේවයත් සමග තමයි මේ දුම්රිය වෙන් කරලා තියෙන්නේ. අර වෙන්දැන පොදු දුම්රියක් වගේ නෙවෙයි. ඔබත් මේ සමග එකතු වෙන්න ඔන්න ඉක්මනටම කතා කරන්න ට්‍රැවල් නෙත් වෙත 0112 863 363 කියලා කතා කරලා අපි නෙත් FM අහල ඔන්න කතා කරන්න කියලා කියන්නකෝ. එතකොට ඔබට දැනගන්න පුළුවන් වේවි ට්‍රැවල් නෙත් මේ උතුම් සත්කාරත් එක්ක කොහොමද මේ උතුම් සතර ස්ථාන සමග සාංචි වන්දනාවේ දෙන්න කියලා දැනගන්නටත් හැකියාව තිබෙනවා. ඒ අතරේ මෙවර නෙත් FM ශ්වේත පූජා පින්කම් මාලාව නිකිණිපුර පසළොස්වක පොහෝදා පැවැත්වෙන්නේ කැස්බෑව විජය සුන්දරාරාම් පුරාණ විහාරස්ථානයේදී නන්දන මහපිරිවෙනේ සිට පූජනීය වන්දනීය කැස්බෑ විඳානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි මේ මහා පින්කම් මාලාව පැවැත්වෙන්නේ. දිගින් දිගටම නෙත් FM සමග රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. උතුම් වූ පින්කම් සමග ඔබට නෙත් FM රේඩියෝ ඇසුරේ තමන්ගේ ධර්ම පිපාසාව සංසිඳවා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM, Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළදාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොහඳුනන යම් කෙනෙක් වේද? එවන් අයට අමා මෑණි සනරාමරයන් හඳුනා ගැනීම සඳහාත් ගර්භණී මව්වරුන්ට තම කුස තුල සිටින දරුවා පින්වන්ත සෝභාව සම්පන්න දරුවෙකු ලෙස බිහි කිරීම සඳහාත් සියලු මංගල කාරණාවලට ප්‍රථම භාවිත කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත් ප්‍රතිඵලම ලැබෙන නරසිංහ ගාථා ශ්‍රවණය කරමු.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු net fm අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.